0: Это Pocket Money.
1: පහයි විනාඩි 37යි වෙලාව. දැන් ඉන්නවා අද දවසේ පළවෙනි තරගකරුව කතා කරන්න ඉංගිරීදම් බිගුන් ඉන්නවා. ගුඩ් මෝනින් බිගුන්.
2: ගුඩ් මෝනින්.
1: බිගුන් තා චුට්ටක් සද්දෙට කතා කරමුද අපි?
2: ගුඩ් මෝනින්.
1: හරි බිගුන් එහෙනම් තරඟ කරමු නේද?
2: හා කරු.
3: හරි බිගුන්ට අපි ප්‍රශ්න හතරක් අරගෙන අවිලා තියෙනවා. මේ ප්‍රශ්න හතරට හොඳට උත්තර දුන්නොත් රුපියල් 5000ක් පොකට් මනි වලට දිනා ගන්න chance එක අපි අරගෙන අවිලා තියෙන්නේ. තප්පර 5යි උත්තර දෙකකුත් තියෙනවා. ඒ නිසා හොඳට කල්පනා කරලා හරියට උත්තරේ දෙන්න. මේ තමයි බිගුන්ට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
1: බිගුන් පළවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ ඉතිහාසයේ සබ්ජෙක්ට් එකේ. 16-19 සියවස්වලදී පෘතුගීසි ලන්දේසි සහ බ්‍රිතාන්‍ය යුරෝපා ජාතීන් යටතේ තිබ්බ විරලබඩ තීරය තමයි ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශය විදිහට අපි ඉගෙන ගන්න. හරි මං අහන්නේ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල පළමුව බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා කවුද? 1. තෝමස් මෙට්ලන්ඩ්. 2. ෆෙඩ්‍රික් නෝත්.

0: උත්තරේ දෙද්දි තව චුට්ටක් සද්දට උත්තරේ දෙන්න ඕන. හොඳට බිඟුම්. හරි. රුපියල් 250ක් දිනා ගන්නවා පළවෙනි ප්‍රශ්නෙට හරියට උත්තර දීලා. 250 500ක් කරගන්න අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: හරි. බිඟුන් දෙවෙනි ප්‍රශ්න වලට හම්බ වෙන විද්‍යාව සබ්ජෙක්ට් එකේ ද්‍රව්‍ය දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් එකට බැඳිලා හැදිච්ච ද්‍රව්‍ය සංයුක්ත ද්‍රව්‍ය විදියට හඳුන්වනවා. මම අහන්නේ ස්වභාවිකව නිර්මාණය වෙලා තියෙන සංයුක්ත ද්‍රව්‍යයක් වන්නේ මොකද්ද? එක පොල් කටු, දෙක තුනි ලෑලි.
2: දෙක.
0: හරි උත්තරේ වෙන්න ඕනේ පළවෙනි උත්තරේ පොල් කටු තමයි උත්තරේ වෙන්න ඕන. අපි යමු එහෙනම් තුන්වෙනි ප්‍රශ්නෙට.
1: හරි, මිගුණ තුන්වෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ සිංහල සබ්ජෙක්ට් එකෙන්. පනට පනමින් සිටි මිතුරාගේ විරසකය කාගෙත් කතා බහට ලක්විය. මෙහි පනට පන යන්නේ නදහස් වන්නේ එක පන දෙන්නට මෙන් දෙක ඉතා හිතවත් ලෙස.
0: බිගුන්ගේ අතේ දැන් රුපියල් 500ක් පොකට් මනී තියෙන ප්‍රශ්න දෙකකට උත්තර දීලා දැන් ඔයාට පුළුවන් බෝනස් ප්‍රශ්න තෝරගෙන මේ රුපියල් 500 පස්කුණකින් වැඩි කරගෙන රුපියල් 2500ක් කරගන්න. මොකද කියන්නේ බිගුන්? අපි බෝනස් ප්‍රශ්න තෝරගන්නවද?
2: තෝරගන්නවා.
1: බිගුන්, මේක තමයි ඔයාට හම්බෙන බෝනස් ප්‍රශ්න. පරිසරය ආරක්ෂා කිරීමේ වැදගත්කම ගැන ජනතාවට දැනුවත් කරන්න තියෙන විශේෂ දවසක් තමයි ලෝක පරිසර දිනය කියලා අපි හඳුන්වන්නේ. මං අහන්නේ ලෝක පරිසර දිනය කවදාද? 1 මැයි 5, 2 ජූනි 5.
0: දෙවෙනි උත්තරේ තමයි හරි උත්තරේ. ජූනි 5 තමයි ලෝක පරිසර දිනය යෙදිලා තියෙන්නේ. හරි. රුපියල් 2500ක් පොකට් මනී දිනා ගන්නවා බිගුන් ඉඳුවර.
1: බිගුන්, කොහොමද පැත්තේ තත්ත්වය දැන්? වහිනවද?
2: දැන් නම් අද පායලා ඉන්නේ පෙරේදයි වැස්ස.
1: හරි, දැන් අද ඉස්කෝලෙන් ලෑස්තිලා දෙන්නේ.
2: ඔව්.
1: හරි, එහෙනම් පරිස්සමින් යන්න ඕනේ. හලුවන්ටත් කියන්න ඕනේ ජය වේවා.
2: ජය වේවා.
3: දනුමින් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි ගමයි වසරයි 0.714 151 151 දැන්ම WhatsApp කරන්න.
4: සියත පොකට් මනි. අනුග්‍රහය
3: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සඵල පොලිසියට 4.9%, සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිණුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
5: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: Rockwemo Siedata.
1: මේ පාර ගෙදර ගියාම කල්පනා කරන්න ඕනි මකලෝ.
2: ඒකත් තව සාමාන්‍ය කල්පනා වෙන්න වෙරින්න. මේ පාර ගෙදර ගියාම ටිකක් කල්පනා කරන්න ඕනි කියලා නේද කියන්නේ?
1: නෑ ඔයා අහන්නේ මොකක් ගැනද සැන්නේ?
2: ආ මොකක් ගැනද සැන්නේ?
1: ලෝක විනාශය වුණොත් මොකද්ද කරන්න කියලා පවුලයාත් එක්ක කතා කරගන්න ඕනි.
2: ආ ඕගොල්ලෝ පවුලේ කට්ටියට එකතු වෙලා මං හිතන්නේ සෑහෙන හොඳ උත්තරයක් හදාගන්න පුළුවන් වෙයි. සමහර විට ඔයාලට පුළුවන් වෙයි ලෝක විනාශ කරන්න කොහොමද කියලා උනේ විදියක් හදන්න.
3: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
4: අනුග්‍රහය
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලවේ පුංචිකාර නිවස
6: හෙට උදේ 8ට
7: ඇයි
8: අනේ සර් අවුරුද්දට වෙදි කෑල්ලක් ගන්න කීයක් හරි දෙන්න සර්
7: මොකක්
8: අවුරුද්දට වෙදි කෑල්ලක් ගන්න කීයක් හරි දෙන්න සර්
7: අවුරුදු ඉවරයිනේ මොනසේ දැන් ඈ
8: මං කිව්වේ සර් ලබන අවුරුද්දට
7: ඈ

0: දෙපහ විනාඩි 54යි වෙලාව. දැන් ඉන්න අපිත් එක්ක කතා කරන්න ජායලි දන් චිනිති. Good morning චිනිති. චිනිති නම් තාම ටිකක් නිදිමතේ වගේ ඉන්නේ නේද? හරි චිනිති ලෑස්ති නේද නම් උත්තර දෙන්න.
1: චිනිති ඉතින් අද ඉස්කෝලේ හැම යනවද? අද ඉස්කෝලේ යන්නේ අද වැස්ස නිසා ඉස්කෝලේ යන්නේ නැහැ. කමක් නෑ අපි රුපියල් 5000ක් දිනා ගමු දනුම වැඩි කරගන්න ගමන්. තප්පර 5ක් අපි ඔයාලට දෙනවා එක උත්තරයක් දෙන්න. එතකොට අපි උත්තර දෙකකුත් ඔයාලට දෙනවා. හොඳට කල්පනා කළා හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ම ඔයාගේ අතේ. මේ තමයි ඔයාලට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
0: චිනිති පළවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ ඉතිහාසයේ සබ්ජෙක්ට් එකේ. ලෝකේ නිෂ්පාදන ක්‍රම විශාල ලෙස ආරම්භ වුණු ඉතිහාසයේ වැදගත් කාලයක් තමයි කාර්මික විප්ලවය සිදු වුණ කාලේ. මිනිස් ශ්‍රමයෙන් කරපු වැඩ යන්ත්‍රවලින් කරන්න මේ කාලේ පටන් ගත්තා. මං අහන්නේ කාර්මික විප්ලවය පටන් ගත්තේ කොහෙන්ද? 1. බ්‍රිතාන්‍යයෙන් 2. රුසියාවෙන්.
1: හරි උත්තරේ තමයි පළවෙනි උත්තරේ බ්‍රිතාන්‍ය. හරියට උත්තර දීලා රුපියල් 250ක් ඔන්න චිනිති වදිනා ගන්නවා. අපි යමු අපේ දෙවැනි ප්‍රශ්නෙට.
0: චිනිති දෙවැනි ප්‍රශ්නේ හම්බෙන්නේ සිංහල සබ්ජෙක්ට් එකෙන්. ගුත්තිල ජාතකය අහලා තියෙනවද ඔයා? හරි ගුත්තිල ජාතකය ඇසුරු කරගෙන තමයි ගුත්තිල කාව්‍ය රචනා කරලා තියෙන්නේ. ගුත්තිල කාව්‍යයේ කවි 511ක් තියෙනවා. මම අහන ප්‍රශ්නේ ගුත්තිල කාව්‍ය රචනා කළේ කවුද? 1. වැත්තෑවේ හිමියන්. 2. එස්මහින්ද හිමි.
1: රුපියල් 500ක් පොකට් මනී දිනා ගන්නවා දෙවැනි ප්‍රශ්නටත් ඔන්න හරියට උත්තර දීලා. තව තියෙන ප්‍රශ්න දෙකයි රුපියල් 5000ක් දිනා ගන්න. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: හරි සෙනිතේ ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ විද්‍යාව සබ්ජෙක්ට් එකෙන්. පරිසරයේ තියෙන පරාග, ආහාර, බෙහෙත්, සත්ව ලොම් වගේ සාමාන්‍යයෙන් අහිතකර නොවන දේවල් වලට ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අසාමාන්‍ය විදිහට ප්‍රතික්‍රියා කිරීම ආසාත්මිකතාවයක් කියලා අපි හඳුන්වනවා. මං අහන්නේ ආසාත්මිකතාවයක් වන්නේ මේ අතරින් කුමන රෝගයේද? 1. ඇදුම රෝගය. 2. පිළිකාව.
1: තුන්වෙනි ප්‍රශ්නටත් උත්තර දීලා රුපියල් 1000ක් පොකට් මනි මේ වෙනකොට ඔයා දිනාගෙන ඉන්නේ. අපි දැන් ඔයාගෙන් අහන සාමාන්‍ය දැනීම ප්‍රශ්නය. ඔයාලට මේ ප්‍රශ්න තෝරගන්නත් පුළුවන් නැත්නම් අතාරින්නත් පුළුවන්. මොකද කියන්නේ අපේ බෝනස් ප්‍රශ්න තෝරගන්නවද?
2: තෝරගන්න.
0: හරි සෙනිති මේක තමයි ඔයාලට හම්බෙන බෝනස් ප්‍රශ්නේ. මහා බ්‍රිතාන්‍ය රාජකීයයේ රජමැදුර හඳුන්වන නම මොකක්ද? 1. කිව් මාළිගය. 2. බකින්ග්හැම් මාළිගය.
1: අපි අහුවේ මහා බ්‍රිතාන්‍යයේ රාජකීය රජමැදුර හඳුන්වන නම මොකක්ද කියලා. හරි උත්තරේ වෙන්නේ බකින්ග්හැම් මාළිගය. අතේ තිබා රුපියල් 1000ක්. බෝනස් ප්‍රශ්නෙට උත්තර දෙන්න බැරි වෙච්ච නිසා 1500ක් වෙනකන් අඩු වුණා. හැබැයි හොඳ උත්සාහයක් ගත්තා. අපි ආයෙමත් දවසක උත්සාහ කළා. රුපියල් 5000ම දිනාගමු චෙනිති. බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට.
3: වාර්ෂික පොලිසියට 4.5%, සපල පොලිසියට 4.9%, සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පැංචා ඉතුරුම් ගිණුමක් අදම අරඹන්න. අමතන්න
4: 13.9 දරන මුදල් ව්‍යාපාර පන්තියටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
0: දෙපහයි විනාඩි 57යි වෙලාව මාෂි. දැන් ටිකක් වැස්සත් එක්ක පොඩු ටිකක් ගෙදර ඉන්නේ මේ දවස්වලනේ. ඒ කියන්නේ අද දැන් අපි කතා කරපු ගොඩක් අය ගෙදරනේ. කෙනෙක් ඉස්කෝලේ යන්නේ නැහැ වැස්සත් එක්ක. ඒ හින්දා දැන් අපිව හොඳට අහගෙන ඉන්නේ. දැන් තමන් වෙනුවෙන් සල්ලි ඉතුරු කරන්න ඕනේ කියලා දන්නවනේ. ඒ කියන්නේ සල්ලි ඉතුරු කරන්න ඕනේ. දැන් සල්ලි ඉතුරු කරන්නේ පොඩි කාලේදී සල්ලි ඉතුරු කරන්නේ කැටයකට එහෙම තමන් ආස කරන දේවල් ගන්න, කෑම ජාතියකේක ඒව නැත්තම් තමන් ආස කරන එක එක දේවල් තියෙනවනේ පොඩි කාලේදී. ඒ දේවල් ගන්න තමයි ගොඩක් අය සල්ලි එකතු කරන්නේ. හැබැයි අම්මලා තාත්තලා පොඩ්ඩ වෙනුවෙන් සල්ලි ඉතුරු කරන්නේ පොඩගේ අනාගතය ගැන හිතලා, අනාගතයට ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට අනාගතය ගෙනීම් කටයුතු වලට යාට මොකක් හරි හදිස්සියක් වුණොත් සල්ලි ගන්න මේ දේවල් වල තමයි දෙමව්පියෝ තමන්ගේ දරුවා වෙනුවෙන් සල්ලි ඉතුරු කරන්නේ. ඉතින් එහෙම එච්චර බලාපොරොත්තු ගොඩක් තියාගෙන එකතු කරන සල්ලි ටික හරි තැනක ඉතුරු කරන්න ඕනනේ. වැරදි තැනක ඉතුරු කරොත් එහෙම හරි ඉතුරු කරන මුදලේ වටිනාකමකුත් නැහැ. හදිස්සියෙක් වුණාට පස්සේ සල්ලි ටික හරි විදිහට තමන්ගේ අතට ගන්න පුළුවන් කමක් හම්බෙන්නෙත් නැහැ. හැබැයි පංචායතුරුම් ගිණුමක් තෝරගත්තොත් සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙතින් හඳුන්වලා දෙන පංචායතුරුම් ගිණුමක් ඔයා ඔයාගේ දරුවා වෙනුවෙන් සල්ලි ඉතුරු කරන්න තෝරගත්තොත් කිසිම ප්‍රශ්නයක් නැහැ. හිතේ නිදහසේ ඔයාට සැලරි එක හම්බුනාම හරි අතට සල්ලි ටිකක් ආවම හරි තමන්ගේ දරුවා වෙනුවෙන් දාන සල්ලි ටික පංචායතුරුම් ගිණුම තැන්පත් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් හොඳම හොඳ පොලියකුත් එක්ක වාසි ගොඩක් ලෑස්ති කරලා තියෙන පංචායතුරුම් ගිණුම ගන්න කෝල් එකක් 13:19ට අපි ලෑස්ති තවත් වාසි ගොඩක් තියෙනවා කිව්වනේ මොනවද කියලා මතක් කරන්න කෝල් එකක් ගන්න 13:19ට.
3: දැනුමින් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි කමයි වසරයි 0714-151-151ට දැන්ම WhatsApp කරන්න.
2: සියත පොකට් මනි. අනුග්‍රහය.
3: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි. සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පංචා ඉදරුම් ගිනුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
4: 2942 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
1: දැන් වෙලාව උදැස්සන 6යි.
5: වේලාව ඔබ වෙත ගෙනාවේ
6: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Mangrove 4 HMO Mangrove හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: Свята Pocket Money.
1: දස්සන 6 විනාඩි 6 වෙලාව දැන් ඉන්න අපිත් එක්ක කතා කරන්න බැල්ලව ඉඳන් ශහිල් සඳුල හරියටම තව විනාඩි 5කින් ස්කෝල් යන්න තමයි ඉන්නේ. Good morning ශහිල්.
2: Good morning.
1: ලෑස්ති වෙලා නේද ඉඳන් ඉන්නේ ස්කෝල් යන්න?
2: ඕ
1: හරි. හරි. එහෙනම් ඉක්මනට අපි ප්‍රශ්නවල උත්තර දෙමුනේ.
3: ඔව් තප්පර 5ක් අපි ඔයාලට දෙනවා. ඒක ප්‍රශ්නකට උත්තර දෙන්න. උත්තර දෙකකුත් අපි ඔයාලට දෙනවා. ප්‍රශ්න 4යි තියෙන්නේ. හරියට කල්පනා කරලා උත්තර දුන්නොත් රුපියල් 5000ම දිනාගෙන ස්කෝල් යන්න පුළුවන්.
1: හරි සහිල, පළවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ ඉතිහාසයේ සබ්ජෙක්ට් එකෙන්. දකුණින්දියානු පාණ්ඩ්‍ය රාජ්‍යයේ අගනුවර මොකද්ද? 1. කාංචිපුරය 2. මදුරාපුරය.
2: මදුරාපුරය.
3: නියමයි. හරියටම උත්තර දීලා රුපියල් 250ක්වත් දිනාගත්තා. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: ඔන්න දෙවෙනි ප්‍රශ්නේ වලට හම්බෙන්නේ විද්‍යාව සබ්ජෙක්ට් එකෙන්. පුෂ්පයක පිරිසිදු ප්‍රජනක අවයවය තමයි පූමාංගය. පුෂ්පයක පරාග නිපදවීම තමයි මෙහි ප්‍රධාන කාර්ය වෙන්නේ. පූමාංගයක් ප්‍රධාන කොටස් දෙකකින් සමන්විතයි. අපි අහන්නේ පුෂ්පයක පූමාංගයට කොටසක් වන්නේ 1. සූත්‍රිකාව 2. කීලය.
3: අපි අහුවේ පුෂ්පයක පූමාංගයට අයත් කොටසක් වන්නේ මොකද්ද කියලා. හරි උත්තරය වෙන්න ඕනි සූත්‍රිකාව. හරි කමක් නෑ, තව ප්‍රශ්න දෙකක් තියෙනවා. අපි යමු අපේ තුන්වෙනි ප්‍රශ්නෙට.
1: හරි, ඔන්න තුන්වෙනි ප්‍රශ්න වලට හම්බෙන්නේ සිංහල සබ්ජෙක්ට් එකෙන්. පිටායේ උපකාරයෙන් කටයුතු කිරීම මෙහි අර්ථයට ගැළපෙන්නේ 1. අනුන්ගේ පහලින් එළිය බලනවා වගේ. 2. ඉබ්බන්ගෙන් පිහාටු ගන්නවා වගේ.

0: අනුන්ගේ පහනෙන් එළිය බලනවා වගේ. අනුන්ගේ පහනෙන් එළිය
1: හරියටම හරි උත්තරේ දුන්නා. අතේ රුපියල් 250ක් තිබ්බා, 250 වුණා, 500ක් වෙනකම් වැඩි වුණා. දැන් ඔයාට පුළුවන් අපේ බෝනස් ප්‍රශ්න තෝරගන්න. මොකද කියන්නේ බෝනස් ප්‍රශ්න තෝරගන්නවද?
0: ඔව් තෝරගන්නවා.
2: හරි සහිල්, මේක තමයි ඔයාට හම්බෙන අවසාන ප්‍රශ්නේ, අපේ බෝනස් ප්‍රශ්නේ. සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 7ක් තියෙනවා. ග්‍රහලෝක කිහිපයක් හැර අනෙකුත් ග්‍රහලෝකවලට ස්වාභාවික උපග්‍රහයන්ුත් ඉන්නවා. අපි අහන්නේ ස්වාභාවික චන්ද්‍රයන් නොමැති ග්‍රහලෝකය මොකක්ද? මේ අතරින් 1 සෙනසුරු, 2 සිකුරු.
0: සිකුරු.
1: අතේ තිබ්බ රුපියල් 500ක්, 500 වන පස්කුණේකින් වැඩි වෙලා රුපියල් 2500ක් දිනා ගන්නවා ෂහීල්. ගෙදර මේ මේලා ඉස්කෝලෙන් ලෑස්තිලා ඉන්න ගමන් ඔන්න රුපියල් 2500කුත් දිනා ගත්තා නේද කොහොම හරි.
0: Thank you.
2: හරි සහීල් එනං ඉස්කෝලේ ගිහලා යාළුවන්ටත් කියන්න ඕන ජය වේවා.
1: ශහීල්, ඒ විදිහට රුපියල් 2500ක් දිනා ගන්නකොට අපේ පොඩ්ඩොන්ට ආයමත් සැරයක් අපි මතක් කරන්න ඕන කොහොමද මේ වෙලාවේ පොකට් මනී දිනා ගන්න කියලා. කරන්න තියෙන හරිම පුංචි වැඩ 0714 151 151 කියන අපේ WhatsApp නම්බරයකට එවන්න අපිට මැසේජ් එකක්. අපි ලෑස්තිලා ඉන්න මේ පැත්තෙන් පොකට් මනී දෙන්න.

0: දැන් වෙලා උදැස්සන 6යි විනාඩි 12යි.
1: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
2: මේ රජය මේ වගකීමෙන් නිදහස් වෙන්නට දරන උත්සාහයට තරයේ විරුද්ධ.
3: එල්බෝට් කියලා කියපු කතාව අද ඔප්පු වෙලා තියෙනවා.
4: මේ දියසැලිය නටන එක එයාලගේ විනෝදාංශය බවට පත් වෙලා තියෙනවා.
3: අපි මේ ටික ඔක්කොම හදාගෙන යනවා මාත්තු. කොහොමටත් ඕගොල්ලන්ට මේක හොලවන්න හම්බෙන්නේ නැහැ.
1: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
2: .gov.au සහ .com අතර වෙනසක් නොදැන තමයි ඔක පටන් අරන් තියෙන්නේ.
5: එතකොට අවශ්‍ය වෙනවා අතීතයේදී කරපු ගනුදෙනු.
6: දලලේ ගහන්න ඕන හැම එකකින් පතමදියට හොරු කියලා.
3: උඩු රවුල තිබ්බට බෙඩ නැහැ නම කියන්නේ කියලා. මොකටද ගෑකවන්නේ? හෙන්චයියන්ට පුළුවන් නම් එක එක දේවල් කරලා සභාවේ ගරුත්වය නැති කරන්න එක නිදෙන්න බෑ.
6: sorry.com ඒ වටිනක් නැහැ.
1: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
7: මේ පාර ක්‍රේසි වෙන්දේසින් හොට් වේපෑඩ් 13 ප්‍රෝ එකකුයි ස්කයික GT ස්මාර්ට් වෝච් එකකුයි
8: පුව හෝල්ඩින්ග්ස් ඉතින් ලැබෙන මේ බන්ඩල් එක රුපියල් 61000 කුණාට අඩුම ගානට දැන් ක්‍රේසි වෙන්දේසින්
7: Hot iPad 13 Pro එකේ ලොකු ඩිස්ප්ලේ එකක් තියෙනවා. Milliampere 6580 battery capacity එකක් තියෙනවා. Octa-core process එකක හින්දා සුපිරියට වැඩ.
8: එතකොට smart watch එක stable bluetooth phone call option එක තියෙනවා. Waterproof සෑහෙන වැඩ ගොඩක් පුළුවන්.
7: හිත හිතෙන්න එපා. දැන්ම Crazy Windy site register වෙන්න. RG histana KW කියලා type කරලා 3944ට SMS කරන්න.
9: Theater Crazy Windy. Of the Harvest of Pahata.
10: Powered by Bid to Win.
11: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
12: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
13: Hello, hi, මම Jason. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
11: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718492492 0718132 77

0: తిలకవర్ధన టెక్స్టైల్స్
1: ఫినిషింగ్ వహలక్ లెస కలర్ ఆఫ్ ఫ్లో వెజబెనా
2: సిప్ పెదగని కల్ పవతి అవలక్షణ నోవి ఓయత్ వాలెట వచ్చి విన్న ఫినిషింగ్ వహలక్ నం కలర్ ఆఫ్ తమై
3: ఒబత్ ఏ లెవెల్ అవసన్ క్లాసెస్ విక్త NIBM ద సిటీ యూనివర్సిటీ సమకిన్ ఒబే గ్లోబల్ లైఫ్ ఇక కొడనగా గన్న యూకే ఆస్ట్రేలియా మలేషియా హో రష్యా విశ్వవిద్యాలయకిన్ లో పిలిగత్ ఉపాధ్యాక్ business computing design data science engineering languages psychology hall logistics and unshaking sampurna karanna aduma amathanna 0111732000 NIBM the city university the place to be
4: amme man thamai me sare wediyem lakunu ganne ne ne man thamai wediyem ganne
5: hari hari api balamu ko henang siyata pocket money prashna walata kawuda hariyatama uttara denne kiyala
6: hariyata uttara dunnot rupiyal 5000 ko thammena
7: pahawasare indan 11 hawasara wenakan igena ganna duwe putte oyala tai me awasthawa danma darawage namai kamai wasarai 0714151 whatsapp karanna satya dawas pahema ude pahai kalata siyata fm mahanna
8: siyata pocket money අනුග්‍රහය
9: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න වාර්ෂික පොලිසියට 4.5 සඵල පොලිසියට 4.9 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිනුමක් අදම අරඹන්න අමතන්න 13.99
10: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
11: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
12: සියත සිකුරාදා
11: සියත දිවයින පුරා

0: Money. දෙහය විනාඩි 22යි වෙලා වුණාද සිකුරාදා අපි අවසාන තරඟ කරුවා තමයි දැන් එකතු වෙලා ඉන්නේ සංකල්ප good morning සංකල්ප
1: good morning
0: සංකල්ප අපි තව චුට්ටක් සද්දෙට කතා කරමු සංකල්ප අද මේ කෙදර නේද ඉන්නේ
1: ඔව්
0: හරි එහෙනම් හිමින් උත්තර දීලා අපි 5000ක් වින් කරමු
2: අපි ආයෙත් අපර පහක් දෙනවා එතකොට උත්තර දෙකකුත් දෙනවා හොඳට කල්පනා කරලා උත්තර දෙන්න ප්‍රශ්න හතරකුත් දෙනවා මේ තමයි අපට ලැබෙන පළවෙනි ප්‍රශ්නය
0: සංකල්ප පළවෙනි ප්‍රශ්නේ හම්බ වෙන්නේ ඉතිහාසයේ සබ්ජෙක්ට් එකෙන්. ක්‍රිස්තු වර්ෂ 67 ඉඳන් 111 වෙනකන් කාලේ අපි ඉතිහාසයේ දිගෙන ගන්නවා ලම්බකර්ණ වංශයේ විදිහට. මං අහන්නේ ලම්බකර්ණ වංශයේ ආරම්භක පාලකයා වන්නේ 1 වසඹ රජතුමා 2 පරාක්‍රමබාහු රජතුමා.
1: වසඹ රජතුමා.
2: හරි උත්තරේ දීලා රුපියල් 250ක තොන්න දිනා ගන්න සංකල්ප අපි යමු එහෙනම් අපේ දෙවෙනි ප්‍රශ්නෙට.
0: සංකල්ප දෙවෙනි ප්‍රශ්නය හම්බෙන්නේ සිංහල සබ්ජෙක්ට් එකෙන්. මයුර සංදේශය කම්පල යුගයේ රචිත පැරණිතම සිංහල සංදේශ කාව්‍යයක්. මං අහන්නේ මයුර සංදේශය රචනා වුණේ මොන රජතුමාගේ කාලෙද? 1. තුන්වන විජයබාහු රජතුමාගේ කාලේ. 2. පස්වන භුවනේකබාහු රජතුමාගේ කාලේ.
1: පස්වන භුවනේකබාහු රජතුමා කාලේ. සංකල්ප
2: හරි උත්තරේ දීලා රුපියල් 500ක් ඔන්නවා දිනාගෙන ඉන්නේ තව ප්‍රශ්න දෙකයි දිනනවාට පුළුවන් අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: හරි ඔන්න සංකල්ප තුන්වෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ විද්‍යාව සබ්ජෙක්ට් එකෙන්. ශරීරය තුල සංචිත ආහාර වලින් ශක්තිය නිපදවන ක්‍රියාපදිය හඳුන්වන්නේ 1. ශ්වසනය ලෙස 2. පෝෂණය ලෙස.
1: පෝෂණය.
2: හරි උත්තරේ වෙන්න ඕනේ පළවෙනි උත්තරේ ශ්වසනය ලෙස කියලා තමයි උත්තරේ වෙන්න ඕන. කමක් නෑ අද රුපියල් 500ක් තියෙනවා සංකල්පට පුළුවන් මේ රුපියල් 500 රුපියල් 2500ක් කරගන්න අපේ බෝනස් ප්‍රශ්න තෝරගන්න. බෝනස් ප්‍රශ්නට යමුද?
1: යමු.
0: හරි බෝනස් ප්‍රශ්නේ හම්බෙන්නේ සාමාන්‍ය දැනීම ප්‍රශ්නයක් විදිහට. ලංකාවේ උතුරින් පිහිටා ඇත්තේ කුමන තුඩුවද? 1. දෙවුන්දර තුඩුව 2. පේදුරු තුඩුව.
1: පේදුරු තුඩුව.
2: රුපියල් 2500ක් පොකට් මනී දිනා ගන්න සංකල්ප නියමයි.
0: හරි සංකල්ප දැන් අද මේ ඔය පැත්තට වහිනවද?
1: ඔව් වහිනා.
0: හරි එකන් ගෙවල් පැත්ත කොහෙද?
1: ජයලට
0: වහිනවා. හරි එහෙනම් පරිස්සමෙන් ගෙදරට එලා ඉන්න ඕනේ. ඉස්කෝලේ ගියාම යාළුවන්ටත් කියන්න ඕනේ ජය වේවා.
2: සංකල්ප කොහොම හරි රුපියල් 2500ක් දිනා ගද්දී අපි ආයෙමත් සැරයක් මතක් කරන්න ඕන. දැන් අලුත් සතියක් එන්නේ. අලුත් සතියේට තව දවස් දෙකක් විතර තියෙනවානේ. වීකෙන්ඩ් එකේ නේද. ඉතින් අපිට මැසේජ් එකක් එවලා තියන්න නිදහසේ. 0714151151 තමයි අපේ WhatsApp number එක.
0: හරි. මාෂි අපි මතක් කරා මේ අසර්බෝධි ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් අපේ පෙන්චා ඉතුරුම් ගිණුම ගැන කොච්චර මතක් කරත් වටිනාකම අඩු වෙන දෙයක් තමයි මේ පෙන්චා ඉතුරුම් ගිණුම කියන්නේ. මොකද සල්ලි වල තියෙන වටිනාකම හොඳටම දන්න තැනක් තමයි අසර්බෝධි ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ආයතනය. ඒ හින්දම ඔයා වගේම ඔයාගේ දරුවගේ අනාගතය ගැන කල්පනා කරලා තමයි මේ පංචයතුරුම් ගිනුම ඔන්න නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් පංචයතුරුම් ගිනුම තෝරගන්න ඔයාගේ දරුවා වෙනුවෙන් සල්ලි ඉතුරු කරන්න කිසිම ප්‍රශ්නයක් නැතුව හිතේ නිදහසේ තමන්ගේ දරුවට අවුරුදු 18 වෙනකන් අවුරුදු ගාණක් එක දිගට ඔයා පරිස්සමින් බොහොම මහන්සියෙන් හම්බ කරන සල්ලි ටික වගකීමක් ඇතුව විශ්වාසයෙන් ඉතුරු කරලා දෙන්න ඔන්න සර්වෝදය ආයතනයේ පංචයතුරුම් ගිනුමත් එක්ක ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් ගන්න කෝල් එකක් 13:19ට වැඩිපුර විස්තර දැනගන්න පුළුවන්.

0: පොකට් මනි දිනාගන්න. දරුවාගේ නමයි ගමයි වසරයි 0714-151-151ට දැන්ම වට්සප් කරන්න.
1: පොකට් මනි අනුග්‍රහය
0: රුපියල් දහසක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සඵල පොලිසියට 4.9%, සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පැංචා ඉතුරුම් ගෙනුමක් අදම අරඹන්න. අමතන්න 13.19
2: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
3: දැන් වෙලා උදැස්සන 6:30.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: අත්තනකළු ඔය ආශ්‍රිතව සුළුකං වතුර අවදානමක්. පළාත් තුනකට මිලිමීටර 150 ඉක්ම වූ වැසි නායම් අනුතුරැඟවීම් දිස්ත්‍රික්ක 13කට. ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂට වසර 6ක සිර දඬුවම්. ශ්‍රී ලංකාවට තවදුරටත් IMF සහය. ට්‍රම්ප්ගෙන් චීන ජනපතිට ආරාධනයක්.
0: දේශීය සියත. Local news on සියත.
1: ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිට ඇති අඩුපීඩන කලාපය තවදුරටත් පවතිනවා. එම පද්ධතිය ඉදිරි පැය 36 තුළ ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 150ක පමණ ඉතා තද වැසි ඇති විය හැකි. ගාල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර 100ට වැඩි තද වැසි හටගනු ඇති. අත්තනකළු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත් බිම් ප්‍රදේශවලින් ඇතැම් ප්‍රදේශවලට සුළු ගංවතුරු තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බව වරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අත්තනකළු ඔය ද්‍රෝණියේ දහරා ප්‍රදේශවලට ලැබී ඇති වර්ෂාපතනය සහ එම ද්‍රෝණිය තුළ ස්ථාපිත ජලමාපකවල ජලමට්ටම් විශ්ලේෂණයට අනුව මෙම අනතුරැඟවීම නිකුත් කළ බවයි. ඒ අනුව දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජායල, කටාන සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට අයත් අත්තනකළු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත් බිම් ප්‍රදේශවලට මෙම අවදානම පවතිනු ඇති. කළුගඟ කුඩාගඟ ප්‍රදේශයෙන් සුළුගඟ වතුරු තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතිනවා. කළුගඟ මගුරුගඟ ප්‍රදේශයෙන් ජලමට්ටම ඉහළ යමින් පවතින බවයි වරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ වරිමාර්ග අධ්‍යක්ෂ ජලවිද්‍යා හා ආපදා ක්‍රමනාකරණ එල්.එස්. සූර්යබණ්ඩාර.
2: ප්‍රධාන ගංගාවන් කීපයක වැඩි අවධානයෙන් සිටිය යුතු බව තමයි පේන්නේ. ප්‍රධාන වශයෙන්ම කැලණී ගඟ සහ මහවය, ඒ වගේම කළුගඟ. නමුත් මේවායේ තවමත් අනතුරු මාදායක මට්ටමට වැඩි වී නැහැ. අම්බලම් දිස්ත්‍රික්කයේ ලුණුගම් වේරවැන් ජලාශය, වගේම මුණ්ඩාගල දිස්ත්‍රික්කයේ මේරගල ජලාශය, වගේම දැතිරෝය රාජාංගනය වැනි ජලාශය, වගේම තබ්බූව සහ ගිරිමිටිය ජලාශය, නාචදූව ඇතුළු බොහෝ ජලාශවල ජලය නිදහස් කිරීම සිද්ධ වෙනවා මේ තත්ත්වය යටතේ. එම නිසා එම ගංගාතෝණිවලත් ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. විශේෂයෙන්ම ගංගාවල ආසන්නයේ ජීවත් වන ජනතාව.
1: වරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන ජලාශ 73න් ජලාශ 21ක් තවදුරටත් වන් දමමින් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසනවා. වරිමාර්ග අධ්‍යක්ෂ HMPSD හේරත් පැවසුවේ මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 19ක් වන් දමමින් පවතින බවයි. මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කළ නායම් අනතුරැඟවීමේ නිවේදනය දිස්ත්‍රික්ක 13ක් දක්වා දීර්ඝ කර තිබෙනවා. බදුල්ල, ගාල්ල, මාතර, කළුතර, කොළඹ, ගම්පහ, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මොනරාගල, නුවරඑළිය සහ රත්නපුර එම දිස්ත්‍රික්ක අතරට අයත්. පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලටගෙන හැටන් අධ්‍යාපන කලාපයේ පාසල්වලට අද විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ IGS ප්‍රේමතිලකට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර 6ක සිර දඬුවම් නියම කර තිබෙනවා. ඒ 2024 වසරේ ශිෂ්‍යත්ව විභාගයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැරහැරීම තුළින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වරදකරු වීම හේතුවෙන් 2024 වසරේ පැවති පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න තුනක් කලින් පිටවීමේ සිදුවීමට අදාළව දෙමෝපියන් පිරිසක් විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබුණා. පෙත්සම විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ ඒ තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයක් සිදුවී ඇති බවයි. ඒ අනුව තීන්දුව ලබා දුන් 2024 වසරේ දෙසැම්බර් මස 31 වනදා සිට සති 4ක කාල සීමාව තුළ රුපියල් මිලියන 3ක වන්දියක් මෙම වගඋත්තරකරු විසින් රජයට ගෙවිය යුතු බව නියෝගය සඳහන් කර තිබුණා. එම වන්දි මුදල ගෙවීම පැහැරහැරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදු කළ බවට එල්ල වූ චෝදනාව සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ IGS ප්‍රේමතිලක වරදකරු වී තිබෙනවා. ඔහුට නියම වූ වසර 6ක සිර දඬුවමට අමතරව විනිසුරු මඩුල්ල විසින් රුපියල් මිලියන 3ක දඩ මුදලක් නියම කළා. එම දඩ මුදල ගෙවීම පැහැරහැරියොත් අමතරව වසරක සිර දඬුවම් නියම කරන බවයි අගමිනිසුරු ප්‍රීතිපත්මන් සූරසේන ඇතුළු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේ. ආනයනය කරනු ලබන ඩීසල් 50%ක් පමණ විදුලි ජනනය සඳහා තාප බලාගාර වෙත ලබා දෙන බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසනවා. එහි සභාපති MDR අතුල මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වමින්.
3: මේ ඩීසල් ගැනීම සඳහා පෙබරවාරි මිලියන 98යි, මාර්තු 210යි, අප්‍රේල් 318යි, මේ මාස 522ක් වෙනවලු. එන්න එන්න මේ ඩීසල් පරිභෝජනය ඉහළ ගිහිලා තියෙනවා. ඒකයි ඇත්ත කතාව. මොකද අධික මිලකට ඩීසල් ගත්තට මේවෙන් 150 අර ප්‍රමිතියෙන් තොර ගල්ලංගුරු ගෙනහල්ලා අඩුණු විදුලිය ප්‍රමාණය සඳහා යොමු කරන්න තමයි තාප බලාගාර වලට මේ ඩීසල් යොමු කරන්නේ. 150කට ආසන්න ප්‍රමාණයක් තාප බලාගාර වලට යනවා. ඒක තමයි මේකේ හේතුව. නැතුව මේ සියලුම ගේන ඩීසල් මේ වාහන වලට නැත්තම් වෙනත් කටයුතු වලට යන්නේ නැහැ.
1: සමගි බලශක්ති හා වෘත්තීය සමිතිය ඒකාබද්ධ බලවේගයේ කැඳවම්කරු ආනන්ද පාලිත පැවසුවේ විදුලි බිල අඩු කිරීමට ආණ්ඩුව පියවර ගත යුතු බවයි.
4: ගසා කන සූත්‍ර මේ යන්නේ බහිරවයෝ භූතයෝ ආණ්ඩු අරගෙන ජනතාව සොරා කන්නා පුනරුද යුගයයි. අත තියන්න එපා ඉන්ධනවලට, දැන් වහින හින්දා වහාම විදුලි බිල අඩු කරන්න.
1: ඉදිරි සති කිහිපය තුළ ආනයනික වාහන මිල ඉහළ නැංවෙන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ඉන්දික සම්පත් මිරංජිගේ මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වමින්. රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරය සැලකිය යුතු මට්ටමකින් ඉහළ යාම වාහන මිල ඉහළ නැංවීමට හේතුව බවයි ඔහු කියා සිටියේ.
5: ලබන සතිය නම් වරායේ රේට් එක වැඩි වෙනවා. මේ ඩොලර එකත් එක්ක මේ ඩොලර එක විශාල නැගීමකට තියෙනවා. ඒකත් එක්ක 106ක් 107කින් මේ ටොයෝටා රේස් එකක් වගේ වැඩි වෙනවා. ඒ වගේම යාරිස් එකකුත් 104කින් 105කින් මේ වගේම වැඩි වෙනවා. වෙසල් එකක් සාමාන්‍ය 112කින් විතර වැඩි වෙනවා. ඒ වගේම අපි ලෑන්ඩ් ක්‍රූසර් ජීප් එකක් මේ තියෙන සත්‍යය තුළ වැඩි වෙනවා 130කින් විතර. ඉතින් මොකද 118ක්ද ඩියුටි වැඩි වෙනවා. ඉතින් වාහන ගැනුම් මිලත් එක්ක සලකා දැන් වාහනයක් ගන්න වෙල්දපලි වාහනයක් ගන්න එක තමයි ලාභම. වාහනය ගෙන්නදී අපිටත් අපි මේ තියෙන පිරිවැට ඇදී ලොකු ගාණක් වෙනවා.
1: රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරේ අගය යළි ඉහළ ගොස් තිබෙනවා. මෙවර විට ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය දැක්වෙන්නේ 329.92% ලෙසයි. රුපියලේ ගැනුම් අගය 322.28% ලෙස දැක්වෙනවා. ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ ප්‍රකෘතිමත් වීමේ උත්සාහයන් සඳහා තවදුරටත් පූර්ණ සහාය ලබා දෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යළි අවධාරණය කර තිබෙනවා. ඊයේ පැවති මාධ්‍ය හමුවකදී එහි සන්නිවේදන අධ්‍යක්ෂ ජූලි කොසැක් සඳහන් කළේ මෑත කාලයේ ශ්‍රී ලංකාව විශාල ආර්ථික පීඩනයක් ඇති කළ ප්‍රබල කම්පන දෙකකට මුහුණ දී ඇති බවයි. පළමු වෙන දිට්වා සුළු කුණාටුව වන අතර ඒ ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාකාරකම් වලට දැඩි බලපෑමක් එල්ල කළ ස්වභාවික විපතක් බව ඇය ප්‍රකාශ කළා. දෙවන කම්පනය ලෙස ජෝලිකෝසක් සඳහන් කළේ මැද පෙරදිග යුද්ධයේ අඛණ්ඩ බලපෑමයි. එවැනි අභියෝග හමුවේද ශ්‍රී ලංකාවේ ජනතාව සහ ආර්ථිකය සුවිශේෂී ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්නුම් කර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන අධ්‍යක්ෂවරිය ප්‍රකාශ කළා. මේ අතර ගෝලීය ඩිජිටල් ගෙවීම් වේදිකාවක් වන PayPal අද සිට ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ කිරීමට අපේක්ෂා කරනවා. ඒ අනුව විදේශීය සේවා සහ ඔන්ලයින් මිලදී ගැනීම සඳහා ගෙවීම් ඇතුළුව PayPal හරහා ජාත්‍යන්තර ගෙවීම් කිරීමට මෙරට පරිශීලකින්ට හැකිවනු ඇතේ. ආණ්ඩුව විසින් ගොවීන්ගේ ගැටලු නොසලකා හැර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ බුත්තල ප්‍රදේශයේ ගොවි ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් සොයාබැලීමට ගිය අවස්ථාවේදී.
6: ඉහළ ප්‍රමිතියේ බීජ ටික ලැබෙන්නෙත් නැහැ. පෝරවල මිල ඉහළ ගිහිල්ලා කලට වේලාවට පෝර ටික ලැබෙන්නේ නැහැ. තෙල් පෝර තියෙන එක එක ගණන් වලට පෝරවල තෙල් පෝරවල කියන ආකාරයට ගුණාත්මක භාවයක් නැහැ. නිෂ්පාදනය ලබා ගන්නකොට ස්ථාවර මිල ලැබෙන්නේ නැහැ. ගොවියට ලොකු කලකිරීමක් තියෙනවා. මේ ගොවිතැන අසාර්ථකයි කියන මතය IMF එක දීලා තියෙනවා අපේ රටටත් ආණ්ඩුවට. ඒගොල්ලන්ට ටයි එකයි කෝට් එකයි ඇඳගත්තාම රෙද්ද බැනීම සර්ම ෂර්ට් එක අඳින ගොවියව අද අමතක වෙලා. හැබැයි IMF එකත් එක්ක සාකච්ඡා කරන්නේ වායු සමීකරණය කරපු කාමරවල කෘෂිකර්ම ඇමතිවරයවත් නියෝජ්‍ය ඇමතිවරයවත් නිවැරදි උත්තරයක් දෙන්නේ ගොවි ජනතාව මුහුණ දෙන ප්‍රශ්න පිළිබඳව මං අහනකොට.
1: සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර පැවසුවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයද දේශපාලනීකරණය කිරීමට ආණ්ඩුව සැලසුම් කරමින් සිටින බවයි.
7: සැලසුම් සකස් කරනටත් ප්‍රාසිලේකම් කාර්යාල බලටත් දේශපාලනය තමන්ගේ හෙංචයියන් ඔබල ඒ ප්‍රාසිලේකම් කාරල දේශපාලනි කරනට ලක්ල සමස්ත රටම දේශපාලනි කරනට ලක්ල තමගේ පැත් උදාකරන යන්න පුළුවන් කියලා සිහින මාලිගාවල හිටියට මංහිතන්න ඒවට මේරට ජනතාව විට යන්න හැකින බොහොම පැදිලි ජනතාව පූර්ව දර්ශ දීල තින ගෝටාවේ රාජපක්ෂ මැත්තුමගේ පාලන පෙරලා දැමීම කටයුතුල මගේ තෙන්ට යන්නට කලින් ප්‍රජාතන්ත්‍රවාදීව පවා ජනතාව පෙළ ගැසිමින් කටයුතු කරන්නට පෙළඹෙයි ඔබතුමාලා මේ කියන ලදරු විදිහට දේශපාලන එල් බෝඩ් ගහගෙන රාජපරිපාලන
1: බත්මන් ආණ්ඩුව ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුකර ඇති බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍යවේද අදහස් දක්වමින්.
8: විපක්ෂේ කිසිවෙක් ගන්නවා කියලා අපි කියලා නෑ. විපක්ෂ කට්ටිය බලන් ඉන්න එන්න විපක්ෂේ හාන්සි වෙලා නෙමෙයි ඉන්නේ. දැන් විපක්ෂ කොහොමත් හාන්සිනේ. දැන් විනාශ වෙලා තියෙන විපක්ෂයක් නෑ. ඇයි ජනතාව දීපු ජනවරමේ අභිලාෂයන් ඉටු කරමින් හොරකම වංචාව දූෂණය නවත්තමින් මත්කුඩු වලට එරෙහිව ක්‍රියාත්මක වෙමින් රටේ ජනතාවට ලබා දිය හැකි උපරිම සහන ලබා දෙමින් පොහොර සහන ආදාරය 100%කින් වැඩි කරලා ඒ විතරක් නෙමෙයි පාසල් දරුවන්ට පෙළපොත් සහ ස්කූල් බෑග් එකත් සපත්තු දෙයක් ගන්න සල්ලි දීලා මේ විදිහට රටේ ජනතාවට දෙන්න තියෙන උපරිම දේවල් දුන්නා. අස්වැසුම වැඩි කරා. ඉතින් මේවා වැඩි කරා
1: මේ අතර හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට අයත් බව පැවසෙන මල්වානේ නිවස අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සිය භාරයට කෙන තිබෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මියගොස් සිටි හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වාට අයත් නිවසේ ආරක්ෂක කැමරා පද්ධතියේ දත්ත ගබඩා වී නොමැති බව අනාවරණ වී තිබෙනවා. කොළඹ අපරාධ කොට්ටාසය විසින් ඊයේ එබව දැනුම් දී ඇත්තේ කොටුව මහේස්ත්‍රාත්අධිකරණයටයි. ඒ පිළිබඳ කරුණු වාර්තා කරමින් විමර්ශන නිලධාරීන් කියා සිටියේ එම නිවසේ ආරක්ෂක කැමරා පද්ධතිය ක්‍රියාත්මක තත්ත්වයේ පැවතියද එහි දත්ත ගබඩා වීමක් සිදු නොවන බව විමර්ශනයේදී අනාවරණ වූ බවයි. කපිල චන්ද්‍රසේනගේ මරණය සම්බන්ධයෙන් සිදු කෙරෙන මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විමසීම ඊයේ දෙවන දිනටත් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී සිදු කෙරුණා. සිද්ධියට අදාළව සිදු කරමින් පවතින විමර්ශන සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ටාසය විසින් ඊයේ වැඩිතර වාර්තාවක් ඉදිරිපත් කළේ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන වෙතයි. මියගේ කපිල චන්ද්‍රසේන පදිංචිව සිටි නිවස ඔහුගේ බිරිඳට අයත් බවත් අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුව පසුගිය 12 එම නිවස සෝදිසි කළ බවත් නිලධාරීන් මහේස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නා. ඔවුන් පැවසුවේ අදාළ නිවසේ තිබූ ලැප්ටොප් පරිගණක දෙකක් සහ ලිපිගොනු කීපයක් නඩු පහඬ ලෙස සිය භාරයට ගත් බවයි. අදාළ නිවසේ සේවය කළ කාන්තාව සහ කපිල චන්ද්‍රසේනගේ මලසිරුර මුල්වලට පරීක්ෂා කළ වෛද්‍යවරියද ඊයේ සාක්ෂි දෙනු ලැබුවා. අනතුරුව වැඩිදුර සාක්ෂි විමසීම ලබන 19 දක්වා කල් තිබුණා. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ මලසිරුර කොළිපිටිය පිහිටි නිවසකදී සවකනු ලැබුවේ පසුගිය 8. ලබන සැප්තැම්බර් 24 ඇමරිකාවේ ධවල මන්දිරය වෙත සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීන ජනාධිපති ෂී ජින්පින් යුවලට ආරාධනා කර තිබෙනවා. ඇමරිකානු ජනාධිපතිවරයා මෙම ආරාධනාව කළේ චීන ජනාධිපතිවරයා විසින් පිරිනැමූ රාත්‍රී භෝජන සංග්‍රහයෙන් පසුවයි. සිය චීන සංචාරය ආදරණීය අවස්ථාවක් ලෙස සලකන බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් එහිදී සඳහන් කළේ. ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රමුඛ දූත පිරිස පිළිගැනීමේ නිල උත්සවය ඊයේ පැවැත්වුණේ චීනයේ මහජන මහශාලාව ඉදිරිපිටදී. ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනුවෙන් හමුදා ආචාර වෙඩිමුර 21ක් පවත්වනු ලැබුවා. එහිදී අදහස් දැක්වූ ඇමරිකානු ජනාධිපතිවරයා පැවසුවේ සිය පාලනය යටතේ ඇමරිකාව සහ චීනය අතර අන් කවරදාටත් වඩා යහපත් සම්බන්ධතාවයක් පවතින බවයි. තමන් පිළිගැනීම සඳහා චීනයේ පැවැත්වූ උත්සවය ඉතා ගෞරවනීය බවද ට්‍රම්ප් ප්‍රකාශ කළා. තමන් සෑම අසීරු අවස්ථාවකම චීන ජනාධිපතිවරයා සමග දුරකතරින් සාකච්ඡා කරන බවයි ඔහු සඳහන් කළේ. චීන ජනාධිපතිවරයා විශිෂ්ට නායකයෙකු බවද තමන් ඕනෑම අවස්ථාවක ඒ ප්‍රකාශ කිරීමට පසුබට නොවන බවද ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. පිළිගැනීමේ උත්සවෙන් පසුව රාජනායකින් දෙදෙන අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැතුණේ මාධ්‍ය සහභාගීත්වයකින් තොරවයි. ඉරාන යුද්ධය, තායිවාන අර්බුදය, චීනයේ ඇමරිකානු ව්‍යාපාර සඳහා විවෘත කිරීම දෙරටේ හමුදා අතර සන්නිවේදනය ඇතුළු ශ්‍රේෂ්ඨ කිහිපයක් පිළිබඳ එම සාකච්ඡා තුළදී අවධානය යොමු වුණා. ද්විපාර්ශ්වික සාකච්ඡා හමුවෙන් පසුව ඒ පිළිබඳ නිවේදනයක් නිකුත් කළ ධවල මන්දිරය සඳහන් කළේ හොමුස් සමුද්‍ර සන්ධිය නිදහස් ගමනාගමනය සඳහා විවෘතව පැවතිය යුතු බවට ඇමරිකාව සහ චීනය එහිදී එකඟ වූ බවයි. ඉරානයට කිසිදු දිනක න්‍යෂ්ටික අවයක් නිපදවීමට අවස්ථාව ලබා නොදිය යුතු බවටද දෙපාර්ශවයම එකඟ වූ බව ධවල මන්දිර නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. පැය දෙකක පමණ කාලයක් පැවති සාකච්ඡාවලින් අනතුරුව නායකින් දෙදෙනා අතීත චීන අධිරාජ්‍යයෙන් සාමය අයදීමට ගිය බීජිංහි තහනම් නගරයේ පිහිටි වසර 600ක් පැරණි දෙව්ලොව පන්සල වෙත සංචාරය කරනු ලැබුවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ චීන සංචාරය අද නවසන් වීමට නියමිතයි. යලිසරස්තල අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගං වතුර අවදානමක්. පළාත් තුනකට මිලිමීටර 150 ඉක්ම වූ බැසී නායම් අනතුරු ඇඟවීම් දිස්ත්‍රික්ක 13කට. ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂට වසර 6ක සිර දඬුවම්. ශ්‍රී ලංකාවට තවදුරටත් IMF සහාය. ට්‍රම්ප්ගෙන් චීන ජනපතිට ආරාධනයක්. සියත උදැසන ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සිතාරා අතුකෝරල. සියත මිළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යහන 12ට. එතෙක් ප්‍රති සිටින්න පැන් පැපුවත් සමක.
0: පුරා සෙරිසරා සත්‍ය 100%ට සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්න.

0: දරුවෝ වාගේම පපුවේ උන් අය ඉටි ගමන් නොකියාම යනවලු.
1: එහෙම කියන්නේ අභිෂේක. හැබැයි තනියම නෙමෙයි සුනීරත් එක්ක.
2: දරුවාගෙම කියන එක මීට අවුරුදු කීපයකට කලින් ලියපු මගේ වෙල්වට් ප්‍රේමය කියන පොතේ තියෙන නිසමසක්. මේක මගේ බදුල් අදි ලැබින් කාන්සෙප්ට් එක වෙනුවෙන් තමයි කරේ.
0: ලොකු කතාවක් නේද කියන්නේ.
2: ගොඩක් කට්ටිය තේරුම් ගත්තේ නැති උන්ති කෑල්ලක් තියෙනවා සිංහේ. ඔබේ ඇස් ඇති පිළිතුරක් මට හැමදාම හීනයක් වෙනකොට කියන කොටස. ඔබේ එක්කන් කුලී පපුවෙන් නිගිලෙන්න මට හිතලා. එහෙම කියන්නේ බිරිඳ දරුවෝ නැති කාන්තාවක්. ඒකින්ද තමයි මේ සුනීර මේ කතාවේ හැටියට වෙනත් කෙනෙක්ට හිත යන්නේ.
1: වැඩේටයි සුනීරව තෝරගත්තේ.
2: යුනිවර්සිටි කිව්ව ගමම මතක් වෙන චරිතය ලංකාවේ මට නම් සුනීර. මට හිතෙනවා එයාගේ පැටහඳ, එයාගේ ඒ වයිබ් එක, යුනිවර්සිටි වයිබ් එක. يعني වයස මෙහෙම දෙන්න පුළුවන් මං හිතනවා ඒකට තෝරා ගැනීම සාර්ථකයි කියලා.
0: මිනිස්සුන්ට මෙච්චර ළඟ වචන ලියන්න කොහෙන්ද ඉගෙන ගත්තේ?
2: මං හිතයි මගේ තාත්තා චුටි කාලේ නම් මට කියවන්න උරු කරා. පොත් 1000ක් කියුවා කියලා කියන්නේ මිනිස්සු 1000ක ජීවිතය අත්දැකීම අපිට ලැබෙනවා කියන එක. එහෙම අත්දැකීම් ලැබුණාම ලියන්න ඉගෙන ගන්න ඕනේ නැහැ.
0: කොන්සර්ට් එකක ලිප් සින්ක් කරනවා කියන්නේ මිනිස්සුන්ව රවට්ටන වැඩක්. එහෙම කියලා තිබ්බි ලෙජෙන්ඩරි සිංගර් ශ්‍රෙයා ഘോഷා.
1: රාශමානයක කරපු පොඩ්කාස්ට් එකකද තමයි ශ්‍රෙයා එහෙම කියලා තිබ්බේ.
0: ඒකෙන් පස්සේ ගොඩක් දෙනෙක් එකට එකඟ වෙලා තිබ්බා. ටික දෙනෙක් නම් කියලා තිබ්බේ වැය ගානක් ඩාන්සින් පර්ෆෝමන්ස් එක සින්ක් කරන අයට බෑකප් ට්‍රැක් එකක් ඕනෙම කියලා.
1: හැබැයි ඉතින් ශ්‍රෙයා කියන්නේත් එහෙම ඩාන්සින් පර්ෆෝමන්ස් කරන ගමන් සින්ක් කරන කෙනෙක්.
0: එයා කියලා තිබ්බේ ඕනම අමාරු අවස්ථාවකට හැදගැහෙන්න සිංගර්ට පුළුවන් වෙන්න ඕනි කියලා.
3: Of the town.
4: උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්මම ගන්නා 0111 544 5000.
5: මේ කතාව පටන් ගන්නේ රූකාන්තගේ
6: සුවඳ දෙන මල් වනේ.
5: රයිනි ඉතින් චුට්ටක් දඟයිනේ. එතකොට වින්ඩි එයා තමයි මේ කතාවේ ප්‍රින්සස්. සනුක තමයි කුමාරයා. මේ කතාවේ එක තැනකදී අපිට අතුල අධිකාරිව මුණ ගැහෙනවා. ඉතින් කතාවේ ලස්සනම ටික අහගන්න මේ 23:07 සිනමන් ලේක් සයිට් ඉම්පීරියල් කෝට් එකට එන්න.
7: එක්ස්ට්‍රා ෂොට්ස්, සජීවී ප්‍රසංගය, සරිත් සුරිත් විත් නිවුස් සංගීතයත් සමග
8: ප්‍රවේශ පත්‍ර ticketsministry.com වෙතින්. විමසීම් 0712-792-741 හෝ 0712-992-312.
7: මාධ්‍ය අනුග්‍රහය සියත TV සියත FM.

0: ගැටෙනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි
1: සියල් දහසක මූලික තැන්පතුවකින් අනුබන්න වාර්ෂික පොලිසියට 4.5 සපල පොලිසියට 4.9 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පැන්ෂා ඉතුරුම් ගෙනුමක් අදම අනුබන්න අමතන්න 13.19
2: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක් අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
3: මමීස් පොකට් මනි
4: මාෂි ආපහු වැස්ස ටිකක් පටන් අරගෙන තියෙන මේ දවස්වල එකක් පරිස්සමින් ඉන්න ඕන කාලයක් තමයි මේ යන්නේ නේ.
5: ඔව් රවිෂ්ක මේ දවස්වල වැස්ස නිසා වැඩට එහෙම යනකොට සමහර විට හිතෙන්න පුළුවන් අද චුට්ටක් ගෙදර ඉමුද? අද වැස්ස නිසා ගෙදරට වෙලා හිටියොත් හොඳයි වගේ හිතන්න පුළුවන්. හැබැයි ඉතින් එහෙම හිතලා කවුරුත් ගෙදර නවතින්නේ නැහැ. තමන්ගේ අනාගතය වෙනුවෙන් හැමෝම මහන්සි වෙනවා.
4: හරියටම හරි අද ඉන්න අපිත් එක්ක කතා කරන්න පිළියන්දර ඉඳන් ශෂිකා. Good morning ශෂිකා. ශෂිකා ලෑස්ති නේද නම් තරඟ කරන්න?
5: ශෂිකට ඔන්න අපි ප්‍රශ්න හතරක් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. මේ ප්‍රශ්න හතරට උත්තර දුන්නොත් ශෂිකට රුපියල් 5000ක් පොකට් මනි දිනා ගන්න පුළුවන්. තප්පර 5ක් අපි ඔයාට දෙනවා. උත්තර දෙකකුත් අපි ඔයාට දෙනවා. හොඳට කල්පනා කරලා හරි උත්තරේ දෙන්න තමයි ශෂිකට තියෙන්නේ. මේ තමයි ශෂිකට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
4: ශෂිකා සාමාන්‍යයෙන් ගෙදර මස් මාළු මුකුත් උයන්නේ නැති වෙලාවට හාල් මැස්සෝ කරියක් එහෙම හදාගන්නව නේද රසට? ඔන්න පළවෙනි ප්‍රශ්නේ මං වගේ අහන්න හදන්නේ මේ හාල් මැස්සෝ ගැන. හාල් මැස්සෝ ආහාරයට ගැනීමෙන් මොළයේ ක්‍රියාකාරීත්වය වර්ධනය වෙනවා. අස්ථි සහ දත් ශක්තිමත් කරන්නත් හාල් මැස්සන් ආහාරයට ගැනීම ඉතාම වැදගත්. අපි අහන්නේ හාල් මැස්සන්ගේ වැඩිපුරම අඩංගු වන්නේ 1 කැල්සියම් 2 ප්‍රෝටීන්.
5: ශෂිකා හරි උත්තරේ දීලා ඔයා රුපියල් 250ක් මේ වෙනකොට පොකට් මනි දිනාගෙන ඉන්නේ. පෝෂණෙන් ඉහළම ආහාරයක් තමයි මේ හාල් මැස්ස කියන්නේ ශෂිකා. ඒ නිසා අපි පුළුවන් තරම් අපේ ආහාර වේලට හාල් මැස්ස එකතු කරගන්න එක ඇත්තටම ගොඩක් හොඳයි. දැන් රුපියල් 250ක් අතේ තියෙනවනේ ශෂිකා. මේ 250 500ක් කරගන්න නම් අපි දෙවෙනි ප්‍රශ්නට හරියට උත්තර දෙන්න ඕන. අපි යමු අපේ දෙවෙනි ප්‍රශ්නෙට.
4: ශෂිකා ඔයා දන්නවද අපි පාවිච්චි කරන ෆෝන් එකෙත් රත්තරන් වලින් හදපු පුංචි පුංචි කොටස් තියෙනවා කියලා? ලෝ පිරිසුදුම රත්තරන් වෙන්නේ කැරට් 24 රත්තරන්. ලෝකෙ සොයාගන්න රත්තරන් වලින් 80%කට වැඩිය භාවිත වෙන්නේ කාසි සහ ආභරණ නිෂ්පාදනයට. මං අහන්නේ ලෝ පිරිසුදුම රත්තරන් ඇත්තේ කොහෙද? 1 ඕස්ට්‍රේලියාවේ, 2 ඇමරිකාවේ.
5: ශෂිකා හරි උත්තරේ වෙන්නෝනේ පළවෙනි උත්තරේ. ලෝකෙ පිරිසිදුම රත්තරන් තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තේ. හරි, කමක් නෑ ශෂික, ඔයා පළවෙනි ප්‍රශ්නට හරියට උත්තර දීලා තියෙන නිසා දැන් අතේ රුපියල් 250ක් තියෙනවා. අපි තුන්වෙනි ප්‍රශ්නට ගිහිල්ලා මේ 250 500ක් කරගමු.
4: ශෂිකා සාමාන්‍යයෙන් කාන්තාව ලස්සන වෙන්න පැපොල් වගේ පළතුරු ටිකක් වැඩියෙන් කනවනව නේද? ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ අහන්න හදන්නේ පැපොල් ගැන. පැපොල් ලංකාවේ සහ හවායි දූපත්වල ඉතාම ජනප්‍රිය වාණිජ වගාවක්. විවිධ පරිසර තත්ත්වයන්ට අනුවර්තනය වීමේ හැකියාවක් මේ පැපොල් ශාකයට තියෙනවා. අපි අහන්නේ පැපොල් ආහාරයට ගැනීම වඩාත් වැදගත් වන්නේ 1 ආහාර ජීර්ණ පද්ධතියට, 2 ප්‍රතිශක්තිකරණ පද්ධතියට.
5: ශෂිකා හරි උත්තරේ දුන්න රුපියල් 500කුත් ඔයා පොකට් මනි දිනා ගන්නවා. ශෂිකා මලබද්ධය වැනි ආමාශගත රෝග සුව කරගන්න පැපොල් වලට හැකියාව තියෙනවා. හරි, දැන් අතේ තියෙන රුපියල් 500 ඔයාට රුපියල් 2500ක් වෙනකම් වැඩි කරගන්න පුළුවන්. ඒක තමයි බෝනස් ප්‍රශ්නේ. ඔයාට තෝරගන්න පුළුවන්. බෝනස් ප්‍රශ්නේ තෝරගන්නවද?
6: හරි, තෝරගමු.
4: දවසල වැස්සත් එක්ක ටිකක් ගංගා ඇලදොලවල් පිටාර මට්ටමට ඇවිල්ලා තියෙනවානේ. අපි දකිනවනේ නිවුස් වල එහෙම. වලබේ ගඟ ලංකාවේ 7 වැනි අට දිගම ගඟ. උඩබලව ජලාශය සහ සමනලවැව ජලාශය නිර්මාණය කරන්නේ වලබේ ගඟ හරස් කරලා. අපි අහන්නේ වලබේ ගඟ මුහුදට එකතු වන්නේ 1 හම්බලන් තොටින්, 2 හම්බන් තොටින්.
5: ශෂික බෝනස් ප්‍රශ්නෙට ඔයා හරියට උත්තර දීලා අතේ තිබ්බ පොකට් මනි ගාන 5 ගුණයකින් වැඩි කරගෙන රුපියල් 2500ක් ඔයා අද දවසේ පොකට් මනි දිනා ගන්න. ඉතින් ශෂිකා සීත පොකට් මනි ප්‍රෝග්‍රෑම් එක ගැන මොන වගේ අදහසක්ද තියෙන්නේ?
7: හරිම හොඳයි. මොකද හැදෙනකොට තමයි බොහොම සතුටින් හැදෙනවා. අපුනත් එහෙමයි. කෑම හදන ගම තමයි තියෙන ප්‍රෝග්‍රෑම් එක අහන්නේ.
5: බොහොම ස්තුතියි ශෂික අපිත් එක්ක සම්බන්ධ වුණාට. ජය වේවා.
8: සියත පොකට් මනි.
4: මාෂි, ඕනම අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් ළමයින්ට කියන්නේ හොඳට ඉගෙන ගන්න, හොඳ තැනකට යන්න. ඒ වෙනුවෙන් දෙමව්පියෝ කොච්චර සල්ලි වේදන් කරනවද නේද? ඉස්කෝලේ කාලේ වේදන් තියෙන්නේ ක්ලාස් වලට, ඉස්කෝලේ වැඩ ටිකට විතරයි. හැබැයි ඉස්කෝලේ ගිහින් ඉවරනහම කැම්පස් යනවා නම් කොච්චර වේදන්ද, රටකට යනවා නම් කොච්චර වේදමක් ඇයිද ඉස්සරහටත්. මේ හැමදේටම මොන විදියකින්වත් දැන් දෙමව්පියන්ට එකපාර මුදලක් වේදන් කරන්න විදිහක් නැහැ. හැබැයි එක විසඳුමක් තියෙනවා. පැංචයිතුරුම් ගිනුම. දරුවා පොඩි කාලෙදිම පැංචයිතුරුම් ගිනුමක් ආරම්භ කරොත් දරුවත් ලොකු වෙනවා, කවුන්ට් එකත් වර්ධනය වෙනවා. දරුවගේ අනාගතය වගේම එයාගේ අනාගත හීනෙත් බොහොම සුරක්ෂිතයි. සල්ලි ටික බය නැතුව දරුවට දෙන්න පුළුවන්කම තියෙනවා. අනාගතයේදී වයස අවුරුදු 18 පිරෙනවත් එක්කම ගන්න කෝල් එකක් 13-19ට පැංචයිතුරුම් ගිනුම ගැන විශ්වාසයෙන් වැඩිපුර විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා.
5: ඒ වගේම අපිටත් එවන මැසේජ් එකක් 0714-151-151 කියන අපේ WhatsApp නම්බර් එකට අපි ලෑස්තිලා ඉන්න අලුත් සතියේ පොකට් මනී දෙන්න.
4: එහෙනම් අද සිකුරාදා, අපි අදට සමුගන්නවා. අයමත් අලුත් සතියකින් තමයි අපි හම්බෙන්නේ. සුබ සතියන්තයක්. මම රවිෂ්ක.
5: මම ආශී.

0: Good morning. උදේහතයි විනාඩිය කයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසු Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

මම වැස්ස ගැන ලස්සනම ලස්සන කියමනක් දැක්කා. අද මම ඒක ඔයගලන්ට එක ෂෙයා කරගන්නවා. වැස්ස වැටෙනකොට කරන්න තියෙන හොඳම දේ තමයි ඒක පිළිගන්න.

0: FM.
1: සමහරුන්ට හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇතිවෙන්නේ ඇයි?
2: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උණකමගේ සමග.
1: සමහර පුද්ගලයන්ට තියෙන ගැටලුවක් තමයි ගැඹුරු හුස්මක් ගැනීමට සිදුවීමත්, හුස්ම ගැනීමේදී මදි බවක් දැනීමත්, පපුව හිරවන ස්වභාවයක් ඇතිවීමත්, සමහර වෙලාවට මහන්සි වෙන විට හුස්ම ගන්න අමාරු වීමත්. මේ වගේ හුස්ම ගැනීමේ අපහසුතාවයන් අපි වෛද්‍ය විද්‍යාවදී හඳුන්වනවා ඩිස්නියා කියලා. මේ තත්ත්වය සමහරුන්ට එකවර ඇති වෙන්නත් පුළුවන්, සමහරුන්ට කාලයක් තිස්සේ මේ තත්ත්වය පවතින්නත් පුළුවන්. හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වෙන්න සමහර විට ඔබට තියෙන රෝගී තත්ත්වයක් හේතු වෙන්න පුළුවන්. මේ රෝගී තත්ත්වය සමහර වෙලාවට ඉතාම බරපතල රෝගයක් වෙන්න ඉඩ තියෙනවා. ඔබට හිටි හැටියේ හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වෙනවා නම් ඒ සඳහා පෙනහළවල ආසාදන හේතු වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට බැක්ටීරියා ආසාදන, වෛරස් ආසාදන වගේම කොවිඩ් ආසාදනය සඳහන් කරන්න පුළුවන්. නමුත් මීට වඩා භයානක රෝගී තත්ත්වයන් වන පෙනහළවල රුධිර කැටි සිරවීම, හෘදයාබාධ වැනි තත්ත්වයන් වලදීත් ඔබට හිටි හැටියේ හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම දරුණු ආසාදකතාවයකදීත් ඔබට හිටි හැටියේ හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. දිගු කාලයක් තිස්සේ පවතින හුස්ම ගැනීමේ අපහසුතාවයන්ට හේතු විදියට ඇදුම රෝගය, නිදන්ගත පෙනහළු ප්‍රධානක තත්ත්වයන්, ඊට අමතර හෘදය අකර්මණ්‍ය වීම, හෘදයට සහ පෙනහළුවට රුධිර සැපයුම අඩාල වීම වගේම රක්තහීනතාවයේ අධික තරබාරු බව, කාන්සාවැනි මානසික ආබාධත් මේ සඳහා හේතු වෙන්න පුළුවන්. ඔබටත් මෙවැනි හුස්ම ගැනීමේ අපහසුතාවයක් තියෙනවා නම් ඉතා ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත්. මෙවැනි වැදගත් වෛද්‍ය කරුණු සමගින් ලබන සඳුදාත් අපි හමු වෙමු.
2: මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ඩොක්ටර් රවින්ද උඩගමගේ Facebook පිටුවට හෝ ඩොක්ටර් රවින්ද උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
0: රොක්වෙමු සියතට. ඔබේ ලයිෆ්ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා ඇක්සියා ලීටරයකට කිලෝමීටර් 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට. දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
3: දශකායක විශ්වාසයෙන් ඔබ රසවත් කළ මෝතා ඉන්ග්‍රීඩියන්ට්ස්, ජෙලටින්, කලරින් සහ ෆ්ලේවර්ස් හදට දැනෙන රසක මහිම.
4: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
5: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
6: අතිවිශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර්, කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය, කිලෝවොට් 3.1ක මෝටරය, ලීටර් 35ක ස්ටෝරේජ් පහසුකම, ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින්. වැඩි විස්තර සඳහා

0: පුදුම හිතන වාසියෙක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත අමතන්න 0112200 Fitch Ratings A-LK Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව.
2: ෂනාලි, ලී වගේද ස්විස් ටෙක් ඇලුමිනියම් ආකිටෙක් වගේම ෆැබ්‍රිකේටර් හයිලි රෙකමන්ඩ් කරා.
1: ලව්ලි, ඊට පස්සේ සහෙලි
2: ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා. කැෂ්බැක් එක වගේම අවුරුදු 30ක වොරන්ටියත් ලැබුණා. ලයිෆ් ටයිම් ආෆ්ටර් සේල් සර්විස් එකක් දෙනවනේ.
3: මිලියන 2.5ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 වට්ස්ඇප් කරන්න.
4: ඔබ වෙත ගෙනෙන්නේ
5: අමෘතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
6: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
5: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අමෘතා.

ඕනර් සමග 5G රෙවලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහූ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඕනර් ශ්‍රී ලංකාවේ 5G නායකයා.

0: වටයි දශම දෙකෙන් අනු වටයි දශම හතරෙන්
1: පන් නැවගේ කමුකොකේ
2: ඕ ප්‍රේක්
1: නැවගේ
2: පතිමුරේ
3: සුන්ස් ෆයින මචං
1: අද විතරයි සිකුරාදා
0: සියතා දිවයින පුරා

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: අපි මේ ගිනිපත් වෙලා ඉන්න මේගොල්ලන්ගේ මේ ලව් එක බලන්න
2: එපා මේ
1: ඇමරිකන් ජනාධිපතිගේ චීන ජනාධිපති අපි මේ ගිනිපත් වෙලා ඉන්නවා තව මාස දෙකකින් ඩීසල් 700 විතරයි යයිද කියලා අපි ඉන්නවා අල්ලවෙනි කොටුවෙන් බැලුවම 720ම පේනවා ඊළඟ කොටුවට බැලුවම හෝමුස් හන්දිය පේනවා හෝමුස් හන්දිය පේනවා මේගොල්ලෝ සකච්ඡා කරනවා
2: ආදරයෙන් කතා කරනවා
1: දැන් මේ අපේගේ
2: එහෙ තෙන්නලුනේ
1: ඕ අර කියන්නේ මේ අපේ ගෙවල් පැත්තේ එන්න ඕනේ ඉතින් අපේ ගෙවල් පැත්තේ එන්න ඕනේ මම දැන් මේ කල්පනා කරේ මේ බුහුදේශපාලනයේ ඇතුලේ
2: හරි
1: චීන ඔලුව උස්සන එක නවත්තන්න ඇමරිකාව කරන්න තියෙන ඕන දෙයක් කරන මට්ටමේ ඉන්නේ අපි පෞගේ දවස්වල මතක් කරපු කතා කරපු ඒවා ඔබට මතකද දන්නේ නැහැ දැන් මෙතුවක් කාලෙකටම ලෝකයේ අදටත් අපේ කර්මාන්ත ඇතුළු සියලුම දේ පදනම් වෙලා තියෙන්නේ බොරතෙල් මත
2: හරි
1: බොරතෙල් වලටම තමයි මේ පොසිල ඉන්ධන කියලා කියන්නේ
2: හරි
1: පොසිල ඉන්ධන බොරතෙල්ද ගල් අඟුරු ඔය ඔක්කොම පොසිල ඉන්ධන ඉතින් මේක අපි කියනවා මේ පෙට්‍රෝ ස්ටේට් එකක් කියලා එකට බොරතෙල් වලින් දුවන ආර්ථිකයකට අපි කියනවා පෙට්‍රෝ ස්ටේට් එකක්
2: පෙට්‍රෝ
1: හොඳයි එතකොට ඇමරිකාව මෙච්චර කාලයක් රන් කළේ පෙට්‍රෝ ඩොලර්ස් වලින් ඇමරිකාව මැද පෙරදිගත් එක්ක කාලෙකට කලින් මගේ මතකයේ දෙන ජනාධිපති නික්සන්ගේ කාලේ වෙන්න ඕනේ සමාවෙන්නේ මේ නමේ පොඩි දෝෂයක් තියෙනවා නම් අද ඊයකක් නෙමෙයි හොඳ සෑහෙන කාලෙකට කලින් ඇමරිකාව මැද පෙරදිග තෙල් රටවල් තෙල් කිව්වහම ඇත්තටම සෞදි අරාබිය තමයි නම්බර් 1 කියලා ඉස්සරහට එන්නේ තෙල් ඒකාධිකාරිය ඒගොල්ලෝ සහ ඒගොල්ලෝ වටේ තමයි කැරකෙන්නේ
2: හරි
1: ඒගොල්ලොත් එක්ක ගහපු ගිවිසුමක් තියෙනවා ඇමරිකාවේ කාලේ. ඕගොල්ලෝ ඕන කෙනෙකුට තෙල් දෙන්න. හැබැයි ඕගොල්ලෝ තෙල් දෙන්න ඕනේ ඇමරිකන් ඩොලර්ස් වලින් සල්ලි අරගෙන.
2: ඒ ගනුදෙනුව වෙන්න ඕනේ ඇමරිකන් ඩොලර්ස්
1: වලින්. ඇමරිකන් ඩොලර් වලින් ඒ ගනුදෙනුව වෙන්න
2: ඕනේ. රයිට්.
1: ඒකට හිලවුවට අපි ඕගලන්ට උපරිම මට්ටමේ ආරක්ෂාව සපයනවා. එහෙමනේ මැද පෙරදිග කලාපේ ඇමරිකන් කඳවුරු තැන තැන අපිට හම්බ වෙන්නේ. ඇමරිකාව වචනේ දිහා තෙල් දෙනවා.
2: හරි.
1: ඇමරිකාව එකක් පන්දන ඉස්සර ඇමරිකාවේ තාත්තා දෙනවා කිව්වොත් අම්මව ගහේ බැඳලා හරි දෙන ගතියක් ඉස්සර ඇමරිකාවට තිබුණා.
2: හරි.
1: මේ දැන් වගේ උදේට කියන එක දවල්ට වෙනස් කරලා දවල්ට කියන එක රැට වෙනස් කරන්න පු තත්ත්වයක් තිබුණේ නැහැ. දැන් අපිට යුද්ධ තියෙනවද නැද්ද? සටන් විරාමයක් තියෙනවද නැද්ද කියලාත් හිතාගන්න බෑනේ මේ කියන කරන කිසිම දෙයකින්.
2: ඔව් නේද?
1: සටන් විරාමයක් තියෙනවා කියන අස්සෙම මිසයිල් කෑල්ලක් ගහලා කියනවා පොඩි ලව් ටැප් එකක් දුන්නේ අපි මේ ඉන්නවා කියලා ඉන්නවා කියලා කියන මෙව්වා කලේ හොරගෙඩියක් වගේ ඉන්නේ මොකද
2: මේ සටන් විරාමේ
1: කියලා සටන් විරාමේ කියලා මේ ඒක මතක් කරන්න පොඩි බෝම්බයක් ගහේ ඒවකනේ 아무තෝ යදින්නේ
2: ඔව්
1: හැබැයි ඊට වඩා මහා දර දඬු දැඩි ප්‍රතිපත්ති රැක්ක රටක් ඇමරිකාව කියලා කියන ඉතින් කොහොම හරි ඇමරිකාව ලෝක ආර්ථිකේ බොරතෙල් මත පදනම් වෙලා තියෙන ලෝක ආර්ථිකේ වාසිය ඒගොල්ලන්ට තියාගත්තා. ඒවා එහෙම තමා කරන්න ඕනේ රටවල්.
2: එතකොට තමයි ඩොලර් එක මේ තරම් උඩට ආවේ.
1: ඔව්. ඩොලර් එකට මේසා වටිනාකමක් වෙන්නේ එතකොට.
2: Yes.
1: ඇයි? ඇමරිකන් ඩොලර් තියෙන්නේ ඇමරිකාවේනේ. තෙල් ගන්න නම් ඇමරිකන් ඩොලර් ඕනේ. එතකොට ඇමරිකන් ඩොලර් ඉතින් ඒගොල්ලෝ කියන ගානට ගන්න ඕනේ.
2: හැම තැනම ඇමරිකන් ඩොලර්.
1: හැම රටකම තමන්ගේ එදිනදා වැඩ කටයුතු කර්මාන්ත ටික කරගෙන යන්න නම් බොරතෙල් තියෙන්න ඕනේ. බොරතෙල් ගන්න නම් ඇමරිකන් ඩොලර් තියෙන්න ඕනේ. ඇමරිකන් ඩොලර් ගන්න නම් ඇමරිකාවට ඇමරෙන්න ඕනේ. මේ දාමය තමයි පවත්වගෙන ආවේ. ඒතර චීනෙත් එක්ක පැටලෙන්නේ කොහොමද ඇමරිකාව? චීන යන්නේ වෙන ගමනක්. චීන කල්පනා කරා මේ තෙල් මත විශේෂයෙන්ම මේ පොසිල ඉන්ධන බොරතෙල් මත අදටත් 70ක් 80ක් ප්‍රමාණයක් ආර්ථිකය තියෙන බොරතෙල් කියන කෑල්ල උඩ. උනා මේක හරියන්නේ අපිට ජීවිතේට ඔලු උස්සන්න හම්බෙන්නේ නැහැ. මේ පෙට්‍රෝ ඩොලර් කියන එක සංකල්පයේ තියෙනකන් පෙට්‍රෝ ස්ටේට් කියන සිස්ටම් එක දුවනකන් අපිට ඔලුස්සන් හම්බෙන්නේ අපි කොච්චර දුර ගියත් එක තැනකද හිර වෙනවා
2: කියලා.
1: මේ අතර තව දෙයක් ඔබ මතක තියාගන්න ඕනේ. මේකට මොකද්ද අපිට කරන්න පුළුවන් කියලා චීනේ කල්පනා කරේ අද ඉඳලා නෙවෙයි.
2: හරි.
1: චීන ගැන මහා විශාල භූමි භාගයක් තියෙන රටක්. මහා විශාල මිනිස් ශ්‍රමයක් තියෙන රටක්. ඒ වගේම චීනය තමයි අදටත් ලෝකේ රෑ අර්ත් අතිශය දුර්ලභ පොළොවෙන් මතු කරගන්න මූලද්‍රව්‍ය තියෙන රටවල් වලින් පළවෙනි තැන යන්නේ චීනෙට. මහිතේ ඒගොල්ලන්ගේ රටේ තියෙන ඒ රෑ අර්ත් කියන එක නැත්තම් පොළොවෙන් ගන්න අතිශය දුර්ලභ අමුද්‍රව්‍ය වල ප්‍රමාණය ගත්තොත් අනිත් සේරම රටවල් වල තියෙන ටික එකතු කරත් ඒගොල්ලන්ගේ පහු කරන්න බැරි තරම්. මේගොල්ලෝ අලුත් පාරක් කපන්න පටන් ගත්තා. තෙල් වලින් දුවන ආර්ථිකයක් වෙනුවට ඉලෙක්ට්‍රිසිටි වලින් දුවන ආර්ථිකයක් හදනවා කියන එක මේගොල්ලෝ එක තැනකදී හිතට ගත්තා. අපි දන්නේ නැහැ කොයි කාලෙදී.
2: හරි, ඕකේ.
1: ඒක අපි හොඳටම උඩට ආවට පස්සේ තමයි දකින්නේ. එහෙම තමයි ලෝකේ හොඳම බැටරි, ලෝකේ හොඳම බැටරි වලින් දුවන වාහන, බැටරි වලින් දුවන අනිත් උපකරණ චීනේ හදන්නේ. ඒගොල්ලෝ බැටරි තාක්ෂණයට පණ දුන්නා. ඒගොල්ලෝ පෙට්‍රෝ ස්ටේට් එක ඉලෙක්ට්‍රෝ ස්ටේට් එකක් දක්වා ගෙනියන්න ඒගොල්ලන්ට ඒගොල්ලෝ ප්‍රතිපත්තිමය තීරණයක් ගන්න. කවුද?
2: චීනේ.
1: ඇමරිකාව ගෙනියන්න හදන්නේ පෙට්‍රෝ ස්ටේට් එක.
2: හරි.
1: චීනේ ඒක රිප්ලේස් කරන්න හදන්නේ ඉලෙක්ට්‍රෝ ස්ටේට් එකකින්. තෙල් වලින් නෙමෙයි විදුලියෙන් වැඩ කරමු කියලා චීනේ නෝ. මෙන්න ඇමරිකාවයි චීනේයි පත්තු වෙන තැන.
2: හරි.
1: ඇමරිකාව කැමති නෑ අවුරුදු සිය ගාණක් තිස්සේ ඇමරිකාවට තිබිච්ච
2: ඩොලර්
1: පව එක අපි එහෙම කියමු.
2: හරි.
1: එහෙම නැත්තම් ඒගොල්ලන්ගේ අධිකාරී බලය, ඒගොල්ලන්ගේ සුපිරි බලවතා කියන ටයිටල් එක එච්චර ලේසියෙන් චීනට දීලා අද්දක පිහිද ගන්න. ඒ සටනනේ මේ යන්නේ.
2: ඒකනේ.
1: ඉතින් අපිට හිතනවා මේ ඇයි ඉතින් චීනට බැරිද ඉතින් දැන් මේ ඒගොල්ලන්ගේ ඉලෙක්ට්‍රිසිටි වලින් මේ වැඩේ ඉවර කරන්න. පුළුවන්. හැබැයි තව පොඩ්ඩක් තියෙනවා තෙල් වලින් කරගන්න. අන්න ඒ පොඩ්ඩ කරගත්ත දාට චීනට නිකන් තෙල් කියන එක මාළුවට බයිසිකලයක් වගේ වෙනවා. ඒ
2: කියන්නේ වැඩක් නැති නේ.
1: ඒ පොඩ්ඩ යන්න නොදී අල්ලන් ඉන්න එක තමයි ගේම් එක. ඒ සටන තමයි අපි මේ ඉරාන තෙල් ටික චීනෙට යන එක මොන ක්‍රමෙන් හරි නවත්ත ගන්න, ඉරාන තෙල් ටික තමන්ගේ අධිකාරිය යටතට ගන්න ඇමරිකාව දත කන්නේ ඒ නිසා.
2: හරි.
1: මොකද ඉරානේ තෙල් වලින් වැඩි හරියක්ම ගන්න චීන. ඔය තෙල් ටික ඇදගෙන ඇදගෙන තව ටික කාලයක් ගියොත් චීන තමන්ගේ අභිමතාර්ථ ඉෂ්ට කරගන්නවා.
2: හරි.
1: තව පොඩ්ඩයි තියෙන ඉලෙක්ට්‍රෝ ස්ටේට් කරන්න මේක. එදාට මුළු ලෝකෙම බැටරි වලින් දුවයි. අපි ෂෙඩ් දිහා බලලා කවුද බං ෂෙඩ් දෙන්නේ කියලා හයි. නේද?
2: එහෙම කාලයක් ඇයි නේ?
1: සීලුම දේ බැටරි වලින් දුවන කාලෙක අපි ෂෙඩ් දිහා බලලා මොකද්ද බං මේ?
2: කවුද ආකාරයක්?
1: ෂෙඩ්ද? ඒවත්. ඒ වගේ තැනකට යන්නයි මේ හදන්නේ.
2: ඒ අතරෙත් මේගොල්ලෝ හම්බ වෙනවා.
1: මෙහෙමයි. කපන්න බැරි යත ඉඳලා හිටලා පොඩ්ඩක් ඒව කෑවට කමන්නේ නැහැ කියලා ඔය ඕන රටක් හිතන.
2: සීරියස්ලි ඒක හරි.
1: මේගොල්ලෝ මොන තරම් බලවත් වුණත් මොන තරම් විරසකයක් තිබුණත්
2: මේගොල්ලෝ
1: දන්නවා ඒ විරසකේ මැද්දේ උරිස්සෙන් උරිස්ස හැපි හැපි යනවා විසක් අරයා මෙයාව මෙයා අරයාව හපා ගන්න ගියොත් දෙන්නගේවත් කෑලි ඉතුරු වෙන්නේ නැහැ කියලා. නැටි දෙක ඉතුරු වෙනකන් කා ගන්න තමයි
2: වෙන්නේ.
1: ඒ බවත් මේ රාජනායකයෝ දන්නවා.
2: රයිට්.
1: මූණ බලන්න බැරි තරම් තරහ වුණත් අතරත දෙනවා.
2: ඔව් නේද?
1: එහා පැත්තේ කාගේ වෛරය ඇඟට දැනෙනවා රස්නෙන් වගේ. ඒත් ළඟ ඉඳ ගන්නවා. ඒත් හග් එකක් දෙනවා. ඒත් අපේ ගෙදරත් එන්න කියලා ආරාධනා කරනවා.
2: මේ ඔක්කොම මුල සල්ලි තින්නේ. පොසත් රටවල්
1: සල්ලි වලට වඩා මේකේ තියෙන්නේ බලය පිළිබඳ ප්‍රශ්නයක්. කාටද අවසාන වශයෙන් බලය බැර වෙන්නේ කියන එක පිළිබඳ ප්‍රශ්නයක්. මේක අසී ඉන්දියාවත් ඉන්නවනේ.
2: yes
1: 2035 වෙනකොට ඉන්දියාව කියනෝනේ ලෝක බලවතා. දැන් චීනෙට තිබිච්ච මෑන් පව එක. චීන තමයි වැඩියෙන්ම සෙනග හිටියේ. දැන් අද වෙනකොට ඉන්දියාවේ තමයි වැඩියෙන්ම සෙනගිනේ 1.4 බිලියන් මිනිස්සු ඉන්නවා. මිලියන 1400ක්. අපේ ඉන්නේ මිලියන 22යි. ඉන්දියාවේ මිලියන 1400ක් ඉන්නවා. ඉතින් ඉන්දියාවත් මේ ඇස්සේ
2: හරි
1: නේද
2: කියලා බලනවා.
1: තෝරු මෝරු හැප්පෙන ඇස්සේ ඉන්දියානික සයිඩ් එකේ ඉඳගෙන ගහ ගන්නවා. ඌ ගහ ගන්නවා ගහ ගන්නවා ගහ ගන්නවා. අම්මෝ ගහගෙන මොනවා කරගනින්ද? නේ ඉන්දියාව ගමන යනවා. මේ හැමෝම බලය කරා යනවා.
2: Yes.
1: ඒ අතරේ අපි ඩීසල් 720 වේද කියලා බලබල ඉන්නවා. අපිට වෙන්නේ බලය කරා යන ඒවා කරන්න හම්බෙන්නේ. අපි ඩීසල් 720 වේ කියලා බය වෙනවා. අපි මල බය නැ. අපි ඉන්නේ දැන් මේ සුද්ධ සිංහලෙන් කිව්වනේ. තව මාස දෙකක් මෙහෙම අල්ලන් ඉන්න පුළුවන්.
2: හරි.
1: ඊට පස්සේ බෑ කියන එක සුද්ධ සිංහලෙම කියලා තියෙනවා.
2: ඔව්.
1: ඉතින් මේ චීන ජනාධිපති සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමු වීම අපිට වෙන සීලම රටවලට වඩා වැදගත්. ඇමරිකාවටයි ඉරානෙටයි චීනෙටයි වඩා අපිට වැදගත් මේගොල්ලන්ගේ සාකච්ඡාව අපිට. ඉරානෙටවත් මේ සාකච්ඡාව එච්චර වැදගත්. අපිට වැදගත්. හොඳටම කෙරීගෙන තියනවනේ.
2: ඒකනේ.
1: නේද? අව ලයිට් බිල් වැඩිවීමක්, ඩීසල් පෙට්‍රල් වැඩිවීමක්, ජල ගාස්තු වැඩිවීමක්. බය වෙන්න එපා. ඉතිගෙනවා. Don't worry. ඉතින් මේ සාකච්ඡාව තුළ අපි සහනයක් හොයනවා. ඉතින් මේගොල්ලෝ බොහෝ විට සමහර දේවල්ට එකඟ වුණා.
2: හරි.
1: මේ මේක වැදගත්. අද දවල්ට කන්නේ මොනවද? රස්සාවේ අද මොනවද කරන්න තියෙන කියන එකට වඩා අද ජොබ් එකේ ඔබට පැවරලා තියෙන රාජකාරියට වඩා ජනාධිපති ෂී ජීපින් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර සාකච්ඡා වුණේ මොනවද කියලා දැනගන්න එක වැදගත්. වැඩ නවත්තලා මේක අහන්න ඕනේ. මං කියන්නේ ඒකයි. මේක අපි හෙට වැඩට යනවද කියන එක තීරණය කරන එකක් මේක. හෙට අපි කනවද බොනවද කියන එක තව මාසිකෙන් දෙකකින් මේ තීරණය කරනවා මේගොල්ලන්ගේ සාකච්ඡාව. ඉතින් මේගොල්ලෝ එක තැනකට එනවා.
2: හරි.
1: ඉරානෙට කිසිම න්‍යෂ්ටි කවියක් හදන්න දෙන්න එකඟයි. හොමු සමුද්‍ර සන්ධිය බාධාවකින් තොර ප්‍රවාහණයට විවෘත කළ යුතුයි එකඟයි. ශුදේ ඔමඩ වතුර ඇද.
2: වතුර බෝතලේ.
1: අන්න සහනේ අපිට එන තැන මොකද? මේක විවෘත කරන්න ඕනේ කියලා. ඒක කියේපු තැන දැන් මේ විවෘත කළා සුද්ධ කළා නැව් ටික ගිහිල්ලා නෙමෙයි. නමුත් දැන් එකඟයි.
2: හරි.
1: හරි. හොමුස් විවෘත කරන්න ඕනේ. අපි සිදු කරගන්නා දේවලින් අපි අපිට තුවාල සිදු නොවිය යුතුයි එකඟයි. අපිට මොන ප්‍රශ්න තිබුණත් සාකච්ඡා කළ යුතුයි අපි ගුටි ගහ නොගත යුතුයි එකඟයි. ඒගොල්ලෝ එකඟයි. මේ නායකයෝ දෙන්න මොන්නම්ම ටෙන්ෂන් එකක් තිබුණත් කවුරුත් අනිත් එකාට විරුද්ධව රතිඤ්ඤා කරලක්ක් පත්තු කරන්න යන්නේ නැහැ කෙලින්. ඉරානෙට උදව් කළා ආයුධ දීලා ගහපි ඇමරිකාවට කියලා කියන එක වෙනම කතාවක්.
2: මූණට මූණ නැහැ ෆයිට් එකක්.
1: යුක්‍රේනට ඇමරිකාවෙන් ආයුධ දීලා රුසියාවට ගහපන් රුසියාව තමයි චීන යාළුවා කියලා යන එක ඒක වෙන කතාවක්. හැබැයි කොයි වෙලාවකවත් ඔය තියෙන එක මිසයිලයක්වත් චීන ඇමරිකාව පැත්තට හරවන්නෙත් නැහැ. ඇමරිකාව ඔය එක මිසයිලයක්වත් චීන පැත්තට හරවන්නෙත් නැහැ.
2: හරි.
1: ඒක සක්සුදක්සේ පැහැදිලි. උන් දෙගොල්ලෝ මේක උදේ අපිට ගහුවත් මේ දෙගොල්ලෝ ගහගන්න. ඒක ඊටාම පැහැදිලි.
2: ඒගොල්ලෝ ඔක්කොම යාළුවෝ මල්ලි.
1: ඇත්ත කතාව එහෙමයි.
2: යස්.
1: නමුත් රටවල් දෙකක් වශයෙන් ටෙන්ෂන් එක උඩරිමටම තියෙන රටවල් දෙයක්. මොකද මෙතන බල හුවමාරුව පිළිබඳ ලොකු ගැටලුවක්. පෙට්‍රෝ ස්ටේට් ඉලෙක්ට්‍රෝ ස්ටේට් වෙනට ඇමරිකාව කැමති නැහැ. පෙට්‍රෝ ස්ටේට් එක ඉලෙක්ට්‍රෝ ස්ටේට් නොවි තියෙනවට චීන කැමති නැහැ. මොකද ඇමරිකාව දන්නවා චීනි වැඩකට අත ගහලා අතට ගත්ත දාට ඒක ආපහු ගන්න බෑ. ඒක අපව ගන්න බෑ. අර කවුදෝ සතෙක් ඉන්නව නේද මොන හරි දුන්නොත් අපව ගන්න බෑ. මට එකගේ නම් මතකයි.
2: ඔව් සතෙක් ඉන්නා. දුන්නොත් දුන්නා.
1: ඈ අද. මොකද සදා?
2: මොකහරි
1: මොකෙක් කරේ සතෙක් ඉන්නා. දුන්නොත් ගන්න බෑ. එහෙම සතෙක් ඉන්නා. මලාට ගන්න බෑ.
2: ඒ වගේ තමයි චීනේ.
1: චීනෙත් එහෙමයි. එක ඉන්ඩස්ට්‍රියක් කරේ ඒ පැත්තට ගිහ ගන්නව බරු. එක තැනකදී ටෙස්ලා ඇමරිනවා BYD වලට. කරන්න දෙයක් නැහැ. එහෙමයි චීනගේ වැඩ.
2: යස්.
1: මේක උණුහින්ද බොණ්ඩත් බැරි කිරිහින්ද විසිකරන්නත් බැරි සම්බන්ධයන්නේ. චීනේ ඇමරිකන් ආයෝජන තියෙනවා. ඇමරිකාවේ චීන ආයෝජන
2: තියෙනවා. යස්.
1: ඇමරිකාව චීනෙන් යැපෙනවා. චීනේ ඇමරිකාවේ සමහර දේවල් වලින් යැපෙනවා. ඉතින් මේ අතප්පය කපලා දා ගන්නවා වගේ වැඩක් දෙන්න තරහ වෙනවා කියන එක. ඉතින් මේ සාකච්ඡාව මෙහෙම ගියා. ඉතින් හොමුස් සමුද්‍ර සන්ධිය නෞකා ගමනාගමනය සඳහා විවෘත කළ තියන්න ඕනේ කියන එක දෙන්නම පිළිගත්තා. ඒ අතර දෙව්ලෝ පන්සලටත් ගිහිල්ලා.
2: අතර දවස් තුනක් ඇති දානේ සංචාරයකට නේද?
1: අපිට සතියේ ඉඳලා මදි වුණා නේ. ඉතින් මෙතෙන්දී හරියට ඩොනල්ඩ් ට්‍රම්ප් චීන ජනාධිපති වගේ කළා. වගේ මිත්‍රා කියලා කිව්වම ගරු කරනවා කියලා කිව්වා. චීන ජනාධිපති සීජීපින් කියන විශිෂ්ට නායකෙක් කිව්වා.
2: හරි.
1: හැබැයි ඒවා ලොකුවට කියන්න ගියේ නෑ සීජීපින්. සීජීපින් කිව්ව එකක් ඔබ අපි බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ආචාර්ය වෙඩිමුර 21ක්ද කොහෙද පැවැත්වුවේ
2: නේද?
1: අපි වගේ කියන ආචාර්ය වෙඩිමුර 21 පවත්තන අපේ පැත්තට ආවා. ඈ ආචාර්ය වෙඩිමුර 21ක් පවත්තලේ ඔය පිළිගත්තා. අපි බොහොම ආදරෙන් පිළිගන්නවා කියලා කම අවුරුදු 9කට පස්සේ ආයිත් පාරක් චීනෙට ආවට ඔය අවුරුදු 9කට පස්සේ ආවේ කලින් ආවෙත් මම දන්න විදිහට ඩොනල්ඩ් ට්‍රම්ප් තමයි.
2: ආ ඕකේ.
1: 9කට පස්සේ ආයේ ආවක ගැන සතුටුයි කිව්වා පිළිගන්නවා කිව්වා මේ සීජීපින් බොහොම කෙටියෙන් කතා
2: කරා. හරි.
1: කතා කරලා කිව්වා ඕන දෙයකට එකඟ අපි හැම දෙයක් මේකට කරමු. හැබැයි තායිවානේ ප්‍රශ්නේදී රිදෙන තැන් වලින් අල්ලන්න එපා කියලා කිව්වා. එහෙම වුණොත් රටවල් දෙක අනිවාර්යයෙන්ම යුද්ධයකට යනවා කිව්වා. ඔබ කවදා හරි කල්පනා කරලා තියෙනවද සිහිනුවණින් තායිවානේ ගැන මේ ඇමරිකාවටයි චීනටයි මේ තරම් ගැටක් තියන්නේ ඇයි කියලා? ඒක ගැන අපි තව වෙන දවසක කතා කරමු. ඒක අතිවිශාල මාතෘකාවක්.
2: තායිවානේ.
1: දැනට මතක තියාගන්න.
2: හරි.
1: තෙල් වලටත් වඩා ඔලුව උස්සපු ක්ෂේත්‍රයක් තියෙනවා. ඒ තමයි චිප්ස් ඉන්ඩස්ට්‍රි එක.
2: ආ ඕකේ.
1: චිප්ස්. එතකොට ලෝකයේ අදටත් හොඳම චිප්ස් නිෂ්පාදනය කරන්නේ තායිවානේ. ඒ තමයි ලෝකයේ අනාගතය තීරණය කරන කොම්පොනන්ට් එක හදන රට තායිවානේ. ඒක ඇමරිකාව හිතනවා ඒගොල්ලන්ට ඕනේ කියලා. චීන කියනවා කාටවත් ඕන උනට ඒක අයිති අපිට කියලා. ඕම් ගැටි.
2: පොටේටෝ චිප්ස්
1: ඉරා ගන්න බැරුව තමයි මේ ඉන්නේ. පොටේටෝ චිප්ස්. මේ වගේ උම්බෑ ගන්න සෙට් එකකට පොටේටෝ චිප්ස් තමයි ඉතින් තේ. වෙන දන්න චිප්ක් නෑ. චිප්ස් පොටේටෝ චිප්ස්. පොටේටෝ චිප්ස් හදනවනේ
2: තායිවානේ. අපිත් හදනවා. අපිටත් බයයි.
1: අපිටත් බයයි. අපිටත් ගොඩක් බයයි.

0: தட்டு. ඔබත් ඒබල් සබසන් කලස සුවෙක්ද NIBM the City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩ නගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011732000 NIBM the City University the place to be.
1: ඔබේ lifestyle එකට ගැලපෙන smart drive එක පෙරඩුව Axia ලීටරයකට කිලෝමීටර් 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමු enterprises ප්‍රදර්ශනා ගාර හරහා දැන් මිලදී ගත හැකි.
2: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
1: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
3: චූටි ගර්ල් දැන් කරන්නේ ලොකු වැඩනේ. එයාද වින්ඩෝ එක උඩින් toys තියලා ඒන shadow එකෙන් ලස්සන drawing එකක් කරලා තිබ්බා.
4: එයා තාත්තා වගේම දක්ෂයි.
3: තව අම්මයාට නැන්ග්‍රෝ කිරි දෙනවනේ. ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2000
5: මේ හඳුන් කුරු වලට ස්ටෑන්ඩඩ්ස් තියෙනවද
6: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ
7: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අම්‍රිතා සිත් සුවඳින් පිරේවා
8: එක්සයිට් ගන්න ලක්කක චාර්ජ් කරගන්න එක්සයිට් බැටරියක් මිලදී කියන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න
9: අපස උසස් පෙළින් පසු සබැ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරීන් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන් මම ගන්නා 011
10: 544500 නතරයේ පෙරලි කරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි රිමෝට් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නතරය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
11: ඉතුරුම් දිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත අමතන්න 011 2200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි
12: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකම සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
13: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්

කමර්ෂල් බැංක් ගැන කතා කරන්න ඕනේ මේ දවස්වල. අපි ඒගොල්ලෝ ගැන වටිනා ආරංචි කිහිපයක් කතා කරා. අද දවසේ අපි කතා කරනවා කමර්ෂල් බැංක් එකේ තියෙන ඩෙබිට් කාඩ් එකට තියෙන වාසි ගැන. ඉතින් ඒගොල්ලන්ගේ තියෙන කොම් බැංක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් එක මේ වැඩේ ජූනි මාසේ 30 වෙනිදා වෙනකල් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා කල් තියෙනවා. අපි ඒ ගැන වැඩි විස්තර ඔබත් එක්ක ෂෙයා කරගන්නම්. ඊළඟට මතක් කරන්න ඕනි කැන්ඩාස් චොක්ලට් ගැන. අපේ රටේ චොක්ලට් එක කැන්ඩාස්. ඉතින් දැන් වෙන රටවල්ලට ගිහිල් එනකොට අපි කැන්ඩාස් චොක්ලට් අරගෙන එනවා වගේ, අපි මේ රටට ඇවිල්ලා කොහේ හරි වෙන රටකට යනකොට හිතන්නකෝ, ජොබ් එකකට ගිහිල්ලා වෙන රටක මෙහෙට එනවා, වැකේෂන් වලට ඇවිල්ලා යනවා. එතකොට යනකොට අරගෙන යන කැන්ඩාස් චොක්ලට් අපි අපේ රටේ විතරක් නෙමෙයි වෙන රටවල්වලත් අපේ කැන්ඩාස් බ්‍රෑන්ඩ් එක අපිට පුළුවන් ප්‍රසිද්ධ කරන්න, ප්‍රචලිත කරන්න. ඇත්තට හොඳ බ්‍රෑන්ඩ් එකක්, අපේ රටේ සුපිරිම විදිහට චොක්ලට් හදන බ්‍රෑන්ඩ් එක තමයි කැන්ඩාස් කියලා කියන්නේ. රස බලන්න, එන්ජොයි කරන්න. 7:45 වෙලාව. සී ශ්‍රී ලංකා ගැනත් මතක් කරන්න ඕනි. ඉතින් වරලත් ගණකාධිකාරීවරයෙක් කියලා කියන්නේ ලෝකයේම පිළිගන්න සහතිකයක්. ඉතින් ඒ වගේ සහතිකයක් ගන්න ඕගොල්ලෝ යන්න ඕනි එකම තැන තමයි සී ශ්‍රී ලංකා කියලා කියන්නේ. A-levels වලට S3ක් තිබ්බොත් හොඳටම ඇති. ඕගොල්ලන්ට CSC ශ්‍රී ලංකා හරහා වරලත් ගණකාධිකාරීවරයෙක් වෙන්න පුළුවන්. අනිත් එක තමයි මිත්‍යා මතයක් තියෙනවා මේ කොමර්ස් කරන අය විතරයි චාටර්ඩ් අකවුන්ටන්ට් කෙනෙක් වෙන්න පුළුවන් ඒ කට්ටියට විතරයි කියලා. නෑ, එහෙම එකක් නෑ. ඔබ කොමර්ස් කරත්, මැත්ස් කරත්, සයන්ස් කරත්, ආර්ට්ස් කරත්, ටෙක්නිකල් සබ්ජෙක්ට්ස් කරත් ඕගලන්ට හැකියාව තියෙනවා S3ක් තියෙනවා නම් CA ශ්‍රී ලංකාවෙක් එකතු වෙලා වරලත් ගණකාධිකාරීවරයෙක් වෙන්න. ඊට පස්සේ ඕනර් X9D ෆෝන් එක බලන්න ඕනේ නම් බලයලා තලවේ නියෝජිතයෙක් හම්බ වෙන්න. එහෙම නැත්තම් සිංහ එකට එන්න. සිංහ එකට ආවොත් ඕගලන්ට මේ ෆෝන් එක ගෙවන්න ගන්න පුළුවන් හොඳ වාරන්ටි එකක් එක්ක. ඒ වගේම සිංහ එකේ AC ගැනත් අපි මේ දවස්වල කතා කරනවා. ලෝකෙම දන්න සුපිරි බ්‍රෑන්ඩ්ස් වල සුපිරි AC ඕගලන්ට සිංහ එකෙන් ගන්න පුළුවන්. අපි ජාති ටිකත් මතක් කරන්න. සිංහ, සිසිල්, Mitsubishi, Panasonic, Hitachi, Samsung, Whirlpool. රුපියල් 1,14,999 ඉඳන් ඉහළට ගන්න පුළුවන්. හොඳම බ්‍රෑන්ඩ්ස් ටික තියෙන තැන තමයි සිංහ කියලා කියන්නේ. ඒ නිසා තමයි කියන්නේ හැමදාම අපි හොඳම ඩෙස්ටිනේෂන් එක AC ගන්න සිංහ එක කියලා. මේ මං කිව්ව 1,54,999 එක සැරේ ගෙවන්න ඕනේ නැහැ. එහෙම හිතන්නවත් එපා. ඔයගලන්ට මේක ටික ටික ගෙවාගෙන යන්න පුළුවන් සිම්පල් පේ හරහා. සිංහ එකට ගියොත් මේ ඔක්කොම විස්තරේ කතා බහ කරගන්න. ඊළඟට අපි බජාජ් 3-wheel ගැන කතා කරනවා. බජාජ් අලුත්ම පෙට්‍රල් 3-wheel එක. ඒකේ තියෙන 236cc එන්ජින් කැපැසිටි එකක් තියෙන, හොඳ පර්ෆෝමන්ස් තියෙන 3-wheel එකක් තමයි. සහල ඒකේ ලුක් එක. ඒකේ තියෙනවා ඩිජිටල් ඩෑෂ්බෝඩ් එකක් තියෙනවා. ඊට පස්සේ ඒකේ රේඩියෝ එකක් හයි කරලා තියෙනවා. හොඳ සවුන්ඩ් සිස්ටම් එකක් තියෙනවා. අමතරව කිසි දෙයක් එල්ලන්න ඕනේ නැහැ. ඔක්කොම ටික ගාන්ට හදලා කරලා ඇවලා තිනවා බජාජ් අලුත් 3-wheel එක. ඉතින් ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමේ ෂෝරූම්ස් අලවිනියෝජිතියෝ ලංකාව හැම තැනම තියෙනවා. ඒ තැන්වලට ගිහිල්ලා ඔයගලන්ට බලන්න පුළුවන්. සහ අපි හොරයිසන් කැම්පස් එක ගැනත් කතා කරන්න ඕනි. දරුවෙකුට ඉගෙන ගන්න අම්මලගේ තාත්තලගෙන් ලැබෙන ඒ උදව්ව, ඒ තල්ලුවත් එක්කම ඉගෙන ගන්න පරිසරය, ඉගෙන ගන්න උගන්වන ගුරුවරු, මේ හැම දෙම දරුවගේ අධ්‍යාපන කටයුතු වලට බලපානවා. ඉතින් ඒ නිසා ඔබ මේ දරුවට යුනිවර්සිටි එකක් හොයනවා නම්, පෞද්ගලික විශ්වවිද්‍යාලයක් හොයනවා නම් යවන්න, පොඩ්ඩක් හොයලා බලන්න. අම්මා තාත්තා ටිකක් සර්ච් කරලා බලන්න, හොඳ තැන් තියෙනවා. ඒ අතර අපි හොරයිසන් කැම්පස් එක ගැනත් කතා කරනවා. ඒ දරුවට ඉගෙන ගන්න ආස කරන පරිසරය, ඊට පස්සේ ඉගෙන ගන්න ආස කරන ගුරුවරු, උගන්වන්න දක්ෂ ගුරුවරු තමයි අපේ හොරයිසන් කැම්පස් එකේ ඉන්නේ. ඒ විතරක් නෙමෙයි, ලැබ්ස් ටිකට්ද, ඊට පස්සේ ලයිබ්‍රරිස්ද, ඒ හැම දෙයක්ම හරි පිළිවෙලට ලස්සනට තියෙන තැනක් තමයි හොරයිසන් කැම්පස් එක. දරුවෙක් ඇතුළට ආවොත් අනිවාර්යෙන් ඉගෙනගෙන තමයි එළියට යන්නේ. ඒක ෂුවර් කරන්න පුළුවන් තැනක් තමයි හොරයිසන් කැම්පස්. අම්මෝ වහලෙන් වතුර එනවනේ, මක්කේ ඉතින් කරන්නේ. ඒක තමයි කියන්නේ, සමහර දේවල් අපි හදිස්සියට කරනවා එච්චර හොයලා බලන්නේ නැතුව. ඊට පස්සේ ප්‍රශ්න.
අනාගතයේදී ප්‍රශ්නයක් නොවෙන්න සුපිරිම වහලක් දාගන්න කලර් අප්. අපි මේ දවස්වල වහල විතරක් නෙමෙයි ඒගොල්ලන්ගේ සිවිලිම ගැනත් කතා කරනවා, ස්ට්‍රිප් සීලින් එක ගැන. එවගේම හජ් 15 පැකේජ් එක ගැනත් මතක් කරන්න ඕනි. වැඩිපුරම යූස් කරන ඇප්ස් 15 හොයලා එකතු කරලා දුන්න සුපිරි පැකේජ් එකක් තමයි හජ් 15.

0: මෙහෙම හරියන්නේ නැහැ. හොඳ සල්ලිකාරයෙක් වෙන්න ඕනි, ප්‍රකෝටිපතියෙක් වෙන්න ඕනි. ඒකට අපිට එක එක ක්‍රම තියෙනවා. බිස්නස් කරන්න පුළුවන්, ජොබ් එක කරන්න, ජොබ් එක කරලා නම් කෝටිපතියෙක් වෙන්න අමාරුයි. හැබැයි මේ ඔක්කොම අතරතුරේ ලේසිම පාත් එකක් තියෙනවා. ඒ තමයි NLB එකේ ලොතරැයි ගන්න එක. ඉතින් ජයග්‍රාහකයෙක් වුණොත්, කෝටිපතියෙක් වුණොත් කොහොමද ඒක? එන්දා NLB ලොතරැයි ගන්න දිනන්න තියෙන අවස්ථාව වැඩිම කරපු ලොතරැයියක් තමයි NLB කියලා කියන්නේ. අපි වෝග් ජුවලර්ස් ගැනත් කතා කරමු. රත්තරන් කියලා කියන්නේ හොඳ ආයෝජනයක්. ඉතින් වයිෆ්ට රත්තරන් චේන් එකක්, රත්තරන් මුද්දක්, මොකක් හරි ජුවලරි එකක් අරන් දුන්නා කියලා කියන්නේ හස්බන්ඩ්. ඒක වයිෆ්ට අරන් දෙන තෑග්ගක්. ඒක හරි. හැබැයි ඕනම වෙලාවක මේ තෑග්ග සල්ලි කරගන්න පුළුවන්. අන්න එහෙම වටිනාකමක් තියෙන දෙයක් තමයි රත්තරන්. ඉතින් රත්තරන් ගන්න හැබැයි හොඳම තැනකින් ගන්න. මොකද ඒකත් වැදගත්. නැත්නම් බාල රත්තරන් ගත්තොතින් ඒකේ වටිනාකම අර කියන තරම් නැහැ නේ. ගෙවනකොට තිබ්බ ගාන නෙමෙයි ඒක, මේව කළ සල්ලි කරනකොට. ඉතින් ඒ නිසා හොඳම රත්තරන් ගන්න. අපි හොඳ තැනක් ඕගලන්ට මතක් කරනවා. ඒ තමයි වෝග් ජුවලර්ස්. වැඩි විස්තර කියන්නම් වෝග් ජුවලර්ස් ගැන. ප්‍රයිම් ගෲප් එක ගැනත් කතා කරන්න ඕනේ. මේ දවස්වල 88 රෙසිඩෙන්සීස් කාතුඩුව ගැන කතා කරන්නේ. 13:22 කෝල් කරොත් ඕගලන්ට මේ ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන්. කවුරු මොනවා කිව්වත් මාකට් එකේ අඩුම ප්‍රයිස් එක ළඟම තියෙන කඩේ ඉන්න මුදලාලි මල්ලි සමරක්කට හොඳට හිනා වෙලා කතා කරලා බඩු ටික දෙනවා. හැබැයි අඩුම මිල තියෙන්නේ කාගිල්ස් එක. ඒක මතක තියාගෙන ඔබ පොලට ගිහිල්ලා ඉතින් අඩුවට එහෙම ගන්නවා කියලා හිතාගෙන එනවා ඇති. හැබැයි අඩුම මිල තියෙන්නේ කාගිල්ස් ෆුඩ් සිටි වල. ඉතින් එක්ස්පීරියන්ස් කරන කට්ටිය ගැන දන්නවා. නිදහසේ හොඳට ෂොප් කරන්න ඕන නම් යන්න කාගිල්ස් ෆුඩ් සිටි. අපි ඇලුමෙක්ස් ගැනත් මතක් කරමු. ඇලුමිනියම් සම්බන්ධව වැඩක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඉදිකිරීම් ක්ෂේත්‍රය සම්බන්ධව වැඩක් කතා කරන්න පොඩක් ඉංජිනේරු මහත්තයත් එක්ක කතා කරාම එයාත් කියයි ඔයා ගන්න ඕනි ප්‍රොඩක්ට් එක ඇලුමෙක්ස් කියලා. මොකද ඇලුමෙක්ස් කියලා කියන්නේ ජාත්‍යන්තරව පිළිගත්ත ඒ සියලුම තත්ත්ව සහතික ටික ලබාගෙන ඒ ප්‍රමිතීට අනුකූලව නිෂ්පාදනය කරන ප්‍රොඩක්ට් එකක් තමයි ඇලුමෙක්ස්. අන්න ඒ නිසා තමයි රටවල් 17කට ඇලුමෙක්ස් අපේ රටේ ඉඳලා යවන්නේ. හරිද? අපි පැල්වත්ත කිරි ගැනත් මතක් කරන්න ඕනේ. අපේ රටේ නිෂ්පාදනය කරන පැල්වත්ත කිරි සතියකටත් වඩා අඩු කාලයකින් මාකට් එකට එන නිසා නිෂ්පාදිත දිනය බැලුවොතින් හරිම ළඟ ළඟ තමයි තියෙන්නේ පැල්වත්ත කිරිවල. ඒ කියන්නේ මාකට් එකේ තියෙන අලුත්ම කිරි එක විදිහට හැඳින්නුවොත්, ඒ කියන්නේ අලුතින්ම ආපු කිරි එක නෙමෙයි, නිෂ්පාදිත දිනේ අලුත්ම කිරි එක මොකක්ද කියලා බැලුවොත් ඒක අනිවාර්යෙන්ම පැල්වත්ත. ඊළඟට අපි චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූට් එක ගැනත් කතා කරන්න ඕනේ. දැන් අර උදේ කතා බහේදිත් මේ ඉලෙක්ට්‍රික් කියන කෑල්ල කොච්චර ආවද නේද? ඒ කියන්නේ දැන් මේ තෙල් ප්‍රශ්න, අල ප්‍රශ්න, මේ ප්‍රශ්න, අල ප්‍රශ්න නෑ අර ප්‍රශ්න, මේ ප්‍රශ්න ඔක්කොමත් එක්ක චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූට් එකක් ගන්න තිබ්බොත් හොඳයි කියන එක සමහරක් විතර දැන් ඔබට තේරෙනවා ඇති. හොඳයි කියලා දැනුණා නම් යන්න ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමේ. මේ බත්තර මුල්ලෙත් තියෙනවා මේ චතක් වලම ෂෝරූම් එකක්. එහෙම නැත්නම් බයික්ස් විකුණන ෂෝරූම්ස් වලට යන්න ගිහිල්ලා ගන්නනේ චතක් ඉලෙක්ට්‍රික් ස්කූට් එකක්. 7:54.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට.
2: සියත පත්තරේ
1: අනුග්‍රහය.
3: සීලිවිරන්න ඇදෙන ස්තරම් තැනක්.
4: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
5: තාම ලක් එක චාර්ජ් කළේ නැද්ද?
6: මොකද්ද මහත්තයා?
5: ලක් එක චාර්ජ් කරන හැටි දන්නවද?
7: Excite Power Play. Excite battery ekveladigena warranty ekak activate kara sama satyekama agal 55 LED TV ekak bina ganna.
0: හලෝ ප්‍රගීත්, ගුඩ් මෝර්නින්.
8: හලෝ, ගුඩ් මෝර්නින්. සුබ උදෑසනක් වේවා. අපි ඉක්මනට පටන් ගමු. එහෙනම් මේ පත්තරවලත් ගොඩක් දේවල් තියෙනවා. ඒ අතරේ මේ විස්තර ටික හැමදාම වගේ අදත් වාගේ ඔලුවට දාන්න හිතුවා. සිස්ටෙක් කැෂ්බැක් එක මුලින්ම කියන්න තියෙන වටිනාම පණිවිඩේ ඔයාට කැෂ්බැක් එකක් දෙනවා කියලා ඇහුණා. ඒක කොහොමද වෙන්නේ? මේ ගැන ප්‍රශ්න තියෙන ඔයාටයි මේ කැෂ්බැක් එක ගෙවල් වලට විතරක් නෙමේ බිස්නස් වලටත් ගන්න පුළුවන්. ඒකත් විශේෂයෙන් කියන්නේ ඔෆිස්, ෂෝරූම්, අපාර්ට්මන්ට්ස් මේ ඕන එකක් හදනවා නම් ඔයාට ගන්න පුළුවන්. ඒකන මෙන්න මේ පියවර ටික, මේ ස්ටෙප්ස් ටික ඔළුවට දාගන්නකො. සිස්ටෙක් ඇලුමිනියම් භාවිතයෙන් ඔයාගේ කොටේෂන් එක හදන්න කියලා ෆැබ්‍රිකේටකින් ඉල්ලන්නේ. ඊට පස්සේ කොටේෂන් එක 0676780710 WhatsApp කරන්න. ජුනි 30ට කලින් වගේ ප්‍රජෙක්ටක රජිස්ට කරගන්නේ විදිහට. ඊට පස්සේ ස්විස්ටෙක් වගේ ප්‍රජෙක්ටක රිවියව් කරලා වගේ කෑෂ්බැක් අමවුන්ට් එක සහ රෙෆරන්ස් ID එක තහවුරු කරනවා. ඉන්ස්ටලේෂන් එක සම්පූර්ණ වුණාට පස්සේ සයිට් වෙරිෆිකේෂන් එක සඳහා ස්විස්ටෙක් වෙත දැනුම් දෙන්න ඕනේ. අවසාන පියවර තමයි වෙරිෆිකේෂන් එකෙන් පස්සේ ඔයාගේ කෑෂ්බැක් මුදල කෙලින්ම ඔයාට ලැබෙන එකද වාසිම වැඩි. මේ අතරේ ස්විස්ටෙක් ස්ලිම් ලයින් සීරීස් එක නෝමල් ඇලුමිනියම් වලින් වෙනස්, ඒක ස්ට්‍රෝං, ඔය බල්කි ෆ්‍රේම්ස් වෙනුවට ස්ලිම් ෆ්‍රේම් එකක් තමයි මේ තියෙන්නේ. ග්ලාසස් වැඩි, ඇලුමිනියම් අඩුයි, මොඩර්න් ලුක් එකක් තියෙනවා. මේ ස්ලිම් ලයින් සීරීස් එක ඔයාට එක්ස්පීරියන්ස් කරලා බලන්න පුළුවන්කම තියෙනවා නාරහෙන් පිටනාවල පාරේ තියෙන ස්විස්ටෙක් ඩිසයින් ස්ටුඩියෝකට ගියාම. ඊළඟට සල්ලි හදිස්සියක් එහෙම ආපු වෙලාවට අතේ රත්තරන් තියනවා කියලා කියන්නේ ඒ සහනය ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. හිතේ ලොකු බරක් නිදහස් වෙනවා. ඔයාගේ හදිසි මුදල් අවශ්‍යතාවට රන් පවුමට 325,000 ඉහළම අත්‍යකාරම් මුදලක් දෙන්නේ CDB. විශේෂම දෙයක් තියෙනවා මතක් කරන්න, CDB ඔයාගෙන් අඩුම පොලියක් අය කරන්නේ. ඒ විතරකුත් නෙමේ, පළවෙනි මාස පොලියෙන් භාගයක් අයවාගේ අතටත් දෙනවා. වැඩි විස්තර දැනගන්න ළඟම CDB ශාඛාවට යන්න, නැත්නම් CDB hotline එකට කතා කරන්න 011 387 388. CDB කියන්නේ රත්තරන් ණයදෙන ඉස්තරම්ම තැන. යතර Exide අරගන්න, ලක් එක charge කරගන්න දවසින් දවස ගෙවිගෙන යනවා. කාලේ අගෝස්තු 15 වෙනිදා වෙනකම් විතරයි මේ ප්‍රොමෝ එක ක්‍රියාත්මක වෙන්නේ. පෙබරවාරි 15 පටන් ගත්තේ. හැම සතියෙටම එක්කෙනා ගන්න ජයග්‍රාහකයෝ 24ක් තෝරලා ලඟල් 55 LED UHD smart TV එකක් ඔයාට තෑගි දෙනවා. genuine Exide මෝටරත බැටරියක් අරගන්න බ්‍රවුන්ස් මැදස්සානකින් නැත්නම් බලේලා තලවි නියෝජිතයෙකුගෙන්. ඔයා ගන්න Exide බැටරි වාරන්ටි එක යාලම සක්‍රිය කරලා දෙනවා. ඊ වාරන්ටි එකක් තමයි ඔයාලට හම්බෙන්නේ. ඒ මං කිව්වා එක. ඊට පස්සේ අයි බේම මේ තරගයට ඇතුළත් වෙන Exide අරගන්න, ලක් එක චාර්ජ් කරගන්න. අපි දැන් පත්තරවලට අවධානය දෙනකොට මහවැස්ස ගැන තමයි අදත් යම් වාර්තා අපට දකින්න ලැබෙන. ලංකාදීපයේ කියන මහවැස්සෙන් පවුල් 1113ක් පීඩාවට, දිසා 6කට බලපාලා, කොට්ටාස 55ක් ණය අවධානමේ, නිවාස 88කට අඩහානි. දැන් යම් නගර විශේෂන් පුත්තලම චලි නටවෙලා තියෙන ආකාරයේ ඡායාරූපයකුත් මෙතන පළ වෙනවා. යතර කියන්න ඕනේ නාය අනතුරු නිකුත් කරලා තියෙන, අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කරලා තියෙන ස්ථානවල ප්‍රදේශවල ජීවත් වෙන ජනතාව තවදුරටත් සැලකිලිමත් වීම ඉතාම වැදගත්. ඒවයි ආකාරයෙන්ම බලාත්මකයි, ක්‍රියාත්මකයි. වැඩිම වැස්ස පුත්තලමට දිනමිනයි මේ ලියා මේ වාර්තා කරන්නේ. මිලිමීටර 250ක්මයි පුත්තලම වැස්ස, මිලිමීටර 250ක්මයි ජලාශ. තවමත් අන්දමයි පුද්ගලයෝ 3475කට පීඩා. අත්තනගලුවේ පිටාර ගලයි පෙදෙස් රැසක් ජලයේ නැටවේ. හදිසි තත්ත්වයකට ගුවන් හමුදාව සූදානම් බව වාර්තා කරන රේල් පාර ජලයේ නැටවෙලා තියෙන ආකාරය පිළිබඳ ඡායාරූපයක් එක්කයි වාර්තා කරන්නේ. දිවයිනේ බලමු මොනවද තියෙන්නේ. මාර්ග යටවේ මුහුද රළුවේ අඩුපීඩන කලාපය අද ලංකාවෙන් ඉවතට. හැබැයි ආන්තන් පොඩි මේ එලියක් කොළඹට නම් පොඩි එලියක් වැටිගෙන එනවා. උදේ රටටම වැස්සත් විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට වැසිනේ. ඔන්නක තමයි වැඩි. ඕනම තැන්වලට තමයි වැස්සත් නැත්තේ. දිස්ත්‍රික්ක 11කට නාය අනතුරු ඇඟවීම්. පුත්තලමේ පවුල් 474ක, පුද්ගලව 1264ක් සුරක්ෂා මධ්‍යස්ථානවලට කියලා සඳහන් කරනවා. කොට්ටුකච්චිය විදුහල වතුරෙන් යටවෙලා තියෙන ආකාරයේ පින්තූරයක් තියෙනවා. ඒ අතර අර මේ ගල්කිසිය ගහක් වැටුණානේ වාහනයක් උඩට, මේ අලුත්ම නවීනපන්නේ වාහන කැබ් එකක්. හරියටම මේ කැබ් එක වෙලා නවත්තනකම් බලන් හිටියා වගේ ගහ වැටෙන්නේ නේද ඒක. මේ එනිසා බොහොම ඒ වගේ තැන්වල වාහනයක් පාක් කරනකොට ඔබ ඉන්නවා නම් මේ දවස්වල බොහොම සැලකිලිමත් වෙන්න. මේ අතර අපි දකිනවා අරුණ පත්‍රයේ තියෙනවා දිට්වාවෙන් බැටකෑ 2000ක් නැවත පදිංචිය ගැන තවම තීරණයක් දී නැහැ. දැන් එක අතකට වැස්සේ හොඳ පැතිත් තියෙනවා, මේ වගේ නැවත මතුවීමේ හොඳ පැතිත් තියෙනවා. ඔන්න ඒ හින්දා හරි දිට්වවලින් පීඩාවට පත්වලා ඉන්න ජනතාව ගැන යම් අවධානය යොමු වීමක් වෙනවා. ඒක සුබ කාරණයක් විදිහට දකින්න. හැබැයි ඉතින් ඔවුන් අත්විඳින ජීවිතේ නම් කිසිසේත් සුබ නෑ. ඒවට මීට වඩා කඩිනම් විසඳුම් අවශ්‍ය. අර කිව්වා වගේම විසඳුම් ඕනේ. ඊළඟට අපි දකිනවා මේ ප්‍රධාන සිරස්තලයේ අරුණ පත්‍රයේ තියෙනවා ශිෂ්‍යත්වයේ ප්‍රශ්න පිටවීමේ සිද්ධිය. NIE හිටපු අධ්‍යක්ෂට 6 වසරක සිර දඬුවම්. ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරයාට අවුරුදු 6ක සිරදඬුවම්, මිලියන 3ක 130ක දඩේකුත් ගහනවා. චූදිත අධිකරණයට අපහාස කරලා මේ සිද්ධියත් එක්ක අධිකරණයට අපහාස කිරීමක් විදියට තමයි ඒ කාරණාව මතුවෙන්නේ. මේ අතර අරුණ වාර්තා කරනවා වවුල් කැලේ ඝාතනය ගැන කියවෙන ෆාදර් චිත්‍රපටයේ කථානායකයා වන ගම්ප හවුස්මන් අල්ලයි. මේක අපි මේ පත්‍ර කිය කිය ඉන්න අතරේ වාර්තා වුණු තොරතුරු ඔබට කිව්වා. ඒ කියන්නේ සවිස්තර වාර්තාවල් දැන් පත්‍රවල දකින්න පුළුවන්කම ලැබෙනවා. ඒකයි අපි කිව්වේ දැන් ෆාදටු යන්නත් පුළුවන් මේක පාදක කරගෙන කියලා. ඒ අතරේ දිවයින ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරනවා මේ ගැන. සංජීව ඝාතනයට පිස්තෝලය දුන්නේ ගම්පහ ඔස්මන්. පොලිස් විමර්ශන වලින් හෙළි කරගනි පෑ 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට CCD උසාවියේ නවසර ඔස්මන්ගේ නිවසේ තිබි රිපීටර් අවියක්, මැගසින් දෙකක්, ජීව උණ්ඩ 10ක් පොලිස් භාරයට. මේ අවිය විදේශයක නිෂ්පාදිත එකක් කියන එකත් විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. අපි ඊළඟ දකින්නවා පොදු ජනතාවගේ පරිහරණයට ඉල්ලා අයිතිකාරයෙක් නැති මල්වානේ ගෙදරට අන්තරේ බලින්ම රිංගයි. මන්දිරයට අන්තරේ කඩා වැදීම ගැන දිවයින පත්තරේ ඒ විදිහට වාර්තාවක දකින්න ලැබෙනකොට අපි දැක්ක දිනමිනේ මේ ගැන මෙන්න මෙහෙම සඳහන් වෙලා තියෙනවා. මල්වානේ බැසිල්ගේ ගෙදරට අන්තරේ කඩාපනි. කොහොමද මේ බැසිල්ගේ කියන්නේ? මේ මුලින්නම් එහෙම කියුණා, පස්සේ අයිතිකාරයෙක් නැති වුණා. අක්කර 16 කිඩම සරසවියට දෙන්නේ නැහැ ඉල්ලයි. සුද්ධ පවිත්‍ර කරන වැඩත් අපි දැක්ක මේ අතර වාරයේම කරනවා. හැබැයි ඉතින් මෙන්න මේවත් මේ මල්ලිලා මතක තියාගන්න ඕනේ. දැන් අරගල කාලෙහෙම කරපු යම් යම් වැඩවලට ඒ හා සම්බන්ධ නඩුවල මේ ආණ්ඩුවේ කාලෙවත් ඒවා ඉවත් කර ගැනීමක් තාම සිද්ධ වෙලා නෑ මල්ලිලා. ඒකත් පොඩ්ඩක් ඔළුවේ තියාගන්න එක හොඳයි මේ වගේ තැන්වලට කඩාපනිනකොට. අනිතක මේ ඉස්සර නම් අපි ගොඩක් දැක්කේ ඔය අන්තරේ ආණ්ඩුවලට රෙහිව සටන් කරනවා එහෙම තමයි ඉති. ඒ කාලේ නම් දැක්කේ අපි ඒ අතරේ මේ දැන් ඒගොල්ලෝ අතරේ මතක් කරනවා. තව ගම්පහ පැත්තේ ඉඩම් තියෙනවා, ඊළඟට කතරගම ඉඩම් තියෙනවා, දේපළ තියෙනවා. මේ මේවට මේවා පොදු ජනතාවට විශ්වවිද්‍යාලවලට පවරන්න ආදි වශයෙන් අපි දැක්කා. ඊළඟට තියෙනවා මුදල් විශුද්ධිකරණ නඩුව. යෝෂිතගේ විරෝධතාව අධිකරණය ප්‍රතික්ෂේප කරයි. මේ ගැන දිනමිනේ තියෙනවා මෙන්න මෙහෙම තවදුරටත් වාර්තා කළ. මුදල් විශුද්ධිකරණ නඩුව යෝෂිතගේ විරෝධතාව උසාවිය ප්‍රතික්ෂේප කරයි. ඩේසියාච් මුදාහැරියා මිස නිදොස් කළේ නැහැ, මහාධිකරණ විනිසුරු කියනවා. යෝෂිතගේ නාවික හමුදා වැටුප බැංකුවට ගියත් කවදාවත් සල්ලි අරන් නැහැ, නීතිපති කියනවා. ඩේසියාච්ගේ දේපළ ලයිස්තු උසාවියට දුන්නේ නැහැ, ඉඩම් භාරකාරිය කියනවා. දැන් මේ අචි මුණුබුරයි දෙන්නාගේම ගත්තහම ඒ අය කරලා තියෙන රැකියාවල් මේ ආදි කාරණයක ගත්තා මේ තරම් වත්කම් සම්භාරයක් උපයා සපයා ගත්තේ කොහොමද? ඒක තමයි අදටත් තියෙන ප්‍රශ්නේ. යෝෂිත මහත්තයා මේක ප්‍රතික්ෂේප කරාට ඒ වගේම තමන් නිවැරදි කරුයි කියන එක උසාවිය කියූ බවත් ඊයේ මේ වාර්තාවට අදාළව සඳහන් වෙනවා. අපි ඊළඟට ලංකාදීප පත්‍රයට අවධානය යොමු කරමු. කපිලගේ බිරියගේ නිවසින් ලැප්ටොප් දෙකක් ලිපිකුණු රැසක් සොයාගෙන. මේ ගැන පරීක්ෂණ ඉතාම ඉක්මනින් ක්‍රියාත්මක වන බවක් නම් පේනවා. ගෙදර මෙහෙකාරිය ආදී අයගෙන් ප්‍රකාශ ලබා ගැනීම සිද්ධ වෙනවා. ඒ යම් යම් වාර්තාවල අපිට මාධ්‍යවල පළවෙනි යම් යම් වාර්තාවල දකින්න ලැබුණා යම් පිරිසක් CID කියමින් නිවස පරීක්ෂාවට උදෑසන ඇවිත් ඇති බවකුත්, ඊළඟට මාරවැඩිය කියලා කියන්නේ

0: අපි ඊළඟට අරුණ පත්‍රයේට අවධානය යොමු කරමු. අරුණේ තිබුණා 2026 ගල්ලඟුරු ප්‍රසම්පාදනය ගැන හොයන්න. කොමිසම හමුවේ පාටලී කියයි. ජනාධිපතිවරයා කොමිසමක් පත් කරා. ඒ පත් කරමින් කාරණාව පිළිබඳව සඳහන් වුණේ මේක එදා ඉඳලම මේ ගැන හොයන්න ඕනේ කියලා. පාටලී මහත්තයල කියනවා 2026 ප්‍රසම්පාදනය ගැන විශේෂයෙන් හොයන්න කියලා. එතුමා පමණක් නෙවෙයි සුගීශ්වර මහත්තයල මේ ගොඩක් ගොඩක් අය මේ ගැන දැන් තොරතුරු සපයමින් ඉන්නවා. ඒ අතරේ යුද්ධය අවසන් කර වසර 16යි. කොණ්ඩවටුවානේ රණවිරු සැමරුමක් ගැන අපිට අරුණ පුවත්පතේ ඉතාම සංවේදී අවස්ථාවක පින්තූරයක් එක්ක 30 වසරක යුද්ධය අවසන් කර 16ක් වසර 16ක් පිරිමි නිමිත්තෙන් මාතෘභූමියට සාමයේ අරුණලු දා කිරීමට ජීවිත පරිත්‍යාග කළ විරෝධාර රණවිරුවන් සීපත් කිරීමේ සැමරුම් උළෙලකදී රණවිරු මවක් තවමත් හැඬු කඳුලින් ඉන්න සංවේදී පින්තූරයක් එක්ක අපිට මේ ගැන වාර්තාකරණය දකින්න ලැබෙන දිනමිනේ තිබුණ ජාතික රණවිරු සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් 19 වනදා වත්තර මුල්ලේ පැවැත්වෙන බවකුත් සඳහන් වෙනවා. මේ අතර මේ දිගින් දිගටම රුපියල පිරිහෙනවා. රුපියල දිගටම පිරිහෙයි. ඩොලරය රුපියල් 329ට නගි. ඒ කියන්නේ ඉතින් මේවා ඔක්කොටම බලපානවා. හොඳයි, මේවා ඔක්කොටම බලපානවා. ඒක විශේෂයෙන් කියන්න ඕනේ. ඊළඟට අපි දකිනවා බොරුලිය කියවිලි හදා ව්‍යාපාර රිකයාගේ බැංකුනේ පැටව ගස්සලා මහනුවර බැංකුවක නවයක් අත්තනංගුවට. මේක ගැන පුංචි දෙයක් කියන්න ඕනේ. එන්න එන්නම මේ මූල්‍ය ආයතන බැංකුව පිළිබඳ විශ්වාසය පළුදු වෙන නිවුස් එනවා වැඩි. ඉතින් අපි බොහොම ඕනෑකමින් ඉල්ලන්නේ, අපි දන්නවා යම්ම ආයතන කඩා වැටුණ හැටි, යම් අවිශ්වාසයක් ඇති වෙච්ච ගමන් ජනතාව ගිල්ල තමන්ගේ තියෙන ආයෝජන මුදල් නිදහස් කරගන්න බලනවා. කවුද කැමති නිකන් පාඩු විඳින්න? ඉතින් මේවත් එක්ක බැලුවාම මේ ආයතන පිළිබඳ විශ්වාසය තහවුරු කරගන්න එක වැදගත්. ඒකෙදි බැංකු මූල්‍ය ආයතන ඉදරන්නේ ආණ්ඩුවකටත් වැදගත්, භාණ්ඩාගාරයටත් වැදගත්. මේ අතර අරුණ පත්‍රයේ මම දැක්ක තියෙනවා මෙන්න මෙහෙම, ගොඩනැගිල්ලකට හානි කළයි ගම්පොළ සභාපතිට වරෙන්තු. දිට්වා වේසනෙන් ගම්පොළ නගරයේ ගම්වතුරේ නැටවලා තිබ්බ වෙලාවේ එස්කවේට එකක් නැගිලා ගම්පොළ ප්‍රදේශයේ ව්‍යාපාරිකයක ගොඩනැගිල්ලකට හානි කරයි කියන සිද්ධියකට අදාළව තමයි සභාපතිට වරෙන්තු නිකුත් කරලා තියෙනවා. ඒ කාලේ අර කැරලි කෝලහල කලබල කාලෙත් ඔය යම් යම් පෞද්ගලික පරිගලීමුත් කරයි කියනවනේ. ඉතින් ඒ වගේ සිද්ධියක්ද කෙනෙක් ගැන තමයි මේ පරීක්ෂණ වෙන්නේ. ඒ අතර පොලිස් කොමිසමේ නිල කාලය අවසන් බවටත් අරුණේ වාර්තාවක අපට දකින්නට පුළුවන්කම තියෙනවා. මද්රව්‍ය සිද්ධියේ භික්ෂුන් නිරපීමට අවසන් තීරණයක් ගෙන නැහැ කියලා මේ අතරේ බුද්ධ ශාසන ඇමතිවරයා කියනවා. අපට දකින්න පුළුවන් දිනමිනේ තියෙනවා සරසවි අයදුම් භාර ගැනීම 19 වනදායි අවසන් කියලා මතක් කිරීමක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුම් දීලා තියෙනවා. මේ අතරේ අදත් මේ පඬිත කතාවකින් අවසන් කරන්න හේතුව මං බරයකකින්.
1: හරි,
0: මේක ෂේක්ස්පියර් කියපු කියමනක්. හැබැයි ඊයේ මේක කිව්වේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු දිලිප් නවාස් කිව්වා කියලා. කාන්තාසිතේ කතාව ෂේක්ස්පියර්ගේ කියමනක්. කතාව මතකද ඔයාට කියලා මං ඇහුවොත්?
1: යකෙකුටවත්
0: තේරුම් ගන්න බෑ කියන එක යකෙකුටවත් තේරුම් ගන්න බෑ කියන කතාව නවාස් මහත්තයා කියලා තියෙන්නේ ෂේක්ස්පියර් ඉස්සර කියපු එක කියලා ඒ හින්දා පත්‍රේ කනගාටු පළ කරලා දිනවා. ඒක එතුමාගේ නමට දාපු එක ගැ.
1: ඔකේ,
0: ඉන් නඩුවට අදාළ විතරයිලු එක කිව්වේ. හොඳයි, හැම එකම අදාළ නෑ. හොඳයි,
1: එහෙනම් සුබ දවසක්.
2: හතර වටේම පත්‍ර තප්පරේට 100ට
3: 100ත පත්‍රේ
2: අනුග්‍රහය
4: සීලිවිරන් නැදෙන ස්තරම් තැනක් රන් බෝමට
5: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
6: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
7: මොකද්ද මහත්තයා?
6: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද?
8: Excite Power Play. Excite battery එක මිලදී කියන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
9: 98.2 98.4 සියත

0: FM
1: උදේ 8යි විනාඩි 8යි
0: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO Nangro හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි

ගතම උපෑ 24කදී වැඩිම වර්ෂාපතනය කැලණියට. අද පෙරවරු 6 නවසන් වූ ගත වූ පැය 24ක කාලය තුළ දිවෙනේ වැඩිම වර්ෂාපතනය කැලණිය පෙන්රිත්වත්ත ප්‍රදේශයෙන් වාර්තා වුණා. ඒ මිලිමීටර 175ක් ලෙසින්. අතනගල්ල සීනෑ ජාතික පාසලට මිලිමීටර 162ක සහ කිරිඳිවල ශෛලතලාරාමයට මිලිමීටර 156ක වර්ෂාපතනයක් වාර්තා වුණා. පවතින අයහපත් කාලගුණ තත්ත්වය සහ ජල කෙලිම් හේතුවෙන් අපදා මරණ දෙකක් වාර්තා වී තිබෙනවා. අපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ජලපහරට හසුවීමෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ පුද්ගලයෙකුද අකුණුසර වැදීමෙන් යාපනය දිස්ත්‍රික්කයේ පුද්ගලයෙකුද මියගොස් ඇති බවයි. පවුල් 1113කට අයත් පුද්ගලයින් 2475 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා. අපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ රත්නපුර, ගාල්ල, මොනරාගල, මඩකලපුව, යාපනය, කොළඹ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ජනතාවට බලපෑම් එල්ලවී ඇති බවයි. සුරක්ෂිත මධ්‍යස්ථාන දෙකක තාවකාලිකව රඳවා සිටින පුද්ගලයින් ගණන 104ක්. පුත්තලම දිස්ත්‍රික්කයේ සුරක්ෂිත මධ්‍යස්ථානයක පවුල් 21කට අයත් පුද්ගලයින් 75 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයේ සුරක්ෂිත මධ්‍යස්ථානයක පවුල් 8කට අයත් පුද්ගලයින් 29 දෙනෙකු රඳවා සිටිනවා. අර්ථහානි සිදුව ඇති නිවාස ගණන 88ක්.

0: ඇයි වාට මේ සීතාවක රාජසිංහ රජුරංග මතක තියෙන්න ඕනේ කියන්නක බලන්න.
1: මේ කවිය නිසා එකක්.
0: මේක මේ කවියක් නෙමෙයි, මේක මේ සින්දුවක් මං කිව්වේ.
1: කවියක්
0: වගේ නේද? ඔව්
1: තියවගින්. ඒක නිකන් ලාවට මතකයි. අනේ මට
0: මොකද ලාවට මතකයි ආයි කියන්න බෑනේ මතකයි.
1: ටිකිරි කුමරු රාජසිංහ නමින්.
0: ආ ඒක තමයි මම
1: මතකයි. රජු වුණා කියන ගැන
0: මතකයි. ලස්සනයි.
1: යා ඉතින් ඒක මතකයි.
0: ලස්සනයි දට්ටි කහපාට ඇච්චරයි.
1: ඔය කතාව ආයි කියන්න බෑ. දැක්කනි මට අර හේති වුණනේ.
0: මිනිස්සු ආව බැලුවා. සිරාවට කහපාටයි නේද? ඉව මිනිස්සු ගියා. කොරියාවම පිළිගත්තා මම.
1: සත්‍යවාදී සැබෑ කියලා.
0: සැබෑ මිනිහෙක් කියලා. සත්‍යයේ ප්‍රතිමූර්තිය කියලා මිනිස්සු දැනගත්තා.
1: අනේ මට
0: දට්ටික කහපාටයි කියලා මිනිස්සු ඉගෙන ගත්තා. මෙහෙමයි පුතා.
1: හරි.
0: බෲස් ලී එකපාරක් කියනවා.
1: දට්ටික කහපාටයි කියලා.
0: නෑ නෑ. මගේ තේ කෝප්පේ රස විඳින්න නම් ඔයාගේ තේ කෝප්පි ඉවර කරන්න කියලා. මොකද? ඔයාගේ දට්ටික කහපාටයි. ඔයාගේ මොනව ඇහුවත් ඔයා දන්නවා කියලා නේ කියන්නේ. සීතාවක රජ වෙච්ච මේ ටිකිරි කුමාරයා ගැන.
1: හරි.
0: රාජසිංහ රජුරුව ගැන කියන්න බලන්න. සීතාවක රාජසිංහ ගැන ඔයා ඔය හැටි දන්නවා කියලා හිතන්නේ ඇයි?
1: නෑ මට එහෙම එන්නේ නෑ ඔළුවට.

0: ඔළුවට එන්නේ නෑ දන්නවද කියලා කියන්නේ.
1: ඉගෙනගෙන තියෙනවා
0: මතකයි. මොනවද ඉගෙනගෙන තියෙන්නේ
1: කියලා මතක් වෙන්නේ නෑ. සීරියස්ලි මතක් වෙන්නේ නෑ.
0: කිසිම දෙයක්
1: යැත්තරම එන්නේ නෑ කියන්නකෝ.
0: හැබැයි මේ සින්දුව දන්නවා.
1: තීකාල තියෙනවා.
0: කොහෙද ඉදහලා තියෙන්නේ?
1: මේ ටිකකට කලින්. ඔයා කිව්?
0: මේ ටිකකට කලින් තමයි ආවා තියෙන්නේ.
1: අනේ කියන්නකෝ. මං ආසයි දැනගන්න.
0: ඔයාට තේරෙනවද? මේ ප්‍රෙස් කොන්ෆරන්ස් තියෙන සමහර උන්දලට වෙලා තින්නෙත් ඔන්නෝගම කියලා. එකෙක්වත් දන්නේ නැහැ කියලා පිළිගන්න කැමති නැහැ නේ වැඩි.
1: එහෙම එකක් තියෙනවා.
0: ඒක පිළිගත්තා නම් මේක පට්ටලේසි.
1: යස්.
0: දන්න මිනිහෙක්ගෙන් අහගන්න කලින්
1: හරි
0: මම ඒක දන්නේ නැහැ. මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? කොච්චර ලස්සනයිද බලන්නකෝ. කොච්චර ලස්සනයිද? ඒක අවමානයක්ද? නෑ. දන්නති දෙයක් අහගන්න එක කිසිම අවමානයක් නෑ.
1: අපි හැමදේම දන්නේ නැහනේ.
0: අපි හැමදේම දැනගන්න ඕනෙත් නෑ. හැමදේම දැනගන්න ඕනේ.
1: යස්.
0: නමුත් ඔබට ඉගෙන ගන්න තියෙන අවස්ථාව මග අරගන්න හොඳ නෑ. අපි දන්නවා කියලා පෙන්වන්න කියලා. සමහර වෙලාවට මේක ඉගෙන ගන්න හම්බෙන গোল্ডන් ඔපචුනිටි එක මේක වෙන්න පුළුවන්.
1: යස්.
0: ඒක මග අරගන්න දන්නවා වගේ ඉන්න. ආ මේක දන්නවද? මගෙන් දාන්නේ. ඒ වගේ ඉන්නේ. සින්දු ඉතුරු ටිකක් කියන්නම්. හ්ම්. මුල්ලේරියා වෙලේ වතුර ලෙයට හැරවුණා. ඉතුරු ගැලම
1: ටිකිරි කුමර රාජ සිංහ
0: දෙපාරක් රජ වෙලා
1: නමින් රජ වුණා.
0: පෘතුගීසීන්ගේ ඉතිහාසෙත් තියෙනවා.
1: හරි.
0: උන්දලා මුල්ලේරියාවේ සටනේදි කාපු වගේ කෑමක් ජීවිතේ කිසිම රටක කිසිම දාක කාල නැහැ කියලා. ඒ තරම් අන්ත පරාජයක් පෘතුගීසීන්ට වෙන කිසිම තැනකදී හම්බ වෙලා නැහැ.
1: හා ඕකේ.
0: එතකොට ඒ සටනේ අයිතිකාරයා සීතාවක රාජසිංහ. හැබැයි සීතාවක රාජසිංහ රජතුමාගේ ඒ වික්‍රමය ගැන ඔයාට අමතක වෙච්ච ගැන මම පුදුම වෙන්නේ
1: නැහැ.
0: සීතාවක රාජසිංහ රජුරෝ දුටු ගැමුණු රජතුමා වගේ පරාක්‍රමබාහු රජතුමා වගේ අපිට නිතර දෙවේලේ කියවෙන නමක් වෙලා නැහැ. මොකද එයාගේ නම ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන එක නතර කරන්න කුමන්ත්‍රණ තිබුණා.
1: හා
0: මම මේ කියන්න හදන්නේ එයාටත් මඩ ගැහුවා කියලා.
1: හා ඕකේ.
0: මම ඔයාලට කියන්න. එයාට මඩ ගැහුවා. එයා එකපාරක් රාජ්‍ය කුමන්ත්‍රණයක් කරන්න ගිය චීවරධාරීන් පිරිසකට දඬුවම් කරනවා. චීවරධාරීන් කියන නම පාවිච්චි කරනවා. චීවරධාරීන් පිරිසක් උත්සාහ කරනවා රාජ්‍ය කුමන්ත්‍රණයක් කරන්න. ඒකට දඬුවම් කරනවා. දඬුවම් ලබලා නිදහස් වෙලා ආපු අය මේ වෛරය හිතේ තියාගෙන මහ විශාල බොරුවක් ගොතනවා. රාජසිංහ රජුරෝ පීතෘ ඝාතකෙක් කියලා සාක්කි නැතුවම ඔප්පු කරනවා. සාක්කි නැතුවම ඔප්පු කරනවා. මුල්ලේරියා සටනින් පෘතුගීසි පරාද කරූපයකට වඩා රාජසිංහ රජුරෝ කියන්නේ පීතෘ ඝාතකෙක් කියන එක ලැව් ගින්නක් වගේ සමාජය යනවා. මිනිස්සුන්ට රාජසිංහ රජුරෝන් අප්පිරිය වෙනවා.
1: ඕකේ.
0: දක්ෂ රජ කෙනෙක්. හැබැයි ටෆ්. නිකම් මේ පතෝල නෙමෙයි.
1: දැඩි.
0: ටෆ්.
1: හරි.
0: ගහේ බඩු. ඉද්ද ගැහුවාගේ කෙලින් වැඩ. රාජසිංහ රජුරවන්ට මේ වචනයක් මූණ දිහා බලලා කතා කරන්න මිනිහෙක් හිටියේ නෑ කියනවනේ. ඒක මිනිස්සෙක් රාජසිංහ රජුරෝ කියලා දන්නේ නැතුව රාජසිංහ රජුරෝ වෙස්වලාගෙන යන වෙලාවක එයාගෙන් විස්තර අහලා දෙනවා. මේ කතාව අපි පරණ කතාව මේක මම ගබරක් කිව්වා. රාජසිංහ රජුරෝ කියන්නේම නෑ තමන් කවුද කියලා. අර මිනිහත් අතාරින්නේ නෑ කවුද කියන්නේ. කියහන්කෝ කවුද කියලා.
1: ආ ආ.
0: අපිට මොකද අඳුනගත්තා මොකෝ ඇඟෙන් කෑල්ලක් කනවද? කවුද කියන්නකෝ. කවුද ඔබවහන්සේ? කවුද හොඳ පෙනුමක් තියෙන හොඳ අමුතු පෙනුමක් තියෙන කවුද? උඹට වැඩක් නෑ එවයින්. රයිසින් රජුරෝ කියන විශ්වලාගෙන නින්.
1: හරි.
0: නෑ අයියෝ වැඩක් නෑ. මොකද ඇයි ගෙවෙනවද කිව්වා මේ වගේ එන්න පෙරතකන්. ගෙවල් තියෙන දිහාවේ කියන්න. රයිසින් රජුරෝ කියනවා අර අහවල් දේවාලෙට පල්ලෙහා තියෙන වලව්ව මගේ බොල කියලා. ඒ රජමාලිගාව.
1: හරි.
0: ප්‍රශ්නේ අහපු ගැමියට ලේ බඩ යනවා මැරෙනතුරු. එහෙම ටෆ් ඈ.
1: හරි.
0: ඉතින් රාජ්‍ය කුමන්ත්‍රණ කරපු අයට කොහොමද කියන්නකෝ?
1: සැලකිල්ලනේ.
0: ඒ තරහ පිරිමෙහුවා කියලා.
1: හරි.
0: මේ මඩ ගැහිල්ල කියන එක අදයි එකක් නෙමෙයි.
1: ඔව් නේද?
0: ඒ කාලෙට එනකම් යනවා. තේරුණාද? ක්‍රිස්තු පූර්ව වලටත් යනවා.
1: ඒක තමයි.
0: මඩ ගැහිල්ල. ඕන් හිතා ගන්න.
1: හරි.
0: කවදාවත් ඊට පස්සේ මොනතරම් සාක්ෂි අරන් ආවත් සීතාවක රායිසිංහ රජුරු පීතෘ ඝාතකෙක් නෙවෙයි කියලා සාක්ෂි ගේන 100 ගන්න. ඒකක්වත් සමාජගත වෙන්නේ නැහැ. නෑ නෑ මේකට තාත්තව මෙරුවා. ඒකමයි තියෙන්නේ. මැරෙන තුරාවට. නේද? අර නපුරු උණ කටුව පතුලේ ඇණී වන උනා. එක්ව සිටි සැවම මතුරා විසද වැඩුණා. අන්න පතුරු බිහි වෙලා තියෙන හැටි.
1: හරි.
0: වැරදි පින්තූරයක් පේන්ට් කළා රසීතාවක රායිසිංහ රජුරුව ගැන.
1: හරි.
0: බාගෙට එහෙම් මෙහෙම් තොරතුරු ඇහිඳ ගන්න අපි වගේ මිනිස්සු ඒ කාලෙත් ඉන්නේ නැති. කියන ඕන දෙයක් කවුරු හරි කිව්වම හැයි ගාලා විශ්වාස කරලා ඒක පස්සේ දුවන. ආන් ඒ වගේ මිනිස්සු හොඳ වැඩේ ඔයා කාට කියලා. හොඳ වැඩේ රාජසිංහට. කට හොම් වෙලා මදි.
1: අර දැඩි පාලනේ ඔක්කොම
0: දැඩි පාලනේ ඔක්කොම පිටින් දැම්ම.
1: යස්.
0: දැඩි පාලනේ රටේ හොඳට මුස්ලිම් මිනිස්සුන්ට පවා උදව් කරා.
1: හරි.
0: මොකද පෘතුගීසි ලංකාවට ආව ගමන් මුස්ලිම් මිනිස්සුන් මේ මේ සංහාරය කරන්න මහන්සි වුණා. පෘතුගීසි. රාජසිංහ රජුර මුස්ලිම් මිනිස්සුන්ගේ තමන්ගේ හමුදාවට බඳගෙන ඒගොල්ලන්ගේ පවුල්වලට ආරක්ෂාව දුන්නා. අනුමතරින් මුස්ලිම් මිනිස්සුවත් කතා කරන්නේ අදටත්.
1: සීතාවක
0: රාජසිංහ රජුරට පේනවා නේද සමහර දේවල් ඉතිහාසය.
1: ඒක නේද? වැහිලා ගිහිල්ලා තියන්නේ.
0: වැහිලා නෙමේ පුතා වහලා. මඩ ගැහිල්ලෙන් යා කරපු සියලුම හොඳ පීත්‍රු ඝාතකයා කියන මඩෙන් වහලා දැම්ම. දැන් අදත් අපේ සමාජය බලන්නකෝ. අපි ඒක අරන් එනවා නේද නියමෙට. ඈ අද අපේ සමාජය මඩ ගැහිල්ල මොන තරම් සුලබ සිද්ධියක්ද කියලා නිකන් හිතලා බලන්න. මම මේ ඊයේ නිකන් ඉන්න ගමන් කල්පනා කරා.
1: හරි.
0: මේ ඉතිහාසෙත් දැනගෙන පොඩි ආටිකල් එකකුත් සෙට් උනේක කියුවහම මට ඒතර මේ කතාව කියන්න ඕනේ කියලා. හිතන්න බලන්න සෝෂල් මීඩියා වල චරිතයක් ඝාතනය කරන එක අද අපිට ඉතාම සුළු දෙයක්. මේ චරිත ඝාතන සෙල්ලම තිබුණ දේශපාලන වේදිකාවනේ. දැන් ඒක දේශපාලන වේදිකාවෙන් බැහැලා ඇවිල්ලා නියමිතම සමාජගත වෙලා තිනවා.
1: හරි.
0: පණින රිලවුන්ට ඉනිමඟ තිබ්බා වගේ වැඩේට නියමිත සෝෂල් මීඩියා සෙට් වුණා.
1: සෙට් වෙලා තියනානේ.
0: දැන් කවදාවත් මේ අපි වගේ මාධ්‍ය ආයතන අපේ සහෝදර මාධ්‍ය ආයතන තියෙනවා අපි වගේ රූපවාහිනී ආයතන තියෙනවා නේද?
1: ඔව්.
0: ලේසියෙන් කෙනෙකුට මඩක් ගහන්න නෑ නේද? මොකද මේ ආයතනේ සදාචාර ධර්ම පද්ධතියකින් නීති පද්ධතියකින් රීති පද්ධතියකින් අපි ආවරණය වෙලා
1: තියෙනවා.
0: අපි මේවේ වචනයක් කියනකොට අපිට වගකීමක් තියෙනවා. අපිට නිකන් මේ හොර account එකක් හදලා චොර post දාන්න බෑ. දාලා මිනිස්සුන්ව කොර කරන්න බෑ අපිට. අපි වග වෙනවා අපි කියන දේවල් වලට.
1: හරි.
0: දැන් චරිත විතරක් නෙමෙයි බලාගෙන යනකොට ආගමික සංස්කෘතික ධාරාවන් උනත් දනගස්සන තැනට මේ මඩ ගෙහිල්ල දික් වෙලා තියෙනවා කියලා සිහි කල්පනාවෙන් ඔබට සමාජ දිහා බැලුවොත් තේරෙයි. සහෝදරයා මේක බිම්බෝම්බ අතුරුපු පිට්ටනියක ඇස් දෙක බැඳගෙන ඇවිදිනවට වඩා භයානක තත්ත්වකයි අපි මේ ඉන්නේ. මම කියන්න.
1: හරි.
0: රාජසිංහ රජුරවන්ට වෙච්ච එක අපිට වෙන්න වැඩි කාලයක් යන්නේ නැහැ. මොකද අපි සෝෂල් මීඩියා වලින් මිනිස්සුන්ට මඩ ගහලා නැති බංගහස්ථාන කරනවා දකිනවා. ඒ මිනිස්සුන් වැරදි නෑ කියලා ඔප්පුනාට පස්සේ ඔය එකෙක් නෑ නේද? අපි මේ වැරදිලා මඩ ගැහුවේ මේ ඇත්තටම යහම වැරද්දක් කළා නෑ අපිට සමා වෙන්න කියලා.
1: එහෙම දකින්නේ නෑනේ.
0: එහෙම දාන්න එක කොන්දක් තියෙන පොරක් ඉන්නවද ඔය සෝෂල් මීඩියා වල ඔය මඩ ගහන සෙට් එකේ? කොඳු? කොඳු ගැන කතා කරන්න එපා ඒවනම්. මේ ඔළුව කෙලින් තියාගෙන ගමනක් යන තමන්ට වඩා ඉස්සරහින් ඉන්න මිනිහෙක්ව දනගස්සන්න තියෙන හොඳම නිර්ලජ්ජිතම ආයුධය තමයි
1: මඩ ගහන
0: එක. මඩ. අද ඒක නියමිතම පාවිච්චි වෙනවා කරගෙන යන්න. කොන්ද නැති පෙන්දොන්ගේ පළමු සහ එකම ආයුධය මඩ. අද ඒක මේ රට ගිලගන්න පිළිකාවක් වගේ වෙලා කොවිඩ් වලට වඩා වේගෙන් පැතිරෙන වෛරස් එකක් වෙලා මං කියන්නම් වෙලා තියෙන දේවල් ටික. විශ්වාසය කියන සමාජ පදනම අද ඉවරයි. හැම මිනිහෙක්ටම අනිත් මිනිහා විශ්වාස නැහැ නේද?
1: ඔව් එහෙම එකක් තියෙනවා.
0: ඇයි? හැම මිනිහෙක් ගැනම මොකක් හරි කවුරු හරි කියලා තියෙනවා. අපි හැමෝම අනිත් මිනිහ දිහා බලන්නේ සැකෙන්. ඒ මිනිහ අපි දිහා බලන්නේත් එහෙමයි. කොයිම මිනිහෙක් ගැනමත් කවුරු හරි මොන හරි අවලාදයක් කිව්වොත් එහෙම පටස් ගාලා විශ්වාස කරනව ඇරෙන්න එහෙම වෙන්න පුළුවන්ද කියලා හිතන්නවත් අපි මහන්සි වෙන්නේ නැහැ. ඔයාලට තේරෙන්නේ නැද්ද මේ අපේ රටේ මිනිස්සු තනි වෙලා වගේ කියලා?
1: පොඩි එහෙම කියනකොට ඒක දැනෙනවා.
0: ඇත්ත අඳුර ගන්න බැරි තරමට මිනිස්සු මම්මුලා වෙලා. බොරුවයි මඩයි සමාජගත වෙලා කියලා. අපි මතක තියාගන්න ඕනේ පොඩි දෙයක් තියෙනවා. ඕන ඇත්තක් බොරුවෙන් වහලදාන්ට පුළුවන් කියන වටපිටාවක් එක්ක හැදෙන සමාජයක්
1: හරි
0: බිහිවුනා කියල හිතන්නක දවසක. එන ඕන ඇත්තක් බොරු කරන්න පුළුවන්. ඕන ඇත්තක් යටගහන්න පුළුවන්. බොරුවෙන් දිනන්න පුළුවන්. එහෙම සොසයිටිකකටම අපි මේක ඇදගෙන ගියා කියනකො මඩවලින්ම. අන්න එදාට මතක තියාගන්න අපි අපේම මිනි පෙට්ටියට අපේ අතින්ම අන්තිම ඇනෙත් ගහගෙන ඉවරයි කියලා. මන්නම් හරි තියාමරන් කතාවේ දැකලා මේ ආන් එදාට දැන් කෙඳිරි ගන්න නැති ගොඩාක් අයට කෙඳිරි ගෑවේ. දැන් කෙඳිරි ගන්න නැති. මොකද මේවා බොහොම රංගයක් වගේ කැරකිලා ආයි රවුමට එනවා. මොකද මේ සෙල්ලම පටන් ගත්තම මිනිහා නොමිනියා හොයන්නේ නැහැ දැන් කවුරුවත්. මේ පුරුද්ද ඒ වගේ එකක්. මොකද මේ මිනිස්සෙකුට වෙඩිල්ලක් තියලා මරලා දානවට වඩා
1: හරි.
0: ඒ මිනිස්සයාට මඩ ගහලා අවලාද කරලා ඒ මිනිස්සයා පිච්චි පිච්චි පණ පිටින් දෙවි දෙවි ඉන්න එක එන්ජොයි කරනවා ඒ සෙට් එක. ඔය නෑ කියනවාද? කිසිම වරදක් නැති මිනිස්සුන්ට ජීවිත එපා කරන තැනට වැඩ කරන්න පුළුවන්. එහෙම කරලා තියෙනවා.
1: ඔව් අපි දැකලා තියෙනවා.
0: මේ සොසයිටි එකක පහුගිය අවුරුදු ගාන කීයක් දේවල් ඒ වගේ දැක්කද? ඉතින් මේ මම දන්නේ නැහැ මේ සෝෂල් මීඩියා වලට නීති ගේන්න උගාක් අය කතා කරලා තියෙනවා ඕවා කරයිද කියලා.
1: හරි.
0: ඉතින් මම අවසාන වශයෙන් එක ඉල්ලීමක් කරන්නම්. කවුරු හරි ගැන කවුරු හරි කියපු මේ ජාතකයක් නැති කතාවක්.
1: හරි.
0: ජාතකයක් නැති කතාවක් කවුරු හරි කියපු එකක් හැයි ගාලා තව කාට හරි ෂෙයා කරලා පෝස්ට් කරන්න කලින් තව එකපාරක් හිතන්න මචං. මට මේක මෙහෙමමයි කියලා කියන්න මං ළඟ සාක්ෂි තියනවාද කියලා. මේක මෙහෙමමයි උනේ කියලා කියන්න මට ෆස්ට් හෑන්ඩ් ඉන්ෆර්මේෂන් තියනවාද කියලා. මටම මා සතුවම තොරතුරු තියනවාද කියලා බලන්න. එහෙම ඔබ ගාව ඍජු ආපු තොරතුරු නැත්තම් හුඟක් වෙලාවට ඒක තාම ජරා වර්ගයේ තුන්වෙනි පන්තියට පල්ලා තියෙන මඩක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔබ එහෙම හිතන්නේ නැතුව ඔය ෂෙයා කළා දාන්නේ කාගේරි ජීවිතයක අවසාන තීන්දුව වෙන්න පුළුවන් කියලා හිතාගන්න.
1: හරි.
0: අනුන්ගෙලේ ඔබේ අත්තල ගා ගන්න එපා. මොකද පස්සේ පසුතැවුණ කියලා ඒලේ හේ දෙන්නේ නැහැ. ඒකයි. සීතාවක රාජසිංහ රජුරෝ මලා අර චෝදනාවත් එක්කම
1: ඕනේ ඉදොස් වෙන්න බැරි වුණා.
0: මොන්න දේවල් ඉතිහාසෙන් ගෙනාවත් ඉතිහාස කතා ගොඩාක් තියෙනවා. එයාගේ තාත්තා ජීවත් වෙලා ඉන්න කාලෙම රජකම දුන්න කියලා ටිකිරි කුමාරයාට. වයසට ගිහිල්ලා එයාගේ තාත්තා මැරුණේ කියලා.
1: හරි.
0: මොන තරම් සාක්ෂි ගෙනාවත් පීතෘ ඝාතක චෝදනාවෙන් එයාට ගැලවෙන්න බැරි වුණා. මොන තරම් අපරාධද නේද?
1: ඒකනේ.
0: එහෙම අපරාධ අද දෙවේල වෙනවා වගේ හිතෙනවද? හිතෙනවා නම් එහෙමයි නැත්තම් එහෙමයි අපිට ප්‍රශ්නයක් නැහැ.
1: මට තව කතාවක් මතක් වෙනවා. අපේ හිටපු ජනාධිපතිවරයෙක් කියලා තියනානේ මාව ඝාතනය කරාට කමන්නේ නැහැ මගේ චරිතය ඝාතනය කරන්න එපා කියලා.
0: ආර් ප්‍රේමදාස.
1: ආර් ප්‍රේමදාස ජනාධිපතිවරයා. ඒ වචන ටික මතකයි අපිට. ඒ කියන්නේ ඇත්ත චරිතය කියන
0: එක. චරිත ඝාතනය කියන එක ගේ දොර කොටට එනකන් ඉන්න එපා. මොකද අපිට අපි විශ්වාස නැහැ
1: දැන්. ඒක හරි.
0: එක විශ්වාස නැහැ. කාට හරි මොන හරි වුණොත් මෙහෙම හරි මේ කතා කර එකෙක් හිටියා කියලා මතක තියාගන්න. අපි දෙන්න හරි මේ ෂෝ එකේ මේක කිව්වා කියලා. කවදා හරි ওই චරිත ඝාතනය කියන එක ඔබේ දොරට තට්ටු කරන දවස එනව නේද? අන්න එදාට තමයි මේක රියල් ග්‍රැවිටි එක ඔයගලන්ට තේරෙන්නේ. එතකන් හරි ආතල් එකක් තියෙන ඕන පෝස්ට් එකක් හොයන්න බලන්න එතෝ කාට හරි ෂෙයා කරන එකේ. මම නිකන් කිව්වේ මේවා කියලා රට හදන්න බැරි බව මම දන්නවා.
1: හරි.
0: හදන්න බැරි එක වෙනම කතාවක්. කියන එක අපි යුතුයකම හිඳයි කිව්වේ. වෙලාව දැන් 8 විනාඩි 30යි.
2: ඔබේ ලයිෆ්ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා ඇක්සියා ලීටරයකට කිලෝමීටර් 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
3: විවාහය කියන්නේ මගේ ජීවිතේ ලොකුම බලාපොරොත්තුව. හොඳට සැලසුම් කරලා අඩු වියදමින් ලස්සන පරිසරයක රසම රස කෑම වේලක් දෙන්න සුහදශීලී හොඳම තැන මටත් මුණ ගැහුණා.
4: සුන්දර මංගල සිහිනය දියවන්නා මිටියාවතේ සුන්දර ඉසව්වක Opulent Riverface Hotel 166 කොස්පත්ත පාර නාවල රාජගිරිය දුරකථන 011 86594.
2: නෙත දිව යන නිකරට හද පුරවන රස හැඟුම්
5: සමෝතා කලසන් ෆ්ලේවර්ස් සිත සනසන වර්ණ සහ රස මිහිර

0: හොඳට දැනෙන රසකම හිම.
1: සින්ඩරෙල්ල වගේ මන්නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් වෙනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්
3: 45ක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයෙන්.
4: හිතගත් අයගේ අතගිලි බැඳෙන මේ ස්වර්ණමය කාලේ ඔබට වෝග් ජුවලර්ස් සපකින් අනෙකිත ඉමනාව රුපියල් ලක්ෂ 10 හා ලක්ෂ 15කට වඩා වැඩි කැරට් 18 දියමන්ති සහ වටිනා ගල්ලැල්ලු ආභරණ සඳහා රුපියල් 40,000ක් සහ රුපියල් 70,000ක gift vouchers අපෙන් ඔබට ඔබට ඔබගේ කොල්ලුපිටිය ප්‍රධාන ශාඛාවෙන් වගේම දිවයිනපුර ඕනෑම වෝග් ජුවලර්ස් ශාඛාවකින් මැයි 29 වනදා දක්වා මේ අනුගේ අවස්ථාව ඔබටත් විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 0112 414 414 වෝග් ජුවලර්ස් සමදා ඔබ සමගයි.
5: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව.
6: ෆැබ්‍රිකේටගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා.
7: මිලියන 2,5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0776 7778 වට්ස්ඇප් කරන්න.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා මේ පැයි හිත කැමතින ගීතය ඔබ වෙත ගෙනෙන්නේ.
1: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
0: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා.

0: මායාවරුන්ගේ කාලේ
1: මායාවරුන්ගේ
0: ශිෂ්ටාචාරයේ කාලේ ඒ කාලේ
1: මායන්
0: ඔව් මායන්
1: මායාවරුනේ මේ මායන්
0: මායන් වරු එහෙමද කියන්නේ මායාවරු
1: මායාවරු
0: කවණිකක ගල්පෙන්නේ නැහැ
1: මායාවරු කන මැජික් කරන්නේ
0: මායන්
1: ඉතිහාසය අදගත්තා සීතාවක රාජසිංහගේ සීතාවක රාජසිංහ රජුරෝ නොදැනීමේ නොදැනීමේ මොකද මේ මේ ඒක නොදැනීමේ
0: මොකද මේ දුක දුක වහගන්න
1: දුක නෙමෙයි
0: නොදැනීමේ ඇරියස් එක කව කර නෑ මම මේක කලින්
1: සීතාවක රාජසිංහ රජුරෝ දැනන් හිටියේ නෑ
0: මායන් වරු
1: ගැන ඒ ගෑණි දැන් කතා කරනවා මේ කොහෙවත්තේම මායන් වරු ගැන
0: නෑ නෑ මම
1: ඔව් කියන්නකෝ බලලා කියන්න අපි දන්නේ දෙයක් කියන
0: ඒ කාලේ හිටපු රජවරු මම එක කාලෙකත් කිව්වා චොක්ලට් ඒගොල්ලෝ කෑවනේ මේ චොක්ලට් පානයක් විදිහට තමයි ඒගොල්ලෝ පාවිච්චි කරේ හරිද අපේ ඒ කියන්නේ ඒගොල්ලන්ගේ රටට එන ප්‍රධාන අමුත්තන්ට ඒගොල්ලෝ චොක්ලට් වලින් තමයි බොන්න කියලා සංග්‍රහ කරේ චොක්ලට් පානය හරිද ඒ වගේම කොකෝ ඇට තියෙන්නේ කොකෝ ඇට තමයි මුදල් විදිහට පාවිච්චි කරලා තියෙන්නේ කොකෝ ඇට දීලා අපිට කෑම බීම ගන්න පුළුවන් අවශ්‍ය කරන දේවල් ගන්න පුළුවන් ඒ තරම් වටිනාකමක් චොක්ලට් වලට ඒ කාලේ තිබිලා තියෙනවා. ඊට පස්සේ මේක යුරෝපයට ඇවිල්ලා ඊට පස්සේ චොක්ලට් බා සදලා එහෙම වෙලා ඒක චේන්ජ් වෙලා ඇවිල්ලා තියෙනවා. ඉතින් මට ඒක තමයි.
1: ඉතින් ඔක අපි කලින් කියලා තියෙනවා.
0: නෑ නෑ චොක්ලට් ඇට වලින් අනුගමන කරනවා කියලා කියලා නෑ. ඒක කියලා ඒක ෆස්ට් ටයිම් ඉන් ශ්‍රී ලංකා. අනේ මේ මමත් මේ හොයාගත්ත එක මේ
1: සීතාවක රාජසිංහ රජුරෝ ගැන දැනන් හිටපු නැතුව හිටපු නැති එකෙන් ගිය සායම නේද? සීතාවක රාජසිංහ රජුරෝ නොදැසිටීමේ සායම හේදීමේ
0: ඒක යලිත් පිටාරු කරගත් අවස්ථාවක් තමයි මේ මායන්
1: වරු කොකෝ ඇට නේද?
0: ඉතින් චොක්ලට් ගැන කතා කරද්දී මගේ ඔළුවේ ඇඳෙන නාමය
1: ගැන
0: විශේෂයෙන් කතා කරන්න ඕනි
1: හෝල්ඩ් ඔන් වැඩේ දිගටම යනවා චොක්ලට් ඇට වලින් මාලා හදලා බෙල්ලේ දාලා පාර යන වෙන මට්ටමට තමයි අද දැන් තියෙන්නේ කතා කරමු කතා කරමු
0: ඒ බ්‍රෑන්ඩ් එක තමයි කැන්ඩොස් කියලා කියන්නේ ඉතින්
1: ඒක මායන් වරුන්ගේ එකක්ද
0: නෑ ඒක ශ්‍රී ලංකාවේ ශ්‍රී ලාංකිකයන්ගේ දෙයක් කැන්ඩොස් චොක්ලට්
1: අපිට පුළුවන්ද මේ චොක්ලට් දීලා කේක් එකව ගන්න
0: පුළුවන් ආදරය ගන්න චොක්ලට් දීලා
1: ගන්න පුළුවන්
0: ඔයා ඔයාගේ වයිෆ් ගේ ආදරය ගත්තේ කැන්ඩොස් චොක්ලට් දීලා
1: චොක්ලට්ම ඇදලා පඩියෙන් භාගයක් කැන්ඩොස්ම ඇදලා තමයි අපි තත්ත්වයකට ආවේ
0: දැන් මමත් පොඩි පොඩි දේවල් ටිකක් මගෙත් තියෙනවා මට දැන් ඒව කියන්න බෑ ඒ සියල්ල මම කරන්නේ චොක්ලට් වලින් කැන්ඩොස් චොක්ලට් වලින් දැන් අපේ අයියා කුවේට් වල ගිහිල්ලා එයාගේ ලොක්කොත් එක්ක එයාට කතා බහ කරද්දී ගොන තෑගි
1: බෝ ලොක්කගේ බැලම ඉවරකම් කරලා ඒගොල්ලන්ගේ නේද ලොක්කන්ගේ බැලම ඉවරකම් කරලා කඩේ ගිහිල්ලා පන්දම් අල්ලලා මුට්ටි කර ගහලා මුට්ට කර ගහලා
0: ඒවලි මෙයා කරලා එයා
1: මෙහෙ සිටා දෝලා දෙපා ගාව වැටිලා මොන තරම් ඉන්නේ
0: කැන්ඩල් චොක්ලට් මෙහෙ ඉඳන් අරගෙන එතකොට හිත දිනාගෙන වැඩ කළා එයාගේ අස්ථාව තව තව ඉහළට යනවා. ඉතින් එහෙම එහෙම තියෙනවා.
1: මම તો අයියා වැඩ කරලා යන්නේ. මලවට නංගි වාගේමයි අයියා.
0: නෑ නෑ අයියා වැඩ කරන වැඩ කරන.
1: නේද? පුද පූජා වලින්මයි යන්නේ.
0: ඉතින් කැන්ඩස් චොක්ලට්.
1: ස්වාමීනි මෙන්න පුද පූජා. කැන්ඩස් පුද පූජා.
0: මම හදවතේ සතුටු
1: සිනාවන්
0: මතුකලේ ඒ රසබර හැඟුමක් වේ සම දිනේ.
1: ඒක කොරියන් සින්දුවක් වගේ නේද?
0: පොඩි මියුසික් එකේ තියනා නේ වගේ ගතිය.
1: තරන්දරන් තරරෙන් දරන් තරරෙන් දරන් අනියන් හසියෝ ගම් සම්නිදා. ඔබමයි මා හදවතේ ගම් සම්නිදා කලේ. අනියන් හසියෝ හදවතේ
0: සරන් හේ.
1: සරන්හේ කියලා කියන්නේ ආදරේ කියලා කියන්නේ.
0: ඇත්තටම සරන්හේ කැන්ඩස් චොක්ලට් චූටි කාලින්දන් රස අද වෙනතුරුත් මතකේ තියෙනවා ඒක.
1: මිල්ක් චොක්ලට් වලින් තමයි පටන් ගත්තේ ජර්නි එක.
0: Yes.
1: ඒකට කජු තිබුණා, ඒකට රට කජු දාලා තිබුණා, ඒකට පළතුරු දාලා තිබුණා, නිකම්ම මිල්ක් චොක්ලට් තිබුණා, ඒකට ක්‍රිස්පීස් ඇඩ් කරලා ආවා. තව මොන මොන දේවල් වුණාද? අපි ඒ කාලේ නයිට් රයිඩ් බලනවා. බලන ගමන්
0: කැන්ඩස් චොක්ලට් කනවා.
1: මම තමයි නයිට් රයිඩර් සීරීස් එකේ කැන්ඩස් චොක්ලට් කාර් එකට කලින් ස්පොන්සර් කරලා
0: තිබුණා. ඒ කියන්නේ බදාද ඒ කැන්ඩස් චොක්ලට් ඇඩ් එක ගියාට පස්සේ අපි දන්නවා නයිට් රයිඩර් යනවා ඊට පස්සේ කියලා.
1: අපි එහෙම මාර පැඳීමක් තිබුණා.
0: අනිවාර්යෙන් yes.
1: අපි තුමුනේ අපි හිතුවා කැන්ඩස් චොක්ලට් කියන්නේ නා නයිට් රයිඩර් කියන්නේ කේ අකුරින්.
0: හරි.
1: මං හිතුවා ඒගොල්ලෝ ඒගොල්ලෝ යාළුවෝ මල්ලි.
0: ඇත්තටම යාළුවෝ වගේ තමයි.
1: නේද? නයිට් රයිඩර් කියලා පටන් ගන්නෙත් කේ අකුරින් කැන්ඩස් කියලා පටන් ගත්තෙත් කේ අකුරින් අපිද? ආ. අනිවාර්යයෙන්ම නයිට් රයිඩර් තමයි කැන්ඩස් චොක්ලට් හදනවා. කිට් එක එකතු වෙලා. ඒකත් කේ අකුරින් පටන් ගන්න.
0: ඒකනේ.
1: කේ වැඩි වුණා අපිට.
0: කැන්ඩස්.
1: කැන්ඩස්. අද වෙනකොට ඒ මිල්ක් චොක්ලට් සීරීස් එක පහු කරලා ගොඩක් දුර ඇවිල්ලා. ලෝකේ තියෙන රසම රස හෑන්ඩ්මේඩ් චොක්ලට් හදන කට්ටියක් තමයි කැන්ඩස්. ඒගොල්ලන් කැන්ඩස් ෂොප්ස් වල විතරයි ඔයගොල්ලන්ට හෑන්ඩ්මේඩ් සීරීස් එක හම්බ වෙන්නේ.
0: හරි.
1: බාග වෙලාවට ඒගොල්ලෝ හොටෙල්ස් වලට දානවා ඇති මම දන්නේ නැහැ.
0: කැන්ඩස්
1: ෂොප්ස් වලට ගියොත් එහෙම ඔයගොල්ලන්ට ලස්සන හැම්ප් එකක් වුණත් ගෙදරකට තෑග්ගක් අරගෙන යන විදිහට ආසාසය වෙන් දාලා හැම්ප් එකක් ඔයාට කස්ටමයිස් කරලා හදා ගන්න
0: පුළුවන්. Yes, definitely.
1: Dark chocolate series එක තමයි අපි කැන්ඩස් වල මේ දවස්වල try කරන්න ඕනේ. Himalayan salt දාපු ඒවා.
0: Mint layer
1: එක දාපු ඒවා. 55% dark, 70% dark.
0: No sugar.
1: ඒක try කරේ නැත්නම් අරන් බලන්න ඉතින්. කෑවොත් නේ දැනගන්නේ ඒවයි කොයි වගේද ඒ වගේ රහගුණ කියලා.
0: රයිට් මම උදේ chat GPT හැරවලා එයාට මම ඇහුවා දැන් අපි CA ශ්‍රී ලංකා එකේ chartered accountant කෙනෙක් වුණාට පස්සේ අපිට යන්න පුළුවන් jobs මොනවද?
1: ඒකත්
0: දැනගන්න පුළුවන්. එයා කියනවා auditor කෙනෙක් විදිහට යන්න පුළුවන්. මෙයා start එකේ ඉඳන් කියන්නේ. හරිද? Financial accountant කෙනෙක් විදිහට යන්න පුළුවන්. Finance manager කෙනෙක් විදිහට යන්න පුළුවන්. Tax consultant කෙනෙක් විදිහට යන්න පුළුවන්. ඊට පස්සේ CFO කෙනෙක් වෙනකම්ම. ඒ කියන්නේ chief finance officer කෙනෙක් වෙනකම්ම දුර ගමනක් යන්න පුළුවන්කම තියෙනවා. chartered accountant කෙනෙක් වුණාම අනිත් එක රස්සා ලිස්ට් එකක් දුන්න අරවින්ද මට ඒ ටික කියා ගන්න අමාරුයි වෙන රටවල් වල තියෙන opportunities දැක්කම පුදුම හිතුණා
1: මොනවාද වෙන රටවල් තියෙන
0: opportunities yes
1: opportunities
0: yeah definitely
1: opportunities නේ
0: ඊට පස්සේ salary එකක් තිබ්බා ඒකේ දාලා මං ඒක කියන්නේ නැතුව ඉන්න. ඔගොල්ලෝ සර්ච් කරලා බලන්න.
1: සැලරි එක ඉතින් තමන්ගේ එක්ස්පීරියන්ස් එක කාලය තමන්ට තමන්ගේ කම්පැනිට තමන්ගේ දැනුමෙන් දෙන වටිනාකම උද. සැලරි කියනේම හදා ගන්න පුළුවන්. පළවෙනි දේ තමයි හොඳ තැනක පය ගහ ගන්න එක.
0: ඔව් නේද?
1: තන ලෝකේ නමගිය තැනක කම්පැනියක. නමගිය කම්පැනියක. ඔය පොඩි තැනකින් පටන් ගත්තා. ඔබට යන්න පුළුවන් දුර, ඔබට හම්බ කරන් පුළුවන් ප්‍රමාණය ඒව වෙනස් කර ගන්න පුළුවන්. පළවෙනිම දේ තමයි ඔබ ඉගෙන ගන්න දෙයට ලෝකයේ කොච්චර ලොකු පිළිගැනීමක් තියෙනවද කියලා. මොන රස්සාවට කොහම වුණත් chartered accountant කෙනෙක් වෙනකොට එයා decision making level එකේ ඉන්නේ.
0: Yes.
1: එයා strategies හදන level එකක ඉන්නේ. ඒ වගේ මිනිහෙකුගේ වටිනාකම AI තාක්ෂණය කොච්චර ඉස්සරහට ආවද? ඒ strategic level එකේ දැන් ඔයාට AI එකෙන් දකින්න හැමදේම ඔයාට බයක් සැකක් නැතුව එක සැරේම කරලා දාන්න හිතෙන්නේ නේද තාම?
0: ඔව් එහෙම
1: ගැටේ. වර තාමත්
0: පොඩක් මිනිස්සුගේ ටච් එකක් ඕනි වගේ එකක්
1: තියෙනවා. කාගෙන් හරි අහනවා.
0: ඔව්.
1: ඒ නිසා CA ශ්‍රී ලංකා කියලා කියන්නේ ලංකාවේ ගිනුම් කරණය කියන එකේ ස්ටෑන්ඩඩ් එක පවත්වගෙන යන ආයතන. ඒගොල්ලෝ හැම වෙලාවෙම ලෝකයේ කොහෙද ගිනුම් කරණය කියන එක තියෙන්නේ ඒකේ ස්ටෑන්ඩඩ් එක කොහෙද තියෙන්නේ?
0: හරි.
1: ඒකට අනුව හැම අවුරුදු 5කට සැරයක්ම මේ ග්ලෝබල් රික්වයර්මන්ට් එකට ලෝකයේ අවශ්‍යතාවයට ගැලපෙන විදිහට ඒගොල්ලන්ගේ විෂය නිර්දේශ වෙනස් කරනවා, ඇඩ්ජස්ට් කරනවා.
0: රයිට්.
1: එහෙම කරපු නිසා තමයි වෙනදා විෂයන් 25ක් තිබිච්ච මේ chartered accountant කෙනෙකුට කරන්න තියෙනවා විෂයන් 25ක් වෙනදා. ඒක 15කට එනකන් අඩු වුණා. මොකද මේ නූතන ලෝකේ සමහර දේවල් මේ මිනිස්සු කරන්න ඕනේ නැහැ. මේ AI වලින් ගන්න පුළුවන් වැඩ තියෙනවා.
0: ඔවුනේ.
1: බොරුවට ඒක උගන්නන්න ඕනේ නැහැ. ඒ කැලේ ටික අතාරින්න පුළුවන්. සමහර ඒවා by default දැන් තියෙනවා. නිකන් calculator එකේ තියෙද්දි 1 1 2 2 ගාලා ගණන් හදන්න ඕනේ නැහැ වාගේ. අද AI දිනුන වෙලා තියෙනවා ගණිත කර්මික ෆොටෝ එකක් ගහලා අප්ලෝඩ් කරපුවම උත්තරේ දෙන තත්ත්වේ. ඉතින් ඕක ආපහු ඉගෙනගෙන කාලය නාස්ති කරන්න තේරුමක්
0: නැහැ.
1: ඕක කොහොම ගණන් හදුවත් අන්තිමට computer එකකින් calculator එකකින් ඕකකින් තමයි අන්තිමට ගාන හදන්නේ අන්තිම මනුස්සයා. ඉතින් මේ ඇඟේ හයිය බලන්නේ නැතුව ඒව ඒ විදිහට කරගන්න ඇරලා විෂයන් 25 15කට අඩු කරලා ළමයින්ට වේගෙන් ඉගෙන ගන්න පුළුවන් වටපිටාවක් CA ශ්‍රී ලංකා එක 2025 30 කරිකියුලම් එකෙන් හදලා දුන්නා. ඇත්තටම මේ අවුරුද්දේ ප්‍රතිඵල වෙනදාටත් වඩා හොඳයි කියලා ඒගොල්ලෝ කියනවා. ස්ටේජස් තුනකට මේක කරන්න පුළුවන්. හැම ස්ටේජ් එකක්ම ඉවර වෙනකොට රස්සාවකට යන්න පුළුවන්. තුන්වෙනි ස්ටේජ් එක සහ අවසාන එක තමයි ওই chartered accountant කෙනෙක් හදන අර strategic level එක. එතන ගියාට පස්සේ ලෝකෙ පිළිගන්න වරලත් ඝනකාධිකාරීවරයෙක් ඔබ. දැන් ඕකේ තියෙන විෂයන් ඔක්කොම 12ක් විතර සෙට් වෙනවා.
0: හරි.
1: සහ ප්‍රායෝගික පරීක්ෂණ 3ක් සෙට් වෙනවා මුළු රවුමටම. ඔබට ඒවා වෙන වෙනම කරන්නත් පුළුවන්. දක්ෂයා කියලා හිතෙනවා නම් එක ගුලියට කරන්නත් පුළුවන්. ඒක ඔබේ තීරණයක්. ආ මට ඒ ඔක්කොම බදා ගන්න බෑ. මම මේ එක විෂයක් කරනවා, ඒක මේවා කරනවා. ඊළඟට පොඩ්ඩක් පොඩි බ්‍රේක් එකක් ගන්නවා, පොඩි රෙස්ට් එකක් ගන්නවා. තව එකක් කරනවා, පොඩි රෙස්ට් එකක් ගන්නවා. එහෙම පොඩි රෙස්ට් එකක් ගත්තාම වැඩේ තියෙන්නේ මෙහෙමයි. ගොඩාක් ඉතින් රෙස්ට් එකක් ගත්තාම ගොඩක් කල් යනවා. නැත්තම් අවුරුදු 3න් ඉවර කරන්න පුළුවන්. ඒක ඔබ තීරණය කරන්න අපිට තියෙන ශ්‍රී ලංකාවකට යන පාර පෙන්වන එකනේ. ඒ ලෙවල් කරලා ඕනම විශේෂ ධාරාවකින් S3ක් තියෙනවා නම් CA ශ්‍රී ලංකාවකින් ඔබේ අනාගතය හදලා දෙන එක බාර ගන්නවා. සිම්පල්.
0: හරි.
1: මිස් නම්බර් කියන වෙලාව.
0: ඕකේ 0.7.0.455.11 නම්බර් එක මතක හිටින තැනක සේව් කරලා තියාගන්න. මොකද මේක අද ඕනේ නැති වුණත් හෙට සමහරක් විට ඔබට ඕනි වෙයි.
1: ඉස්සර අපි මේ අමතක වෙන නම්බර් කැලෙන්ඩරේ තමයි ලියන්නේ. අපේ තාත්තලේම කැලෙන්ඩරේ ලියන්නේ. පස්සේ කැලෙන්ඩර් එක නතර වුණා මොකද අර එක මාසයකට එක කොලයක් වගේ
0: ආවනේ. හරි.
1: ඒ කොලේ කඩලා දැම්මට පස්සේ ඊට පස්සේ නම්බර් එක. ඒ වගේ කැලෙන්ඩරයක් නම් ගෙදර තියෙන දෙසැම්බර් මාසෙ ලියලා තියන්න.
0: ඔව් නේද?
1: ඔව් අන්තිමටනේ මේ කොලේ කඩ.
0: Yes. මට හිතෙනවා අරවින්ද මට මේ travel with Bajaj 3 wheel කියලා මට ප්‍රෝග්‍රෑම් එකක් කරන්න ආසයි. ඒ කියන්නේ මම වීඩියෝ එකක් දැක්ක එක බෝයි කෙනෙක් Bajaj 3 wheel එක එයා යනවා හැම තැනම යනවා ගිහිල්ලා ඒ 3 wheel එක ඇතුළෙම තියෙනවා පොඩි ටෙන්ට් එකක්. පොඩි රෙද්දක් එහෙම දාගෙන යනවා. ඒක ටෙන්ට් එක ගහගන්න.
1: ටෙන්ට් එකක්ද රෙද්දක්ද?
0: රෙද්දක් වගේ.
1: කියන්නේ මොන රෙද්දක්ද කියලා කියන්නකෝ. රෙද්දක්ද ටෙන්ට් එකක්ද?
0: ටෙන්ට් රෙදි වලින් හදපු රෙද්දක්.
1: ආ ඒ පාර දෙකම දා ටෙන්ට් රෙද්දක්.
0: ඒක
1: ඊවිල් එකටම අල්ල ගහනවා.
0: අල්ලලා ගහනවා. හරිද? ඊට පස්සේ පොඩි පොඩි කෑම බීම එහෙම
1: දාගෙන යන්න පුළුවන්.
0: ඔව් ඒවත්.
1: කෑම බීම නෙමෙයි මම දැකලා තියෙනවා අය සමහර මේ මේ එක එක බිස්නස් කරන අය.
0: හරි.
1: පිටිපස්සේ කෑල්ලේ අට්ටි ගහලා ගෝණි ටික ගෙනියන්නේ.
0: ඔව් නේද?
1: මට ඒ හිතෙනවා. අප්ප මේක මේ ලොරි එක බඩු තියෙන මේක යනවත් දන්නේ? යනවා කියන්නකො. දැන් අලුත් 3 wheel එක නම් නියමෙටම යනවා. ඒක මේ මේ
0: 236
1: cc එක engine එක ලොකු එකක්.
0: හරි.
1: 4 stroke. Fuel efficiency එකත් ඉතාම හොඳයි. ඒකේ 4 valves නිසා throttle response එක හොඳයි. අර කරකෝප ගාන බලයට ගලම අහකොල්ලා නන කලහකලත් ගස්සලා පද්දලා එන්නේ. ඔය බඩු ටිකක් ටෙන්ට් එකක් ගහන්න බඩු ටිකක් වලම්පිකන් ටිකක් ගෙන come on.
0: ඒක shock අනේ. ඒ experience එක මට ආසි හිතුණා. එයාට මුකුත් නමක් එහෙම දාලා නැහැ ඒකේ. හරිද? යා නිකන් travel කරන විදිහට මම කාලා එක මට හිතනවා මෙහෙම එකක් කරලා.
1: ඒ idea එක හොරකම් කළා. ඒක තමන්ගේ කරගෙන ජාත්‍යන්තරයට ගිහිල්ලා අර ළමයාට තියෙන තැන මේවා කළා. ඒක හොඳයි.
0: හොරකම් කළා නෙමෙයි. Inspire වෙලා.
1: ඔව් inspire වෙලා ළමයාගේ concept එක උස්සලා නේද? හොඳටම inspire වෙයි වගේ අදහෙටම.
0: ඔයත්
1: මං එන ත්‍රිවිලක පදින්න.
0: ආ ඔයත් එන්න.
1: සාමාන්‍යයෙන් අපි දැන් කතා කර කර යනවා මං වාට යන ගමන් ඉතිහාසය කියලා දෙනවා ඔයා මෙලෝ සංසාරයක්
0: දන්නේ නැහැ ඈ ඊට පස්සේ අපි ගිනි මැලයක්
1: සීගිරිය පෙන්නලා පිදුරු තරාගල කිව්වා තානේ කියනවා නේද ඉතින් ඔයා එහෙමනේ
0: ඊට පස්සේ අපි ගිනි මැලයක් ගහගෙන එතන නතර වෙලා නේද හොයි හොයි
1: ඒකට ඇවිලිලා හොඳම හොඳයි හොඳම හොඳයි ඊටසේ වාගේ දවස් දෙක තුනක් යනකොට දැන් වාගේ හත්බන් පත්තු වෙලා පොල්ලු වරන් ඇවිල්ලා නේද
0: ගහලා ඔයා
1: ඉස්පිතාලේ
0: ගිහිල්ලා
1: ඔයාට ඉතින් හොඳ වෙලා ඇවිල්ලා වාගේ හස්බන්ඩ් තමම දීලා
0: එතකොට
1: වත් නෑ දුර යන මට්ටමක් තියන්නේ
0: අතක තියාගන්න බජාජ් අලුත්ම 3 wheel ඕගලන්ට දෙන්නේ කවුද ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම
1: කවුද ඒක පැදගෙන ගිහිල්ලා කවද ඒ ට්‍රැවල් ප්‍රෝග්‍රෑම් එක දවසක අරලා මෙයාට කටුව ගහලා කරන්නේ කවුද
0: it's me it's we
1: අරේ
0: it's we
1: it's us we name it
0: it's we මගේ ඉංග්‍රීසි පංගා හරි
1: it's me it's we
0: it's we tenekas koyam
1: රෙදියන් ඉන්නේ

0: මොරටුවේ කට්ටිය කියන්නේ කැන්ඩි ලමිස්සෝ ගැන කිය. මොනාද ඉතින් මේ කතා? මොරටුවේ කෙල්ලගෙන වතන ඇල්ලේ නැන එකසින්.
1: ඇයි අර අරක තියන්නේ?
0: ඇයි ඒ කියලා ඉතින් අපෙන් අහන්න.
1: මොරටුවේ ඉපදුන හොඳ හොඳ වැඩ දෙන. අපේ සින්දු අපේ සින්දු.
0: මොකද ඒ කෙල්ලගෙන
1: උන් සඳ පායා මොරටුව දිලෙන්න.
0: හරි.
1: මොරටුව නම් උපංගම අපේ අපේ අපේ අපේ මොරටු කෙල්ලෝ ප්‍රීති ගීත ගයන්න. ලංකාවම ඩාන්ස් කරන්න.
0: ඒක කෙල්ල මොරටු කෙල්ල ලස්සනයි වනන්නොල්ලි ඒවා කියලා නෑ.
1: දිගටම නෑ එහෙම.
0: පඩි පඩි පොඩ ගහගෙන කෑගෙන හොටට නෑ. ඔයගොල්ලෝ අනිත් එක වලට වැහෙටි මොරටු දින සම්බන්ධමගත ඔයාගේ තාත්තා කොහොම අම්මා කොහෙවත් මේ හදිස්සියේල පදිංචිලා එල්ලම් මොරටු ඉපදිලා මේ එහෙම
1: ඉස්කෝලේගේ මොරටු මන්ද පදිංචියේ මොරටු මගේ අයිඩියාගේ තියෙන මොරටු ඇඩ්‍රස් එක.
0: අපරාධ මොරටුවට එහෙම වුණේ
1: මේ අනේ මේ වැස්සේ පුහුල් බහින්න
0: පුහුල්
1: පුහුල් බහින්න
0: බෑ පුහුල් බහින්න නෙමෙයි අල බහින්න පුහුල් නෙමෙයි පුල්
1: පුල් පුල් හදිස්සිය
0: අම්මා මම පුහුල් එකට ගිහින් ගිහින් යන්න පුහුල් එකට
1: අපි 88 රෙසිඩෙන්සිස් ගත්තත් එහෙම වෙයි නේ අර අපි හැමතිස්සෙම
0: ඒක තමයි මම ඔයාලට කියන්නේ ඔයා 88 රෙසිඩෙන්සිස් තියෙන පැත්ත බලන් බත්වත් කන්න එපා. මොකද දෙන්න ඒ මිනිස්සුන්ට ගිහිල්ලා තමන්ගේ වර්ගයේ මිනිස්සුත් එක්ක ජීවත් වෙන්න. තේරෙනවද?
1: හරි.
0: පුහුල් බහින පොරවල්ලා 88 රෙසිඩෙන්සිස් වලට අවශ්‍ය නැත. පුහුල් බහින.
1: එතකොට අපි
0: මේ අල බහින
1: හැමදාම උදේට නැගිට ගමන් දැන් අපි
0: පුහුල් බහින.
1: තාතිකෝ අම්මි තාතිකෝ පුතා යා පුහුල් ගියා. ඊට පස්සේ අම්මි සමරක් විතර නෑ. අම්මිකෝ අම්මිකෝ එයා ජිම් ගියා. ඒ කියන්නේ උදේ වෙනම ඒ කියන්නේ
0: දැන් අතු ගන්න නේ.
1: දැන් තියෙන වෙනම කියන්නේ අම්මගෝ බාත්รูම් එකේ තාත්තගෝ අර එළියේ එහෙමනි තියෙන දැන් අපි ඉන්න ගෙදර. හැබැයි අපි 88 රෙසිඩෙන්සිස් වලට ගියොත් අපේ ලයිෆ් ස්ටයිල් එක තනි කර. සමහරවිට අපේ අම්මි යෝග කරනවා වෙන්නේ නැති. නැත්නම් අපේ අම්මි පොඩි වොක් එකක් දානවා වෙන්නේ නැති. චේන්ජ් වෙයි අර ඉන් ද ලයිෆ් එකම නේද?
0: නැත්නම් කාගේ හරි හොඳ රෙදි හොදනවා වෙන්නේ
1: නැහැ. පූල් එකේ.
0: පුහුල් එකට බහැලා නව කාවර යනවා කාගේ හරි හොඳට රෙදි අපුලනවත් වෙන්නේ නැති කාගේ හරි රෙදි ටිකක් අල්ලගෙන නේද? අම්බේ හොදන දස්සතාවේ නම් තියෙනවා
1: නේ. ස්කිල් එක තියෙනවා.
0: කවුරු ගියත් තලන පුතා දන්නවද කියලා පටන් ගන්නවා රෙදි බේසම තියන. ඒක මං කියන්නේ හිතවතුන් ඉක්මන් කරන්න. මෙන්න මේ වගේ අලකලංචි බහින්න කලින් අපි 88 රෙසිඩෙන්සිස් එක රැක ගන්න ඕන. හරිද? මෙන්න මෙව්වෙන් තමයි රැක ගන්න ඕනේ. මෙන්න මේ වගේ පිළල ඔවට එන එක නතර කරන ආරක්ෂාව තර කළ කොහොමද තියෙන්නේ?
1: ඔව්.
0: අපි කණ්ඩායමක් විදියට 88 රෙසිඩෙන්සිස් වලට ගිහිල්ලා ඒකේ ඒ වගේ ගෙවල් ලොකුම අරගෙන
1: හරි.
0: මේවට එන්න තියෙන ඉඩ අහුරන්න ඕන. මේ වගේ විස බීජ එන එක ගේට්ටුව ගාවින් නවත්තන්න ඕන. CCTV බලලා ගන්න එපා කියලා කියන දැනට අපි ඒ රෙඩි වෙන්න ඕන.
1: කෝල් කරන 13:22ට එහෙම කරන්න ඕනේ. අනිවාර්යෙන් ඔබ ගන්න ඕන. ඔබ තමයි එතන ඉන්න ඕනි පුද්ගලයා. මම නෙමෙයි.
0: අපිට ගැළපෙන මිනිස්සු ගොඩක් එකපාර හොයා ගන්න අමාරුයිනේ.
1: හරි.
0: නමුත් ඔය වගේ තැනක පුළුවන්. භාගිට ඔබේ ජීවිතේම වෙනස් වෙන මිනිස්සු ටිකක් හම්බෙයි. ලයිෆ් ස්ටයිල් එක එහෙම පිටින් අර හිතාගෙන හිටපු සිහින රජදානක ජීවත් වෙනා වගේ සීන් එකක් එයි.
1: වව් නයිස්.
0: තනෝ ගහම පහසුකම. හිතන්න දෙයක් නැහැ. හෝටලයකට යන්නත් හිත දෙන්නේ නැති වෙයි ඔය. ඇයි දෙයනේ ඉතින් හෝටලයක තියනවා කියලා හිතන් ඉන්න ඔක්කොම සැප සම්පත්තික මේ ගේ ඉස්සරහා තියෙනවා.
1: ඔව් නේ ඒකනේ.
0: පූල් එකද කමියුනිටි සෙන්ටර්ස්ද ජිම් බිම්ද අරවා මේවා වෝකින් පාත්ස්ද රිලැක්ස් කරන ඒරියාස්ද මොනවද අඩු? අනිත් එක ප්‍රෙස්ටීජ් එක ප්‍රයිම් ප්‍රොජෙක්ට් එක.
1: ඒකනේ නේද?
0: නේද? ඇත්ත කියන්න ප්‍රයිම් ප්‍රොජෙක්ට් එකක් ඉතින් හැමෝටම ගන්න බෑ. ඒක
1: එක එක කට්ටිකට
0: ක්ලාස් එකකට තමයි තියෙන්නේ. 10 මිලියන් දුන්නම 15 වෙන්න පුළුවන්. මොකද දැන් 15 වෙන්න ලෑස්ති කරලා තියෙන්නේ ඔක්කොම හදලා ඉවරයි. සියලු දේ කම්ප්ලීට් කරලා ඉවරයි. රෙඩි. රෙඩි ටු ඔකියුපයි කියලා කියන්නේ රෙඩි ටු ඔකියුපයි. දැන් 15 වෙන්න සූදානම් ඔක්කොම. මිලියන 10ක් ගාව බට්ටු ගැදගත්තා. බට්ටු ගැත් කෑෆුලි සිලෙක්ට් කරන්න. එකයි ගිහිල්ලා බලන්න කියන්නේ. ගොඩාක් ෆර්නිචර් ඕනේ නැහැ දැන්.
1: හරි.
0: මොඩර්න් විදිහට ඉන්ටීරිය කරනකොට ගොඩා බඩු දාන්නේ. ස්පේස් එක ගොඩක් රැක ගන්නවා. අවශ්‍යම දේවල් ටික ලස්සනට දාගන්නවා.
1: හරි, ඔකේ.
0: ස්පේස් එක වැඩියෙන් තියාගෙන මම ඔය තියෙන සමහර පරණ බඩු ටික විකුණලා දාලා ඒ ගෙදර ලස්සන රැකෙන්නත් එක්ක මොකද පැන් ෆ්‍රීස් අරවා මේ ඔක්කොම කරලා තියෙන්නේ. ගෙදරින් මොකක් ලොකුවට අරන් යන්න ඕනේ නැහැ. සෝෆා එකක් ඇන්ද කෑම මේසයක්.
1: ඒ වගේ
0: පොඩියට පටන් අරගෙන පොඩ පොඩ ෆර්නිෂ් කරන්න. ඒක පාටම ලෝඩ් එකම අරගෙන ෆර්නිෂ් කරන්න එපා. ඒක මට ඇත්තටම ඉන්ටීරිය කරන කෙනෙක්
1: කිව්වා.
0: ඒක ඉන්ටීරිය ඩිසයින් කෙනෙක් අල්ලගෙන කරන්න. එතන තමන් තනියෙන් කරගන්න ඕන යාගෙන එක පීස් එකක් ගෙනහැල ඉස්සෙල්ලා තියන්න ගෙදර. හොඳ සෝෆා සෙට් එකක් ගෙනහැල ඉස්සෙල්ලාම තියන්න. පුළ කාපට් එකක් ගෙනහැල ලයින් කරන්න. ලස්සන කොෆි ටේබල් එකකුත් ගේනවා. ලෑම්ප් ෂේඩ් එකක් ගෙනහැල තියලා දැන් බලනවා ඒකේ හැඩේ කොහොමද.
1: ඊට පස්සේ කැබිනට් එකක් අල්මාරියක් නේද?
0: කැබිනට් එක.
1: ගෙනල්ලා තිබ්බට පස්සේ කම්ප්ලීට්.
0: ආන්න ඒකයි කියන්නේ මෙන්න මේ ගොරකසන තියෙන වැලස. මේවා ගෙන්නන්න එපා. මේවා තාම ගෙදර සාලේ මැද කැබිනට් එක තියන්න තමයි මේ යන්නේ. හිතන්නකො 88 රෙසිඩෙන්සිස් වල ඉන්නවා ගේ සාලේ මැද කැබිනට් එකක් තියාගත්ත ඩයල්ලා. කවුද කියලා බලනකොට අර ලෝකෙට හැෙන පම්පෝරි ගහන දත්කා පාට ආත්‍යත්.
1: වෙන
0: කාටවත් කිව්වට කමන්නේ මට කියන්න. පාරක් විතර මෙතන ෆේස් රෙකග්නිෂන් හදන්න ඕනා. ඇයි ඉතින්? අද ඉන්න මිනිහා නෙමෙයි නේද?
1: මේ වාඩි කියන්නේ අරවින්ද. දැන් සාමාන්‍යයෙන් මම ගොඩක් බලනවා මගේ ස්කින් කලර් එකත් එක්ක මැච් වෙන කලර්ස් මොනවාද කියලා. එතකොට මම ඇඳුමක් තෝරගන්නකොට උනා ඒ ස්කින් කලර් එක බලනවා. සහ මම බැලුවා මගේ ස්කින් කලර් එකට ගැලපෙන ලෝහය මොකක්ද. මම එක එක ඒවා ට්‍රයි කරලා බැලුවා. හොඳටම මැච් වෙන්නේ ගෝල්ඩ්. ඒ රත්තරන් පාටත් එක්ක මගේ මේ ස්කින් කලර් එක වව්. ඒ කියන්නේ මගේ
0: සිංදු ඔක්කොම අපි කිව්වා
1: පොඩි ගැල්ලක් කියලා. මොකද මතක නැහැ සින්දු.
0: දැන් ඊට පස්සේ කියන්නේ කොහොමද නේ ඔහොම කියන්නේ තමන් ගැන එහෙම වර්ණනා කරගන්න.
1: ඉතින් වාතේ සතුෂ්ට පුළන සේ හෝ හෝ කියන්නේ.
0: ඔයා හෝ හෝ නෙමෙයි ඔයා කියන්නේ. ඔයගෙන මගේ මේ ස්කින් කලර් එක.
1: යා එක
0: සාමාන්‍ය ස්කින් කලර් කියලා කියන්නේත් නැහැ නේ මිස්.
1: ස්කින් ටෝන් එක.
0: ස්කින් ටෝන් එකත් හොඳයි.
1: ඔව්.
0: කම්ප්ලෙක්ෂන් කියලා
1: කියන්නේ. කම්ප්ලෙක්ෂන් එක. මගේ කම්ප්ලෙක්ෂන් එකට මැච් වෙන්නේ මොකද්ද? ගෝල්ඩ් කලර්. ඉතින්
0: කවුද කියන්නේ? දැන් කවුද කියන්නේ?
1: It's me.
0: හැමේ කම
1: ඉගෙන ගත්තේ වෝග් ජුවලර්ස් වලින්. ඒක විශේෂයෙන්ම කියන්නේ මොකද මම රත්තරන් වලට ගොඩාක් ප්‍රිය කරපු කෙනෙක් නෙමෙයි. කාලයක් ගිහිල්ලා තමයි මට ওই ජුවලරි වලට ආසාව ආවේ. ඉතින් මේ දවස්වල වෝග් ජුවලර්ස් එකේ
0: තියෙන රත්තරන් ගොඩක් දාන දවස ටිකක් දාන දවස
1: ටිකක් ටිකක් හරි සිම්පල් විදිහට
0: සමහර අය ඉන්නවා නේද රත්තරන් ගොඩක් දාන්න ආසාව.
1: ආ දැකලා තියෙනවා.
0: මම එහෙමත් දැකලා තියෙනවා. වරදක් නැහැ.
1: ඔව් ඒකත් ලස්සනයි.
0: හැමෝටම හරියන්නේ නැහැ. හරියනා ඉන්නවා.
1: යස්.
0: ඒ කියන්නේ අර උපතින්ම ලස්සන පාටක් ආපෝ. උපතින්ම ලස්සන හමක් තියෙන අයින් දැන් ඔයා බලන්නකෝ අපේ වයිෆ් බලන අක්කි බලන්න. එයාටත් එහෙම
1: ගන්නේ.
0: ඉතින් මේ ගැලපෙන අය එහෙම දාන්න.

0: හිතන්න ඕන් නැද්ද?
1: හිතන්න ඕනි. හිතුවම තමයි උත්තරේ
0: එන්නේ. මොකද ඔය හැටි ආදරයක්? මාකට් එක යන ගානට දෙන්න පුළුවන්.
1: මොකද
0: ඔය හැටි ආදරයක්? ඔය ආදරේ නෙවෙයි. දැන් මම කේසස් 3-4ක් දැක්ක ඇස්පනාපිට මිනිස්සු අහුවෙත් ඒවා.
1: හරි.
0: දැන් තමයි අපි හිතුවන්නේ මේ කරාබුවේ බෝලේ කන පිටිපස්සරේන කරාබු බෝලේ කළු වෙන එක සාමාන්‍ය තත්ත්වයක් වගේ අපි හිතන්නේ නැහැලු. කැරට් 22 කියලා ඊට වඩා කැරට් ගාන අඩු රත්තරන් වලින් හදපු හමුළු එහෙම කළු වෙන්නේ.
1: ආ.
0: ඒක ඇල්ල පේන්නෙත් නැහැ නේ දැම්මහම.
1: ඇතුලේ නිතියෙන්නේ.
0: කාලෙකට පස්සේ ගැලුවහම පේනවා කරාබු බෝලේ කළුයි.
1: ඒක කළුයිද මගේ?
0: නෑ නෑ ඒක වාගේ නෑ නෑ
1: නෑ
0: නෑ ඒක ඕකේ.
1: ආ රයිට්.
0: පස්සේ කළු වෙයි.
1: ඒක කියන්නේ
0: බෝ. ඕකේ නැගත්තේ නෑනේ.
1: මේක නෑ මේක මම
0: පිටරටින්
1: හදපු එක.
0: පිටරට කියන්නේ ගියේ රටවල් දෙකකටනේ ඉතින් ඒකේ ගිල්ල වට මේ රත්තරන් බඩු හදන්න වෙලාවක් උන්නේ නෑනේ. අයියෝ මෙච්චර ඔයි අය. කරන්න බෑනේ පුතා ඉතින් කොහොමද කරන්නේ? මේක ටැග්
1: එක කරා.
0: ගියේ දෙයියා මුදල රටවල් දෙකකට. මේ මේක ඩොනල්ඩ් ට්‍රම්ප් වගේ නේ කතා කරන්නේ.
1: රටවල් දෙකක්. ක්වේට් ගියා, සිංගප්පූරු තුම්පාරක් ගියා, චයිනා ගියා, කොරියා ගියා, තායිලන්ඩ් ගියා.
0: කොයි තැනකේ කවුද?
1: ඒ චයිනාර බැලාවේ.
0: තාන්ති ගියා මත් රටවල් වලට ගියා කිව්ව ඩයිල් එකද මබ්බේ. සංචාරය කරා.
1: හරි ඕකේ අපි වොක් ජියෝ ලෙස් ගැන කතා
2: කරමු.
1: එතකොට හිතන්නකෝ ඔයගොල්ලෝ චේන් එකක් දාලා තියෙන එකේ ගාංචුව. ටික දවසක් යනකොට ඒක කළු පාට වෙලා.
0: ඇයි අපි ඒක ගැන අවධානයක් නැති බව උන්දල දන්නා?
1: දන්නවා යස්.
0: අපි මෑතක කිව්වනේ අර එන මහත වලල්ලා කනේ අර මිනිස්සයා මං ඉතින් තියෙන සල්ලි නියම කරලා ඒක වෝග් එකට දීලා යා පරණ රත්තරන් දැන් දෙන්න පුළුවන් මේ දවස්වල. දැන් ඔබ ගාව තියෙන පරණ රත්තරන් වෝග් එකට දුන්නාම මේ අලුතෙන් යන පවුම යන ගානටම රත්තරන් වටිනාකමට
1: ඒගොල්ලෝ
0: එක ගන්නවා.
1: වව් නියමයි.
0: ඒක මේ මාසේ 29 වෙනිදා වෙනකන් විතරයි කරන්නේ. ඒකත් කරන්න පුළුවන් ලේසි පහසු වැඩක් නෙමේ. පරණ රත්තරන් අරන් අලුත් රත්තරන් ගානට
1: ඒක
0: හැමතිස්සෙම කරන්න පුළුවන් එකක් නෙමෙයි.
1: නෙවෙයි නෙවෙයි.
0: තේරෙනවද? ඒ කියන්නේ ව්‍යාපාරික අදහසක් විදිහට ඒකේ ව්‍යාපාරික වශයෙන් ලාභයක් ලොකෝට හම්බෙන එකක් නෙමෙයි වෝග් එකට. නමුත් වෝග් එක කියනවා මිනිසුන්ට ආසයිනේ දැන් අර පරණ ඩිසයින් ඒවට නිකන් පොඩ යල් පැනලා ගිහිල්ලා වගේ වටින වැඩි ලස්සන නෑ නිකන් සමහර ඒවා ටිකක් වැඩි වාගේ.
1: ඔව් ඔව්.
0: දැන් මොකද මේ සිම්ප්ලිසිටි ඉස්සරහට ඇවිල්ලා තියෙන කාලයක් හැරිම සිම්පල් ජුවලරි වලටනේ මිනිස්සු යන්නේ. ඒ නිසා තමයි මේ පරණ ස්වර්ණාභරණ ගෙනත් දෙන්න අලුත් වැලියු එකට ගන්නවා අලුත් වටිනාකමට අලුත් ගාන මේ අලුතෙන් දැන් ගාන
1: වැඩිනේ
0: අලුත් ගානට ගන්න.
1: හා රයිට් නියමයි.
0: අරගෙන ඔබට අවශ්‍ය කරන අලුත් ස්වර්ණාභරණ අලුත් ඩිසයින්ස් තවත් ඩිසයින් සෙට් එකක් ගෙනහැලා තියෙනවා. දැන් ඕවත් හිටන් ඉදට කොපි කරන්න ගනි මාකට් එකට ආපුවම.
1: හරි.
0: වෝග් ජුවලර්ස් හැමදාම ලෝකෙ පුරා සංචාරය කරනවා. ලෝකෙ රටවල් එක්ක ගනුදෙනු කරනවා. ඒගොල්ලන්ගේ ඩිසයින්ස් මෙහෙ ඇඩොප්ට් කරනවා. ඒවා ලස්සනට හදනවා. ඒවා මිනිස්සුන්ට ඉන්ට්‍රොඩියුස් කරනවා. අනිත් අය කොපි කරනවා. බාල රත්තරන් වලින් හදනවා. ආ ඒගොල්ලන්ට වඩා මේක අපේ ලාභයි කියනවා. අපි ලනුව කනවා. අපි ගන්නවා. ආයි දවසක වෝග් එකටම අරන් එනවා.
1: එකම දේ එකම විදියට වෙනවා.
0: මේකට බලන්න කියලා බලනකොට බාල රත්තරන් වලින් හදලා තියෙනවා. අන්නේ ප්‍රශ්නේ ඔන්න ප්‍රශ්නේ
1: ඒකනේ.
0: ඉතින් ඇයි සමහර මෙච්චර මේ දේවල් කියද්දි වෝග් ජුවලර්ස් එකට යන්න තාමත් කල්පනා කරන්නේ ඇයි කියලාත් අපි දන්නවා. ඉස්සෙල්ලාම අපිට මාර වගකීමක් තියෙනවා වෝග් ජුවලර්ස් එකේ බඩු ටික ගණන් ස්වර්ණාභරණ මේ ජුවලරි ගණන් කියන ඔබේ සයිකලොජිකින් ඔබව ගලව ගන්න.
1: හරි.
0: නිකන් බලන්න මාකට් එකේ කරාබ ජෝඩුවක් කීයක් වෙනවද කියලා රුපියල් 30,000කට විතර වගේ තමයි සාමාන්‍යයෙන් හොඳ කරාබ ජෝඩුවක් හදන්න පුළුවන්. පටන් ගන්න ලෙවල් එක.
1: හරි.
0: ඉතින් රුපියල් 30,000ට කරාබ ජෝඩුව වෝග් එකෙත් තියෙනවා.
1: ආ ඒකනේ ඉතින්.
0: වෝග් එකකටත් පුළුවන් රුපියල් 30,000කට කරාබ ජෝඩුවක් දෙන්න. අනිත් අයටත් පුළුවන් ඇති. හැබැයි ඒගොල්ලන්ට පුළුවන්ද ඒක වෝග් ජුවලර්ස් කියලා කියන්නේ? නෑ. ඒ වෝග් ජුවලර්ස් කියන නමෙන් එන ආලෝකය ඒක දෙන්න පුළුවන්. වෝග් ජුවලර්ස් එකට විතරයි. වෝග් ජුවලර්ස් ඔබේ පොකට් එකට ගැලපෙන සයිස් එකට ජුවලරි දෙනවා විතරක් නෙමෙයි කීයක් දීලවත් ගන්න බැරි ඒගොල්ලන්ගේ කීර්ති නාමය ඔබට තෑග්ගක් හැටියට දෙනවා. 30,000 වැරදිලා කිව්වා නෙමෙයි
1: හොඳයි. හරි ඕකේ.
0: සාමාන්‍ය ට්‍රයි කලර් බ්‍රේස්ලට් එකක් හදන්න පුළුවන්
1: 75,000.
0: අනිත් අයත් කිය අපිට පුළුවන්. ඕ ඒනොට ඒගොල්ලෝ වෝග් කියලා කියන්නේ නැහැ නේද ඒගොල්ලන්ගේ බඩුවට. අනේ
1: නේ අපි ආසයිනේ ඒ බ්‍රෑන්ඩ් නේම් එකට.
0: වෝග් කියන්නේ ඉන්ටර්නැෂනලි දන්න නමක්. ඉන්ටර්නැෂනලි ජාත්‍යන්තරේ මම දැකලා තියෙනවා වෝග් ජුවලර්ස් ශාඛා රට රටවල. හ්ම්
1: හ්ම්.
0: එච්චරයි.
1: උදේන වෙයි විනාඩි න වෙයි.
3: රොක් වෙමු සියතට.

0: ඔබේ ලයිෆ්ස්ටයිල්ලකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා ඇක්සියා ලීටරයකට කිලෝමීටර් 27කට වැඩි තුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
1: සමහර අඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනි. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
2: හැබැයි අමෘතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම අඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා.
4: වාර්තාපිට වාර්තා තිබෙන කෝටි 8 NLV දනඩ තහනේ ලොතරැයිය රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු
5: වන. ඇලුමිනියම් ඇලුමිනියම්මනේ. දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
6: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
7: අපස උසස් පෙළින් පසු සැබ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කලමනා කරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන් මාම තන්නා 011 544 5000.
8: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස
9: 98.2 98.4
10: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3-5 අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසු නැන්ග්‍රෝ 4 HMO නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700.

0: කතා ටොප් ස්ටෝරි.
1: කලුකඟ අවට ප්‍රදේශ කිහිපයකට සුළුකඟ වතුර අවදානමක්. බුලත් සිංහල, මදුරාවල සහ පාලින්ද නුවර යන ප්‍රාදේශ ලේකම් කොටාසවල කුඩාකඟ සහ මකුරකඟ පිටාරතැනට අයත් පහත් බිම් ප්‍රදේශවලට සුළුකඟ වතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ කළුකඟෙහි කුඩාකඟ උපද්‍රෝණියේ ඉහළ දහරා ප්‍රදේශවලට සැලකේතු වර්ෂාපතනයක් ලැබෙමින් පැවතීම හේතුවෙන් එලෙස සුළුකඟ වතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි. මේ හේතුවෙන් කුඩාකඟ සහ මකුරකඟ අවට පහත් බිම් හරහා වැටි ඇති අතුරු මාර්ග ජලයෙන් යටවීමේ දැඩි අවධානමක් පවතිනවා. අදාළ ප්‍රදේශවල පදිංචිකරුවන් සහ එම ප්‍රදේශ හරහා රථවාහන ධාවනය කරන රියතුරන් දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බවයි අපතා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. අත්තනකළු ඔය සහ උරුවලොය නිම්නවල පහත් බිම් ප්‍රදේශවලින් ඇතැම් ප්‍රදේශවලටද සුළුකඟ වතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඊයේ රාත්‍රියේ නිවේදනය කළා. දියුලපිටිය, මීරිකම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජායල, කටාන සහ වත්තල ප්‍රාදේශ ලේකම් කොට්ටාසවලට අයත් අත්තනකළු ඔය සහ උරුවලොය නිම්නවල පහත් බිම් ප්‍රදේශවලට එම අවධානම පවතිනු ඇති. මෙවන විට දැදුරෝය ජලාශය වාන් දොරටු හතරක් අඩි දෙක බැගින් විවෘත කර තිබෙනවා. ඉන් දැදුරෝයට නිකුත් කරන ජලධාරිතාව තත්පරයට ඝන අඩි 5500ක්. ඉඟිනිමිටිය ජලාශය වාන් දොරටු හයක් සහ යානුවේ ජලාශය වාන් දොරටු තුනක් විවෘත කර ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුරා
1: ගන්න ඕන ඕන ෆෝනයක් කේන්තිගම් පොළුවය ගන්න බසි කරම්. අර මගේ කේන්තිය පෙන්න්න දෙන අට දැන් ඔගුල කරන වැඩ ම එල්ි කල විසි කරන පන බය විසි කරන්න විසි කරපුග බල්ල කැනද කරන කැන්නන් දන්නත්තම. විසිකරාවේගෙ වැඩිත.
2: නෑ එහෙම තමයි අපි අර විසික් කරනකොට කොච්චරවත් හයියෙන් විසික් කරන්නේ නැහැ. ඒක නිකන් ඇක්ෂන් එක තමයි හයියෙ. විසික් කරන්නේ ඇඳ උඩට.
1: ගල ෆෝන් එක හිමීම් බිම තියන. ඒ ඇක්ෂන් එක ගැලපෙන්නේ නැහැ
2: නේ. හිමීටත් අරින්. ඒක හයියෙ.
1: විසික් කරත් ඇඳ උඩට විසික්. සමහරවිට ඇඳෙන් මේව වෙලා තල්ලු වෙලා ගල බිමට ඔක්කොම තරහ ඉවරයි හොනි අම්මේ කියලා. හොනි අම්මෝ මේක මැටරනේ බිමට. මෙහෙමයි.
2: හරි.
1: ඔන X9D ෆෝන් එක පොළොවේ ගහන්න හදපු එකක් නෙමෙයි.
2: හ්ම්.
1: පොළොවේ ගැහුවට කැඩෙන්නේ නැහැ කියලා එකක් ඒකේ නැහැ. හ්ම්. ඕන එකක් පොළොවේ ගැහුවේ කැඩලන්න. පොඩි කෑල්ලක් කර කැඩෙන්නේ පොළොවේ ගහන්න පුළුවන් නේ.
2: අපි කියන්නේ වැටුණට කැඩෙන්නේ.
1: වැටුණට.
2: Yes.
1: ඒතකොට එතන බලපාන්නේ ෆෝන් එකේ බර විතරනේ.
2: හ්ම්.
1: නේද? අපි පොළොවේ ගහනකොට අත්තේ ඩම් එක දාලානේ
2: ගහන්නේ.
1: හ්ම්. ඔව්. ඒක වෙනයි මල්ලි. ඒක වෙනයි. ඒක කියන්න ඕනනේ. වැටුණට කැඩෙන්නේ වතුරට වැටුණට වතුර ඇතුළට යන්නේ නේ වතුර පොඩ්ඩක් ජල වාෂ්පහරි ඇතුළට ගියත් ඒ ටික එළියට දාන්න
2: තාක්ෂණයක්
1: දීලා තියෙනවා
2: හරි
1: ආයේ මුකුත් නැහැ පිස්සු හැදිලා වගේ ভাইබ්‍රේට් වෙලා ඔක්කොම ටික එළියට දාන ටෙක්නොලොජි එකක් මේ ෆෝන් එකත් එක්ක මෙවලා තියෙනවා වෙරි පවර්ෆුල් ස්පීකර් එකක් වයිඩ් ස්ක්‍රීන් එකක් ඒ කියන්නේ ෆිල්ම් එකක් බලන්න පුළුවන් ස්පීකර් ආධාරයක් නැතුව
2: හරි නියමයි
1: වැඩි සද්දෙන්නේ නැති මේ ස්පීකර් එකක් තියෙන ෆෝන් එකකින් ෆිල්ම් එකක් වගේ බලනකොට චූටි ස්පීකර් එකකට තව වියදමක් කේපාර. දැන් අපිට එහෙම වියදමක් කරන්න ඕන ඔන X9D එකක් ගන්න ඕන. ඔන X9D එක ඔන X9C ඉගෙන කලින් තිබිච්ච ෆෝන් එක. ඔය ෆීචර්ස් වලින් ගොඩක් තිබිච්ච ෆෝන් එක දැන් මේකේ ඊට වඩා ගොඩක් ඒවා දියුණු කරලයි ඇවිල්ලා තියෙන්නේ. විශේෂයෙන්ම වෝටර් රෙසිස්ටන්ට්, ඩස්ට් රෙසිස්ටන්ට්,
2: වෝටර්
1: ෂොක් ප්‍රූෆ්. නේද?
2: Yes.
1: ඩ්‍රොප් රෙසිස්ටන්ට් මොකද්ද මොන හොයකක් තියෙනවා.
2: يعني ඩ්‍රොප් වුණාට කමක් නැහැ.
1: හ්ම්.
2: Yes.
1: වැටුණා කියලා මොනවත් වෙන්නේ නැහැ. ෆෝන් එක ඇක්සිඩන්ටි වැටෙන එක ගැන ඔබ කරදර වෙන්නේ නැහැ. ඔන X9D ෆෝන් එකක් ගත්ත දාට තාමත් මං හිතන්නේ ඔන X9D ෆෝන් එක ගන්නකොට රුපියල් 25000ක් වටින ස්මාර්ට් වොච් එකක් දෙන එක කෙරෙනව නේද?
2: කතා කරගන්නකො පොඩ්ඩක් නේද?
1: මං හිතන්නේ ඒක කෙරෙනවා තාම.
2: හරි.
1: ඉවරද දන්නෙත් නැහැ. ඉතින් දඩ බඩ ගාලා ඒ දවස්වල ගියා X9D ෆෝන්ස් යන් කිසි කිසි ගාලා ගිහින්. හොඳේ. ඉතින් පොඩ්ඩක් ඒක අහලා බලන්න සමහරවිට ඩීල් එක ඉවර වෙලා දන්නේ නැහනේ. අපිට ඒක ඉවරයි කියලා තාම පණිවිඩේ ආවේ නැහැ.
2: අන්න ඒකයි වැඩේ.
1: පණිවිඩේ ආවෙ නැතුණට ඉවර වෙලා තියෙන්නත් පුළුවන්. රුපියල් 25000ක් විතර වටින හොඳ ලස්සන වොච් එකක්. ඉතින් ඒකටම සෙට් කරපු එකක්.
2: හරි.
1: ඒක බලන්න සිංගේකෙන් නෙගන්නේ. යන්නේ බලේලා තලි විනියෝජිතය ලංකාවට ඔන ෆෝන්ස් ගෙනලා බෙදා හරින්න යා. ඒගොල්ලන් යටතේ තව නියෝජිතයෝ ලංකාව පුරාම ඉන්නවා. ඒගොල්ලන් දුන්නත් ඔය සිංගර් වොරන්ටි එකම ඔබට හම්බ වෙනවා. වොරන්ටි එකේ තමයි වැදගත්. සිංගර් එකෙන් ගත්තාම ගෙවන්න හම්බ වෙනවා ඔබට. ඒක තාම කවුරුවත් කරන්නේ නැහැ. ඒක කරන්නේ සිංගර් එක විතරයි. සිම්පල් පේ හරහා ඔබට ඕනම දෙයක් ගෙවන්න ගන්න පුළුවන්.
2: ෆෝන් එකක් විතරක් නෙමෙයි AC එකක් ගන්න ගියත් ඒක ගෙවන්න ගන්න. 154,000 ගානේ ඉඳලා AC ස්ටාර්ට් කරනවා. එකපාර සල්ලි දෙන්න ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. ටික ටික ගෙවාගෙන යන්න. ඒ ප්ලෑන් එකට යන්න. AC ජාතිත් ගොඩක් තියෙනවා නේ අරවින්ද. එක එක බ්‍රෑන්ඩ්ස් තියෙනවා. ලෝකේ ජනප්‍රියව, ලංකාවේ ජනප්‍රියව. ඒ වගේ බ්‍රෑන්ඩ්ස් ඕගලන්ට සිංග එකෙන් ගන්න පුළුවන්.
1: ඔබට හිතලා තියෙනවා නේ AC එකක් නිකන් එච්චර ඉතින් යන්න උඩ යන්න ඕනේ නැහැ. AC හයි කරගෙන. නෑ AC එකක් කියන්නේ එහෙම හෙන ලක්ෂරිය අයිටම් එකක් නෙවෙයි දැන්.
2: ඔව් සාමාන්‍ය වෙලා තියෙන්නේ දැන් නේ.
1: AC එකක් කියන්නේ නිකන් අපේ ගෙදර තියෙන නිකන් අයන් එකක්, ෆ්‍රිජ් එකක් ලිපක් ගන්නට ඇවිල්ලා
2: තියෙන්නේ.
1: මොකද අපේ රටේ වෙදරක ඉස්සර තිබිච්ච එක නෙමෙයි. ඔබට ඉස්සර මතක නම් නිකන් සාමාන්‍යයෙන් දවසක රස්නේ නිකන් සෙල්සියස් 26යි 27යි.
2: ඔහොම
1: හරි 30ට අඩුවේ.
2: ඔව්.
1: දැන් කිසිම ගේමක් නැහැ 35යි 36යි 37යි.
2: දරන්න බෑනේ.
1: දරන්න බෑ ඉතින්. මහන්සිලා වැඩ කරලා ඔබට තියෙන පොඩි විවේකයක් සැලකියුත් එකක් හරි විදියට ගන්න අයිතියක් තියෙනවා. අපි හැමදාම මේ විදියට ඉන්න ඕනේ නැහැ. කවුරු මොනවා කිව්වත් කවුරු මොනවා කළත් අපි අපේ ජීවිත ගමන ඉස්සරහට කොහොම හරි යන්න ඕනේ. උපන්දා ඉඳලා ට්‍රයි කරන්න ඕනේ ලයිට් බිල යුනිට් 180ට වඩා අඩුවෙන් තියාගන්න නෙමෙයිනේ. නේද? ලයිට් බිල යුනිට් 180ට වඩා අඩුවෙන් තියාගන්නක නෙමෙයි වැඩේ. ඒක කරන්න නම් ඉතින් يعني ලයිට් දීලා දාන්න එපා කියනවා වගේ.
2: ඒකනේ නේ.
1: ලයිට් දාන්න කියලා නාස්ති කරන්න එපා කියලා. ලයිට් දීලා පාවිච්චි කරන්න එපා කියලා.
2: අපි ඉතින් හැම ඒකකේටම ගෙවලානේ තියෙන්නේ අපි නේ. අපි එහෙම නිකන් ගෙවන්න නැතුව පාවිච්චි කරන්නේ නැහැ. ඔව් එහෙම ඉතින්
1: මේක දීලා කියන මේ පාවිච්චි කරන්න එපා. ලයිට් දීලා තියෙන දාන්න එපා. 180 පන්නන්න එපා. අර 105ට අහුවෙනෝ. එමුණුත් මේ අර 110ට සෙට් වෙනෝ. ලයිට් බිල වැඩි නෝ.
2: ත්‍යාසගන්න කිසි දයක් කරගන්න නැහැ.
1: ඒව අමතක කළා දැන්.
2: රයිට්.
1: කොහොම හරි මේවා කරෙන්න ඕනේ ඉතින්. පටන් ගත්තා නම් කරෙන්න ඕනේ. නැත්තම් ඉතින් මුලින්ම ලයිට් නොදී ඉන්න ඕනේ. ආ. ඔයිටඩා ලයිට් දෙන්නේ ඔච්චර තමයි ලයිට්. ඉතින් දීලා දාන්න එපා කියන එකයි නොදීමින් එකයි
2: ලොකු වෙනසක් නෑ නේ ඔව්නි.
1: නේද?
2: ඒකනේ නේ.
1: මේක පැරඩොක්ස් වට තේරෙනවා මේකනේ. මේක මේක පොඩි අවුලක් තියෙනවා තැනක කොතන හරි. නේ? නොහිකියාව රජ යනවා ඉතින් මාර ප්‍රශ්නයක් කියලා තියෙනවා. රයිට් ඕකේ.
2: හරි.
1: කොහොමත් ඉතින් මෙහෙමයි. ලයිට් බිල ගැන ඒ තරම් ලොකුවට බද වෙන්න එපා. මේ අලුතෙන් ඇවිල්ලා තියෙන AC ඇත්තටම මේ මාර ඉන්ටෙලිජන්ට්. සමහර දෙනා කාමරේ කවුරුවත් නැහැ කියලා තේරුණොත් එහෙම ෆෑන් ස්පීඩ් එක කොහොම ඩවුන් කරලා නිකන් එන අයිඩල් එකේ තියාගෙන ඉන්නවා නිකන්. මේ අන්තන් තියාගෙන. එන්න ඉන්ටෙලිජන්ට් දැන් තියෙනවා.
2: Yes.
1: කාමරේ රස්නේ දිහා බල තමයි ආ කෝල් කරන්නේ. නිකන් හෑ ගාල කෝල්. ඉන්නු ගල් වෙලා. ඈ? හවස් රෑට නිදාගෙන ඉන්න නැගිටලා අයිස් කඩලා ගන්න මිනිස්සු. එහෙම නැහැ.
2: මොළ මේ AC නෙමෙයි මේවා මොළ.
1: මේවා AI තාක්ෂණය පාවිච්චි කරලා මේ අපිට වඩා බොහොම කල්පනාවෙන් වැඩ කරන බඩු තමයි දැන් තියෙන්නේ.
2: හරි.
1: ඉතින් ඒ වගේ මේ world class brand selling ඔබට AC ගන්න පුළුවන්. ඒවා ටෙක්නොලොජි ගැන සිංගරකින් ඔබට අහ ගන්න පුළුවන්.
2: හරි ඔකේ.
1: මේක ඉන්ටෙලිජන්ට්. යාට තේරෙනවද කොහොමද කරන්න කියලා මේක. සිංගරකින් ගත්තාම මේගොල්ලෝ වෙල හයි කරලා දෙනවා. හොඳ වොරන්ටි එකක් දෙනවා.
2: හොඳ සර්විස් එකක් දෙනවා.
1: සර්විස් කීපයක්ම මම දන්න විදිහට ෆ්‍රී හම්බ
2: වෙනවා. ෆ්‍රී හම්බ වෙනවා. Yes.
1: ආෆ්ටර් සේල් සර්විස් එක වැඩගත් AC එකක් පාවිච්චි කරන ඕන කෙනෙකුට. මොකද AC වල කාලයක් ගියාම දූවිලි හැර මේ ඇදලා බැඳලා ඒවා ක්ලීන් කරන්න ඕනේ. නැත්තම් AC එකේ efficiency එක අඩු වෙනවා කාර්යක්ෂමතාවය. ඉතින් ඒක කරන්න ආයි තව මිනිහෙක් හොයන්න ඕනේ නැහැ. සිංගරකින් ගත්තාම සිංගර එක ඒ වැඩ ටික ඔෆර් කරනවා. සර්විස් ෆ්‍රී සර්විස් කීපෙන් පස්සේ පොඩි ගාණක් ගෙවන්න වෙයි. කමක් නැහැ. AC එක කාලයක් පාවිච්චි කරන්න පුළුවන් ඒ විදිහට සර්විස් එක ඇදගෙන ගියාම. ඒවත් නිකන් මතක තියාගන්න ඕනේ AC එකක් ගන්නකොට.
2: හරි.
1: ගෙවන්නනේ ගන්න. එනිසා කිසිසේත් නොබේ සාක්කුවට බරක් නොවෙන්න ඔබට AC එකක් දෙකක් එකක් නෙමෙයි ගන්න දෙකක් ගෙවන්න ගන්න මේ වාරිකයක් මේවා කරගෙන ලස්සනට ඇදගෙන යන්න.
2: රයිට්. මට සාමාන්‍යයෙන් NLB ටිකට්ස් ගත්තම මගේ සතුටු හෝමෝනය ඩොපමින් හැම තිස්සෙම වැඩ. මට මොකද ටිකට් එක ගත්ත ගම මට දැන් මේකේ තියෙනවා කෝටි ගානක ජයමල්ලක්. මේක දැන් මට ඇදේ. ඕ මට ඇදේ. මට මෙහෙම වෙනවා. මට ඇදුනට පස්සේ මම මෙහෙමයි. මගේ ලයිෆ් එක මම මෙහෙම කරනවා. අර්ම කරනවා. ඔෆිස් යන්නේ නැහැ. පැත්ත පලාත යන්නේ නැහැ. ආ ඒව ඕන එකක් වෙච්චා.
1: ඒකන වගතුවක් වෙන්නේ නැත්තේ.
2: ඊට පස්සේ මම මගිතරේ.
1: අන්දයා ඉස්සෙල්ලාම විසි කරන්නේ ඇත් දෙක පේන්න ගත්තාම ඉතරකල් උදව් කරපු හැරමිටියලුටනේ.
2: ආ නෑ ඉතින්.
1: අන්දයා ඇස් පේන්න ගත්තාම ඉස්සෙල්ලාම විසි කරන්නේ තර කාලයක් උදව් ඇවිදින්න උදව් කරව හැරමිට මේ බම්බ
2: නෑ ඔෆිස් එක උනාට මම නැති වුණොත් මෙතන ලොකු පාඩුවක් වෙයි උනාට
1: ඔය නැතුව නම් ලොකු පාඩුවක් වෙන්නේ නැහැ මේක නම් ඔයා කරදර
2: වෙනවා කිව්වමත් මේක
1: ලොකු පාඩුවක් වෙනවට නෙමෙයි කරන එක කිව්වේ දැන් යන්නකො නැගිටලා ගියා තමයි ඉතින් ආයි
2: නෑ
1: ඇලවිලා පුතුවත් එක්ක පුතුවත් තරංග ගන්නවා
2: ඉතින් ඇත්තටම ලොතරැයියක් ගත්තම අපේ සතුටු හෝමෝනය වැඩියෙන් මෙහෙම ස්‍රාවය වෙනවා දරදරදරදරදර ගන්න. ඒකට හේතුව තමයි අපිට අරේ තියෙන ආසාව විශ්වාසය අනිත් එක අපි දිනනවා දැකලා තියෙනවනේ නේ. ලොතරැයි ගත්ත මිනිස්සු තමයි දිනන්නේ. ඉතින් NLB ලොතරැයි වැඩියෙන් ගන්න ගත්ත දවසෙත් සතුටුයි. දිනුම් මදිනකොට සතුටුයි. ඉලක්කම් එකක් දෙකක් එහෙම පේනකොට ඒකට සතුටුයි. ඊට පස්සේ සල්ලි ගන්නකොට සතුටුයි. ඒ නිසා දැන් අපි පහුගිය දවස් ටිකේ මතක් කරා ජයග්‍රහකින්ට දුන්නා තෑගි දුන්නා පළවෙනි තෑගි ටික දුන්නා. ඉතින් ඒවා දැක්කම ඔබට ඉන්ස්පයර් වෙනවා ඇති ලොතරැයියක් ගන්න ඕනි කියලා. ඒ ගැම්මටම ගිහිල්ලා ගන්න. ගන්න ඕනි NLB ලොතරැයි. ඒව වල තමයි දිනන්න අවස්ථාව වැඩි කරලා දීලා
1: තියෙන්නේ.
2: හරි.
1: අපි දැන් පහුගිය දවස්වල හොරයිසන් කැම්පස් එක ගැන ගොඩාක් දේවල් කතා කරා.
2: යා.
1: අපේ ළමයින්ට හම්බෙලා තියෙන ඔපචුනිටි එක කොච්චර ලොකුද? කොච්චර වටිනවද කියලා අපි පුළුවන් දන්න ශිල්ප ඔක්කොම දාලා ඔබට කියලා
2: දුන්නා. හරි.
1: අපි අධ්‍යාපනවේදී ගෞරව උපාධිය ගැන කතා කරා. අද අපි කතා කරමු ජෛව විද්‍යා තාක්ෂණවේදී ගෞරව උපාධිය ගැන කතා කරමු. මොකද කියන්නේ? ජෛව විද්‍යා තාක්ෂණවේදී ගෞරව උපාධිය. BSc Honors in Biotechnology.
2: Right.
1: මේ ඇවිල්ලා AI වලට රිප්ලේස් කරන්න බැරි බඩු. මේ සුදුසුකන් ඒ අයිවල රිප්ලේස් කරන්න තව බෝම කල් යනවා. දැන් අපි ඒව ගැන හිතන්න ඕනේ. ඒ අයිවලට බැනල වැඩක් නැහැ. ඒ අයි විසින් බාරගනු ලැබුවේ අප විසින් අතහැර දාන දේවල් තමයි. කම්මැලිකමට කරන්න මගාරින ඒවා. අයියෝ වෙලා යනවා, ඉතින් කාටද ඔච්චර වෙලාව තියෙන. ඒව තමයි ඒ අයි එකෙන් දැනට බාර අරගෙන
2: තියෙන්නේ.
1: ඉතින් ඒ අයි එකට බනින්නත් හොඳ නැහැ. අපි බාර දීපුවා තමයි ඒගොල්ලෝ
2: කරන්නේ.
1: රිසර්ච් කරන්න කම්මැලි වුණාම චැට් ජීපීටි ගෙන් දැන් වැඩේ කරගන්නේ. වෙනදනම් පොත් කියවල නටනවනේ. දැන් චැට් ජීපීටි මේ අනේ මේ කොහොමද දියුණු වෙන්නේ, කොහොමද සත පහක්වත් වියදම් කරන්නේ නැතුව ඔලු උස්සලා කොහොමද සතිය දවස් සතියම ගෙදර ඉඳලා කොහොමද පැය භාගෙන් දියුණු වෙන්නේ?
2: ඒවනි අපි අහන්නේ.
1: ඕන් ඉතින් ඒකල AI එකට බනිනවා.
2: හරි.
1: මුන් ඒවා අපිව කන්න ලැහැත්තලෙන්නේ. රයිට්. මේ තමයි ජෛව විද්‍යා තාක්ෂණ වේදී ගෞරව උපාධිය. ඔබ දන්නවද? Horizon campus එක offer කරන මේ උපාධි පාඨමාලාවල වටිනාකම තියෙන්නේ. ඒගොල්ලෝ කොහොමද අධ්‍යාපන වේදී ගෞරව උපාධිය දෙන්නේ? ඒක ගත්ත ළමයින්ට කොහොමද පුළුවන් වෙලා තියෙන්නේ රජේ පාසල්වල උගන්වන්න යන කොහොමද පුළුවන් වෙලා
2: තියෙන්නේ?
1: ඇයි මේ උපාධිය විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ පිළිගත් උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය සහිත ඒවා තමයි මේ දෙන්නේ. දැන් මම මේ කියන ජෛව විද්‍යා තාක්ෂණ වේදී ගෞරව උපාධියත් ඒ වගේ.
2: හා ඔකේ.
1: විශ්වවිද්‍යාල කොමිෂන් සභාව පිළිගත් උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය ලැබු. ඉතින් මේකට දෙස් විදෙස් වටිනාකම එහෙම් පිටින්ම
2: තියෙනවා. යස්.
1: එතකොට මේ බයෝටෙක්නොලොජි ඩිග්‍රි ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වෙන්න මොනවාද ඔබට ඕනේ සුදුසුකම්? ළමයට ඕනේ මොනවද? වැඩ තුන පාස් වෙලා තියෙනවා.
2: හරි.
1: වැඩ තුන පාස් වෙලා තියෙනවනේ එක්ක විද්‍යා විෂයන්ගෙන් නැත්නම් ටෙක්නොලොජි ස්ට්‍රීම් එකෙන්. බයෝ නෙපා අපි නම්බර් එකක් දෙනවා, මේ ඔක්කොම මතක තියාගන්න ඕනේ. මෙහෙම උපාධියක් තියෙනවා, සයන්ස් කරොත් හරි ටෙක්නොලොජි ස්ට්‍රීම් එකේ මොනවා හරි කරොත් හරි යන්න පුළුවන් කියලා දැනට මතක තියාගත්තාම ඇති.
2: හරි.
1: අර කිව්වා වගේ මේක නිතර කිව්වත් කමක් නැහැ. උසස් අධ්‍යාපන අමාත්‍යංශ අනුමැතිය තියෙන විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ පිළිගත් උපාධියක් නිසා මේකට තියෙන වටිනාකම සුළුපටු නෑ. මේ උපාධිය හැමෝම පිරිනමන්නේ
2: නෑ.
1: ඇයි දන්නවද? විද්‍යාගාර පහසුකම් නෑ ගොඩක් අයට. ඔය ගොඩාක් කැම්පස් වල තියෙන ලොකුම ප්‍රශ්නේ අංග සම්පූර්ණ විද්‍යාගාර නෑ. හොරේසන් කැම්පස් එකට අංග සම්පූර්ණ විද්‍යාගාර තියෙනවද? ඔව්. ලංකාවේ ඉස්කෝල වලින් උසස් අධ්‍යාපන ආයතන වලින් ඒගොල්ලන්ගේ ස්කූල් වල නැති විද්‍යාගාර පහසුකම් සහ සමහර දේවල් මේකේ තියෙන නිසා ඈත බස් පිටින් දාගෙන ළමයි එනවා මේව බලන්න. සමහර ළමයි හොරයිසන් කැම්පස් එකේ ලැබ් එකට වෙලා තමයි අනේ මේ ෆ්‍රැන්සියම් කියන්නේ මේකද, මේ අර මේ අලුතෙන් ආපු මයික්‍රොස්කෝප් එක මේකද,
2: හරි
1: මේකද අර අර කියන උපකරණේ
2: බන්සන්දාහක
1: නම් ස්කූල් වල තියෙනවා. බන්සන්දාහකයක් ගන්න බැරි නැහැ විද්‍යාගාරයක් නෙමෙයි. දන්න එකම එක කියලා බලන්න එපා. හැම එකටම මේ මේ මේ මේ සිද්ධාර්ථය වගේ ගන්න බෑ. හැම එකටම මේ දන්න එක බන්සන්දාහක. බන්සන්දාහකේ පුටු වැටින් පත්තු කරලා තියන්න ඕන ටික දවසක් යනවා. බන්සන්දාහක ආව දික් කරගෙන බන්සන්දාහක.
2: හරි හරි.
1: බන්සන්දාහකින් අත පුච්ච ගන්න ලැච්චෙන.
2: ඒ වගේ ලැබ් එකක් තියෙනවා හොරයිසන් කැම්පස් එකේ.
1: ඉතින් ආණ්ඩුවේ ස්කෝල වලින් එනවනේ ළමයි.
2: ඔව් නේද?
1: මේ විද්‍යාගාරය බලන්න. ප්‍රයිවට් ස්කූල්ස් වල ළමයි එනවනේ මේ විද්‍යාගාරය බලන්න. මේකේ නැති දෙයක් නැහනේ. අනිත් එක මේ විෂය කරලා ඉවරුනාට පස්සේ ඊළඟට ඉල්ලන එක තමයි ඉන්ටර්න්ෂිප් එක. ගොඩක් අය අනාත වෙන්නේ ගොඩක් විශ්වවිද්‍යාල පස්ස ගන්න කෑල්ලක් තමයි ළමයට උගන්වලා උපාධිය දෙනවා ඉන්ටර්න්ෂිප් එක දෙන්න කවුරුවත්. හොරයිසන් කැම්පස් එකට ඉන්ටර්න්ෂිප්ස් පිරිනමන්න ඕන තරම් කට්ටිය ඉන්නවා. ඔබේ දරුවට ඉන්ටර්න්ෂිප් එක ගැරන්ටීඩ් කියලා මතක තියාගන්න. ඒක තාත්තා අම්මවද වෙන්න ඕනේ නැහැ කොහොයන්.
2: හා හා.
1: ඔන්න. දැන් ලියා ගන්න හොරයිසන් කැම්පස් එකේ නම්බර එක
2: 011 773 7000.
1: දැන් මේ මිෂ්ට පවා මතකයි. මේවත් මම යවන්න ඉන්නේ මේ මේ බයෝටෙක්නොලොජි ඉගෙන ගන්න.
2: පොඩි තියෙන අදහස.
1: ඔකද එයාට විතරයි ඒක විතර අඩු දැන් එයාට. අනිත් ටික තියෙනවා. නේ.
2: මම මේ ඔය
1: 5000කෙත් තියෙනවානේ. ඒක පත්තු කරගෙනමයි ඉන්නේ.
2: මම නිකන් බැලුවා මගේ මේ කමර්ෂල් බැංක් එකේ ඩෙබිට් කාඩ් එකේ කොහොමද මම මේ මාසේ වියදම් කළ රුපියල් 37000ක් දැන් මේ වෙනකොට මම වියදම් කළා තියෙනවා. රුපියල් 20000යි නේද උනේ
1: මාසෙට.
2: මට යන්න පුළුවන් වැඩේට, මට ඇතුළත් වෙන්න පුළුවන්.
1: යන්න දෙයක් නැහැ, නිකන් වියදම් කළා ඉන්න තියෙනවා.
2: ඔහොම
1: යන්නේ ඕනේ නැහැ. වියදම් කළා කොහෙ යන්නද?
2: වියදම් කරා හිටියා.
1: ඔව්. වියදම් කළා කොහේ යන්නද? අපෙන් ගත්ත සල්ලි දීලා යන්න යාතන කාටද?
2: කරන්න තියෙන හරිම පොඩි වැඩයි. අපිට මෙච්චර කල් ක්‍රෙඩිට් කාඩ්ස් වලට තිබ්බ ඔෆර්ස් ගැන අපි දැනගත්තා. හැබැයි ඩෙබිට් කාඩ්ස් වලට තියෙන මේ වගේ වාසි ගැන අහන්න ලැබුණේ කමර්ෂල් බැංක් එකෙන්. කොම් බැංක් ඩෙබිට් කාඩ් එක තියෙනවා නම් මාසෙකට ඔබට පුළුවන් නම් ඔය එක එක බිල් ගෙවන වැඩ, ඊට පස්සේ ෂොපින් කරන ඒවා, ඔන්ලයින්
1: පේමන්ට්ස්.
2: ඔව්.
1: ලයිට් බිල, වතුර බිල, ටෙලිෆෝන් බිල.
2: හරි.
1: කාට හරි දැන් අපිටම කාගල්ස් ෆුඩ් සිටි එකට ගියා.
2: ඊට
1: පස්සේ කොම් බැංක් කාඩ් එකෙන් ගෙවනවා.
2: ඒකනේ.
1: කෑෂ් ගෙනියන්න අවශ්‍ය නැහැ නේ. කෑෂ් ගෙනියන්න. කෑෂ් ගෙනියන්න මන්නගෙන කෑෂ් ගෙනියන්න මෙපා. අවශ්‍යතාවයක් නැත්නම් කෑෂ් ගෙනියන්න මෙපා.
2: ඔව් ඇත්ත.
1: හරිම ලේසියි ඔය කාඩ් එකක් කරගෙන. දැන් කාඩ් එක දිසිනකොට ටක්ගල බැංකුවට ගත්තාම කාඩ් එක බ්ලොක් කරලා දාන්න
2: පුළුවන්.
1: ලේසි පහසු පුතේ කැමති නැහැ මේ ඔය කාඩ් එක පාවිච්චි කරලා මොකක් හරි හොරකම් කරලා ඔය කාඩ් එක පාවිච්චි කරන්න. මොකද හොයන්න පුළුවන්. ට්‍රේස් කරගෙන යන්න පුළුවන් කවුද පේමන්ට් එක කාට කොයි වෙලාවේ කොතනදද කරේ කියලා.
2: Yes.
1: කෑෂ් එහෙම බෑ. කෑෂ් නැති වුණා නම් නැති වුණා. ඔබට පුළුවන් මේ මගේ රුපියල් 1000 කියලා මේ ආ මේ මගේ රුපියල් 1000 නේ කියලා. එහෙම ගන්න බෑනේ. ඔය සමහර අය අස්සම් කරනවා නේ 1000.
2: ඒවා තහනම් බෑ.
1: නීති විරෝධී වැඩක් දන්නවා නේ. සල්ලි කොලවල සල්ලි කොල විකෘති කිරීම දඬුවම් ලැබිය හැකි වරදක්. ඔය සල්ලි කොලයක මුහුණත වටිනාකමට වඩා ඔය සල්ලි කොලයක් ගහන්න වේදම් කරනවා කියලා මතක තියාගන්න.
2: හරි.
1: 750 කාසියක රුපියල් 1000ක වටිනාකම රුපියල නෙවෙයි.
2: ඊට වඩා වැඩි.
1: ඊට වඩා ගොඩාක් වැඩි.
2: හරි.
1: ඊට වඩා ගොඩාක් වැඩි. නේද?
2: එහෙනම් අපිට විකෘති කරන්න කිසිම අවස්ථාවක් නැහැ.
1: ඒක නිකන් අතුරු කතාවක්.
2: හරි, okay.
1: ඒක කෑෂ් වලට වඩා කාඩ්ස් කියන එක කොහොමත් security පැත්තෙන් හුඟක් ඉස්සරහින්
2: ඉන්නවා. අනිත් එක ලේසි.
1: ලේසි. දැන් මේ මොකද්ද කරන්න කියන්නේ? කමර්ෂල් බැංකුවේ account එකක් පටන් ගන්න කොටම දෙන කාඩ් එක තමයි දෑවැද්දට වගේ
2: debit card.
1: debit card එක. අනිවාර්යෙන් දෙනවා. කවුරු අඳුරන්න ඕනේ ඒක ගන්න. ඒ කාඩ් එකෙන් ඔබ day to day ඔය දවස් ගන්න තියෙන දෛනික වේදන් ටික කරන්න 20000 පණි නිකන් මෙහෙම බලන් ඉන්න.
2: ඔව් ඇත්ත.
1: 20000 ගන්න නැතිනම් දැන් ඉස්සරහට මාස දෙකක් යනකොට මේ හොමුස් ප්‍රශ්න විසඳලා නැතෝ ඩීසල් ලීටර 700 ගියා නම්
2: යාන්න
1: 20000 ගන්න ගැවිදන්න එන්නේ. ඈ මෙහෙම ඉන්න මේ දැන් 20000.
2: හිතගෙන ඉන්නවා
1: 20000. ඉතින් මේ 20000. ඉතින් කරන්න කොම් බැංක් ඩෙබිට් කාඩ් එකෙන් ගෙවන්න 20000 පන්න ගන්න මාසයක් ඇතුළත ජයග්‍රාහකයෝ 1000කට වැඩිය හදන්න ලෑස්ති කමර්ෂල් බැංකුව. ඒ කියන්නේ ලොකු chance එකක් තියෙනවා ඔබට මෙන්න මේ තෑග්ගක් මොනවා හරි එකක් දිනන්න. එක්කෝ ස්මාර්ට් TV එකක්, ෆ්‍රිජ් එකක්, වොෂින් මැෂින් එකක්, එයා කූල් එකක්, ෆෑන් එකක්, මයික්‍රෝවේව් ඔවන් එකක්, iPhone 17 එකක්, ලැප්ටොප් එකක්, ට්‍රිපල් ඩෝ ෆ්‍රිජ් එකක්, ෆ්‍රන්ට් ලෝඩින් වොෂින් මැෂින් එකක්, ස්මාර්ට් TV එකක් වගේ මොකක් හරි එකක් ඔබට කරගෙන මේ එක එක නෙමෙයි මේවා ඇත්තේ. මේවා
2: ගොඩ ගොඩ තියෙනවා.
1: ගොඩ ඇති.
2: හරි.
1: ඉතින් ඒවා දිනන්න මේ මිලියන ගානක තෑගි අයින් කළා ජයග්‍රාහකයෝ 1000ක් බිහි කරන්නයි කමර්ෂල් බැංකුවේ බලාපොරොත්තුව.
2: ජූනි මාසේ 10 කීද 30 වෙනකම්.
1: 10.
2: 30 නේ.
1: ජූනි මාසේ 10 නෙමෙයි ජූනි මාසේ 30 වෙනකම්.
2: 30 වෙනකල් අවස්ථාව තියෙනවා. මම මේ දෙකම අපේ කාගිල්ස් ෆුඩ් සිටි ගැනත් මතක් කරන්නම් ටක් ගාලා. මේකට පොඩි පොඩි ආරංචියක් ඇති. ෂෝට් ආරංචියක්. ඉස්සර ෆ්‍රිජ් වල මතකද? මස් මාළු එහෙම දාලා පුරෝල තියාගන්නවා සති ගණන්. ඉස්සර. හැබැයි දැන් අපි දවසක් අර දවසක් වගේ යනවා කාගිල්ස් ෆුඩ් සිටි. අවශ්‍ය කරන දේවල් ටික ගත්තා. අපිට අර ගබඩා කරන ඒ සීන් එක දැන් අපේ නැහැ. ගේ ළඟම තියෙන කාගිල්ස් එකට ගියා. අවශ්‍ය කරන දේවල් ටික ගත්තා. ලයිෆ් එක ලේසි වුණා. මිල ගණන් ගත්තත් කවුරු මොනවා කිව්වත් මාකට් එකේ අඩුම ප්‍රයිස් එක තියෙන තැන. ඔබම රිසර්ච් එකක් දාන්න. පොඩි රිසර්ච් එකක් දාන්නකො. පහුගිය දවස් ටිකේ මම මතක් කරා ළඟම කඩේට ගිහිල්ලා පොඩ්ඩක් බලන්න මිල ගණන්. පොලට ගිහිල්ලා බලන්න පොඩ්ඩක් මිල ගණන්. ඊට පස්සේ යන කාගිල්ස් ෆුඩ් සිටි. ගණන් සසඳන්න. එතකොට ඔබට තේරෙයි කොතනද අඩු කියලා. ඉතින් ඒ නිසා කාගිල්ස් ෆුඩ් සිටි යන්න වාසි ගොඩක් තියෙනවා. රිවෝඩ් සමාජිකයන්ට වෙනම වාසි තියෙනවා. අනිත් එක ශාකා 500ක් 600ක් විතර ලංකාව පුරාම තියෙන නිසා ඕනම තැනක කොච්චර දුර ගියත් මෙහි ඉඳන් බඩමුට්ටු අරගෙන යන්න ඕනේ නැහැ. එහෙ තියෙන ළඟම කාගිල්ස් එකට ගිහිල්ලා අවශ්‍ය කරන දේවල් ටික අරගන්න. ලේසි, වාසි, පහසුයි ඔක්කොම.
1: එති එති.
2: අපි කියන මොකද මගේ කාගිල්ස්
1: ෆුඩ් සිටි එකක් කියවෙන්න ගත්තාම වැලේ ලිල වගේ පැද පැද ඉන්නවා. සින්දුවක්වත් දාන්න නැද්ද?
2: සින්දුවක් නෙමෙයි දැන් බ්‍රේක් එක.
1: සින්දුවත් මම කියන කන්නේ නෙමෙයි.
2: ටික් ටික් ටික්.
0: රොක් වෙමු සියතට.
3: ඔබේ ලයිෆ්ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා ඇක්සියා ලීටරයකට කිලෝමීටර් 27කට වැඩි තුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
4: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 ෆිච් රේටින්ස් A-LKA Outlook Stable යපදිංචි මූල්‍ය සමාගමකි.
5: දශකායක විශ්වාසයෙන් ඔබ රසවත් කළ මෝතා ඉන්ග්‍රීඩියන්ට්ස් ජෙලටින්, කලරින් සහ ෆ්ලේවර්ස් හදට දැනෙන රසකමයිම.
6: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂකමක් සමගින් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන් මම තන්නා 011 544 5000
7: අතිවිශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 011 144 750 අමතන්න.
4: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 ෆිච් රේටින්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
8: දහසක මූලික තැන්පතුවකින් අනුබන්න වාර්ෂික පොලිසියට 4.5 සපල පොලිසියට 4.9 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පැංචා ඉතුරුම් ගෙනුමක් අදම අනුබන්න අමතන්න 13.9
9: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්
10: 45 ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.
11: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස්ටෙක් එකට වට්ස්ඇප් කරා.
12: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-7780-718 වට්ස්ඇප් කරන්න.
13: ඒලෙවල් අවසන් කළ සිසුවෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology, Hall, Logistics and Unshaking සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011-732-1000. NIBM, The City University, The Place to Be.
14: රපුන්සල් වගේ මං නම් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
15: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial Credit.
16: ලංකාවේ හොඳම ටැබ් එක Hotwave Pad 13 Pro. අඟල් 10.1 තිරයයි, mAh 5580ක ලොකු බැටරියයි, GB 256ක ස්ටෝරේජ් එක නිසා සුපිරියටම වැඩ කරගන්න පුළුවන් ටැබ් එක තමයි Hotwave Pad 13 Pro. Pen, Mouse, Keyboard, Leather Cover නොමිලේ. රුපියල් 55,999කට පූවා වගකීමක් සහිතව මිලදී ගන්න.
17: මේ කතාව පටන් ගන්නේ රුකාන්තගේ.
18: සුවඳ දෙන මල් වනේ.
17: රයිනි ඉතින් චුට්ටක් දඟයිනේ. එතකොට වින්ඩි එයා තමයි මේ කතාවේ ප්‍රින්සස්. සනුක තමයි කුමාරයා. මේ කතාවේ එක තැනකදී අපිට අතුල අධිකාරිව මුණ ගැහෙනවා. ඉතින් කතාවේ ලස්සනම ටික අහගන්න මේ 23:07 සිනමන් ලේක් සයිට් ඉම්පීරියල් කෝට් එකට එන්න.
19: එක්ස්ට්‍රා ෂොට්ස්. සජීවී ප්‍රසංගය. සරිත් සුරිත් විත් නිවුස් සංගීතයත් සමග.
20: ප්‍රවේශ පත්‍ර ticketsministry.com වෙතින්. විමසීම් 0712-792-741 හෝ 0712-992-312.
21: මාධ්‍ය අනුග්‍රහය සියත TV, සියත FM.
22: සියත දිවයින බුලා.

0: වෙතගෙන එන්නේ.
1: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: ඔයා පොඩ්ඩක් මෙතන මේ හයිඩ් පාක් ඕනෙගේ තියෙන පෙරඩුවා ෂෝරූම් එකට ඔයා යන්න. දැන් නෙමෙයි බං චෝ කියලා දෙන්න කතා නෙමෙයිවා කියනකොට ඉතින් මේ පිල්ලි පාපිල්ලි ඉඳලාම ඉස්තර ගන්න බෑ නැත්තම් මේ මිනිත්තුන්ට සිංහල දෙන්නේ.
1: ලොක්කා කියන දෙයක් තමයි. දන්නවනේ.
0: ඒක හරි. උනාට දැන් මේ පොඩ්ඩක් ගිහිල්ලා බලන්න කොහම මේ දැන් යන්නේ.
1: හා. අයිත මේ තමයි හොඳම වෙලාව කියලා. ෂෝ එක කර කර ඉන්න.
0: ඒපු ගමම්ම කරනවා නේද? ඔයා බිලි වෙලා බලන්න මොහොතට? බිලි වෙලා බලන්න.
1: එච්චර මෝඩ නැහැ. මෝඩයි තමයි. එච්චරද?
0: අපි මෝඩයිද කියලා තමයි බලන්න ඇත්තනේ.
1: හරි මට ෂෝරූම් එකට ගිහිල්ලා ඔව් ඊට පස්සේ
0: ඔයා බලන්න දැන් ඔයා හොයනවා නම් ද කම්පැක් හැච්බැක් එක හැච්බැක් කෙනෙක් දන්නවනේ
1: පොඩි
0: ගාන බූට් එකත් කාර් එක ඇතුළෙම තියෙන
1: ආ
0: හැච්බැක් එක දන්නවා කම්පැක් හැච්බැක් එකක් ඇතුළේ තවබන එක්සියා ජී කියලා එකක් තියෙනවා මේකට 1 ලීටර් එන්ජින් එකක් තියෙන එකක්
1: එක්සියා ජී
0: එක්සියා එක්ස් කියලා එකකුත් තියෙනවා
1: හා ඕකේ
0: තව එක්සියා SE කියලා එකකුත් තියෙනවා
1: මොඩල්ස් තුනක් තියෙනවා.
0: හ්ම් හ්ම්. ඉතින් අර ඒ මොඩල් එකේ මොඩල් එකට ඒකේ තියෙන සැප පහසුකම් සහ පෙනුම ඔප්ෂන්ස් සමහර ඒවා ලස්සන සයිඩ් ස්කර්ටින්ස් එනවා, බොඩි කිට්ස් එනවා.
1: හා ඕකේ.
0: මේකේ වැඩ් වෙනවා.
1: රයිට්.
0: එතකොට ගාන චූටි චූටි
1: වෙනස්කම්
0: එනවා. කොහොම වුණත් මේ එක්සියා වාහන සියල්ලම පටන් ගන්නෙ මිලියන 7.9 ඉඳලා ඉහළට. හ්ම්. මිලියන 7.9 179 ඉඳලානේ
1: yes ඒකනේ
0: 179 ඉඳලා
1: ඉහළට තමයි තියෙන්නේ
0: ඉහළට පෙරඩුවා තියෙනවා
1: ඒක ලැක්සියා
0: පොඩ්ඩක් බලන්න හැච්බැක් එකක් ඕන්නම් හ්ම් අපිටම නෑවල හැච්බැක් එකක් ආස නෑ වට සෙඩෑන් කාර් එක සෙඩෑන් ටයිප් එකේ ඩිකියක් තියෙන බූට් එකක් තියෙන අන්න බෙසා එක තියෙනවා ජී බෙසා ජී කියන වර්ෂන් එක තියෙනවා ඒකත් 1 ලීටර් එන්ජින් එකක් තියෙන්නේ ඒ හොඳ ඉඩපාඩු තියෙන කාර් එකක් ගොඩාක් කාර් වල සෙඩෑන් උනක් තියෙන ප්‍රශ්නේ තමයි මම යුරෝපියන් වාහන වලත් මේ ප්‍රශ්නේ දැකලා තියෙනවා ටිකක් අඳු දිග ඩ්‍රයිවර් කෙනෙක් නම් වාහනේ අයිතිකාරයා නැත්නම් වාහනේ ලබන්
1: හරි
0: ඒ මිනිහා සීට් එක පස්සට ගත්තට පස්සේ පිටිපස්සේ සීට් එකේ ඉන්න මිනිහට එරමිනියා ගොතාගෙන තමයි ගොඩක් වාහන වලින් ඉන්නේ
1: ඔව් ඒක හරි
0: මේ බෙසා එකේ හොඳ ඉඩපාඩු ඇතුව ඒක හදලා තියෙනවා ඒක ඇත්තටම very cool design එකක් සහ බෙසා කියලා කියන්නේ පෙරඩුවා වල ලංකාවේ අතිශය ජනප්‍රිය වෙච්ච වාහන දෙක තුනෙන් එකක් කෙලිසගේ තමයි මිනිස්සු නිකන් කරේ තියාගෙනම ගියේ බෙසා එකක් ඊට පස්සේ මාර තැනකට ආවා.
1: හරි.
0: ඉතින් ඔයා දැනගන්න ඕනේ ඔයා බෙසා එකක් ගන්නකොට බෙසා X කියන එක 1.3 ලීටර් එන්ජින් එකක් තියෙන මේක මැලේසියාවේ සලකනවා best entry level sedan එක කියලා. 2025 අවුරුද්දේ තිබිච්ච හොඳම entry level sedan එක බෙසා X 1.3 ලීටර් කායක.
1: නියමයි.
0: මේවා නිකන් නෙමෙයි ඒ වගේ නිකන් ඔයාලට පේනවා නේද සම්මාන සහතික එක තමයි මේවා එන්නේ දැන් ඔයාලට ඉතනේ ඔය කට්ටිය මදි කියලා මට නිකන් හිතෙනවා ඔයාලට නිකන් මදි කියලා
1: මට වඩා තව ටිකක් ලොකු එකක්
0: මට තේරෙනවා
1: ලොකු මේක
0: කියනවාද කලින් තියෙන කෙනවල් මදින් හරි සෙට් එකක් දන්නේ
1: හරි
0: ඔයාලට ඕනේ නම් value for money වා ගෙවන ගානට හරිනම සාධාරණයි කියලා දැනන ඒත් එක්කම මේ fully loaded මොකද full economy එකක් තියෙන ඔයාට උනේ SUV එකක් ඕගෙත් ඉතින් එන ලොකෝ ලයින් ලෝ ඉතින්
1: හරි
0: ඔයාට මේ මග යන්න බැරි වුණාට ඔයාට උනේ sports utility vehicle එකක්
1: definitely
0: මග යන්න පණ නැහැ
1: ඒක ඒකනේ වාහනයක්ද
0: SUV එකක්
1: මග යන්න පණ නැහැ
0: නිකන් එලෝ ගන්න පණ තියෙන
1: අනිවාර්යෙන්
0: එහෙනම් ඔයාට හරියන්නේ Ativa AV 1 liter engine එක තියෙන ඒක 2025 best entry level SUV එක කියලා සම්මාන ලැබපු SUV එක තියෙනවා.
1: මොකද නම?
0: Ativa.
1: ලස්සනයි නම.
0: Ativa. Right?
1: Ooh.
0: Ativa. ඉතින් real SUV size එකක්. ඔය SUV හැදෙලදී ගොඩාක් අය compact SUV තදලා නිකන් SUV වගේ නිකන් පෙන්වන්න හදනවා.
1: හරි.
0: පෙරඩුවා එහෙම කරන්නේ. පෙරඩුවා යුනිමෝ තමයි ලංකාවට ගෙන්නන්නේ. යුනිමෝ කියලා කියන්නේ
1: United
0: Motors අනුබද්ධිත ආයතනය. ද යුනිමෝ එකෙන් පෙරඩුව වාහනයක් ගත්තාම යුනයිටඩ් මෝටර්ස් වල තියෙන සර්විස් සෙන්ටර්ස් ඕනම එකකට ඔබට වාහනේ සර්විස් එකට කලිෂන් රිපෙයර් එකක් මොන හරි වුණොත් ඒවට මේවට ගෙනියන්න පුළුවන්. වාහන ಜಾති 7-8ක් තියෙනවා. We are lucky enough. දැන් ලංකාවට පෙරඩුව එකෙන් මෙතෙක් මේ 2025-26 අවුරුද්දේ සෑහෙන වාහන ගොඩක් හඳුනලා දීලා තියෙනවා. එක එක varieties.
1: හරි.
0: 10ක් 11ක් විතර තියෙනවා. ලංකාවට ඉල්ලපු පමාවට දුන්නෙත් නෑවා. මංකිවේ ලංකාවේ ටේරියන් චෙක් කළ ලංකාවේ මිනිස්සුන්ගේ ඩ්‍රයිවින් බිහේවියස් පැටර්න්ස්, ලංකාවේ මාර්ගනීති පද්ධතිය, පාරවල්වල කන්ඩිෂන් එක, ලංකාවේ කඳු තැනිතලාවල ගතා මාස ගානක් ඒවා බලල තමයි ඒගොලො ඩිසයිඩ් කරේ ලංකාව හොඳයි, අපේ බ්‍රෑන්ඩ් එකටත් හොඳ කල එලියක් එයි, ලංකාවට දෙමු කියලා පෙරඩුවා එක ඉතුරු වාහන ටිකත් දීලා ගත්තේ. මට කියන්න තියෙන්නේ මේකයි,
1: හරි,
0: 179 පටන් අරගෙන මිලියන 16යි ගානක් විතර වගේ වෙනකන් අතර රේන්ජ් එකක පෙරඩුවා වාහන සියල්ලම තියෙනවා. මම මේ හැම වාහනයක් ඇතුළටම නැගලා බැලුවා, හැම වාහනයක්ම පිටින් බැලුවා,
1: හරි, ඔකේ,
0: හැම වාහනයකම තියෙන ඔප්ෂන්ස් බැලුවා. ගිහින් බලන්න මේ ඔබ ජපන් වාහන වලට තාම හිතක් තියෙනවනේ පොඩි. මේක මැලේසියාවේ හැදුවට ටෙක්නොලොජි එක ජපනීස්. ඔබ දන්නවා මේ ලංකාවේ අපි ජපන් ජපන් ගගා ජපන් ජබර ගගා හිටියට මේ ලංකාවේ ජපන් ජපන් ගවට ඔක්කොම වාහන ජපානේ හදලා එනවා නෙමෙයි. තායිලන්තේ ඉඳලා ජපන් වාහන එනවා, ඉන්දියාවේ ඉඳලා එනවා.
1: Yes.
0: ඉන්දියාවේ ඉඳලා ජපන් ටෙක්නොලොජි තියෙනවා. ඉතින් ජපනීස් ටෙක්නොලොජි දැන් මැනිෆැක්චර් කරලා තියෙන වෙන වෙන රටවල්. ඉතින් මේ පෙරඩුවා එකත් ජපනීස් ටෙක්නොලොජි මැනිෆැක්චර් කරන්නේ මැලේසියාවේ.
1: Right.
0: මට හිතන මැලේසියාවේ මැනිෆැක්චර් කරනවා කොහොම මේ ඔය ඔක්කොටම වඩා හොඳයි කියලා. මොකද ඒක සාමාන්‍යයෙන් ක්වොලිටි ගැන ටිකක් වද වෙන જાතියක් මැලේසියන් කාර්යෝ. එම වාහනයක් නැන් ඇවිල්ලා තියෙනවා. අතපත ගාලා බලන්න වාහනෙට නැගලා මේ ප්ලාස්ටික් වලට එහෙම තට්ටු කරලා බලන්න ඕනේ. මේ ඔබල බලන්න ඕනේ, එහෙම කරන්න ඕනේ. එතකොට ඔබට තේරෙනවා මේ අපේ මේ අත මාරක් එකක් නේ. මේක මැජික් හස්තයක්. අලලා මේක ක්වොලිටි ඔබට තේරෙනවා. ඔයාලා එහෙම අලලා
1: බලන්න පුළුවන් නේ. දැන් බැලුවම කීයදක්ද
0: මේ ක්වොලිටි. මේ හොඳ සොලිඩ් පාට. සොලිඩ්
1: ඒක දැනෙනවනේ.
0: ඉතින් මං දැන් කිව්වේ මිලියන 7යි ගානේ ඉඳලා මිලියන 16 වෙනකම් සුපිරි වණ්ඩියක් ගත්ත එකේ. ඉතින් ඕකට මිලියන 30ක් 40ක් වේදම් කරන්න ඕනද? නිකන් හදපු බ්‍රෑන්ඩ් නේ මේකට කියලා. ඉතින් ඔබ කල්පනා කරන්න ඕනේ ඒක මට කියන්න
1: බෑ. ඒක ඔබේ choice එක. අපි කියලා දෙනවා මෙන්න මෙහෙම සීන් එකක්.
0: සමහර තැන්වලදී මේ පෙරඩුවා වාහනවල සමහර ඔප්ෂන් සහ වැඩිය නෙමෙයි ඒගොල්ලන්ගේ තියෙනනේ ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එක,
1: අර
0: පොඩි ස්ක්‍රීන් එකක් තියෙනවනේ, ටැබ් එකක් වගේ. ඒකේ ක්වොලිටිය සමහර ජපන් වාහන වලට අපේ මේ සම්පූර්ණ දත ගලවලා කින්න සල්ලියක් අරගෙන අපිට විකුණන ජපන් වාහනයකට ඒ ක්වොලිටිය දී ගන්න බැරි වෙලා තියෙනවනේ. මම මේ S2ෙන් දැකලා නිකන්. තේ පෙරඩුවා මාස්ටර් ගේම් එකක්, මාස්ටර් ප්ලෑන් එකක් වැඩ කරන්නේ ලංකාවේ. ලංකාව පුරා විසිරලා ඉන්නවා ඒගොල්ලන්ගේ නියෝජිතයෝ සහ ඒගොල්ලන්ගේ සර්විස් ඒජන්ට්ස්ලා ඉන්නවා.
1: හරි.
0: දන්නවනේ ඉතින් United Motors අනුබද්ධිත ආයතනයක්, අමතක කරන්න එපා. යුනිමෝ ගෙන්නන්නේ. ඒ ටික ඔක්කොමත් දීලා හොඳ ගැරන්ටියක් වොරන්ටියක් එක්ක අවුරුදු 5ක් ඕ කිලෝමීටර 150,000ක වගකීමක් ඔබට හම්බ වෙනවා. 1993 පටන් ගත්ත කම්පනියක්. හද වෙනකොට කියද්ද? 93 2003 2013 අවුරුදු 30ක්. 30කට වැඩි.
1: වැඩි.
0: අවුරුදු 30කට වැඩි කාලයක් ලංකාවේ අපිත් එක්ක හිටියා. පුදුමේ බලන් ඉන්නද දියුණු වුණා කියලා කියන්නේ. අපි කියන මේ පෙරඩුවා දියුණුනේ බලන් ඉන්නද නේ. ඔව්. බලන් ඉන්නද තමයි අද මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. නිකන් කෝල් එකක් දීලා බලන්න ඉස්සෙල්ලා. ඊට පස්සේ නිකන් පොඩි විසිට් එකක් දාන්න.
1: හරි, ඔකේ.
0: තාමත් ඔබ අර වාහන දැන් ඔබට මන් දන්නවා වාහන වල ගණන් නිකන් දිරව ගන්න බෑ නේද? මට තේරෙනවා. මේ අමන අමුතු අපබ්‍රංශ ගණන් කියන ලෝකෙක තමයි පෙරඩුවා වැඩේ දෙන්න යන්නේ ඇවිල්ලා මාකට් එකේ. 0.117 565 170. 0.117 565 170. විසිට් එකක් දාලා බලන්න. ආසයි තියෙනවා. ලස්සනයි.
1: දැන් ඔය ලේලිම බලන්න නැන්දම් එනවනි ගෙදරට. ඒ ආවම නැන්දම්ම කියන දේ තමයි මේ එහෙනම් තේ එකක් හදාගෙන එන්නකො දුව. එතකොට අම්මා යන්න හදන ඉන්නේ මම තේ එකක් හදාගෙන එන්නම් කියලා. ඊට පස්සේ ඒත් නැන්දම නෑ නෑ දුව හදාගෙන
0: දුවගේ අතින්ම හදලා තේ එකක් බොන්න එක මට ආසයි.
1: ආසයි. ඉතින් දුව
0: ඉස්සර දෙනවලු කොස් සුද්ධ කරන්න.
1: කොස්ස?
0: මිසින් ඉතර මේ ඔය මේ මේ මේ මයි මිස්.
1: මොකද්ද මට ආයි කියන ගපාර
0: මොකද්ද? දැන් ඔයාව නම් කර ගැහුවා කලින් ගෑනු ළමයි දැකලා නැති අයිසක කොල්ල. ඒක වෙන කතාවක්. නමුත් දැන් ගෑනු ළමෙක් තෝරගන්න කොල්ලගේ පැත්තේ නෑදෑ පරම්පරාව ගම එක එක ටෙස්ට්.
1: ටෙස්ට් මොකද්ද මේ ටෙස්ට් එක මට
0: ගන්න? කොස්.
1: ආ කොස් ජැක්. හා හා හා.
0: දැක් ගන්න නෙමෙයි කොස් සුද්ධ කරන්න නෙමෙයි.
1: කොස් සුද්ධ කරන්න.
0: දැක් ගන්න මෙතන වාහන ගලවලා හයි කරන එකක් නෑනේ මේක.
1: නනේ ජැක් කියන්නේ කොස්. හරි.
0: කොස් දන්නේ නැ නංගි ජැක් දන්නව නේද? නංගි දෙල් දන්නවද?
1: දෙල් දන්නව.
0: නංගි දෙල් දන්නවද? දෙල් වලට මොනවද පුතා කියන්නේ?
1: ජැක්පොට්.
0: මූන සුරුට්ටෝ කොයෝන කොස් කෙන ටෝක් දන්නල්ල වැඩේ දෙල් කරගන්න පහොද ගහ රතුම රතු පාට කියවුනා ගැනට මඟ මේ මොනද ඒ අපි උණුවතුර දාලා
1: ජනාධිපති ට්‍රම්ප් එක කතා කරා වගේ කතා කරන්න පුළුවන්.
0: මොකද්ද පුළුවන්?
1: තේකක් හදන්න.
0: තේකක් හදන්න පුළුවන්. තමුන්ට පුළුවන් තේකක් හදන්න. අනේ මෙන්න මේ යනවා යන්න. අර අම්මට තාත්තට පින්සෙත් දෙන තාමත් අර මිනිහත් කාලා බීලා ඉන්නා ගෙදරට වෙලා. පස් කණ්ඩ වෙන්නේ කොල්ලට පස් කණ්ඩ වෙන්නේ. අනේ මම බලවල හුමයි ගැදලා ගත්ත තලගොයා වගේ මං ඊපෙද බලන.
1: ඒ ඩයට් ප්ලෑන් එකක්.
0: ඩයට් ප්ලෑන් එක කන්න හම්බෙන්න නැහැ. පුදුම ඩයට් ප්ලෑන් එකක් නේ. මැරෙන්න වැටලා වගේ ඉන්නේ ඩයට් ප්ලෑන්. එහෙම ඩයට් ප්ලෑන් තියන ලෝකෙ.
1: හරි හරි මෙහෙමයි අපේ වෙන්න ලේලිලා මම ඔයගලන්ට කියන්නේ ඔයගලන්ට රස උකු තේකක් හදාගන්න ඕනේ නම් පැල්වත්ත කිරි ගෙදර අරගෙන යන්න. මොකද පැල්වත්ත කියලා කියන්නේ
0: හදන්න දන්නේ නැත්නම් කලින් හදලා ෆ්ලාස්ක් එකේ දාලා තියන්න ආපම් පොඩ්ඩක් වෙලා කුස්සියට දෙනලා පීසියට දාන් එන්න.
1: හරියට හරි. ඒකත් හොඳයි නේ.
0: කරන්න වැඩක් නැත්තේ. හැබැයි ඉස්සර කොස් සුද්ධ කරන්න දෙලා නැන්දම්ම බලන් ඉන්නවලු අද් දෙක බැඳගෙන. මොකද කොස්වල ඉරි කොහෙල්ල යවන හැටි.
1: පෙට්‍රල් දාලා නේ යවන්නේ.
0: පෙට්‍රල් දාලා නේ යවන්නේ.
1: මෙත්තෙක්
0: ජීවත් වෙන ඇති මගේ මල්ලී. ඔය ඉන්නවා හොඳයි. තාමත් මල්ලී ඉන්නවා ජීවතුන් අතර අවුලන්නේ නැහැ මේ දිනේම කාල. කොස්තොල්ට භූමි තෙල් දාලා සුද්ධ කරන පවුලක මල්ලී ඉන්නේ. මල්ලී ඔය ඉන්න හොඳයි මල්. ඔය ඉන්න හොඳයි.
1: තෝ යානි ඔස්ස ගන්න මල්.
0: පොල් තෙල් දාන්න.
1: පොල් තෙල් ඔව්.
0: භූමි තෙල්.
1: හරි. හා.
0: මේ වට කර ගැහුවනේ. මම කිව්වයි මල්ලී මං කිව්වනේ මල්ලී.
1: ඉතින් මම මේ කියන්නේ අපි කොස් කතාව. කොස් අපිට ඉන්නවද අනුග්‍රහක භවතෙක්ද කොස්?
0: ඔව්.
1: මොකද්ද?
0: කොස්කෝ.
1: අපි කතා කරන්නේ පැල්වත්ත කිරි ගැන. ඇත්තටම අර අතේ හුරුවක් තියෙන්න ඕනි කිරි එකක් හදන්න. හැබැයි අපි ගන්න එකත් හොඳ ෆුල් ක්‍රීම් මිල්ක් පවුඩර් එකක් වෙන්න ඕනේ. අන්න
0: එහෙම. අතේ හුරුවනේ.
1: අතේ කියන ගාන පදම ඒව ටික හදාගන්න එපා.
0: ඉතින් හැඳි ගානනේ.
1: ඔකේ.
0: හැඳි දෙකයි නැන් දෙකයි හැඳි තුනයි නැන් තුනයි.
1: ඔකේ. ඔකේ.
0: අතේ හුරුව. මං ඒකද කිව්වේ මගින් මඟට තේ එකක් හදාගන්න බැරි ගෑණි එක බැනගත්තනේ මේ මිනිහා කියලා. මට කුමාරෙක් වගේ පෙවුනට අරවින්ද චන්ද්‍ර කුමාර්.
1: ඉතින් තවමනාද පැල්වත්ත කිරිවල අපි මොනවද අපි කියපු නැති කෑලි මම මේ කල්පනා කරන මොනවා හරි අපිට මිස් වුණාද කියලා කියන්නේ
0: කියලා. පල්ලත්ත කිරි කතරන කෑලි කෑලි එන්න හදන්න එපා. දන්නවනේ පොඩ්ඩක් උණු වතුර දාලා උතර දිනන ඉස්සෙල්ලම සීනි ටිකක් දාලා මේක දාලා කිසි කරා හොඳට චරබරා චරබරා
1: දියකට
0: වතුර පොඩ්ඩක් දාලා එහෙම ඊට පස්සේ තමයි ටොප් අප් කරන්න.
1: රයිට්.
0: එතකොට නියමටම දිය වෙලා කිරි එක රහට එනවා. කොච්චරන පොඩි ශ්‍රේණි එකක් පොඩි පෙරණයක්
1: කරන්න. පෙරණ එකක්ව පෙරන්න ඕනේ.
0: දාලා චුට්ටක් පෙරා ගන්න කොයි එකටත්.
1: හරි ඔකේ.
0: උණට වඩා උණු වතුර තද වැඩි වුණාම අර කිරිවල පොඩි
1: කැටි ගතියක් එනවා
0: නේ. ආ රයිට්. රයිට්. ඒවා තේරෙනවා නේ.
1: පැල්වත්ත නාමය අපේ
0: සීයේ සීයේ කියන්නේ.
1: කිරිසන් නාමයයි. රයිට්.
0: රයිට්.
1: තව ඒ වගේ අපේ බ්‍රෑන්ඩ් එකක්.
0: ඒරණ මල්ලි මට දුකයි වාග.
1: තව අපේ බ්‍රෑන්ඩ් එකක් මම පැල්වත්ත ගැන කියන හැම වෙලාවෙම මගේ හදවතේ අනිත් පැත්ත මට කියනවා. ඇලුමික්ස් කතා කරන්න කෙල්ල ඇලුමික්ස් ගැන. යස් අපේ රටේ බ්‍රෑන්ඩ් එකක් නේ. පිට රටින් තමයි ගෙන්නන්නේ ඒ ඕනක ඇලුමිනියම් රෝ එක. ඒ කියන්නේ අමු ප්‍රොඩක්ට් එක. ඊට පස්සේ ගෙනල්ලා
2: අපේ ඇලුමිනියම් රෝ එක කියන්නේ මොකද? මොකද හිත ඇලුමිනියම් රෝ ඇලුමිනියම් දන්නේ තිය කතා කරලා නිකන් අපිව සෞත් ගන්න බපුතා
0: පුතාට සෞත් වෙන එක පුදුරන අපිට පුදුරන
1: ඇලුමිනියම් රොඩ්ස් පිටරකින්
0: ඇලුමිනියම් රොඩ්ස් ගන්න සමහර බිලට්ස් කියලාත් ඒවට කියනවා.
1: හා ඔකේ.
0: ලෝ මෙන්න මෙන්න රම්බ කඳන් වගේ බඩු ඈ.
1: ලুকু තොඩි ඇලුමිනියම්.
0: නැවලින් ගේන්න.
1: හරි. ගෙනල්ලා.
0: ඉනේ ගහන් ගේනවා නෙමෙයි. දැන් ගෙනල්ලා බාන්න.
1: ඊට පස්සේ තමයි වැඩේ යන්නේ මෙහෙ.
0: ඔව්. ඉතින් අපි කරන්නේ වැලිව් ඇඩිෂන් එකක්. අපි ගෙනහැල්ල ඒ ඇලුමිනියම් කර්මාන්ත ශාලාවල අරගෙන එක එක හැඩේ ප්‍රොෆයිල්ස් හදනවා.
1: හරි.
0: ඉතින් අති සාර්ථකව බිල්ඩින් සිස්ටම් සදා ගන්න ඇලුමික්ස් වලට පුළුවන් වුණා. ඒක දවසට දෙකට තුනට ආපු ගමනක් නෙවෙයි. කාලයක් තිස්සේ තියෙන අත්දැකීම් එකතු කළා. දේශීය අත්දැකීම්, විදේශීය අත්දැකීම්. ඒ එතකොට ලෝකේ ඇලුමිනියම් වල ස්ටෑන්ඩඩ්ස් ඉගෙන ගන්න ඇති මේගොල්ලෝ.
1: ඔව්.
0: ඒගොල්ලෝ කොහොමද ඒවා සර්ටිෆයි කරගන්නේ? කාට දීලාද? කාගේ රෙකමර දාරුව හම්බ වුණොත්ද ලෝකෙ මේවා පිළිගන්නේ? ජාත්‍යන්තරයට කොටිම රටවල් 17කට අපේ ෆිනිෂ්ඩ් ඇලුමිනියම් ප්‍රොඩක්ට්ස් යවන්න ඇලුමෙක්ස් එකට පුළුවන් වුණේ ආන්නේ පාත්වේකේ මේ දුර ගමන දාපු නිසා. අද අපිට ට්‍රයල් එරර් කියලා එකක් නැහැ.
1: යස්.
0: කරලා බලමු.
1: දාලා බලමු.
0: මේක හොඳද?
1: හරි.
0: එල ෆෞසිද? එහෙම බලන්න දෙයක් නැහැ. මේවා එල කිරි, එල ෆෞසි, කොර, කොර වෙනම, පොර. මොකද?
1: නියමයි.
0: මාරයි.
1: මාරයි. එතකොට පට්ට
0: පට්ට
1: පට්ටාතල්
0: පට්ටාතල්
1: හරිද?
0: හරිද?
1: මගේ සුපිරි ප්‍රඩක්ට්.
0: මගේ සුපිරි. ආ ඒක කියන්න.
1: ඔව්. මුඩක් හිතලා බලන්න. මේක ඇවිල්ලා සුපිරි ප්‍රඩක්ට්.
0: මුඩක් හිතලා බලන්න. මේක සුපිරි ප්‍රඩක්ට්.
1: යස්.
0: සාතික ටික ඔක්කොම දින රටවල් මුකුත්ම හිතන්න එපා. රටකට රටක ජොටයක් යවන්න බෑ. තියෙන සාතික දැක්කම මිනිස්සු එක්ස්පෝර්ට් කරන එක නවත්තනවා. ඔය එක්ස්පෝර්ට් කරන මිනිස්සුන්ට වඳින්න ඕනේ ඒකයි. මේ මිනිස්සු විඳින දුකක් ප්‍රොඩක්ට් එකක් යවා ගන්න මොන තරම් මොන නිර්ණායක මැදින් යන්න වෙන්නේ නැතිද?
1: ඔව් නේ.
0: රටවල් 17කට බිස්නස් එක ඉස්ටැබ්ලිෂ් කරන ඇලුමෙක්ස් එක.
1: රටවල් වල නම්
0: රටකට දෙයක් යවනවා කිව්වොත් ඒ ප්‍රොඩක්ට් එකට මම ලංකාවේ තියෙන. ඔබ බය නැතුව ඒක ලත ගහන්න. අපි නිකන් ওই හැයි ගාලා ගත්තට මෙන්න රටවල් වල මිනිස්සු එහෙම හොයි ගාලා බඩු ගන්න නැහැ අනිත් රටවල් වලින් හොඳයි.
1: යස්. ඒක ක්වොලිටි නිසා තමයි ගන්න. ඉතින් ක්වොලිටි එක අපිටත් තියෙනවා. ඒ තමයි ඇලුමෙක්ස්.
0: එක්ස්පෝර්ට් කරනවා කියන එක.
1: දැන් මේ අපේ දැන් අපි සිවිලිම සාමාන්‍යයෙන් ගෙවල් වල මම දැකලා තියෙනවා බොක්ස් ටයිප් එකට නිකන් මෙහෙම ගහලා තියෙනවා කෙලින් අතට. මම ආසනම්
0: සස්පෙන්ඩඩ් සිවිලිම.
1: සස්පෙන්ඩඩ් සිවිලිම.
0: මේ බිත්ති මට්ටමට ගහන්නේ.
1: ඒක දැන් මං හිතන්නේ දැන් ඒක
0: මට අවුට් ඔෆ් ෆැෂන් නිකන් උස වදි වගේ හිතනවා මට නිකන්.
1: නිකන් නේද?
0: කෙදර සමහර තැන් වලට හොඳයි.
1: පොඩි වෙනවා ගේ පොඩි වෙනවා.
0: සාලිට වගේ මට හිතෙනවා වහල්ලේ ගාන්ට යන්න ඕනේ.
1: හරියටම හරි.
0: ඔය මිනිස්සු ගෙවල් හදන ඩබල් හයිට් එන්න. ඩබල් හයිට් සාලි තියෙනවා. උඩ තට්ටු යට තට්ටු ඉදලා ඒ දෙකම කනෙක්ට් කරලා

0: බුරුත දීලා තේක්ක දුන්නත් ආ ඕ තේක්ක බුරුත ගාලා අරන් යනවා ගෙදර යනකොට මතක නැහැ තේක්කද බුරුතද ගෙනාවා කියලා. ඒ වගේ නේ අපි. දැන් මේ මොකද මේක ලස්සන ප්‍රොඩක්ට් එකක් ෆැක්ටරි එකේ හදන මේක ලී නෙවෙයි ඒක ලී වලට ආපු ආදේශකයක්.
1: හරි.
0: පරම්පරා ගානක් පවතින ආදේශකයක්. එහෙම් පිටින්ම ලී පෙනුමයි කිසිම කෙනෙකුට ගෙදර එන අයට කියන්න එපා ඔය ස්ට්‍රිප් සීලින් එක ලී නෙමෙයි කියලා. ඔබ කටවරද්ද ගත්තොත් ඇරෙන්න කිසිම මිනිහෙකුට කියන්න බෑ ඔය ගහලා තියෙන්නේ ලී නෙමෙයි කියලා. අන්න ඒ තරම් very nice මේ ප්‍රොඩක්ට් එක.
1: Right.
0: Very very nice.
1: ඊට පස්සේ අපි බලමු මේකෙන් තියෙන තවත් benefits මොනවද කියලා. හිතන්නකෝ වේයෝ කන සීන් එක තියෙනවා ලී වල. ඒ ප්‍රශ්න තියෙනවද මේකේ? නෑ.
0: වේයන්ට මොන මොන හරි බල්ල කන්න දෙන්න. ඔයගොල්ලෝ වෙනකෙන් මොන හටියක් දෙන්න. ඔව අන්න බෑ දැන් උන්.
1: ඔව් වේයෝ පව්.
0: ඔව්.
1: හරි දෙතොට ගිනි ගන්නෙ නෑ. වතුර උනන්නේ නෑ. කොච්චර නිදහසක්ද කියලා හිතන්නකෝ නේද?
0: ඉතින් ඔය ගිනි ගන්න නෑ. මේ වතුර උනන්නේ නෑ. පාට වෙනස් වෙන්නේ නෑනේ.
1: ආ yes.
0: ඉතින් කාලයකට සැරයක් නිකන් අවුරුදු කාලයකට වගේ ඔබට හොලන්න නිකන් කවරයි ගෙනල්ලා උස ඉනිමගත් තියලා
1: හොදන්න.
0: හොදන්න පුළුවන්.
1: හරි.
0: හොදන්න පුළුවන්. ලී හොදන්න පුළුවන්. මේක හොදන්න පුළුවන්.
1: අපි කතා කරේ කලර් අප් ගැන.
0: කලර් අප් lk.com සයිට් එකෙන් තව විස්තර ඔබට ගන්න පුළුවන්. ඒගොල්ලෝ ඇවිල්ලා රූෆින් සොලියුෂන් දෙන අය. ඕක ගැන විතරක් කතා කරාට වහලට ඕන කරන ෂීට්ස් එක ටයිල් වගේ තියෙන රූෆින් එක කොරිගේටඩ් වගේ තියෙන රූෆින් සිස්ටම්ස් ඒ වගේ ඒවා ගොඩාක් කලර් අප් ගාව
1: තියෙනවා.
0: ඒගොල්ලොත් එක්ක කතා කරා නම් වහල කියන්නේ අත ගහන්න මුල්ලදිම හරියට මත ගහන්න ඕන කෑල්ල. කන්ස්ට්‍රක්ෂන් එකක් දැන් කරගෙන යනවා නම් වහල ගහන්න නම් තියෙන කෙලින්ම කලර් අප් එකට කතා කරන් වහලෙත් ගාලා ස්ට්‍රිප් සීලිමත් ගාලා ඒ වැට් එක ඒගොල්ලොත් එක්ක ඉවර කරගන්න. ප්‍රොෆෙෂනල් මිනිස්සුනේ. වැඩේ ලස්සනට බොරුවක් හොරයක් බොරුව වන්තාව නැතුව වැඩේ නියමටම කරලා දෙනවා වන් ෂොට් නොක් අවුට්. ආයෙ ඔබට වහල දිහා බලන්න දෙයක් නැහැ. අපි අපිට නම් වැඩේ අල වුණා.
1: හරි.
0: මොකද අපි ඔය වහලවල් ගහන කාලේ ඔය කලර් අප් තිබුණේ නැහැ. දැන් ඉතින් අපි මේ කාලේ දැන් දී දිරලක් වෙයෝ කාලා සත්තු කාලා වතුර ලීක් වෙනවා නම් මනක්
1: වහින කාලේදී එපා වෙනවා. දැන් ඉතින් අපිට අපේ ලයිෆ්
0: වහින කාලේට හිතනවා වහලයක් ගහන්න ඕන කියලා, පායන කාලේට හිතනවා පායනවනේ කියලා. ඉතින් මං හිතනවා මරණකම් අපි උන්ට ආයි ඒ කියන්නේ වහලයකට එකපාරක් ගැහුවට පස්සේ වහලට අත තියන්න හිතෙන්නේ නැහැ. වහලයක් ගලවනෝ කියන්නේ ගෙදර ඉඳලා කරන්න පුළුවන් වැඩක් නෙමෙයිනේ. වහලේ ගලවලා අරුතෙන් වැඩක් කරනවා නම් ගෙදරින් යන්න ඕන වෙන කොහෙට හරි. ඕන් තේරෙනවා නේද?
1: yes ඒක
0: නිසා සර් එකපාර වැඩේ හරියට කරගන්න.
1: මම මේ පහුගිය දවස්වල බැලුවාර වෙන්ද මගේ මේ රුපියල් 10000ක් 15000ක් විතර හැම මාසෙම කීයක් හරි පොඩක් ඉතුරු වෙනවා. මොකද්ද සීන් එක කියලා පොඩ්ඩක් පොඩ්ඩක් මම කරකෝල බැලුවා පිටිපස්සට ගිහිල්ලා
0: ගිහිල්ලා.
1: මොකද මේ සල්ලි ඉතුරු වෙන්න හේතුව හරිනේ ඉතින්. මම දාගත්තනේ H15 නෑ කනුව බොන H15 දාගත්තා. මාසෙකට මම යන්නේ රුපියල් 1199 වෙනදට රුපියල් 10000යි 7000යි 8000යි බිල් එක. දැන් රුපියල් 1199 වැඩේ ෂේප් කරගන්නවා. මොකද
0: සිරාවට
1: ඇත්තට සීරියස්ලි ලොකු වියදමක් නෑ.
0: very nice very nice.
1: අපි ගත්තොත් WhatsApp, Viber, Imo, Telegram, Messenger, Discord වගේ apps වලට ඒ විතරක් නෙමෙයි AI අපි වැඩියෙන් use කරනවා ChatGPT, Gemini වලට. professional life එක සාමාන්‍යයෙන් ඔය දැන් ඒවා අපි වැඩි use කරේ නැතුනට කට්ටියක් ඉන්නවා මේවා X LinkedIn විතරමයි ඒගොල්ලෝ use කරන්නේ. ඒ වගේම TikTok, Snapchat, YouTube, Instagram, Facebook මෙන්න මේ apps 15ට unlimited data හම්බ වෙනවා. ඕනම වෙලාවක ඇතිතරම් data තියෙනවා H15 වල. ඊට අමතරව තව වැඩිපුරක් දීලා තියෙනවා 35GB. ඉතින් ඒ නිසා මං හිතන්නේ බොරුවට ගෙවන්න එපානේ සල්ලි. බොරුවට වියදම් කරන්න එපා. මෙන්න මේ තැන් වලින් ඕගලන්ට සාමාන්‍යයෙන් ඕගලන්ගේ budget එක balance කරගන්න පුළුවන්. රුපියල් 1199 නවයයි H15 මාසෙකටම. ඊට පස්සේ අපි ඔයා කාලෙකින් කිව්වේ නෑ ඔයා ළඟදි කොහෙද ගියේ චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූටර් එකේ ළඟ ඊයේ ගියේ කොහෙද? මම දන්නවා දවස ගානේ ඔයා යනවා.
0: දැන් මං ඒකේ තමයි ළමයි ක්ලාස් තාන්.
1: ක්ලාස් තාන් යනවා.
0: ළමයි ආෆ්ටර් ස්කූල් ඉන්නකොට එක්කන්
1: එන්න යන්නේ. හා හා.
0: මොකද මම නතර ගල්ලා නිකන් කෙලින්ම මූණ එළියට දාලා ලෑස්ති කරලා තින්.
1: හරි.
0: ආයි මේ වාහනේ හොයන් යන්න ඕනේ නැහැ. ගෙදරින් එළියට බහිනකොටම තියෙනවා. යනවා. එනවා. මම ලස්සන හෙල්මට් දෙකක් ගත්තා.
1: කවුරුත් දැන් නැහැ ස්ටාර්ට් කරාද කියලාවත් නේ.
0: මම ඒකටම ගැලපෙන්න සුදු පාට මම සුදු පාට ගත්තා.
1: හරි.
0: සුදු පාට හෙල්මට් දෙයක් ගත්ත කොල්ලෙක් මේ. සුදු පාට. මම වයිෆ් ටික ලොකු හෙල්මට් එකක් ගත්තා. මොකද චෙතක් එක ගත්ත දාගෙන ඉඳලා වයිෆ් කට ඔලුව ඉදිමිලා.
1: ආ ඕකේ. යගේ කොහමද තියා ඔලුව ලොකු
0: ඉන්නේ ආරෙ. නෑ අරයා කැන්ඩි එමෙ වතින්. සල්ලිකාර පවුලකින් ආවා කියන එක මම හැමදාම කියන ඕක හැමදාම ඒව කරන්න
1: එපා. මගේ ඔළුව කොහොමද ඉදිමෙන්න ඕනේද එහෙනම්?
0: මේ හිඟාන කෝ හිඟා කාලද? කතත් කතත් කතත්
1: ෂෝ කරේදි ඔය දෙන්නා යනවා ඉතින් චෙතක් එකේ.
0: දෙන්නම ගිහලා ඉතින් 3 දිනක් දාන් එන්න බෑනේ මම තනියෙන් යන්නේ.
1: ආ ඕකේ.
0: මම චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූටරයක් ගත්තේ. චෙතක් ට්‍රැක්ටරයක් නෙමෙයි ගත්තේ. ඉතර ගොඩක් දෙනකට ගිහිල්ලා හිමෙන්. ළමයි ලොකු.
1: එතකොට ආමට කියන්නකෝ දැන් මේක අපි අහලා තියෙනවනේ එක චාර්ජර්
0: මගේ පුතාගෙත් එකම බලාපොරොත්තුව ඒ චෙතක් එකේ දවසක මේ
1: එයා

0: එයාට අයිති කරගන්න එක දැම්ම තියාම කොහොමද ළමයි ළමයි නේ අපේ
1: එහෙම තමයි දුවේ තාත්තා අම්මලගේ දේවල් දරුවන්ට නේවා දෙන්න අරවින්ද ඔයාම තියාගෙන ඉන්න ඕනි කියලා නෑ නේවා දෙන්න එහෙම තමයි අම්මලා තාත්තලා නිසි වයස එනකොට දරුවන්ට මේ දේවල් දෙන්න ඕනි
0: තමුන්ගේ තාත්තා නමට නේද ඔය කියන
1: එක අපේ දුන්නා අපේ දුන්නා
0: අපේ ඔය ඔය තමන්ගේ තාත්තා නමට නේද කියන්නේ ඔය ඔය මිනිසුන්ට කියලා වැටලා ඉඳි තුරුච්ච අන්තිම ගෙදරත් නේද ඔය ඉල්ලන්නේ හොරණ ඉඩම කොහොම හරි ඇත් දෙක වහලා එම්මෙන් කළා මේ මොකද කරා
1: ඒක අයියට
0: හරිද අර දේසි ආච්චිව එම්මෙන් කරකෝල අර කොහෙත් තව තිබිත් එකක් මොකද්ද මැණික් මල්ලද
1: මේක මට දුන්නේ නැන්නේ
0: මොකක් කරවම ගාගත්තා ඈ දැන් මේ අර මිනිස්සුන්ට වැටලා ඉන්න තැන ඒක නේද නිසි වයසට ආපුවාම නිසි වයසට ආපුවාම තමන්ගේ කියලා ගෑස් දොරක් හදාගෙන ගියෝ හොඳ නැද්ද
1: ඈ දැනවමට මනින්නේ
0: නිසි වයසට ආපුවාම තාත්තා ගම්ම මේ ඉතුරුලා දෙනක මේ පැදුරු කඩමාල්ලා ගේ
1: උස්සන්න නේද ළමයිට දෙන්න එපා දෙන්න එපා
0: ආවා මෙතන තාත්තා රැම්මට ඉමීට මගේ පිටින් දාලා දෙනවා නිචි කොළ වයිසිට ආපුවම තමන්ගේ දරුවන්ට තියෙන සේසතම දෙන දා අනේ මේ නිකන් ඉන්න ගන්න ළමයිට මම කියන අංකල් දෙන්න එපා දෙන්න එපා දෙන්නම පොල් පිටෙන් ගාලා එලවලා දාන්න අංකල් ගේ පැත්ත බලත් තියන්න එපා ඔය ගෙදරත් අරන් තමයි පස්සේ ඕන ඔය ගේ මට ලියලා දාන්න
1: ඉතින් මට ඇත්තටම කියන්න හිතර එකගවම කියන්න ඔයා දැන් එකපාරක් චාර්ජ් කළා කිලෝමීටර් 121ක් දුවන් පුරන්නේ අපේ චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූටර්
0: එකපාරම 121ක් දුවන්නේ මං
1: ඔයා මට කියන්න කොහොමද ඒකේ ඒ පවර් එක කොහොමද තියෙන්නේ
0: එකපාරම 121ක් දුවන මර ගාල්ලා ඉන්නේ නේ
1: නෑ අරමින්ද කියන්නේ කොහොමද ඔයා කොච්චර දවසක් දුවනවද ඔයාගේ
0: එක්ස්පීරියන්ස් තේ මම දුවන හැටියේද
1: රයිට් ඕකේ
0: දවසේ කිලෝමීටර් 20ක් 30ක් උඩට පල්ලෙහාට දුවන මිනිහෙකුට සතියක් විතර යනවා ඩායිම
1: යනවා යනකොට චාර්ජ් වෙනවද ඒක කොහොමද
0: අන්න හරි ගිහලා ගිහලා ගිහලා කපාටම ඇක්සලරේටර් අතාරගමම මෙන්න චාර්ජ් වෙන්න ගන්න මෙන්න චාර්ජ් වෙන්න ගන්න ඇක්සලරේටර් සම්පූර්ණයෙන් අතාරින්න චාර්ජ් වෙනවා
1: රයිට් නියමයි
0: අනේ එහෙම තමයි 121 හැදෙන්නේ මට තේරුණා
1: මට
0: බැලන්ස් එක ගැන කිසි ප්‍රශ්නයක් නැහැ කාලෙකින් මම බයික්ස් පදින්න ගත්තේ මං හිතා මේක අමාරුයි කියලා නෑ ටක් ගාලා මෙටල් බොඩි බැලන්ස් මං වඩ කිවන්නේ මේක ටයර් එක පිටිපස්සෙ එක එහෙම ගලවන්න ගොඩක් ස්කූටර් වල තියෙන ලොකුම දැවෙන ප්‍රශ්න වලින් එකක් තමයි පැච් එකක් ගහම රෝදේ ගලව ගන්න 10 දුකක් වෙනදින කොම්පැනිට කතා කරන රෝදේ ගලව ගන්න
1: දියා අස්සෙනි තියෙන කරකෝල කළා
0: මේක ඒ මුල්ල ඉඳලම හිතලා තියෙනවා
1: පැච්
0: එකක් වගේ මොනාරි දාන්න උනොත් එහෙම කොච්චරල එක ඇනෙන් එක නට්ටකින් ගලවලා හැගේ රෝදේ
1: වාව නියමයි නේ
0: තේවාරි ලේසි හරිම ලේසි. ඉතින් මේ
1: හැම පැත්තෙම හිතලා
0: විනාශ කරනවා. හොමස් අරි සමහර විට.
1: හරි.
0: හැබැයි එක රෑට ඕක වෙන්නේ නැහැ. ඔගේ මින් කතා බහ වෙලා හොමස් අරි. ඩීසල් පෙට්‍රල් ප්‍රශ්නේ බොහෝ විට විසඳෙයි.
1: ඔව් නේ.
0: මේ දිසේ එහෙම විසඳුනොත් අපිට ආපහු ස්වර්ණමය යුගයක් ගැන හිතන්න පුළුවන් වෙයි. හැබැයි මේ සියල්ල අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා. මම එහෙම ජීවත් වෙන්න ආස කෙනෙක් නෙමෙයි මම පුද්ගලිකව.
1: හරි ඔකේ.
0: මම කැමති සමහර දේවල් මගේ කන්ට්‍රෝල් එකේ තියාගන්න. මම කැමති නැහැ කවුරුවත් කිව්වහම පොලිමිට ගිහිල්ලා ඉන්න. කවුරුවත් කියන ගානට ගහන්න. පෙට්‍රල් ඩීසල් ගහන්න. 700කම 700ට ගහන්න 800කම 800ට ගහන්න. මං කල්පනා කරා මේ මොන කරත්තයක්ද? ගත්ත චෙතක් එකක් චාර්ජ් කරා අපි කාලයි අපි චාර්ජ් කරන්න කියලා ගියා. චෙතක් එකක් ගන්න. ස්කූටර් නම් ඕන තරම්. හැබැයි ඔච්චර ලස්සන ස්කූටරයක් ඔබට වෙන කොහෙන්වත් හම්බුනොත් අටපට්ටවට කියන්න.
1: හරිද? හරි එහෙනම් සුබ දවස. ඔව් වීකෙන්ඩ් එකනේ. අද ෆ්‍රයිඩේ කියලා කියන්න තමතුකනා.
0: අපි හජ් ගැන කිව්වද?
1: අපි හජ් කතා කරා. යස්.
0: එහෙනම් හජ් ගැනත් කියලා තියෙනවනේ. එහෙනම් අපි ගියලා නැනේ.
1: සුබ සතියන්ද?
0: සුබ සතියන්ද. අන්දයක්. සුබ සතියන්දයක්. මග අරවින්ද.
1: අන්ත කියලා කියන්න ආස නැහැ මං.
0: අන්දයක්.
1: ඔව්.
0: සුබ සතියන්දයක්. එහෙනම් අපි සඳුද දිහාට හම්බෙමු.
1: මම ආශා රයස්. බයි.
0: එකම කියන්න එපා යන් ඉතින් මේ.
2: රොක් වෙමු සියතට. ඔබේ lifestyle එකට ගැලපෙන smart drive එක පෙරඩුව Axia ලීටරයකට කිලෝමීටර් 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි Unimo Enterprises ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැකි
3: පරම්පරා ගාන කපේ රටේ හොඳම ඇලුමිනියම් තුන විශ්වාසයේ පරිස්සම් කරපු quality maintain කරපු guarantee එකත් එක්කම warranty එකක් දෙන්නේ Alumex
2: ඇලුමිනියම් ඕන තරම් Alumex නම් ඉස්තර
4: ජන හිස පැලඳු අරසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
5: සින්දරෙල්ල වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
6: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
7: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන් මාම ගන්නා 011 544 5000.
8: Loki
9: Pony Kohe Ho
10: Friday
11: Wana
12: Listen Siyata Siyata
13: වේලාව ඔබ වෙත ගෙනාවේ
14: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO Nangro හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: Theatre Top Story.
1: විදුලිබල මණ්ඩලය හැරගිය සේවකීන්ට වන්දි කිරීම අද. විදුලිබල මණ්ඩලය කටයුතු අවසන් කර එහි සේවකීන් නව සමාගම් වලට අනුයුක්ත කිරීමේදී ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගිය සේවකීන්ට වන්දි පිරිනැමීම අද සිදු කිරීමට නියමිතයි. ඒ සඳහා වැය වෙන මුදල රුපියල් බිලියන 8.5ක්. බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කළේ අදාළ සමාගම් සතු ආදායම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් භාණ්ඩාගාරයේ මගින් මෙම මුදල් ගෙවීම සිදු කරන බවයි.
2: සමහර සමාගම් වලට මේ වගේ මුදලක් දරා ගැනීමට හැකියාවක් නැහැ. එහෙම වුණොත් ඒ මුදල ලබා ගන්න උන්ට සිද්ධ වෙන්නේ ඉතියම් ණය මුදලක් ලබාගෙන බැංකුවලින්. එතකොට ඒ ණය පියවීම සඳහා ඒ අදාළ මුදල නැවත වරක් විදුලි බලට එකතු කරන්න සිද්ධ වෙනවා. ඒක මේ වෙලාවේ හැටියට විදුලි පාරිභෝගිකයන්ට බරක් වෙනවා කියලා කල්පනා කළා. ජනාධිපතිතුමත් රජය හැටියට මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. ඉස්කත්ත අවශ්‍ය වන පිළියන 8.5න් පිළියන 8කට ආසන්න ප්‍රමාණයක් මහා භාණ්ඩාගාරයෙන් දෙන්න තීරණය කරා.
1: විදුලි බල මණ්ඩල ප්‍රතිව්‍යුහගත කිරීමේදී ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගිය සේවකින් සංඛ්‍යාව 1896ක්. දැන් විදෙස් පුවතක්. ඉන්දියාවේ ඉන්ධන මිල ගණන් වසර 4කට පසු පළමු වරට ඉහළ ගොස් තිබෙනවා. අද සිට ක්‍රියාත්මක වන පරිදි එරට පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල ඉහළ නැංවා ඇත්තේ ඉන්දිය රුපියල් 3කින්. මැද පෙරදිග යුදමය තත්ත්වය සමග ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල ඉහළ යාම සහ ඉන්දිය තෙල් සමාගම්වල පාඩු පියවා ගැනීම සඳහා මෙම පියවර ගැනුණා. මීට පෙර අවසන් වරට ඉන්දියාවේ ඉන්ධන මිල සංශෝධනය කර තිබුණේ 2022 වසරේ අප්‍රේල් මාසයේදී.
3: Theater Top Story.

ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718312477. Global University Partners, No. 221 Dharmapala Mavata, Colombo 7.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස්. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
2: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න. විශ්වාසය පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
3: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
4: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
5: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියාව විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න. 011-732-1000. NIBM The City University. The place to be.
6: කඩපත කඩපත. මට කියන්න මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
7: සෙන්ඩි, ආශ්චර්ය, මාෂි, විෂ්මි.
6: මට පාවයව.
7: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සතු කොච්චියෝ.
6: අන්නා කලින් කියන්නේ නැහැ.
8: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක.
9: සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි.
6: අහන්න හවස දෙකට සතිය දවස්වල.
10: මේ පාර ක්‍රේසි වෙන්දේසින් හොට් වේපෑඩ් 13 ප්‍රෝ එකකුයි, ස්කයික් GT ස්මාර්ට් වෝච් එකකුයි.
6: පුවා හෝල්ඩින්ග්ස් ඉතින් ලැබෙන මේ බන්ඩල් එක රුපියල් 61,000 උනාට අඩුම ගානට දැන් ක්‍රේසි වෙන්දේසින්.
10: Hot iPad 13 Pro එකේ ලොකු ડિස්ප්ලේ එකක් තියෙනවා. mAh 6580 බැටරි කැපැසිටි එකක් තියෙනවා. Octa-core process එකක හින්දා සුපිරියට වැඩ.
6: එතකොට smart watch එක stable bluetooth phone call option එක තියෙනවා. Waterproof සෑහෙන වැඩ ගොඩක් පුළුවන්.
10: හිත හිතෙන්න එපා. දැන්ම Crazy Windy සිට register වෙන්න. RG histana KW කියලා type කරලා 3944ට SMS කරන්න.
8: Theater Crazy Windy. Of the Harvest of Pahata.
11: Powered by Bid to Win.
12: අම්මේ මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
13: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
14: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
6: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000 කට අම්මලා.
15: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
16: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714-151-151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
8: සියත පොකට් මනි අනුග්‍රහය.
17: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සඵල පොලිසියට 4.9%. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිනුමක් අදම අරඹන්න. අමතන්න 13.19.
18: 2012 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
19: මතකද ඒ ඇස් දිහා බලාගෙන

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: රුපියල් දහසක මූලික තැන්පතුවකින් අරඹන්න වාර්ෂික පොලිසියට 4.5, සපල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පැංචා ඉතුරුම් ගිණුමක් අදම අරඹන්න. අමතන්න 13.9.
3: 2012 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවයි බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමගේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
4: අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
5: රපුන්සල් වගේ මන්නන් ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
6: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්
7: ඔන සමග 5G රෙවලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගල් හෝ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
8: මොකද මේ කෑ ගහන්නේ?
5: මේ සෙනසුරාද T20 චාට් ෂෝ එකට එන්න රැට්ටනේ. ඉතින් මං එයා ඉස්සරහා ඒක කියලා පෙන්නන්න මේ ප්‍රැක්ටිස් කරන්නේ.
8: එන්න පුතණන් එච්චර හොඳ නැහැ.
9: ආයුබෝවන් නෝන් බේන් වැන්ද අපි බයිලා කියන්නයි ආවේ.
10: රැට්ටා සමගින් හෙට උදේ 10ට සියත 2020.
11: මේ කතාව පටන් ගන්නෙ රුකාන්තගේ.
12: සුවඳ දෙන මල් වනේ.
11: රයිනි ඉතින් චුට්ටක් දඟයිනේ. එතකොට වින්ඩි එයා තමයි මේ කතාවේ ප්‍රින්සස්. සනුක තමයි කුමාරයා.

0: ලස්සනමටික අහගන්න මැයි 23 රෑ 7ට සිනමන් ලේක් සයිට් ඉම්පීරියල් කෝට් එකට එන්න.
1: එක්ස්ට්‍රා ෂොට්ස් සජීවී ප්‍රසංගය සරිත් සුරිත් විත් නිවුස් සංගීතයත් සමග
2: ප්‍රවේශ පත්‍ර ticketsministry.com වෙතින් විමසීම් 0712 792 741 හෝ 0712 992 312.
1: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී සියත FM
3: 98.2 98.4
4: පන්නේවගේ කමුකොකේ
5: ප්‍රේක්
4: නෑවගේ
5: පතිමුරේ
6: සුන්ස් ෆ්‍රයිඩේ මචං
7: අද විතරයි සිකුරාදා
3: සියත දෙවයින පුරා
2: මේ පැයි හිත කැමති ගීත ඔබ වෙත ගෙනෙන්නේ.
8: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ?
9: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ.
8: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්රිතා.

0: Mennä mepäi kreesi vendeesi ottua.
1: උදේ 10යි විනාඩි 45යි දැන් වෙලාව ඔන්න අද දවසේ ක්‍රේසි වෙන්දේසෙන් ඔබට බන්ඩල් ඔෆර් එකක් තමයි හම්බෙන්නේ. මේ බන්ඩල් එක ඇතුලේ තියෙනවා Hotwave Pad 13 Pro Smart tablet එකක්, ඒ වගේම තමයි Skyki GT Smart Watch එකක්. මම ආයෙත් මතක් කරන්නම් Hotwave Pad 3 Pro tablet එකක්, ඒ වගේම Skyki GT Smart Watch එකක් ඔබට අද දවසේ දිනා ගන්න පුළුවන්කම තියෙනවා. මේ බන්ඩල් එකේ වටිනාකම රුපියල් 61000ක්. මොනවාද මේ ටැබ් එකේ විශේෂත්වය? දැනටම දැකලා නැත්නම් Google කරලා බලන්න. Hotwave Pad 13 Pro tablet එක සෑහෙන ලොකු display එකක් තියෙන ඔබට film එකක් එහෙම බලනවා නම් නැත්නම් day to day use එකට මේක තමයි සුපිරිම. ඊට පස්සේ Skyki GT Smart Watch එක, මේකේ මේ හොඳ battery life එකක් තියෙනවා. ඒ වගේම තමයි call එකක් ගත්තොත් phone එකෙන් smart watch එකට connect කරලා අර lag වෙන call එක අතරමඟ නතර වෙන, ඒ වගේ ප්‍රශ්න නැහැ. stable bluetooth phone call option එක තියෙනවා. ඒ වගේම waterproof. ඉතින් මේ හැමදේමත් එක්ක ඔබේ battery එක ලේසි කරලා දෙනවා. ඒ වගේම තමයි මේ tab එකෙත් හොඳ battery life එකක් තියෙනවා. හොඳ battery capacity එකක් තියෙනවා. ඒ වගේම තමයි මේ game ගහන කෙනෙක්ට නම් ඔන්න gaming life එක ගොඩදා ගන්න පුළුවන්. මේකේ හොඳ process එකක් තියෙනවා. ඉතින් වැඩ ටික ඔක්කොම ලේසි කරන මේ bundle එක ඔබේ කරගන්න අදවස හැමාර වෙනකන් ඉතින් crazy වෙන දේසිට ලන්සු තියන්න වෙනවා. තාමත් register වෙලා නැත්නම් RG histana KW කියලා type කරලා message එක 3947ට SMS කරන්න. ඊට පස්සේ තියෙන ඉතින් ඔබට දිගටම ලන්සු තියන්න. KW histana ඔබේ අඩුම ලන්සුව type කරන්න මේ message එක 3947ට SMS කරන්න. දවස 6:30 වෙනකන් ඔබට වෙලාව තියෙනවා මේ Pua Holdings ඉතින් ලැබෙන මේ bundle එක ඔබේ කරගන්න. ඒ වගේම තමයි හවස 5 ඉඳන් රවිෂ්ක එක්ක සැන්දිනා. ඔබට මේ වැඩේට උදව් කරන්න මම මතක් කරන්නම් මේ වෙලාවේ bit range එක තියෙන කොතනද කියලා. 70130 අතර අගයක තමයි ඔන්න මේ වෙලාවේ bit range එක තියෙන. රුපියල් 70130 අතර අගයක තමයි ඔන්න මේ වෙද්දි මේ bundle offer එකට bit range එක තියෙන්නේ.
2: Theater crazy fantasy අවවාදයයි. තදින් නැබැවෙන සුළු මේකේ මේකට crazy කියන්නේ නිකන් නෙවෙයි.

0: Rockwemo 7. හතර වටේම පත්තර තප්පරේට සියතට
1: සියත පත්තරේ
0: උදේ 7:50ට අනුග්‍රහය
2: සීඩීවි රන්න ඇදෙන ඉස්තරම් තැනක් රන් පොමට ගෙවනවා දැන් උපරිම මුදලක්
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද
5: මොකද්ද මහත්තයා
4: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද Excite Power Play. Excite battery ekmeledi gena warranty ek activate kara sama satyekama agal 55 LED TV ekak bina ganna.
6: Wolf Jewelers ape obage parani jewelry sadaha den. Nevadat velanda pala watinakamata homaru karaganna me masa 29 dakwa anage avasthawak thiyena. Vistara danaganna denma katha karanna. Bindu 112 414 414 kondesa sahithai. Wolf Jewelers samada oba samagai. අපසු උසස් පෙළින් පසු සැබ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්මම තන්නා 011 544 5000
7: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් එනකම්
8: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit
9: මේ පාර ගෙදර ගියාම කල්පනා කරන්න ඕනි මකලෝ
10: ඒකත් තව සාමාන්‍ය කී කල්පනා වෙන්න වෙරින්නේ මේ පාර ගෙදර ගියාම ටිකක් කල්පනා කරන්න ඕනි කියලා නේද කියන්නේ
9: නෑ ඔය අහන්නේ මොකක් ගැනද සැන්නේ
10: ආ මොකක් ගැනද සැන්නේ
9: ලෝක විනාශය වුණොත් මොකද්ද කරන්නේ කියලා පවුලයාත් එක්ක කතා කරගන්න ඕනි
10: ආ ඕගොල්ලෝ පවුලේ කට්ටියට එකතු වෙලා මං හිතන්නේ සෑහෙන හොඳ උත්තරයක් හදා ගන්න පුළුවන් වෙයි සමහර විට ඔයාලට පුළුවන් වෙයි ලෝක විනාශ කරන්නේ කොහොමද කියලා උනත් විදියක් හදන්න
11: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
0: අනුග්‍රහය
6: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
12: හෙට උදේ 8ට
13: ඇයි
14: අනේ සර් අවුරුද්දට වෙදි කෑල්ලක් ගන්න කීයක් හරි දෙන්න සර්
13: මොකක්
14: අවුරුද්දට වෙදි කෑල්ලක් ගන්න කීයක් හරි දෙන්න සර්
13: අවුරුදු ඉවරයිනේ මොනසේ දැන් ඈ
14: මං කිව්වේ සර් ලබන අවුරුද්දට
13: ඈ
15: ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු පිටියේ මොබෙනෝ
0: වටයි දශම දෙකෙන් අනු වටයි දශම හතරෙන් සියත

0: උදේ 11 විනාඩි 2යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: කතා ටොප් ස්ටෝරි.
1: වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශිකයින් 17 දෙනෙකු අත්අඩංගුවට. බලංගු වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශිකයින් 14 දෙනෙකු වස්කඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. එපානුතුර බලාන මධ්‍යම ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ මැටලීමකදී සකකරුවන් අවුරුදු 22-56 අතර වයස්වල පසුවන පුද්ගලයින්, චීන ජාතිකින් 12 දෙනෙකු හා මැලේසියානු ජාතිකින් 2 දෙනෙකු ඒ අතරට අයත් බවයි පොලිසිය සටහන් කළේ. බලංගු වීසා නොමැතිව මෙරට රැඳී සිටි තවත් විදේශිකයින් 3 දෙනෙකු ත්‍රිකුණාමලය මුරුකාරිපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙනුණා. ත්‍රිකුණාමලය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මුරුකාරිපුර ප්‍රදේශයේ හෝටලයක් තුලදී. සැකකරුවන් අවුරුදු 49 හා 50 වයස්වල පසුවන ඉන්දීය ජාතිකයන්. සියත මේළඟ ප්‍රධාන ප්‍රතිප්‍රකාශය 10:12.
0: සියත දිවයින පුරා.

0: වලට එහා ගිය ප්‍රවෘත්ති.
1: අපේ දික්වැල්ල වත්ත ගත්තොත් දික්වැල්ල වත්තේ පවුල් 31ක් අධ්‍යවදානම් වෙනවා. නමුත් වත්තෙන් ඉල්ලීමක් කරනවා පවුල් 46ක් ඉවත් කරන්න කියලා. ඒතර ඒ 46 ඇතුලේ ඉන්නවන් ගෙවල් 13ක් මධ්‍යවදානම්මයි.
2: මොකද වත්ත සමගම් කියන්නේ?
3: ගරු ජනාධිපතිතුමා මේ වෙනකොට අපි 46 දෙනාටම ඉඩම බලලා තියෙන
2: ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ යා නිවාස ඉදිකිරීම සඳහා දීමනාව. අපි කීයක් කරනවා දිවාසේ?
1: අපිට පුළුවන් 31යි.
2: ඊට ඉතුරු කොටස ඔයගොල්ලන් දරන්න බැරිද?
4: දරන්න ඒක දෙින් තාගත්තා මේවා පබ්ලික් කෝටඩ් කම්පැනි.
2: හරි අපි තාසයක ගොල්ලෝ අයිතිකාරු කරලා ඔහොම කරන්න බෑනේ. ඒක මේ වෙලාව විතරක් වෙන්නේ.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
5: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
6: Hi, I'm Shania, foreign campus.

0: සමයයි.
1: රපුන්සල් වගේ මන්නං ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩහරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: හිතගත්තාගේ අතගිලි බැඳෙන මේ ස්වර්ණමය කාලේ ඔබට වෝග්ජුවල සපකින් අනෙකිත ඉමනාව රුපියල් ලක්ෂ 10 හා ලක්ෂ 15කට වඩා වැඩි කැරට් 18 දියමන්ති සහ වටිනා ගල්ලැල්ලු ආභරණ සඳහා රුපියල් 40,000ක් සහ රුපියල් 70,000ක gift vouchers අපෙන් ඔබට ඔබට ඔබගේ කොල්ලුපිටිය ප්‍රධාන ශාඛාවෙන් වගේම දිවයිනපුර ඕනෑම වෝග්ජුවල ශාඛාවකින් මැයි 29 වනදා දක්වා මේ අනුගේ අවස්ථාව ඔබටත් විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 01112 404 Vogue Jewelers සමදා ඔබ සමගයි.
4: කඩපත කඩපත මට කියන්න මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑන ළමයා කවුද?
5: සෙන්ඩි, ආස්ටෝරියෝ, මාෂි, විෂ්මි.
4: මට පාවයව
5: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
4: අන්නා කලින් කියන්නේ පැයි
6: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක
7: සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි.
4: අහන්න හවස දෙකට සතිය දවස් වල.
8: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
9: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
10: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
4: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා. පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
9: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 01714151151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
6: සියත පොකට් මනි අනුග්‍රහය.
4: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි. සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිනුමක් අදම අරඹන්න. අමතන්න 13.19.
11: 2012 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
12: ලොකේ
6: දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
13: මේ පැයි හිත කැමති ගීත ඔබ වෙත ගෙනෙන්නේ.
14: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
15: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
14: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්රිතාව.

උදේගොලහයි විනාඩි 27යි දැන් වෙලාව මේ මතක් කරන්න හදන්නේ තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් එක ගැන. හැම දවසකම හැම වීකෙන්ඩ් එකකම මොනහරි විශේෂ දෙයක් ඔබ වෙනුවෙන් තිලකවර්ධනකින් අරන්ගෙනවනේ. ඔන්න පටන් ගන්නවා දීදන් ෆ්‍රී ඩිලිවරි වීකෙන්ඩ් එක. ඒ කියන්නේ අද 15 වෙනිදානේ 17 වෙනිදාකම් ඔන්න chance එක තියෙනවා තිලකවර්ධන වෙබ්සයිට් එකකින් ඔබ මොනහරි ඕඩර් එකක් දානවනම් ලංකාවේ කොනට යවුවත් ඔන්න ඔබ ඩිලිව ගාස්තු වලින් නිදහස් වෙනවා. හැබැයි ඔබේ බිල් එක රුපියල් 4500 වඩා වැඩි වෙන්න ඕන. තිලකවර්ධන වෙබ්සයිට් එක ඔබ දන්නවනේ www.thilakawardhana.com වෙබ්සයිට් එකෙන් තමයි ඔබ ඕඩර් එක දාන්න ඕන. කලින් කිව්වා වගේම ලංකාවේ ඕනම තැනකට ඩිලිව කරලා දෙනවා. බිල් එක රුපියල් 4500 වැඩි වෙනවා නම් ඇති ඔබේ ඩිලිවරි ගාස්තු වලින් ඔබව නිදහස් කරලා තිනවා. පේමන්ට් ඔප්ෂන් ගොඩක් ඒගොල්ලෝ දීලා තිනවා. ඉන්ස්ටෝල්මන්ට් විදියට ගෙවනවා නම් එහෙමයි, කාඩ් පේමන්ට්ස් නම් එහෙමයි, වැඩේ ඔන්න ලේසි කරලා දීලා තිනවා. ඒත් එක්ක මේ වෙබ්සයිට් එකේ වැඩේ ඔබට ටිකක් අමාරුයි කියලා හිතනවා නම් ඒක ටිකක් සංකීර්ණයි වගේ නම් එහෙම එකක් නෑ. හරිද? වෙබ්සයිට් එකත් හරිම ලේසියට පහසුවට හදලා දීලා තිනවා. ඒකත් ඔබට අමාරුයිමයි කියලා හිතනවා නම් ඔන්න තිනවා මෙන්න WhatsApp නම්බර් එකක්. මේ නම්බර් එකට මැසේජ් එකක් දාලත් ඔබට පුළුවන්කම තියෙනවා ඔබට ඕන කරන ඇඳුමක් ගෙදරටම ගෙන්න ගන්න. මුලින්ම යන්න ඕන තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් Facebook page එකට. හරිද? එතනට ගිහිල්ලා ඔබ කැමති ඇඳුමක් සිලෙක්ට් කරගන්න. ඒ සිලෙක්ට් කරගන්න ඇඳුමේ ෆොටෝ එක ෆෝන් එකට සේව් කරගන්න. ඊට පස්සේ 0.7.0.656.0.560 මම ආයෙත් මතක් කරන්නම්, 0.7.0.656.0.560 කියන නම්බර් එකට ඒ ෆොටෝ එක WhatsApp කරන්න. අනිවාර්යයෙන්ම WhatsApp කරනකොට ඔබේ නමයි, ඇඩ්‍රස් එකයි, වැඩ කරන ෆෝන් නම්බර් එකයි, ඒ ඇඳුමෙන් ඔබට ඕන කරන සයිස් එකයි, කොච්චර ඇඳුම් ප්‍රමාණයක් ඕනද කියලයි මැසේජ් එකක් දාන්න. ඊට පස්සේ ඉතින් ඔබට ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්ක මේ වෙබ්සයිට් එකකින් ඔබ ඕඩර් එකක් දානවා නම් මේක බලංගු වෙන්නේ වෙබ්සයිට් එකේ විතරයි. හරිද? වෙබ්සයිට් එකකින් ඔබ ඕඩර් එකක් දානවා නම් ඔබ ඉන්නේ කොළඹ කිරිබත්කොඩ මේ සදාසන්න ප්‍රදේශයක නම් ඔන්න එක දවසින් ඔබට ඔබේ ඕඩර් එක ඔබ ගාවට ගෙන්න ගන්න පුළුවන්කම තිලකවර්ධන එකත් එක්ක ලෑස්ති කරලා දීලා තියෙනවා. එහෙනම් මේ වීකෙන්ඩ් එක මිස් කරගන්න එපා. තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් එකෙන් shop කරන්න.

0: ඔබත් ඒලවලවසන් ක්ලාසස් වෙක්ද NIBM The City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Unshaking සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000 NIBM The City University The Place to Be
1: මට වාසනාව තිබුණ ඔපෙර හවුස් එකට එක පාරක් යන්න. ඒකේ එඩියුකේෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණ. මගේ මිත්‍රයෙකුට පිංසි දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවෝ මචං උඹට පෙන්වන්න නැති ඔපෙර හවුස් තියෙනවද මචං මෙහෙකි. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඒ ඇස්තර නෙමේ ගෙවන්න වෙන ගාණ මතක්.
2: කඳුළු
3: විලයි ඔපෙරා හවුස් එකේ. ඔව්. මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියතේ FM බ්‍රෙක්ෆාස්ට් ඩ්‍රයිව්. අනුග්‍රහය.
4: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
2: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල.
5: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
6: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගන්නේ හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
0: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබා ගත හැකි.
7: සුබ දවසක්
8: අලුත් වෙලා
7: පසු වෙලා
9: තැගි වැඩි වෙලා
10: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
11: මේරිම සතුටයි කැන්ඩස් ජීවිතේ
12: කැන්ඩස් මේරිම සතුටයි ජීවිතේ
13: Prime Kalora අභිමානවත් කලුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එක්තු වෙන්න අලුත් වෙන කලුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Prime Lands
14: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්ත සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
15: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
16: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
17: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලය

0: මෝක් ජුවලස් වෙතින් ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. මෝක් ජුවලස් සැමදා ඔබ සමගයි.
1: පෙරදුව ඇක්සියා ලීටරයකට කිලෝමීටර 27කට වැඩි තුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැකි.

0: දෙනවා.
1: දෙනවා කියලා මෙහෙමත් දෙනවද? Hotpaw Pad 13 Pro Tablet එකයි, Sky Kitchen Smart Watch එකයි අඩුම ගානට. පිස්සුනේ.
2: මේ Hotpaw Pad 13 Pro Tablet එකේ ලොකු ඩිස්ප්ලේ එකක් තියෙනවා. mAh 6580ක බැටරි කැපැසිටි එකකුත් තියෙනවා. Octa-core processor එකකින් ද සුපිරියට වැඩ.
1: එතකොට Smart Watch එක stable Bluetooth phone call option එක තියෙනවා. Waterproof. එකිනෙකිනුකින් ගොඩක් වැඩ කිද.
2: ඌව holdings within ලැබෙන රුපියල් 61000ක මේ bundle එක අඩුම ගානට ගන්න දැම්මලන් සුතියම්.
1: KW හිස්තනක් අඩුමලන් සු type කරලා 39.47ට SMS කරන්න.
3: Theater Crazy Vendesi of the Harvest of Pahata.
4: Powered by Bid to Win.
1: Tati, minnu ayayay kiyana sindu viral vela.
5: Duweka Facebook ekata dammada?
1: Facebook itarak nevi. Man oy dennawa Seetha TV Voice of Family ekata register karanna.
6: Pauli aadareth ekka oyage talent ekak Lankawatama pennanna. Pauli dennekta ekata sindu kiyanna Seetha TV tulin obata labena lokuma chance ekak.
7: Seetha Voice of Family.
2: register wenna nama gama vistara 0712800800ට WhatsApp කරන්න.
7: 98.2 98.4
8: පන්නේවගේ කමුකොකේ
9: ඕ ප්‍රේක් නෑවගේ
8: පටිමුරේ
9: සුන්ස් ෆ්‍රයිඩේ මචං.

0: රොක්වෙමු සියතට. හතර වටේම පත්තර තප්පරේට සියතට.
1: සියත පත්තරේ.
0: උදේ 7:50ට අනුග්‍රහය.
2: සීනි විරන්න ඇදෙන ඉස්තරම් තැනක්. රන් පොමට ගෙවනවා දැන් උපරිම මුදලක්.
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
5: මොකද්ද මහත්තයා?
4: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදී කියන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
6: දැන් Bongchulas වෙති වැඩකුලියක් නැතුවම තෝරාගත් බැංගල් සහ චේන් සඳහා ඔබට තෝරා ගන්න ලොකු කලෙක්ෂන් එකතුවක් තියෙනවා. ඉක්මන් කරන්න. මේ මාස 29 දක්වා පමණයි. විස්තර දැනගන්න දැන්ම කතා කරන්න. 0112 414 414. කොන්දේසි සහිතයි. Bongchulas. සමදා ඔබ සමගයි. අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්මම තන්නා 0111 544 5000.
7: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
8: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
7: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස්. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112 222 200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
9: දොරකුළු වැරෙන මතක සේප්පු.
10: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාපින් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන්නේ නෝයි.
9: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
11: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
9: රැයක් පුරා විඳින පැයක්.
12: රැ 10යි.
13: ඊට

0: සේත අහගෙන දැන් වෙලාව දවල් 12යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: පළාත් තුනකට මිලිමීටර 150ක වැසේ ප්‍රදේශ කිහිපයක ජල කැලීම්. මල්වානේ නිවස ගැන සාකච්ඡාවක්. ස්වේච්ඡාවෙන් විශ්‍රාමකයේ විදුලි සේවකීන්ට වන්දේ. ආනයිනික භාණ්ඩ මිල යළි ඉහළ යන ලකුණු. ඉරානයට න්‍යෂ්ටිකාවේ අවශ්‍ය නැතයි ට්‍රම්ප් කියයි.
0: දේශීය සියත. Local News on Theatre.
1: ශ්‍රී ලංකාවට ඉසන දෙසින් පිටා ඇති අඩු පීඩන කලාපයේ තවදුරටත් පවතිනවා. එම පද්ධතියේ ඉදිරිපැති සය තුළ ශ්‍රී ලංකාවෙන් එවතට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බස්නාහිර, සබරගමු සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 150ක පමණ ඉතා තද වැසි ඇති විය හැකි. ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර 100ට වැඩි තද වැසි හටගනු ඇති. ගතපෑ 24ක කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය කුලියාපිටි ප්‍රදේශයෙන් වාර්තා වුණා. ඒ මිලිමීටර 193ක් ලෙසින් පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපෙදිත් පැවතිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්ය නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනන්දු පැවසුවේ.
2: මුහුදු ප්‍රදේශ තවදුරටත් ධීවර සහ නාවක කටයුතු වලදී ප්‍රවේශමෙන් කටයුතු කරන්න අවශ්‍යයි. මේ සම්බන්ධව ධීවර සහ නාවක ප්‍රජාව අවධානය යොමු කරන්න අවශ්‍යයි. පවතින තත්ත්වයන් අනුව මේකේ කුඩා අඩු වැඩිවීම් සහිතව මෙම තත්ත්වයේ ඉදිරි දින කිහිපයේ තවදුරටත් ඉදිරියට ගමන් කරાવી කියන එක තමයි පුරෝකථනය වෙන්නේ. ඒ කියන්නේ ඉස්සරහ දවස් කිහිපයත් නිරිත දිග ප්‍රදේශවල වැසි සහිත ස්වභාවය තවදුරටත් බලාපොරොත්තු වෙන්න පුළුවන්.
1: පවතින අයහපත් කාලගුණ තත්ත්වය සහ ජල කැලීම් හේතුවෙන් ආපදා මරණ දෙකක් වාර්තා වී තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සඳහන් කළේ ජල පහරට හසු වීමෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ පුද්ගලයෙකුද අකුණුසර වැදීමෙන් යාපනය දිස්ත්‍රික්කයේ පුද්ගලයෙකුද මියගොස් ඇති බවයි. පවුල් 1113කට අයත් පුද්ගලින් 3475 දෙනෙකු පීඩාවට පත් සිටිනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සඳහන් කළේ රත්නපුර, ගාල්ල, මොන්රාකල, මඩකලපුව, යාපනය, කොළඹ කළුතර සහ පුත්තරම දිස්ත්‍රික්කවල ජනතාවට බලපෑම් එල්ල වී ඇති බවයි. සුරක්ෂිත මධ්‍යස්ථාන දෙකක තාවකාලිකව රඳවා සිටින පුද්ගලින් ගණන 104ක්. පුත්තරම දිස්ත්‍රික්කයේ සුරක්ෂිත මධ්‍යස්ථාන පවුල් 21කට අයත් පුද්ගලින් 75 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයේ සුරක්ෂිත මධ්‍යස්ථානයක පවුල් 8කට අයත් පුද්ගලින් 29 දෙනෙකු රඳවා සිටිනවා. අර්ථහානි සිදුවැති නිවාස ගණන 88ක් බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි පැවසුවේ.
3: හදිසි මෙහෙයුම් කටයුතු අපගේ පසුගිය සතියකටත් උඩින් අපි අනිවාර්යයෙන්ම අපගේ බෝට්ටු උපකරණ ත්‍රිවිධ හමුදාව පොලිසිය ඇතුළු සියලු කණ්ඩායම් දැනුවත් කළා. ඒ අවශ්‍ය ස්ථානවල රඳවා තැබීමට කටයුතු කරා. නමුත් විශාල අපදා තත්ත්වයක් කෙසේ වෙතත් තවම නැහැ. නමුත් ඕනෑම තත්ත්වයක් හමු වෙයි ප්‍රතිචාර දක්වන්න ඒ අවශ්‍ය උපකරණවල ඉතාමත් වැදගත් වෙනවා. විශේෂ

0: වෙමින් පැවතීම හේතුවෙන් එලෙස සුළු ගංවතුරු තත්ත්වයක් ඇතිවිය හැකි බවයි. අත්තනකලුවේ සහ උරුවල්ලුවේ නිම්නවල පහත්පින් ප්‍රදේශවලින් ඇතැම් ප්‍රදේශවලටද සුළු ගංවතුරු තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඊයේ රාත්‍රියේ නිවේදනය කළා. දෙවුලුපිටිය, මේරගම, අත්තනකල්ල, මහර, ගම්පහ, මිනුවන්කොඩ, ජායල, කටයන සහ වත්තල ප්‍රාදේශ ලිකම් කොට්ටාසවලට අයත් අත්තනකලු ඔය සහ ඔරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලට එම අවධානම පවතිනු ඇති. ජලමට්ටම් ඉහළ යන ගංගා අවට පහත්බිම්වල විසෙන ජනතාව අවධානෙන් පසු යුතු බවයි වාරිමාර්ග අධ්‍යක්ෂ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ එල්.එස්. සූරිය බණ්ඩාර පැවසුවේ.
1: කැලණිකංගෙත් ඉහළ ද්‍රෝණියේ විශේෂයෙන්ම අවිස්සාවල් ප්‍රදේශයට ඊයේ මිලිමීටර 180කට ආසන්න වර්ෂාපතනයක් මේ මිනුන් ග්ලෙන් කෝස් මිනුන් මැදස්ථානයේ දක්නට ලැබුණා. ඒ වගේම හංවැල්ල මිලිමීටර 125කට ආසන්න ප්‍රමාණයක් ලැබිලා තිබුණා. මේ අනුව කැලණිකංගේ ජල මට්ටම් කිසියම් විදිය වැඩිවීමක් දක්නට තිබුණත් ඒ අනතුරුදායක මට්ටමක් දක්වා වැඩි නොවන බව තමයි අපිට නිරීක්ෂණය වෙන්නේ. ඒ නිසා මම හිතනවා අවදානෙන් ඉන්න. නමුත් මේ දක්වා අවදානම් සහිත ගම්වතුරක අවදානමක් මේ දව දක්වා නැහැ.
0: මේ වන විට දැදුරුවේ ජලාශයේ වාන්තරටු හතරක් අඩි දෙක බැගින් විවෘත කර තිබෙනවා. ඉන් දැදුරුවයට නිකුත් කරන ජලධාරිතාව තප්පරයට ගණාඩි 5500ක්. ඉංගිනිමිටිය ජලාශයේ වාන්දුරටු හයක් සහ යාන්ුවේ ජලාශයේ වාන්දුරටු තුනක විවෘත කර ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. අයිතිකරුවෙකු නොමැති මල්වානේ නිවස මේ වන විට රජයට පවරා ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායකර පවසනවා. ඒ අනුව එම නිවස සහ ඉඩම මේ වන විට රාජ්‍ය දේපලක් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් ඊයේ මල්වාන මාපිටිගම ප්‍රදේශයේ පිහිටි අක්කර 16කින් සමන්විත අදාළ නිවස සහ ඉඩම වටනුළු ලැබුවා. එම සිසුන් සඳහන් කළේ අඩු පහසුකම් වලින් සමන්විත විශ්වවිද්‍යාලවල නේවාසිකාගාර පහසුකම් වෙනුවෙන් මෙම නිවස සහ ඉඩම ලබා දිය යුතු බවයි.
2: ඉතින්නවා මේ ඉඩම කාගෙද කියලා. එතකොට මේ ඉඩම කාලයක් බැසිල් කිව්වා. කාලයක් මේකට අයිතිකාරයෙක් නැහැ කිව්වා. එතකොට මෙතන අක්කර 16ක ඉඩමක් මේ වගේ වාණිජ වටිනාකමක් තියෙන භූමියක් සම්පූර්ණ ජනතාවගෙන් හොරා කාලා. ඊට පස්සේ දැන් රජයට පවරගෙන තියෙනවා. නේද? අපි විශ්වාස කරනවා මේක රජයට පවරගත්ත කියලා විතරක්ම. එතනින් එහාට ගිහිල්ලා විශ්වවිද්‍යාලවල තියෙන ඉඩකඩ ප්‍රශ්නය පුළුල් කරන්න, ඉඩකඩ ලබා දෙන්න අඩුම තරමින් මේ කොළඹ අවට තියෙන විශ්වවිද්‍යාල හරි මේ භූමිය පවරා ගත යුතුයි. ආණ්ඩුව බලයට එන්නෙම පොරොන්දුවක් දීලා ජනතාවගෙන් හොරා කාපු ධනෙ නැවත වටකින් ජනතාවට දෙනවා කියලා. තවමත් අපිට පේන්නේ නැහැ ඒක වෙනවා. ඒ නිසා තමයි අපි අන්තරී විදියට ක්ෂණික සටනක් ආරම්භ කරලා අද දවසේ වෙද්දී කාලයක් තිස්සේ බැසිල්ිය කියපු හැබැයි දැන් අයිතිකාරයෙක් නැති මේ ඉඩම අන්තරී විදියට අල්ලගත්තා. සා අපි විශ්වාස කරනවා අපි අද මෙතන කඳවුරු බඳිනවා.
0: හෙටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට අයත් බව පැවසූ මෙම නිවස සහ ඉඩම සම්බන්ධයෙන් පසුගිය සමයේදී නඩු පවරා තිබුණා. නඩු විභාගයේදී නිශ්චිත අයිතිකරුවෙකු ඉදිරිපත් නොවීම හේතුවෙන් නිවස සහ ඉඩම රජයට පවරා ගැනීමට තීරණය කළ බවයි අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළේ. මෙම තත්ත්වය සම්බන්ධයෙන් සියත ප්‍රවෘත්ති රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය චන්දන අබේරත්නකින් විමසීමක් කළා. ඔහු සඳහන් කළේ අදාළ නිවස සහ ඉඩම මේ දක්වා කිසිදු අමාත්‍යංශයක් යටතට පත්කර නොමැති බවයි. අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලයේ සිසුන්ට බලහත්කාරයෙන් එම නිවස අත්කර ගැනීමට ඉඩ දිය නොහැකි බවයි අමාත්‍ය චන්දන අබේරත්න සඳහන් කළේ. මහජන ආරක්ෂක අමාත්‍යංශය සහ අධ්‍යාපන අමාත්‍යංශය සමග සාකච්ඡා කර ඒ පිළිබඳ තීරණයක් කරන්නා බවයි අමාත්‍යවරයා පැවසුවේ. නිවසේ දේපලවලට හානි කිරීමක් සිසුන් විසින් සිදු කළහොත් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළා. මෙතර සමගි ජනබල වේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන පැවසුවේ බලහත්කාරයෙන් දේපල අත්කත් කර ගැනීමට කිසිදු පාර්ශවයකට අවසර හිමි නොවන බවයි.
3: බැසිල් රාජපක්ෂට අයිති නැහැ කියලා එයා කිව්වට පස්සේ ඒක රජයට බාරගත්තා. ඒක වෙන්දේසි කරන්න හැදුව වෙන්දේසි නැමැත්තුවා. ඉතින් ඒ රජයේ දේපල කියන්නේ මේ රටේ සමස්ත ජනතාවට අයිති දේපල. එහෙම කණ්ඩායමක් ගිහිල්ලා ඒක අත්පත් කරගන්නකොට මම දැක්ක පොලිසිය 3-4 දෙනා හිටියේ. ඒ 3-4 දෙනා සද්ද නැතුව අයින් වුණා. එතකොට ඒක අනීතිකව කඩාවැදිලා අත්පත් කරගෙන ඒක සුද්ධ බුද්ධ කරනවා. පොලිසිය බලන් ඉන්නවා. මේ ආදර්ශය හොඳ නැහැ. මේක මේ කොටිම කිව්වොත් මේ තස්සවාදී ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේක මම මුලින් ඉඳලම කිව්වා.
0: විදුලිපල මණ්ඩලයේ කටයුතු අවසන් කර එහි සේවකින් නව සමාගම් වලට අනුයුක්ති කිරීමේදී ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගිය සේවකින්ට වන්දි පිරිනැමීම අද සිදු කරනු ලබනවා. ඒ සඳහා වැය වෙන මුදල රුපියල් බිලියන 8.5ක්. බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කළේ අදාළ සමාගම් සතු ආදායම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් භාණ්ඩාගාරයේ මගින් මෙම මුදල් ගෙවීම සිදු කරන බවයි.
4: සමහර සමාගම්වලට මේ වගේ මුදලක් දරා ගැනීමට හැකියාවක් නැහැ. එහෙම වුණොත් ඒ මුදල ලබා ගන්න ඔවුන්ට සිද්ධ වෙන්නේ කිසියම් ණය මුදලක් ලබාගෙන බැංකුවලින්. එතකොට

0: ණය පියවීම සඳහා ඒ අදාළ මුදල නැවත වරක් විදුලි බලට එකතු කරන්න සිද්ධ වෙනවා. ඒක මේ වෙලාවේ හැටියට විදුලි පාරිභෝගිකයන්ට බරක් වෙනවා කියලා කල්පනා කළා. ජනාධිපතිතුමත් රජය හැටියට මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. ඉකට අවශ්‍ය වන බිලියන 8.5 බිලියන 8කට ආසන්න ප්‍රමාණයක් මහා භාණ්ඩාගාරයෙන් දෙන්න තීරණය කරා.
1: විදුලිපල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේදී ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගිය සේවකින් සංඛ්‍යාව 1896 දිනෙක. රුපියල අවප්‍රමාණය වීම හමුවේ ආනයනික භාණ්ඩ මිල සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව පේරාතිනේ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරල පවසනවා. ඔහු සඳහන් කළේ මෙරටට විදෙස් මුදල් යොමු කිරීමේදී ඒ සඳහා බැංකු පද්ධතිය භාවිතය සඳහා ජනතාව පෙළඹවිය යුතු බවයි.
2: දැන් මේ අවප්‍රමාණය ඇත්තටම සිද්ධ වන්නේ රටට ගලා යන ඩොලර් ප්‍රමාණය රටින් ගලා යන ඩොලර් ප්‍රමාණයට වඩා අඩුවන විට. විශේෂයෙන් අපි දකිනවා ආනයන කරන භාණ්ඩවල මිල සැලකිය යුතු මට්ටමක වැඩි වෙන්නට පුළුවන්කම තියෙනවා. අපි ප්‍රධාන වශයෙන් ඉන්ධන අමුද්‍රව්‍ය වගේ දේවල් සැලකිය යුතු මට්ටමක ආනයනය කරනවා. දේශීය මිල ගණන් දැවත ඉහළ යාමේ හැකියාව තියෙනවා. නමුත් අපිට පේන කාරණේ තමයි ලංකාවට ගලා එන ඩොලර් ප්‍රමාණයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් බැංකු පද්ධතියට අවශෝෂණය වෙන්නේ. ඒ තත්ත්වය නිවැරදි කිරීම සඳහා මහා බැංකුව මං හිතන්නේ කඩිනමින් පියවර ගත යුතු වෙනවා මේ අවස්ථාවේ.
1: රුපියල්ට සාපේක්ෂව අමරිකානු ඩොලරේ අගය යළි ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට ඩොලරට සාපේක්ෂව රුපියලේ විකුණුමගේ දැක්වෙන්නේ 329.92% ලෙසයි. රුපියලේ ගැනුමගේ 322.28% ලෙස දැක්වෙනවා. කොළඹ වරායේ බහලුම් තදබදය සඳහා මෙතෙක් රජය මගින් නිස විසඳුම් ලබා දී නොමැති බව බහලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසනවා. එහි සභාපති සනත් මංජුල පැවසුවේ සාමාන්‍යයෙන් දෛනිකව බහලුම් 7000ක් අතර ප්‍රමාණයක් නිෂ්කාශනය විය යුතු බවයි. එහෙත් වරායේ තදබදය හේතුවෙන් මේ වන විට දෛනිකව නිෂ්කාශනය කරනු ලබන්නේ බහලුම් 500කට අඩු සංඛ්‍යාවක් බවයි බහලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල කියා සිටියේ.
3: මේ වෙනකොටත් බහලුම් සැලකිය යුතු ප්‍රමාණයක් වරායේ පරිශ්‍රයේ තිබෙනවා. නිෂ්කාශනය කිරීමට එය පෙරසේම දින කීපයක් වරායේ පරිශ්‍රයේ රඳවාගෙන තමයි මේ බහලුම් ප්‍රවාහන රථ වරායෙන් පිටතට එවන්නේ. ඒ නිෂ්කාශනය කිරීමේ මධ්‍යස්ථානවල පෙර තිබූ ආකාරයමයි. නමුත් ඉඩ පහසුකම් සහ එය ඉතාමත් කඩිනමින් පරීක්ෂා කිරීමේ කටයුතු ආරම්භ කරනවා කිව්වට මේ වෙනකොට ඒ සඳහා නිසි පිළියම් යොදලා නැහැ. මේ තත්ත්වය දිගින් දිගටම පෙර තිබුණු ආකාරයටම මේ වෙනකොටත් තිබෙනවා. ඉදිරියේදී මොකද අපි මීට පෙර අපි රජයට දැනුවත් කිරීමක් කරා. විශේෂයෙන්ම මේ ආනයනික බහලුම් නිෂ්කාශනය කිරීමේ ක්‍රියාදාමයට දීර්ඝකාලීන විසඳුමක් සහ කෙටි කාලීන විසඳුමක් ලබා දෙන්න කියලා. නමුත් දීර්ඝකාලීන විසඳුමක් ලෙස පෙරවලු පිටිය අංගණය නිර්මාණය කිරීම සහ නවාංගණ නිර්මාණය කිරීමත් ගැන මේ වෙනකොට කිසිම කටයුත්තක් සිදු වෙන බවක් අපිට දකින්න නැහැ.
1: සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමට ආණ්ඩුවට වගකීමක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. සම්බුද්ධ ශාසනයට ලබා දී ඇති ප්‍රමුඛස්ථානය අහෝසි කිරීමට උත්සාහ දරන ඕනෑම බලවේගයක් පරාජය කිරීමට සූදානම් බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ. ඔහු මෙම අදහස් පළ කළේ උත්සවයකට එක්වෙමින්.
4: මේ බොහෝ අනුශාසනාවල පොදු තේමාව වුණේ සම්බුද්ධ ශාසනයේ අනාරක්ෂිතභාවය පිළිබඳ මහා සංඝරත්නයට සිදුවෙන අගතිගාමී ක්‍රියාදාමයන් පිළිබඳව අපි පැහැදිලිව කියන්න කැමතියි. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙවැනි පරිච්ඡේදයේ 9 වන ව්‍යවස්ථාවේ බුද්ධ ශාසනයට ඉහළ ස්ථාවරයක් ලබා දෙමින් එය ශක්තිමත් කිරීම, එය පෝෂණය කිරීම, එය ප්‍රවර්ධනය කිරීම වගකීම බවට පත් කරලා තිබෙනවා. ඒ වගේම රටේ තිබෙන සෙසු ආගම් සංස්කෘතිය ඒවට ලබා දිය යුතු නිසි ස්ථාවරය, නිසි රැකවරණය, ඒ නිසි ශක්තිය තහවුරු කරලා තිබෙනවා.
1: ආණ්ඩුව ජනතාවට ලබා දුන් සියලු පොරොන්දු මෙවන විට කඩ කර ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන් සඳහන් කළේ.
5: මට මතකයි අනුර කුමාර දිසානායක වත්මන් ජනාධිපතිතුමා කිව්වේ මේ මොකටද ඉන්ධන බිල පාලනය කරන්න බැරි නම් ඉන්ධන පාරිභෝගිකයාට සහන මිලකට දෙන්න බැරි නම් මොකටද රජයක් කියලා ඇහුවා එදා. එතකොට මේ මොකද්ද රටේ ජනතාව මේ මාලිමාව රජයට ජනතා විමුක්ති රජයටත් වෙනසක් ඕනේ කියලා බලේ ලබා දීලා ඒ වෙනස මොකද්ද කියන එකත් විශේෂයෙන්ම ජනාධිපතිතුමාගෙන් අහන්න ඕන. පහුගිය රජයයි මේ රජයයි ඒ අතර මොකද්ද තියෙන වෙනස කියලා. මට නම් දකින්නේ කිසිම වෙනසක් නැහැ. එකම දේම තමයි මේගොල්ලෝ කරගෙන යන්නේ.
1: වලංගු වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශිකයින් 14 දෙනෙකු වස්කඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. එපානතුර වලාන මධ්‍යම ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ වැටලීමකදී සැකකරුවන් අවුරුදු 22-56 අතර වයස්වල පසුවන පුද්ගලයින්, චීන ජාතිකයෙන් 12 දෙනෙකු හා මැලේසියානු ජාතිකයෙන් 2 දෙනෙකු එය අතරට අයත් බවයි පොලිසිය සඳහන් කළේ. වලංගු වීසා නොමැතිව මෙරට රැඳී සිටි තවත් විදේශිකයින් 3 දෙනෙකු ත්‍රිකුණාමලය පොලිස් වසමේ මුරුකාරිපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. ත්‍රිකුණාමලය පොලිසිය නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරුවන් අත්අඩංගුවටගෙන ඇත්තේ මුරුකාරිපුර ප්‍රදේශයේ හෝටලයක් තුළදී. සැකකරුවන් අවුරුදු 49 හා 50 වයස්වල පසුවන ඉන්දීය ජාතිකයින්. චීනය අමරිකාවෙන් ඉන්ධන මිලදී ගැනීමට එකඟ වී ඇති බවට අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ලෝක වෙළඳපොලේ බොරතල් මිල ඉහළ ගොස් ඇත්තේ එම සාකච්ඡාවෙන් පසුවයි. ජූලි මාසය සඳහා බ්‍රෙන්ට් බොරතල් බැරලයක ඇස්තමේන්තු කර ඇති මිල මේ වන විට 1.49% ඉහළ ගියා. බටහිර ටෙක්සාස් බොරතෙල් බැරලික ලබන මාසය සඳහා ඇස්තමේන්තු මිල ඉහළ ගොස් ඇත්තේ 1.55%. මෙතර ඉරානයට න්‍යෂ්ටිකාව අවශ්‍ය නොවන බව අමරිකා ජනාධීපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක් වෙමින්. චීන ජනාධීපති ෂී ජින්පින් සමග ඉරානය පිළිබඳ සාකච්ඡා කළ බවද අමරිකා ජනාධීපතිවරයා පැවසුවා. ඔහු සඳහන් කළේ වෙළඳාම් ඇතුළු කරුණු රසක් පිළිබඳ සාකච්ඡා කළ බවයි. විසඳා ගැනීමට නොහැකිව තිබූ ගැටලු රසක් දෙරටේ ජනාධිපතිවරුන් දෙදෙනාට විසඳා ගැනීමට හැකිව බවද අමරිකා ජනාධිපතිවරයා සඳහන් කළා. මෙවර චීන ජනාධිපතිවරයා අමරිකාව කෙරෙහි පැහැදෙනු ඇති බවයි ට්‍රම්ප් ප්‍රකාශ කළේ. ඉන්දියාවේ ඉන්ධන මිල ගණන් වසර 4කට පසු පළමු වරට ඉහළ ගොස් තිබෙනවා. අද සිට ක්‍රියාත්මක වන පරිදි එරට පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල ඉහළ නංවා ඇත්තේ ඉන්දිය රුපියල් 3කින්. මැද පෙරතික යුදමය තත්ත්වය සමග ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළයාම සහ ඉන්දිය තෙල් සමාගම්වල පාඩු පියවා ගැනීම සඳහා මෙම පියවර ගන්නා. මීට පෙර අවසන් වරට ඉන්දියාවේ ඉන්ධන මිල සංශෝධනය කර තිබුණේ 2022 වසරේ අප්‍රේල් මාසයේදී. මේ වන විට ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළි ඉහළ ගොස් තිබෙනවා. WTI බොරතෙල් බැරලයක මිල ඉහළ ගොස් ඇත්තේ අමරිකානු ඩොලර් 103.7 දක්වා. බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමරිකානු ඩොලර් 107.9 දක්වා ඉහළ ගොස් තිබෙනවා. යලි සිරස්තල පළාත් 3කට අදත් මිලිමීටර 150ක වැසේ. ආපදාවෙන් 104ක් සුරක්ෂිත මධ්‍යස්ථානවල. නිවාස 88කට අර්ධහානි. කලුගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළුගම් වතුර තත්ත්වයක්. විශ්‍රාමික විදුලි සේවකින්ට වන්දි. චීන තෙල් ඇමරිකාවට. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සඳරේනෝ විමුක්තිකා. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 7ට. එතෙක් රැඳී සිටින අපගේ පෑන් පැපුවත් සමග.
6: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: Town.
1: දරුවෝ වාගේම පපුවේ උන් අය ඉටි ගමන් නොකියාම යනවලු.
2: එහෙම කියන්නේ අභිෂේක. හැබැයි තනියම නෙමෙයි සුනීරත් එක්ක.
3: දරුවාගෙම කියන එක මීට අවුරුදු කීපයකට කලින් ලියපු මගේ වෙල්වට් ප්‍රේමය කියන පොතේ තියෙන නිසමසක්. මේක මගේ බදුල් අදි ලැබින් කාන්සෙප්ට් එක වෙනුවෙන් තමයි කරේ.
1: සින්දුවෙන් ලොකු කතාවක් නේද කියන්නේ.
3: ගොඩක් කට්ටිය තේරුම් ගත්තේ නැති උන්ති කෑල්ලක් තියෙනවා සින්දුවේ. ඔබේ ඇස් ඇති පිළිරුවක් මට හැමදාම හීනයක් වෙනකොට කියන කොටස. ඔබේ එක්කන් කුලී පපුවෙන් නිගිලෙන්න මට හිතෙනවා. එහෙම කියන්නේ බිරිඳ දරුවෝ නැති කාන්තාව. ඒකකින්ද තමයි මේ සුනීර මේ කතාවේ හැටියට වෙනත් කෙනෙක්ට හිත යන්නේ.
2: වැඩේටයි සුනීරව තෝරගත්තේ.
3: යුනිවර්සිටි කිව්ව ගමම මතක් වෙන චරිතය ලංකාවේ මට නම් සුනීර. මට හිතෙනවා එයාගේ පැටහඳ, එයාගේ වයිබ් එක, යුනිවර්සිටි වයිබ් එක. කියන්නේ වයස මෙහෙම දෙන්න පුළුවන් මං හිතනවා මේකට තෝරා ගැනීම සාර්ථකයි කියලා.
1: මිනිස්සුන්ට මෙච්චර ළඟ වචන ලියන්න කොහෙන්ද ඉගෙන ගත්තේ?
3: මං හිතයි මගේ තාත්තා චුටි කාලේ නම් මට කියවන්න උරු කරා. පොත් 1000ක් කියවුවා කියලා කියන්නේ මිනිස්සු 1000ක ජීවිත අත්දැකීම් අපිට ලැබෙනවා කියන එක. එහෙම අත්දැකීම් ලැබුණාම ලියන්න ඉගෙන ගන්න ඕනේ.
0: Talk of the town.
1: කොන්සර්ට් එකක ලිප්සින්ක් කරනවා කියන්නේ මිනිස්සුන්ව රවට්ටන වැඩක්. එහෙම කියලා තිබ්බි ලෙජෙන්ඩරි සිංගර් ශ්‍රෙයා ഘോഷා.
2: රාශමානියක කරපු පොඩ්කාස්ට් එකකද තමයි ශ්‍රෙයා එහෙම කියලා තිබ්බේ.
1: ඒකෙන් පස්සේ ගොඩක් දෙනෙක් එකට එකඟ වෙලා තිබ්බා. ටික දෙනෙක් නම් කියලා තිබ්බේ බැල් ගානක් ඩාන්සින් පර්ෆෝමන්ස් එක සිංක් කරන අයට බෑකප් ට්‍රැක් එකක් ඕනෙම කියලා.
2: හැබැයි ඉතින් ශ්‍රෙයා කියන්නේත් එහෙම ඩාන්සින් පර්ෆෝමන්ස් කරන ගමන් සිංක් කරන කෙනෙක්.
1: එයා කියලා තිබ්බේ ඕනම අමාරු අවස්ථාවකට හැදගැහෙන්න සිංගර්ට පුළුවන් වෙන්න ඕනි කියලා.
0: Talk of the town.
4: Anuwatai dashamadeken, anuwatai dashamahataren, siyata.

0: රුපියල් දහසක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සඵල පොලිසියට 4.9%, සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පැන්ෂා ඉදරුම් ගිණුමක් අදම අරඹන්න. අමතන්න 13.19.
1: 2012 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
2: මේ කතාව පටන් ගන්නේ රුකාන්තගේ
3: සුවඳ දෙන මල් වනේ.
2: රයිනි ඉතින් චුට්ටක් දඟයිනේ. එතකොට වින්ඩි එයා තමයි මේ කතාවේ ප්‍රින්සස්. අනුක තමයි කුමාරයා.
4: මාරයා ආදරහීන ලෝකේ මාලිගා තමයි.
2: මේ කතාවේ එක තැනකදී අපිට අතුල අධිකාරිව මුණ ගැහෙනවා. ඉතින් කතාවේ ලස්සනම ටික අහගන්න මේ 23:07 සිනමන් ලේක් සයිට් ඉම්පීරියල් කෝට් එකට එන්න.
5: එක්ස්ට්‍රා ෂොට්ස්. සජීවී ප්‍රසංගය. සරිත් සරිත් විත් නිවුස්. සංගීතයත් සමග
6: ප්‍රවේශ පත්‍ර ticketsministry.com වෙතින්. විමසීම් 0712-792-741 හෝ 0712-992-312.
5: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී සියත FM. වෝක් ජුවලර්ස් වෙත ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 0112-414-414 කොන්දේසි සහිතයි. වෝක් ජුවලර්ස් සැමදා ඔබ සමගයි.
6: මතකද ඒස් දිහා බලාගෙන ආදරේ කියපු දවස?
5: කාටත් හොරෙන්

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියාව විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් business, computing, design, data science, engineering, languages, psychology හෝ logistics and අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000 NIBM The City University The place to be
3: CDB run නැහැ දෙන ඉස්තරම් තැනක්
4: අතිවිශ්වසනීය ගමනකට චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 011-414-700-550 අමතන්න
5: ඕන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම් දැන්ම සිංගහු බලයලත් නියෝජිත යන්ගෙන් මිලදී ගන්න ඕන ශ්‍රී ලංකාවේ 5G නායකයා
6: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්
7: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit
8: මොකද මේ කෑ ගහන්නේ
9: මේ සෙනසුරාද T20 චාට් ෂෝ එකට එන්න රැට්ටනේ ඉතින් මං එයා ඉස්සරහා ඒක කියලා පෙන්නන්න මේ ප්‍රැක්ටිස් කරන්නේ
8: එන්න පුතණන් එච්චර හොඳ නැහැ
10: ආයුබෝවන් නෝන් බේන් වැන්ද අපි බයිලා කියන්නයි ආවේ
11: රැට්ටන් සමගින් හෙට උදේ 10ට ශ්‍රියත 2020

0: දෙනවා.
1: දෙනවා කියලා මෙහෙමත් දෙනවද? Hotwell Pad 30 Pro tablet එකයි, Sky Kitchen Smart Watch එකයි අඩුම ගානට පිස්සුනේ.
2: Hotwell Pad 13 Pro tablet එකේ ලොකු display එකක් තියෙනවා. Milliampere 6580ක battery capacity එකකුත් තියෙනවා. Octa-core processor එකකින්ද superior වැඩ.
1: එතකොට smart watch එක stable bluetooth phone call option එක තියෙනවා. Waterproof. එකිනෙකිනුකින් ගොඩක් වැඩ කිද.
2: ඌව holdings within ලැබෙන රුපියල් 61000ක මේ bundle එක අඩුම ගානට ගන්න දැම්මලා සුතියක්.
1: KW හිස්තනක් අඩුමලන් සෝ type කරලා 39.47ට SMS කරන්න.
3: Zeta Crazy Vendesi of the Havasa Pahata.
4: Powered by Bid to Win.
1: Tati, මෙන්න ඔය අයියායි කියන සින්දුව viral වෙලා.
5: දුවේක Facebook එකට දැම්මද?
1: Facebook විතරක් නෙවෙයි, මම ඔය දෙන්නව Zeta TV Voice of Family එකටත් register කරා.
6: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න Zeta TV තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
7: Zeta Voice of Family.
8: register වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
9: සියත දිවයිනපුරා.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පන් නැවගේ කමුකොකේ
2: ඕ ප්‍රේක්
1: නැවගේ
2: පතිමුරේ
3: සුන් ස්පයිඩ මචං
1: අද විතරයි සිකුරාදා
0: සියත දෙවයින පුරා

0: Rockwimu Theatre. හතර වටේම පත්තර තප්පරේට සියතට
1: සියත පත්තරේ
0: උදේ 7:50ට අනුග්‍රහය
2: සීඩි විරන්න ඇදෙන ස්තරම් තැනක් රන් බෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද
5: මොකද්ද මහත්තයා
4: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
6: Finishing වහලක් ලෙස color upflow වැජබෙනා.
4: සිත් බඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් color up තමයි.
7: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂකමක් සමගින් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරීන් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්මම ගන්නා 011 544 5000
8: රපුන්සල් වගේ මන්නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
9: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit
10: ය සිකුරාදා ක්‍රේසි වෙන්දේසියෙන් ස්වර්ණමහල් ජුවලස් වෙතින් ලැබුණ රුපියල් 1,50,000ක් වටින ලව් මම් පෙන්ඩන්ට් එක රුපියල් 65ක් වගේ අඩු ගානකට අයිති කරගත්තේ මහියංගනේ සුභාෂිනී කල්යාණි
11: මම හිතුවත් නැති විදිහට සියතෙත්ෙන්නේ වටිනා ගන් පෙන්ඩන්ට් එකක් ලබා දෙනවා. ඉතින් මේක ජීවිතේ අමතක නොවන බෑග් ගන්. අම්මලාගේ ආදරේ කියලා මම කරන්න බෑ. මම කරන්නේ ගොවිතැන්. මගේ ඇත්තම ජීවිතේවත් මම හිතුවේ නෑ මට මෙහෙම දෙයක් ලැබෙයි කියලා. මම සියතෙත්ෙන්නට ගොඩාක් ස්තුතියි. සියතෙත්ෙන්න අන්න හැමෝම අම්මාවරුන් වෙන මේ කරපු දෙයට සියතෙත්ෙන්නට දීවින් ස්තුතියි.
10: අද සියත ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් ඔෆර් එකක්. Hotwave Pad 13 Pro ටැබ්ලට් එකයි Sky GT Smart Watch එකයි. මේ දෙකම අඩු ගානකට අයිති කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. RG histana KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
12: සියත ක්‍රේසි වෙන්දේසි.
1: අද හවස 5ට සියත අහන්න.
13: Powered by Bid to Win.
14: මේ පාර ගෙදර ගියාම කල්පනා කරන්න ඕනි මකලෝ.
15: ටිකට් තව සාමාන්‍ය කල්පනා වෙන්නේ වේරින්න. මේ පාර ගෙදර ගියාම ටිකක් කල්පනා කරන්න ඕනි කියලා නේද කියන්නේ?
14: නෑ ඔයා අහන්නේ මොකක් ගැනද සැන්නේ?
15: ආ මොකක් ගැනද සැන්නේ?
14: ලෝක විනාශය වුණොත් මොකද්ද කරන්නේ කියලා පවුලයාත් එක්ක කතා කරගන්න ඕනි.
15: ආ ඕගොල්ලෝ පවුලේ කට්ටියට එකතු වෙලා මං හිතන්නේ සෑහෙන හොඳ උත්තරයක් හදා ගන්න පුළුවන් වෙයි. සමහර විට ඔයාලට පුළුවන් වෙයි ලෝකෙ විනාශ කරන්නේ කොහොමද කියලා උනේ විදියක් හදන්න.
16: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට
0: අනුග්‍රහය
7: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
17: හෙට උදේ 8ට
18: ඇයි
19: අනේ සර් අවුරුද්දට වෙඩි කෑල්ලක් ගන්න කීයක් හරි දෙන්න සර්
18: මොකක්
19: අවුරුද්දට වෙඩි කෑල්ලක් ගන්න කීයක් හරි දෙන්න සර්
18: අවුරුදු ඉවරයිනේ මොනසේ දැන් ඈ
19: මං කිව්වේ සර් ලබන අවුරුද්දට
18: ඈ

0: සියතම
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා මෙන්න මේ පැයේ ක්‍රේසි වෙන්දේසි ඔත්තුව
2: වෙලාව දවල් 12 විනාඩි 55ක් වෙලා තියෙනකොට මට හිතෙනවා මේ තමයි හොඳම වෙලාව කියලා. අද හොඳම වෙලාව වගේම අද හොඳම දවසනේ නේද? අද සියත ක්‍රේසි වෙන්දේසියේ තියෙන දවස. ඉතින් මේ වෙනකොටත් ඔබ දන්නවා සියත ක්‍රේසි වෙන්දේසියෙන් අද දවසේ ඔබට මොනවාද ලැබෙන්නේ? ඔබට ලැබෙනවා ලොකු තෑග්ගක් නෙවෙයි තෑගි දෙකක්. Hotwave Pad 13 Pro tablet එකක් හම්බ වෙනවා. එතකොට Skyki GT smart watch එකකුත් ඔබට හම්බ වෙනවා. ඉතින් රුපියල් 61000ක් වටින මේ bundle offer එක අඩුම ගානට තමන්ගේ කරගන්න නම් ඉතින් දැම්ම ක්‍රේසි වෙන්දේසියට register වෙන්න ඕනි කියලා ඔබ දන්නවා. ක්‍රේසි වෙන්දේසියට register වෙන්න මේ වෙලාවේ bid range එක මම මතක් කරන්නම්. ඊට පස්සේ ඔබට පුළුවන් අඩුම ලන්සුවෙන් මේ වටිනා කියන තෑගි දෙක ඔබේම කරගන්න. ඉතින් මේ වෙලාවේ bid range එක තියෙන්නේ 0.30 අතර තමයි මේ වෙලාවේ bid range එක තියෙන්නේ. ඒ නිසා දැම්ම ක්‍රේසි වෙන්දේසියට register වෙලා REG histana KW කියලා type කරලා 3944ට දැම්ම SMS කරන්න තමයි තියෙන්නේ. ඉතින් මෙච්චර වටිනා කියන gift එකක් නිකරුනේ මග අරගන්න ඕනේ නැනේ නේ. මේ වෙලාවේ phone එක ඇතේ තියෙනවා නම් මන්ටම ක්‍රේසි වෙන්දේසියට register වෙලා දැම්ම ලන්ස තියන්න පටන් ගන්න. මම ආයෙමත් මතක් කරන්නම් මේ වෙලාවේ bid range එක 0.34 තමයි තියෙන්නේ.
1: Theater Crazy Wednesday අවවාදයයි. තදින් නැබැවෙන සුළු මේ ගේම් එකට ක්‍රේසි කියන්නේ නිකන් නෙවෙයි.

0: දැන් වෙලාව තමයි 1 විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික්, ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: यह था टॉप स्टोरी।
1: डॉलर रुपया तुमसे तीहित मवाई। अमेरिका डॉलर एक विकुनुम अनुपाते रुपया तुमसे तीस कई शत पहलवक दक्वा इहल गुस्ते बनवा। एक गनु अनुपाते रुपया तुमसे विसितुने शत पनस्तुना। ऑस्ट्रेलिया डॉलर एक विकुनुम अनुपाते रुपया देसी हाथले शत पनस देखा क्लिस देखुना। एक गनु अनुपाते रुपया देसी तिहाई शत हाथलिस नभयाक। දැන් තවත් දේශීය පුවතක්. ගංගා තුනක ජල මට්ටම ඉහළ යමින් පවතින බව වරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ කැලණි ගඟේ ජල මට්ටම නාගලකම් වීදිය ප්‍රදේශයෙන් ඉහළ යමින් පවතින බවයි. කලුකගේ ජල මට්ටම ඉහළ කොස් ඇත්තේ මගුර සහ මිල්ලකන්ද ප්‍රදේශවලින්. අත්තනකලුවේ ජල මට්ටම සුළු ගංවතුර තත්ත්වයක් දක්වා ඉහළ කොස් ඇත්තේ දුණමලේ ප්‍රදේශයෙනුයි. මේ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස වරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා.
2: Centigrades.

0: දැන් වෙලාව තවල් එකයි විනාඩි 11යි.
1: රොක්වෙමු සියතට. ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
2: මේ රජය මේ වගකීමෙන් නිදහස් වෙන්නට දරන උත්සාහයට තරයේ විරුද්ධ.
3: එල්බෝඩ් කියලා කියපු කතාව අද ඔප්පු වෙලා තියෙනවා.
4: මේ දියසැලියේ නට

0: එයාලගේ විනෝදාංශේ බවට පත් වෙලා තියෙනවා.
1: අපි මේ ටික ඔක්කොම හදාගෙන යනවා මහත්තු. කොහොමටත් ඕගොල්ලන්ට මේක හොලවන්න හම්බෙන්නේ නැහැ.
2: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
3: .gov.au සහ .com අතර වෙනසක් නොදැන තමයි ඔක පටන් අරන් තියෙන්නේ.
4: එතකොට අවශ්‍ය වෙනවා අතීතයේදී කරපු ගනුදෙනු.
5: තලලෙ ගහන්න ඕන හැම එකකින් පතමදියට හොරු කියලා.
1: උඩු රවුල තිබ්බට බෙඩන්නේ නැහැ තමයි කියන්නේ. මොකටද ගෑකන්නේ? හෙන්චයියන්ට පුළුවන් නම් එක එක දේවල් කරලා සභාවේ ගරුත්වය නැති කරන්න එක දෙන්න බෑ.
6: sorry.com ඒ වටිනක් නැහැ.
2: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට
7: හිතගත්තාගේ අතගිලි බැඳෙන මේ ස්වර්ණමය කාලේ ඔබට වෝග් ජුවලර්ස් සපකින් අනගිත ඉමනාවා රුපියල් ලක්ෂ 10 හා ලක්ෂ 15කට වඩා වැඩි කැරට් 18 දියමන්ති සහ වටිනා ගල්ලැල්ලූ ආභරණ සඳහා ₹40,000ක් සහ ₹70,000ක gift vouchers අපෙන් ඔබට ඔබට ඔබගේ කොල්ලුපිටිය ප්‍රධාන ශාඛාවෙන් වගේම දිවයිනපුර ඕනෑම වෝග් ජුවලර්ස් ශාඛාවකින් මේ 29 වෙනිදා දක්වා මේ අනගේ අවස්ථාව ඔබටත් විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 011212 404 404 Vogue Jewelers සමදා ඔබ සමගයි.

0: తిలకవర్ధన టెక్స్టైల్స్
1: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
1: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718492492 0721132777
4: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයෙන්
5: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
6: මේ කතාව පටන් ගන්නේ රුකාන්තගේ
7: සුවඳ දෙන මල්
6: රයිනි ඉතින් චුට්ටක් දඟයිනේ. එතකොට වින්ඩි එයා තමයි මේ කතාවේ ප්‍රින්සස්. සනුක තමයි කුමාරයා.

0: ලස්සනම ටික අහගන්න මේ 23 රෑ 7ට සිනමන් ලේක් සයිඩ් ඉම්පීරියල් කෝට් එකට එන්න.
1: එක්ස්ට්‍රා ෂොට්ස්. සජීවී ප්‍රසංගය. සරිත් සුරිත් විත් නිවුස් සංගීතයත් සමග.
2: ප්‍රවේශ පත්‍ර ticketsministry.com වෙතින්. විමසීම් 0712-792-741 හෝ 0712-992-312.
1: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී සියත FM. කැඩපත කැඩපත මට කියන්න මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑන ළමයා කවුද?
3: සෙන්ඩි, ආස්ටෝරියෝ, මාෂි, විෂ්මි. මං මං කියන්නගේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
1: අන්නා කලින් කියන්නේ පැයි
4: හඳයි රුවයි පදමට ගලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක
5: සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි.
1: අන්න හවස දෙකට සතිය දවස්වල
6: මේ පාර ක්‍රේසි වෙන්දේසින් හොට් වේපෑඩ් 13 ප්‍රෝ එකකුයි ස්කයික GT ස්මාර්ට් වෝච් එකකුයි
1: පුවා හෝල්ඩින්ග්ස් එකෙන් ලැබෙන මේ බන්ඩල් එක රුපියල් 61000 කුණාට අඩුම ගානට දැන් ක්‍රේසි වෙන්දේසියෙන්
6: හොට් වේපෑඩ් 13 ප්‍රෝ එකේ ලොකු ඩිස්ප්ලේ එකක් තියෙනවා මිලියම්පිය 6580ක බැටරි කැපැසිටි එකක් තියෙනවා ඔක්ටකෝ ප්‍රොසෙසර් එකක හින්දා සුපිරියට වැඩ.
1: එතකොට ස්මාර්ට් වෝච් එක ස්ටේබල් බ්ලූටූත් ෆෝන් කෝල් ඔප්ෂන් එක තියෙනවා වෝටර් ප්‍රූෆ් සෑහෙන වැඩ ගොඩක් පුළුවන්.
6: හිත හිතෙන්න එපා දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. ජිහිස්තන KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
4: සියත ක්‍රේසි වෙන්දේසි අද හවස පහට
7: powered by bid to win.

0: Siata de Vainapura.
1: Mipei hita kemati magita. Oba vetagen enne.
2: අමරිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අමරිතා.

0: ඔබත් ඒලවලවසන් ක්ලසිස් වෙක්ද NIBM The City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියාව විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Unshaking සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000 NIBM The City University The Place to Be KW හිස්තනක් අඩුමලන්සෝ ටයිප් කරලා 39.47ට SMS කරන්න.
1: Siyata Crazy Win Desi of the Havasa Pahata.
2: Powered by Bid to Win.
3: මට වාසනාව තිබුණ ඔපෙරා හවුස් එකට එකපාරක් යන්න. ඒකේ এডুকেෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණ මගේ මිත්‍රයෙකුට පිංසි දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවෝ මචං උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියනවාද මචං මෙහෙකි. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඒ ඇස්තර නෙමේ ගෙවන්න වෙන ගාණ මතක්.
2: කඳුළු විලයි
1: ඔපෙරා හවුස් එකේ. ඔව්. මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක. Siyata FM Breakfast Drive. අනුග්‍රහය.
4: පොළොවේ රන්නස් වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
5: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල.
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගන්නේ. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
0: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සීක ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
8: සුබ දවසක්.
9: අලුත් වෙලා.
8: පහසු වෙලා.
9: තෑගි වැඩි වෙලා.
8: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
10: මේරිම සතුටයි කැන්ඩස් ජීවිතේ.
11: කැන්ඩස්. මේරිම සතුටයි ජීවිතේ.
12: Prime Kalora අභිමානවත් කලුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබ එක්තු වෙන්න අලුත් වෙන කලුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Prime Lands
13: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
14: ඇලුමිනියම් ඕනතරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
15: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
16: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ

0: වෝක් ජුවලස් වෙබෙන් ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. වෝක් ජුවලස් සෑමදා ඔබ සමගයි.
1: පෙරඩුව ඇක්සියා ලීටරයකට කිලෝමීටර 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
2: මේ දෙකක් දාගෙන එන්නද? ඇයි කන් දෙක පුරවල කන්නද? සින්දු දෙක දෙක හෙන්නේ එතකොට. අල්ලේ වල්ලේ මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
3: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පෙවිලා.
2: නෑනේ අරේ වා
1: සින්දු සියත.
3: ගියත් සැපයි දවලේ.
4: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලා.

0: අත්තේ මෙන්න ඔය අයියායි කියන සින්දුව වෛරල් වෙලා.
1: දුවේක Facebook එකට දැම්මද?
0: Facebook විතරක් නෙවෙයි, මම ඔය දෙන්නව සීත TV Voice of Family එකටත් register කරා.
2: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත TV තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
3: සීත Voice of Family.
2: register වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
3: සියත දෙවයින පුරා

0: Tietomo.
1: 98 tasma 2 98 tasma 4
2: Sieltä
1: Divainapuraa.
3: Mennä mepäi Crazy Vendeesi ottua.
4: වෙලාව දවල් 1යි විනාඩි 41ක් වෙනකොට මම දෙන්න හදන්නේ මේ වෙලාවේ බිඩ් රේන්ජ් එක. දැන් සියත ක්‍රේසි වෙන්දේසි අද හවස පහට අහන්න ලෑස්ති වෙලා ඉන්න ඔබ දන්නවා අද දවසේ මොනාද ලැබෙන්නේ? මොන වගේ තෑග්ගක්ද ලැබෙන්නේ? තෑගි එකක් නෙවෙයි තෑගි දෙකක්ම ලැබෙනවා කියලා ඔබ දන්නවනේ. ඉතින් මේ පාර සිත ක්‍රේස් වෙන්නේ සිං ලැබෙනවා හොට් වේව් පෑඩ් 13 ප්‍රෝ ටැබ්ලට් එකක්. එතකොට ස්කයිකි ජීටි ස්මාර්ට් වොච් එකක්. ඉතින් අඩුම ගානට අඩුම ලන්සුවෙන් ඔබේ කරගන්න පුළුවන්. ඉතින් දැම්ම ක්‍රේස් වෙන්නේ සිට රෙජිස්ටර් වෙන්න තමයි තියෙන්නේ. ඉතින් පුවා හෝල්ඩින්ස් වෙතින් ලැබෙන රුපියල් 160,000ක රුපියල් 60,000ක මේ බන්ඩල් ඔෆර් එක ඔබේ කරගන්න දැන් අවස්ථාව තියෙනවා. ඉතින් ක්‍රේස් වෙන්නේ සිට රෙජිස්ටර් වෙන්න කියලා තමයි කියන්න ඕන. ඊට පස්සේ ඉතින් අඩුම ලන්සුව ටයිප් කරලා ඉක්මනින්ම මේ පැත්තට ලන්සු තියන්න. ඔබට පුළුවන් හවස පහෙන් පස්සේ මේ වටිනා කියන ටැග් ඔබේ කරගන්න. මේ වෙලාවේ බිඩ් රේන්ජ් එක තියෙන්නේ 0-30 අතර තමයි තියෙන්නේ බිඩ් රේන්ජ් එක. ඒ නිසා දැම්ම ෆෝන් එක අතට අරගෙන දැම්ම ලන්සු තියන්න පටන් ගන්න. එහෙම ලන්සු තිබ්බොත් මේ වටිනා කියන ටැග් ඔබේ කරගන්න පුළුවන්. ඒ වගේම හවස පහට සීත ක්‍රේසි වෙන්දේසි අහන්න අමතක කරන්න එපා. සැන්ඩි රවිෂ්කයි උපරිම සපෝට් එක දෙන්න ලෑස්ති වෙලා ඉන්න මේ gift එක ඔබේ කරලා දෙන්න. ඒ නිසා දැම්ම ක්‍රේසි වෙන්දේසිට රෙජිස්ටර් වෙලා අඩුම ලන්සු ටයිප් කරලා ඉක්මනින්ම ලන්සු තියන්න.
5: අවවාදයයි තදින්න බැහැවෙන සුළු මේ ගේම් එකට ක්‍රේසි කියන්නේ නිකන් නෙවෙයි.

0: Theater. හතර වටේම පත්තර තප්පරේට සියතට.
1: සියත පත්තරේ.
0: උදේ 7:50ට අනුග්‍රහය.
2: සීඩී විරන් නැදෙන ස්තරම් තැනක්. රන් කොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්.
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝ සහ වින්ඩෝ සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද? මොකද්ද මහත්තයා? ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදී කියන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
5: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරීන් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන් මාම තන්නා 011 544 5000.
6: මොකද මේ කෑ ගහන්නේ?
7: මේ සෙනසුරාද T20 චාර්ජ් ෂෝ එකට එන්න රැට්ටනේ. ඉතින් මං එයා ඉස්සරහා ඒක කියලා පෙන්නන්න මේ ප්‍රැක්ටිස් කරන්නේ.
6: එන්න පුතණන් එච්චර හොඳ නැහැ.
8: ආයුබෝවන් නෝන් බේන් වැන්ද අපි බයිලා කියන්නයි ආවේ.
9: රැට්ටන් සමගින් හෙට උදේ 10ට ශ්‍රියත 2020.
10: සින්දරෙල්ල වගේ මන්නම් ඉන්නේ මව බේර ගන්න කවුරුත් තැනකම්.
11: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
12: ය සිකුරාද ක්‍රේසි වෙන්දේසියෙන් ස්වර්ණමහල් ජුවලස් වෙතින් ලැබුණ රුපියල් 1,50,000ක් වටින ලව් මම් පෙන්ඩන්ට් එක රුපියල් 65ක් වගේ අඩු ගානකට අයිති කරගත්තේ මහියංගනේ සුභාෂිනී කල්යාණී.
13: අද සියත ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් ඔෆර් එකක්.
12: Hotwell Pad 13 Pro tablet එකයි Skyki GT smartwatch එකයි. මේ දෙකම අඩු ගානකට අයිති කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසීට register වෙන්න. RG histana KW කියලා type කරලා 3947ට SMS කරන්න.
14: සියත ක්‍රේසි වෙන්දේසි.
1: අද හවස 5ට සියත අහන්න.
15: Powered by Bid to Win.
16: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියාමම අහන්නේ.
17: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
18: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
17: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
19: 98.2 98.4
3: පන්නේවගේ කමුකගේ ප්‍රේක් නෑවගේ පතිමුරේ ස්ට්‍රයින මචං අද විතරයි සිකුරාදා
19: සියත දිවයින පුරා.

0: හවස දෙකයි විනාඩි දෙකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිකොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO. නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: क्या था टॉप स्टोरी।
1: කොකේන් තොගයක් අත්අඩංගුවට රුපියල් මිලියන 108ක කොකේන් තොගයක් සමග ඉන්දිය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කටුනායක ගුවන්තොටු පොලේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ රේකු නිලධාරීන් විසින්. සැකකරු අවුරුදු 60ක ඉන්දිය ජාතිකයෙකු වන අතර ඔහු වෘත්තීන් භූවිද්‍යාඥයෙකු බව අනාවරණය වුණා. ඉන්දිය ජාතිකයා දිවයිනට පැමිණ ඇත්තේ උගන්ඩාවේ සිට කටාර් රාජ්‍යයේ දෝහා නගරය හරහායි. සැකකරුගේ ගමන් මළ තුළ ඉතා සූක්ෂම ලෙස සගවා තිබේදී සොයාගත් කොකේන් ප්‍රමාණය කිලෝ 2.150ක්. අත්අඩංගුවටගත් මත්ද්‍රව්‍ය සහ සැකකරු වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය විනාශක කාර්යාංශය වෙත බාර දීමට නියමිතයි. දැන් විදෙස් පුවතක්. ඉරානයට නැෂ්ටිකාවේ තබා ගැනීමට නොහැකි බවට චීන ජනාධිපති ෂී ජින්පින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග එකඟ වී තිබෙනවා. ඔවුන් මෙම එකඟතාවයට පැමිණ ඇත්තේ අද පැවති දීපාර්ශ්වික සාකච්ඡාවකදී. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ ඉරානය කඩිනමින් නැෂ්ටික අවි අත්හැරීම පිළිබඳව ගිවිසුමට එළඹිය යුතු බවයි. චීන ජනාධිපති ෂී ජින්පින් මෙහිදී පවසා ඇත්තේ ලෝක යුද්ධයක් කිසිවිටකත් සිදු නොවිය යුතු බවයි. හෝමු සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු වුණා.
0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත

0: යෝ වල්සරා යෝ යෝ යෝ යෝ කාටවත් තනි වෙන්න නම් දෙන්නේ නැහැ. හවස 5 වෙනකන් තනියට මං ඉන්නවා. Hey, good afternoon.
1: Is the balance fine?
0: සුදු කොච්චිගේ දවල් ෂෝ එක ඔන්න පටන් ගත්තා.

0: විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද ඕලෙවල් ඒලෙවල් හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහබ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 402 0718 112 777. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
1: ඔය ඇමරිකා එක්සත් ජනපදයේ එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
2: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තින්න.

0: දැන් පෝක්ෂෝලස් වෙති වැඩකුලියක් නැතුවම තෝරාගත් බැංගල් සහ චේන් සඳහා ඔබට තෝරාගන්න ලොකු කලෙක්ෂන් එකතුවක් තියෙනවා. ඉක්මන් කරන්න, මේ මස 29 දක්වා පමණයි. විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 0112 414 414 කොන්දේසි සහිතයි. පෝක්ෂෝලස් සමදා ඔබ සමගයි.
1: නෙත දිවයන නිකරට හද පුරවන රස හැඟුම් මෝතා කලසන් ෆ්ලේවර්ස් සිත සනසන වර්ණ සහ රස මිහිර
2: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත අමතන්න 0112 200 200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
3: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමකින් ඔබේ Global Life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 0111 732 1000 NIBM The City University The Place to Be.

0: తిలకవర్ధన టెక్స్టైల్స్.
1: అమ్మే, మన తమై మేసరే వెడియమ్మ లకును గన్నే.
2: నేనే, మన తమై వెడియమ్మ గన్నే.
3: హరి హరి, అపి బలము కోహెనం సియత పోకట్ మనీ ప్రశ్న వలట కౌద హరియటమ ఉత్తర దెన్నే కియలా.
4: హరియట ఉత్తర దున్నొత్ రూపాయల్ 5000 కు తమ్మనా.
5: පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
6: සියත පොකට් මනි අනුග්‍රහය.
7: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි. සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්
8: දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
9: මේ පාර ක්‍රේසි වෙන්දේසින් හොට් ටෝපෑඩ් 13 ප්‍රෝ එකකුයි ස්කයික GT ස්මාර්ට් වෝච් එකකුයි
10: පුවා හෝල්ඩින්ග්ස් එකෙන් ලැබෙන මේ බන්ඩල් එක රුපියල් 61000 කුණාට අඩුම ගානට දැන් ක්‍රේසි වෙන්දේසින්
9: Hot Topaz 13 Pro එක ලොකු ඩිස්ප්ලේ එකක් තියෙනවා. Milliampere 6580ක බැටරි කැපැසිටි එකක් තියෙනවා. Octa-core processor එකින් ද සුපිරියට වැඩ.
10: එතකොට smart watch එක stable bluetooth phone call option එක තියෙනවා. Waterproof සෑහෙන වැඩ ගොඩක් පුළුවන්.
9: හිත හිතෙන්න එපා. දැන්ම Crazy Vendee site register වෙන්න. register ලා KW කියලා type කරලා 3947ට SMS කරන්න.
6: Seeth Crazy Vendee. Add the hours of pahata.
11: Powered by Bid to Win.
6: Siyata Divine Abura.

0: අමරිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
1: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අමරිතා.

හවස දෙකයි විනාඩි 26යි. සුදු කොච්චි නුඹේ නම ඇහුණත් හිත මගේ හිනාවෙන් පිරෙනවා. පායන සඳ වගේ නුඹේ මුහුණ අඳුරු දවසත් එළිය කරනවා. ඕ නුඹේ ඇස් දෙකේ නිහඬ කතාව මට විතරක්ම ලියපු කවියක් වගේ. නුඹ ළඟින්ම ගිය හැම මොහොතක්ම මතකවල මල් වට්ටියක් වගේ. සුළඟට නටන මල් පෙති වගේ නුඹේ හිනාව හිතට වැටෙනවා. සුදු කොච්චි කියලා මම කියද්දී ආදරේ හිත හැම තැනම පිපෙනවා. අනේ ලස්සනයි ආදරණීයයි. මෙච්චර ලස්සන කවියක් කියවපු කොළු පැංචාගේ අද ජනම්දින් මුබාරක්කලු. ශානු සුබම සුබ වන්දනයක් වේවා ඔයාට. ඔයාගේ ඔය ක්‍රියේටිවිටි එක තව තව තව තව පොලිෂ් වෙන, තව තව සුදු කොච්චට කවි ලියන්න පුළුවන් වෙන, තව තව දක්ෂතා වැඩි දියුණු වෙන, ආදරේ සල්ලි මානසික සුවය නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ඔය ඔක්කොම ලැබෙන සුබම සුබ වන්දනයක් වේවා ඔයාට. එනම් ජය වේවා ආදරේ. යා ටිකක් නෙවෙයි ගුඩ් ඩොග්.

0: රුපියල් දහසක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5, සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිණුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
1: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
2: මතකද ඒස්තිහා බලාගෙන ආදරේ කියපු දවස?
3: කාටත් හොරෙන්

0: වඩා ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන්න ශ්‍රී ලංකාවේ 5G නායකයා.
3: finishing වහලක් ලෙස color of flow වැජබෙනා. සිත් පැදගනි. කල් පවති. අවලක්ෂණ නොවි.
1: හිතගත්තාගේ අතගිලි බැඳෙන මේ ස්වර්ණමය කාලේ ඔබට වෝක්ෂුවල සපකින් අනෙකි තීමනාව රුපියල් 110 හා 115කට වඩා වැඩි කැරට් 18 දියමති සහ වටිනා ගල්ලැල්ලු ආභරණ සඳහා රුපියල් 40,000ක් සහ රුපියල් 70,000ක gift vouchers අපෙන් ඔබට ඔබට ඔබගේ කොල්ලුපිටිය ප්‍රධාන ශාඛාවෙන් වගේම දිවයිනපුර ඕනෑම වෝක්ෂුවල ශාඛාවකින් මැයි 29 වනදා දක්වා මේ අනුගේ අවස්ථාව ඔබටත් විස්තර දැනගන්න දැන්ම කතා කරන්න. 011 412 414 Vogtjewelers සමදාව සමගයි. Come on, Ratta.
4: මොකද මේ කෑ ගහන්නේ?
5: මේ සෙනසුරාද T20 චාට් ෂෝ එකට එන්න රැට්ටනේ. ඉතින් මං එයා ඉස්සරහා ඒක කියලා පෙන්නන්න මේ ප්‍රැක්ටිස් කරන්නේ.
4: එන්න පුතණන් එච්චර හොඳ නැහැ.
6: ආයුබෝවන් නෝන් බේන් වැන්ද අපි බයිලා කියන්නයි ආවේ.
7: රැට්ටා සමගින් හෙට උදේ 10ට ශ්‍රියත 2020.
8: වාර්තාපිට වාර්තා කබුනේ කෝටි 8 NLV දනරිතහනේ ලුතරයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාද ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහ ධන සම්පත ධන නිධානයේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු සුවන්.
9: මේ කතාව පටන් ගන්නේ රුකාන්තගේ
10: සුවඳ දෙන මල් වනේ.
9: රයිනි ඉතින් චුට්ටක් දඟයිනේ. එතකොට වින්ඩි එයා තමයි මේ කතාවේ ප්‍රින්සස්.
10: මුම්බයි මාගේ මුළු ජීවිතේම හීන පෙම්පුරානේ.
9: සනුක තමයි
10: කුමාරයා.
9: මේ කතාවේ එක තැනකදී අපිට අතුල අධිකාරිව මුණ
10: ගැහෙනවා.
9: ඉතින් කතාවේ ලස්සනම ටික අහගන්න මේ 23:07 සිනමන් ලේක් සයිඩ් ඉම්පීරියල් කෝට් එකට එන්න.
11: එක්ස්ට්‍රා ෂොට්ස් සජීවී ප්‍රසංගය සරිත් සුරිත් විත් නිවුස් සංගීතයත් සමග
12: ප්‍රවේශ පත්‍ර ticketsministry.com වෙතින් විමසීම් 0712-792-741 හෝ 0712-992-312
11: මාධ්‍ය අනුග්‍රහය සියත TV සියත FM.
13: රපුන්සල් වගේ මන්නන් ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්
14: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න.

0: දෙනවා.
1: දෙනවා කියලා මෙහෙමත් දෙනවද? Hot Wheel Pad 13 Pro Tablet එකයි, Sky Kitchen Smart Watch එකයි අඩුම ගානට පිස්සුනේ.
2: මේ Hot Wheel Pad 13 Pro Tablet එකේ ලොකු display එකක් තියෙනවා. mAh 6580ක battery capacity එකකුත් තියෙනවා. Octa-core processor එකකින්ද superior වැඩ.
1: එතකොට smart watch එක stable bluetooth phone call option එක තියෙනවා. waterproof එකේ මේ කිනුකින් ගොඩක් වැඩ කිද.
2: ඌව holdings within ලැබෙන රුපියල් 61000ක මේ bundle එක අඩුම ගානට ගන්න දැම්මලන් සුතියම්.
1: KW histanak අඩුමලන් සු type කරලා 3947ට SMS කරන්න.
3: Theater Crazy Win Desi of the Havas of Pahata.
4: Powered by Bid to Win.
1: Tati, minno yayayay kiru sindhu viral vela.
5: Due ek Facebook ekata dammada.
1: Facebook itarak nevi. Mang oy dennawa Sita TV Voice of Family ekata register karanna.
6: Pauli aadareth ekka oyage talent ekak Lankawatama pennanna. Pauli dennekta ekata sindu kiyanna Sita TV tulin obata labena lokuma chance ekak.
7: Sita Voice of Family.
2: register wenna nama gama vistara 0712800800ට WhatsApp කරන්න.
8: Okay,
9: honey, go here, Friday one, listen, see you tomorrow.
10: 98.4, 94.4.
11: See you tomorrow.
10: See you tomorrow.

පොගෙද වස්සරඩක් නිකං අපිව පිච්චනවා වගේ තමයි තිබ්බේ නේද? දැන් ඒකට අපිව නිකං දියවෙලා යන සීන් එකක් තියෙන්නේ නේද? මේ වහිනෝ මේ පායනෝ ඊට පස්සෙ ඔන්න ආයෙ වහිනෝ. කොහොම හරි ඊයේ වැස්සම මාව බලන්න ආවා. රොමේනියාවේ අනුයි, අනුගේ හස්බන්ඩ් නරයි, චූටි පැටියයි ඔක්කොම වැස්ස වැස්ස කියලා වැඩේ අතෑරලා දැම්මේ නෑ. කොහොම හරි කතා කරගත්තු විදිහට අපි ඊයේ හම්බුණා. මට තෑගිත් අරගෙන අනු බලන්න ඇවිල්ලා තිබ්බේ. Thank you so much, Anu. ඊ ඇත්තටම උඹ එකක් දුන්න හම්බ වෙච්ච වෙලාවේ. ඉතින් හරිම සතුටුයි. ලංකාවේ ඉන්න නේ ගෙදර කට්ටිය, යාළුවෝ, නෑදෑයෝ ඒ හැමෝම බලන අතරි කොහොම හරි අයක් දෙකක් වෙන් කරගෙන මාව බලන්න තකහණියක් ආපු එක ඒක මට මාර දෙයක්. හොඳේ හරිම සතුටුයි. මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ නිකන් සින්දු ඉල්ලනවා, සින්දු දෙනවා. ඒක විතරක් නෙවෙයිනේ, ඒක ඇතුලේ තියෙනවා මාර බොන්ඩ් එකක්. ඒ යාළුකමට මං හරි ආසයි, ආදරේ, කෑදරයි. ඉතින් මං දන්නවා රොමේනියාවට ආයේ ගිහාමත් මට මෙසේජ් කරනවා. මේ යාළුකම තව දිගට දිගට නේද කාලයක් පවතිනවා. ඒ මතයි මේ ප්‍රෝග්‍රෑම් එක නිසා මට හම්බෙච්ච යාළුවෝ තොගයක් ඉන්නවා. ඔව්, ඔබත් ඉන්නවා ඒ අතරේ. වට්ස්ඇප් මෙසේජ් එකක් හරි දාලා තියෙනවනම් මගේ මතකේ කොහේ හරි තැනක ඔබ ඉන්නවා. හරිද? එනිසා නිකම්ම නිකං හොරාට අහගෙන ඉන්න නැතුව වට්ස්ඇප් මෙසේජ් එකක් දාන්න ඕනේ. 0711 982 2 984ට අනු වගේ හොඳ යාළුවෙක් වෙන්න පුළුවන් අපිට එතකොට නේද? මේ යාළුකම ඉස්සරහට ගෙනියන්න පුළුවන්. අන්න ඒකයි වටින්නේ. සඳෝනා කියලා කියන්නේ මට දැන් කොහෙදී ඇහුණත් අනුව මතක් වෙන සින්දුවක්. එච්චරට මේ සින්දුව එයා මගෙන් ඉල්ලලා තියෙනවා. ඉතින් කෙල්ලේ ආදරේ හොඳේ එකක් නෙවෙයි, ගොඩාක් ආදරේ.

0: ශ්‍රීමන්ත. එයා කියලා තියෙනවා බොරු බොරු. ඔය කිව්වට ඔයාට අපිව මතක නෑ කියලා. මතකයනේ තිලිනනේ, තිලින ශ්‍රීමන්ත මතකයි. මතක නැත්තම් මතක් කරලා හරි දෙන්න ඕනේ. හරිද? එමයි වෙන්න ඕනේ. ඉතින් කොහොමද, මොකද වෙන්නේ ඔය පැත්තේ? ඉස්සර කියන්න. ඔයත් ඉතින් හැමදාම මෙසේජ් එකක් දාන්නේ නෑනේ. අනු හැමදාම මෙසේජස් දානවා රුමේනියාවේ ඉඳන්. ලංකාවට ආවත් ඒත් එච්චරයි. එනිසා ඔයත් පුරුද්දක් කරගන්න. මේවා හොඳ පුරුදු. හැමදාම සුදු කොච්චි වාහනයක. හරිද? උදේට දත් මදිනවා වගේ තමයි. සුදු කොච්චි වාහනවා
1: කියන්නේ
0: හොඳ පුරුද්දක්. හොඳ පුරුද්දක්.

ඉතාලිය මිතුල කියලා තියෙනවා. එයා නාපොලි ඉඳගෙන මාව වහගෙනලු ඉන්නේ. වහගෙන නෙවෙලවෝ අහගෙන. හදිසියට ඩාම් වෙලා ඩූම් වෙලා. කමන්න කමන්න.

0: சியத்தட்ட හතර වටේම පත්තර තප්පරේට සියතට
1: සියත පත්තරේ
0: උදේ 7:50ට අනුග්‍රහය
2: සීඩීවි රන් නැදෙන ඉස්තරම් තැනක් රන් පොමට ගෙවනවා දැන් උපරිම මුදලක්
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝ සහ වින්ඩෝ සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද
5: මොකද්ද මහත්තයා
4: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද Excite Power Play. Excite battery එක මිලදී කියන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න
6: Aluminium aluminium mane
7: dansale fried rice ekai hotel e fried rice ekai quality wenas ne aluminium ut e wage tamai
8: aluminium ona taram alumex nam is taram
4: excite ganna lakkeka charge karaganna excite battery ek meledi kena warranty ek activate kara sama satyekama agal 55 led tv ekak dina ganna
9: cinderella wage man nan inna mama bill ganna kawurut tanaka
10: ape daruan apata wadam idirien ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල්
11: ක්‍රෙඩිට් අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
12: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන් මම ගන්නා 0111 544 5000
2: CDB රන් නැදෙන ඉස්තරම් තැනක් රන් පොමට ගෙවනවා දැන් උපරිම මුදලක්
13: සිකුරාදා ක්‍රේසි වෙන්දේසියෙන් ස්වර්ණ මහල් ජුවලස් වෙතින් ලැබුණ රුපියල් 1,50,000ක් වටින ලව්මම් පෙන්ඩන්ට් එක රුපියල් 65ක් වගේ අඩු ගානකට අයිති කරගත්තේ මහියංගනේ සුභාෂිනී කල්යාණී
14: මාන්තිවත් නැති විදිහට සිය තෙත්ෙන්නේ වටිනා ජන් පෙන්ඩන් එකක් ලබා දෙනවා. ඉතින් මේක ජීවිතේ අමතක නොවන ටැග් ගන්න. අම්මලාගේ ආදරේ කියලා මම කරන්න බෑ. මම කරන්නේ ගොවිතැන්. මගේ ඇත්තම ජීවිතේවත් මම හිතුවේ නෑ මට මෙහෙම දෙයක් ලැබෙයි කියලා. මම සිය තෙත්ෙන්නට ගොඩාක් ස්තුතියි. සිය තෙත්ෙන්න අන්න හැමෝම අම්මාවරුන් වෙන මේ කරපු දෙයට සිය තෙත්ෙන්නට දෙවින් ස්තුතියි.
13: අද සියත ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් ඔෆර් එකක්. හොට්වෙල් පැඩ් 13 ප්‍රෝ ටැබ්ලට් එකයි ස්කයිකි ජීටී ස්මාර්ට් වොච් එකයි. මේ දෙකම අඩු ගානකට අයිති කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. RG හිස්තන KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
15: සියත ක්‍රේසි වෙන්දේසියි.
16: මේ පාර ගෙදර ගියාම කල්පනා කරන්න ඕනි මකලෝ.
17: ඒකත් තව සාමාන්‍ය කල්පනා වෙන්න වෙන්නේ. මේ පාර ගෙදර ගියාම ටිකක් කල්පනා කරන්න ඕනි කියලා නේද කියන්නේ?
16: නෑ ඔයා අහන්නේ මොකක් ගැනද සැන්නේ?
17: ආ මොකක් ගැනද සැන්නේ?
16: ලෝක විනාශය වුණොත් මොකද්ද කරන්නේ කියලා පවුලයාත් එක්ක කතා කරගන්න ඕනි.
17: ආ ඕගොල්ලෝ පවුලේ කට්ටියට එකතු වෙලා මං හිතන්නේ සෑහෙන හොඳ උත්තරයක් හදා ගන්න පුළුවන් වෙයි. සමහර විට ඔයාලට පුළුවන් වෙයි ලෝකෙ විනාශ කරන්නේ කොහොමද කියලා උනේ විදියක් හදන්න.
18: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
0: අනුග්‍රහය
12: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
0: 98.2 98.4
19: මචං අද විතරයි සිකුරාදා.

0: දවස 3යි වෙනාඩි 2යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික්, ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: किया था टॉप स्टोरी।
1: පොලිසිය සමාවෙල්ලයි විරෝධතාවයකට බාධා කිරීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ සමාවෙල්ලා තිබෙනවා. ඒගාල්ල ප්‍රදේශයේ නීතිඥවරු දෙදෙනෙකු වන අජිත් කුමාර සහ අමරතිවාකර ලියන කිවිසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදී අගමිනි සුරප්‍රීති පද්මන් සුරසේන, අචල බෙංගා පුලිස් සහ සම්පත් විජේරත්න යන ත්‍රිපුත්කල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මටුල ඉදිරියේ පෙත්සම කැඳවනු ලැබුවා. පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර තිබූ එවක්ක ගාල්ල ප්‍රදේශයේ බහර නියුච්ච පොලිස්පති KNG වෙදසිංහ, එවක්ක ගාල්ල ප්‍රදේශයේ බහර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සහ එවක්ක ගාල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා අධිකනේ පෙනී සිටියා. රාජ්‍ය නීතිඥවරිය කියා සිටියේ වගඋත්තරකරුවන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව පෙත්සම්කරුවන්ගෙන් සමාව අයද සිටින බවයි. පෙත්සම්කරුවන්ගෙන් ලිඛිතව සමාව අයද සිටීමේ ලේඛනයක් වගඋත්තරකරුවන් විසින් අධිකරණයට බාර දෙන බවත් රාජ්‍ය නීතිඥවරිය සඳහන් කළා. අනතුරුව පෙත්සම් විභාගය අවසන් කිරීමටයි අධිකරණය තීන්දුව කළේ. 2022 වසරේ ගාල්ල කොටුවසල නීතිඥවරුන් පිරිසක් පැවැත් වූ සාමකාමී විරෝධතාවයකට පොලිසිය පැමිණ බාධා කිරීම සම්බන්ධයෙන් පෙත්සම ඉදිරිපත් කර තිබුණා.
0: Theater Top Story.

දවස තුනයි වෙනාඩි ඉන්නව අය වෙලාව. අද සියත ක්‍රේසි වෙන්දේසිය මතකයි නේද? අමතක වෙන්න හේතුවක් නැහැ. අපි සරින් සරයට මතක් කරනවානේ. දැන් ඉතින් ලංසතිය තිය ඉන්න ඕනේ හොඳේ. අනිත් වැඩ කරන අතරේ සරින් සරයට පොඩ්ඩක් අපි දැන් කියනවානේ මෙන්න මේ අතර තමයි අඩුම සහ එකම ලංසෝ තියෙන්නේ කියලා අපි දෙනවානේ පොඩි ඔත්තුවක්. ඒ ඔත්තුව උදව්වට අරගෙන ඊට පස්සේ වැඩේ ගොඩදාගෙන ට්‍රයි කරන දවස් 6 වෙනකොට අද හම්බ වෙන්නේ මේ ටැබ්ලට් එකකුයි ස්මාර්ට් වොච් එකකුයි කෙලින්ම බන්ඩල් ඔෆර් එකක් තමයි අද හම්බ වෙන්නේ. හොට්වේව් පෑඩ් 13 ප්‍රෝ ටැබ්ලට් එකයි ස්කයිකේ GT ස්මාර්ට් වොච් එකයි තමන්ට පාවිච්චි කරන්න හරි නැත්නම් කාට හරි gift කරන්න හරි ඕන එකක්. කොහොම හරි අඩුම ගානට අද හවස 6 වෙනකොට අයිති කරගන්න පුළුවන් මේ Hotwell Pad 13 Pro tablet එකේ ලොකු display එකක් තියෙනවා. ඒ වගේමයි battery capacity එකක් ඉතාම හොඳයි. Octa-core processor එක හින්දා superior මේක වැඩ දාන්න පුළුවන් එකක්. ඒ වගේමයි smart watch එක ගැන කතා කරනවා නම් stable bluetooth phone call option එක තියෙනවා. waterproof මේක. ඊළඟට තව ඉතින් වැඩ ගොඩක් දාන්න පුළුවන් මේ ස්මාර්ට් වොච් එකනොත්. හරිද? ආසිතරණේ කිව්වම අනිතක මේක මේ ලොකු ගණන් වියදම් කරන්න ඕනේ නැහැ. මේ පැකේජ් එක හරිනම් රුපියල් 61,000ක්. හැබැයි මේ බන්ඩල් ඔෆර් එක ඔබට පුළුවන් සමහර උඩ රුපියල් 10ට 15ට 20ට 30ට 60 70ට 100 200 ගණන් වලට නැත්තම් 500 600 ගණන් වලට ඒ වගේ පොඩි පොඩි ගානට ඔබට අයිති කරගන්න chance එක තියෙනවා. පුවා හෝඩින්ග්ස් ඉදින් තමයි මේක ලැබෙන්නේ. අඩුම ලන්සුවෙන් අයිති කරගන්න try කරන්න. ඉතින් මේ වෙනකොට අඩුම සහ එකම ලන්සුව තියෙන්නේ 0.30 අතරේ. 0 කොහොමත් අමතක කරන්න ඒක හරියන්නේ නැහැ. ඒක අතහැරලා දාන්න. ඔබ හිතන්න නිකන් 28 ඒ අතරේ තව තව දේවලුත් හිතන්න පොඩක් එහාට යන්න. අඩුම සහ එකම ලන්සුව සමහර විට හවස 6 වෙනකොට ඔබ මේ වෙලාවේ හිතන වෙනම අගයක තියෙන්න පුළුවන්. හරිද? එනිසා යුනික් බිඩ් එකක් තියන්න අමතක කරන්න එපා. එමුණොත් වැඩේ ගොඩ දාගන්න පුළුවන්කම තියෙනවා. ලන්සු තියෙන විදිහ මතකයිනේ. KW හිස්තනක් අඩුම ලන්සුව සඳහන් කළා 39.47 මෙසේජ් එක සෙන්ඩ් කළා. හරිද? ඊළඟට මේ මතක් කරන්න ඕනේ අද බර්ත්ඩේ එකක් තියෙනවා. මේක නම් කියන්න ඕනේ මම වෙලාවත් කිව්වා 3:10 වගේ වෙනකොට විෂ් කරනවා කියලා. මොකද අපේ හොඳ හිතවතෙක්ගේ මෙයා ඉතින් බර්ත්ඩේ විෂස් වලට තමයි මාව හොයාගෙන එන්නේ. නේද අනේ? ආ කමක් නැහැ. ඉතින් ඔයාට බර්ත්ඩේ එකකදී හරි මාව මතක් වෙන එක ලොකු දෙයක්. සතුටක්. කබිවත් ආදරේ මතක් කරනවා විශේෂයෙන්ම අද මේ බර්ත්ඩේ සෙලිබ්‍රේට් කරන කහතුඩුවේ ඉන්න ජනිතා මහත්මියට සුබ උපන්දිනයක් වේවා. තව තව ඒවා තියෙනවා. ආයුෂ සැප බල ප්‍රඥා ලැබේවා. සුබ පැතුම් ගෙන එන්නේ කියලා ඔන්න නම් ටික තියෙනවා. මුලින්ම තියෙන්නේ ස්ථානාධිපති රණවිරු දේශමාන්‍ය ජාතික කලාකරු මුළු දිවයිනටම සාම විනිසුරු ගාමිණී පිටගම්පල මහත්මයා. හලෝ, කොහොමද? හොඳින් ඉන්නව නේද? ආදරෙන් ඔන්න වාගේ බර්ත්ඩේ විශ්ක මේ ලස්සන්ට කියන්නේ. හරිද? ආදරෙන්. ඒ වගේම ඉතාම සුන්දරව මුළු දිවයිනටම සාම විනිසුරු කියලා

කිව්වනේ නේ. හරි ඔක්කොම ටික සම්පූර්ණයි කියන්නේ ඈ. ඊළඟට මදු ඉනෝ ලොකු දුව විමුක්ති දුව සුදු මහත්තයා එමි මිසෙස් ජානිතාගේ වැඩිමහල් සොයුරිය ඇතුළු පවුලේ කට්ටිය ඔක්කොම හරියට මේ ලස්සනට ගලපලා අමුතුම විදියට මෙසේජ් එක එවලා තියෙන්නේ. හරි කොහොම හරි අපිත් ජනිත මහත්මියට සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නිදුක් නිරෝගී සුව දීර්ඝාෂ සපිරි සුපිරි මේකක් වෙන්න කියලා විශ් කරනවා. ඊළඟට මේ පේසරෝ ඉඳන් මෙසේජ් එකක් දාලා තියෙනවා. අපේ යාළුවා විහිළුවක් කරාට තරහ ගන්න එපා සුදු, ආදරේ හින්දානේ මේ ඔක්කොම කියලා තියෙන. ඔව් අපි දෙන්න ඊජිපිටි වලියකුත් දාගත්තේ නේ දන්නේ. කොල්ල කොහොම හරි බය වුණා. කොල්ල බැලුවා ඈ මෙච්චර සර පස්සේ මතක් වුණා සුදු කොච්චර කියලා. බොරුවට අනේ මං රණ්ඩු කළේ. එම තමයි ඉතින් කෙල්ලෝ දන්නේද පොඩි දෙයක් ඇති එරමෙරු වෙන්න ආයිතින් ඔළුව කනවා කෑමක්. කොහොමත් එහෙම නිතින් ගෑනු කට්ටියගේ නේද ආසම කෑම පිරිමි අයගේ ඔළුව ඔළුව කන එක මං කියලත් ඉතින් වෙනසක් නෑ. එම වෙනසක් බලාපොරොත්තු වෙන්න එපා. හරිද?

රංචිත් අංකල්, ඔයා අපිව හගෙන යනවා කියලා මට ආරංචි වුණා. ආගේ වයිෆ් නම් හැමතිස්සෙම සියතත් එක්කනේ. වයිෆ් කාන්ති දෙන්නම එකතු කරගන්නවා. තව කට්ටිය ඉන්නෝ කියන්නේ.

අංකල් අජිත් මන්නාරමේ ඉඳන් කොට්ටාවට එන ගමන නේ. අපි ගෙවල් පැත්තට එන්නේ. අංකල්ගේ ඔෆිස් එකේ තමයි දෙන්නෙකුත් ඉන්නවා. විදීෂයි ඊෂයි. Hi girls. ඔය දෙන්නව තාදරෙන් එකතු කරගන්නවා. පරිස්සමට එන්න ඕනේ.

0: சியத்தட்ட
1: ඔබගේ පැරණි ජුවලර සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 0112 414 414 කොන්දේසි සහිතයි. වෝක් ජුවලර්ස් සැමදා ඔබ සමගයි.
2: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් business, computing, design, data science, engineering, languages, psychology hall, logistics and unshaking සම්පූර්ණ කරන්න. අදම අමතන්න 0111 732 1000. NIBM, the city university, the place to be.
3: 45 David Pierce විශ්වාසය සමගින් එන Bajaj Chetak electric scooter දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ dealer

0: දෙසරයියේ පෙරලි කරන NLB මෙගා පවර්. දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි රිමෝට් රථයක්. දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
1: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
2: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
3: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
4: සියත පොකට් මනි අනුග්‍රහය
3: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සඵල පොලිසියට 4.9%, සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිණුමක් අදම අරඹන්න. අමතන්න 13.19
5: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
6: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
7: Hi, I'm Shenya. Foreign campus ekak igena ganawa kiyanne mage thibba lokuma hine. Ekata mama thoragatte Thailand. Visa documents prashna mukut nathuwa. Hita ganawat bæri ikmanata Thailand tawilla mage degree ekak patan ganna mata puluwan ona.
8: Jeevithe vinas karana hineta danma katha karanna. Global University Partners. 0.718 492 0.711 377
9: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත. අමතන්න 0.112 200 200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
10: මේ පාර ක්‍රේසි වෙන්දියසින් Hot Wheels 13 Pro එකකුයි Sky GT Smart Watch එකකුයි
11: පුව හෝල්ඩින්ග්ස් එකෙන් ලැබෙන මේ බන්ඩල් එක රුපියල් 61000ක් උනාට අඩුම ගානට දැන් ක්‍රේසි වෙන්දියසින්
10: Hot Wheels 13 Pro එකේ ලොකු ඩිස්ප්ලේ එකක් තියෙනවා. මිලියම්පිය 6580ක බැටරි කැපැසිටි එකක් තියෙනවා. ඔක්ටකෝ ප්‍රොසෙසර් එක හින්දා සුපිරියට වැඩ.
11: එතකොට Smart Watch එක Stable Bluetooth Phone Call option එක තියෙනවා. Waterproof සෑහෙන වැඩ ගොඩක් පුළුවන්.
10: හිත හිතින් එපා. දැන්ම ක්‍රේසි වෙන්දියසින් register වෙන්න. RG හිස්තන KW කියලා type කරලා 3947ට SMS කරන්න.
4: සියත ක්‍රේසි වෙන්දේසි. අප් ද හවස පහට.
12: Powered by Bid to Win.
13: 91.2 91.4 Siyata.

0: වෙතගෙනෙන්නේ.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.

0: ไท
1: ย
0: ගොඩ වෙලාවකින් නම් තාරුණී අහනවා අහනවා නේද? මට බැරි වුණානේ ඔයාට සාධාරණයක් කරන්න. දැන් ඔන්න සාධාරණයක් කරන්න යන්නේ හරිද? ආදරෙන් එකතු කරගන්නවා. ලස්සන සුදු කෙල්ලේ ඊළඟට රාගම සම්පත් ජය වික්‍රම. සුදු කොච්චි නංගි. මෙහෙට පට්ටටම වැස්ස. ඕවානේ ඔහෙට විතරක් නෙවෙයි. මෙහෙත් එහෙම තමයි. උඩුගම්පල වැඩ කරන ගමන්ලු අහගෙන ඉන්නේ. කනිෂ්ක මල්ලිත් ඉන්නවලු. ඒ අපෙත් ඉන්නවා කනිෂ්ක කෙනෙක්. අමුතු දෙයක් නෙවෙයි ඉතින් නේද කනිෂ්ක කෙනෙක් අපෙත් ඔෆිස් එකේ ඉන්න එක. අහගෙන ඇත්තේ සමහර විට. අපේ ඔෆිස් එකේ වැඩ කරන අය වැඩි හරියක් කරන්නේ මේ ටයිම් එකට මාව අහගෙන ඉන්න එක. මහනුවර ඡායනාත් එයාත් ඉතින් කොච්චර වැඩ තිබ්බත් කොහොමාරි මාව
2: අහනවා.
0: ඒටත් වහිනවලු හොඳටම. සීතලේ වෙවුල වෙවුල වැඩද? මේ අරවාගේ ආලුවට සනීපද දැන්? කාතිත් ලෙඩ වෙලා හිටියනේ විස්තර කියන්නකෝ. බලන්න මට තියෙන මතක හැමදේම මතකයි.

0: خوشرك صح
1: ميلودياك تيرن نتي وناد مار جمع كرني سندو هادني داني හරි අපි දුරන්දර් මූවිය එක සිද්ධක් ඇහුව දැන් චූඩි බ්‍රේකයක් ගන්න වෙලාව හවස 3:36

0: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.වී. ධනනිධානය රුපියල් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්ම සම්පත ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: හිනා වෙන්න මෙන්න වෙලාව.
2: මට වාසනාව තිබුණා ඔපෙරා හවුස් එකට එකපාරක් යන්න. ඒකේ এডুকেෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණා. මගේ මිත්‍රයෙකුට පිංසිත් දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවෝ මචං උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියෙනවද මචං මෙහෙ කිව්. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඒ ඇස්තර නෙමේ ගෙවන්න වෙන ගාණ මතක්.
3: කඳුළු
4: විලයි ඔපෙරා හවුස් එකේ. ඔව්. රටබතන්න සුපිරි රේඩියෝ ඩබල් අට් එක. 7FM Breakfast Drive. අනුග්‍රහය.
5: පොළොවේ රන් ගස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
3: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල.
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
8: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබා ගත හැකි.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා.
10: තෑගි වැඩි වෙලා.
9: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
11: මේරිම සතුටයි කැන්ඩස් ජීවිතේ.
12: කැන්ඩස්. මේරිම සතුටයි ජීවිතේ.
13: Prime Kalora අභිමානවත් කලුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න අලුත් වෙන කලුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Prime Lands
14: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්ත සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
15: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
16: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාර්කයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ
17: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලය.

0: වෝක් ජුවලර්ස් වෙබේ ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. වෝක් ජුවලර්ස් සෑමදා ඔබ සමගයි.
1: පෙරඩුව ඇක්සියා ලීටරයකට කිලෝමීටර 27කට වැඩි තුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමු එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
2: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාපින් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන්නේ නෝයි.
3: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
4: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
3: සිට බ්‍රහස්පතින්දා දක්වා.

0: දෙනවා.
1: දෙනවා කියලා මෙහෙමත් දෙනවද? Hotwell Pad 13 Pro tablet එකයි, Sky Kitchen Smart Watch එකයි අඩුම ගානට පිස්සුනේ.
2: මේ Hotwell Pad 13 Pro tablet එකේ ලොකු display එකක් තියෙනවා. mAh 6580ක battery capacity එකකුත් තියෙනවා. Octa-core processor එකකින් ද superior වැඩ.
1: එතකොට smart watch එක stable bluetooth phone call option එක තියෙනවා. waterproof. එකෙම කිනුකින් ගොඩක් වැඩ කිර.
2: ඌවා holdings within ලැබෙන රුපියල් 61000ක මේ bundle එක අඩුම ගානට ගන්න දැම්මල අසුතියක්.
1: KW හිස්තනක් අඩුමලන්සෝ type කරලා 39.44ට SMS කරන්න.
3: Siyata Crazy Vendesi of the Havasa Pahata.
4: Powered by Bid to Win.
1: Tati, minno yayayay kiyana sindu viral vela.
5: Duwe ek Facebook ekata dammada.
1: Facebook itarak nevey. Man oy dennawa Siyata TV Voice of Family ekata register karanna.
6: Pauli aadareth ekka oyage talent ekak Lankawatama pennanna. Pauli dennekta ekata sindu kiyanna Siyata TV tulin obata labena lokuma chance ekak.
7: Siyata Voice of Family.
2: register wenna nama gama vistara 0712 800 800ට WhatsApp karanna.

ඒකාලෙ සිින්දු අපිට මෙහෙම හරි අහන්න ලැබෙන එක කොච්චර දෙයක්ද. පරණ මතක ඇවිස්සෙන නේ ඒ කාලෙ සිින්දුත් එක්ක මොකක්දෝ මන්ද බැඳීමක් මටත් තියෙනවා. අපි තාත් එහෙම ඉස්සර සිින්දු කියනවා ඒ කාලෙ සිින්දු. ඉතින් මට ඒව අහල අහල අහල මට පොඩ්ඩක් ඒ කාලෙ සිින්දු වලට තියෙන ආසාව කැමැත්ත වැඩි සාමාන්‍යයෙන් නේ. තරුණ කොල්ලෝ කෙල්ලෝ අර ලොකුවට ඒ කාලෙ සිින්දු අහන්නේ නැහැනේ, එක්කෝ ඉංග්‍රීසි අහන්නේ එම නැත්තන්නේ. අද කාලෙ නිකන් රැප් වලට කැමති කොල්ලෝ කෙල්ලෝ තමයි වැඩි. එහෙම තියෙනවනේ. එවනට මම මේ ඔක්කොගෙම මික්ස් එකක් කියලා මට හිතෙනවා. හොඳයිනේ ප්ලේලිස්ට් එක නේද? අඩුවක් පාඩුවක් දැනෙන්නේ නැහනේ නේද? හැම පැත්තම කවර් වෙනවනේ නේ. එහෙනම් එච්චරයි. කාගේද බර්ත්ඩේ තිබිලා තියෙන්නේ? ආ, අකේන්‍යාගේ. 7 වෙනිද තිබිලා තියෙන ඔන්නේ අම්මේ. සතියකටත් පස්සේ තමයි විශ් කරන්නේ. ආච්චි අම්මා. ආච්චි අම්මා නේද? ආ? මිනිබිරි කියලා තියෙන්නේ. ගෝණපල කුබුකෙන්. ගීතානි තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. හස්බන් මෙන්ඩිස්, දුව රේඛා, දිනේෂා, ඒ වගේම පුතාලා ටික ඉන්නවා. රුචිර, රුවන්, සුරාජ්. ගුණපුරාණ ඉන්නවා. කවිෂ්, රිෂිනි, ජේස්. එහෙනම් අකේන්‍යා බබා, Happy birthday!

0: Rockwemos, siéntate. අතර වටේම පත්තර තප්පරේට සියතට
1: සියත පත්තරේ
0: උදේ 7:50ට අනුග්‍රහය
2: සීනි විරන් නැදෙන ස්තරම් තැනක් රන් බෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද
5: මොකද්ද මහත්තයා
4: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද එක්සයිට් පවර් ප්ලේ එක්සයිට් බැටරියක් මිලදීගෙන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න
6: මොකද මේ කෑ ගහන්නේ
7: මේ සෙනසුරාද T20 චාර්ජ් ෂෝ එකට එන්න රැට්ටනේ ඉතින් මං එයා ඉස්සරහා ඒක කියලා පෙන්නන්න මේ ප්‍රැක්ටිස් කරන්නේ
6: එන්න පුතණන් එච්චර හොඳ නැහැ
8: ආයුබෝවන් නෝන් බේන් වැන්ද අපි බයිලා කියන්නයි ආවේ
9: රැට්ටන් සමගින් හෙට උදේ 10ට ශ්‍රියත 2020
10: කමෝ රැට්ටා
11: ඉන්න රුපියල් 40ක දිනුම් අවස්ථා හත්ම දෙන කොටු දෙක

0: අපොස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කලමනා කරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්මම ගන්නා 0111 544 5000.
1: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
2: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්. ගිය සිකුරාදා ක්‍රේසි වෙන්දේසියෙන් ස්වර්ණමහල් ජුවලස් වෙතින් ලැබුණ රුපියල් 150,000 වටින ලව්මම් පෙන්ඩන්ට් එක රුපියල් 65ක් වගේ අඩු ගානකට අයිති කරගත්තේ මහියංගනේ සුභාෂිනී කල්යාණී. අද සියත ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000 වටින බන්ඩල් ඔෆර් එකක්. Hotwave Pad 13 Pro tablet එකයි Sky Kichiti smartwatch එකයි. මේ දෙකම අඩු ගානකට අයිති කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට register වෙන්න. RG histana KW කියලා type කරලා 3947ට SMS කරන්න.
3: සියත ක්‍රේසි වෙන්දේසි.
0: අද හවස පහට සියත අහන්න.
4: Powered by Bid to Win.
5: අපුල්සන් වගේ මං නම් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
6: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial credit.
7: මහජන හිස පැලඳූ කිරුළයි.
8: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි ලොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.
9: මේ දෙකක් දාගෙන ඉන්නද?
10: ඇයි කන් දෙක පුරවලා කන්නද?
11: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
10: අල්ලෙවල්ලි වේ මේ වේ එකක් දාන්න ඕනේ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
12: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
11: නෑනේ අරේ වා
6: සින්දු සිත
12: ගියක් සපයි දවලේ.
11: එකම ආටිස්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව
6: අනුග්‍රහය.
12: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිල්ලාරේ මුචාත්තාරේ
6: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
5: මේ පාර ගෙදර ගියාම කල්පනා කරන්න ඕනි මකලෝ.
10: ඒකත් තව සාමාන්‍ය කී කල්පනා වෙන්න වෙරින්න. මේ පාර ගෙදර ගියාම ටිකක් කල්පනා කරන්න ඕනි කියලා නේද කියන්නේ?
5: නෑ ඔයා අහන්න මොකක් ගැනද සැන්නේ?
10: ආ මොකක් ගැනද සැන්නේ?
5: ලෝක විනාශය වුණොත් මොකද්ද කරන්නේ කියලා පවුලයාත් එක්ක කතා කරගන්න ඕනි.
10: ආ ඕගොල්ලෝ පවුලේ කට්ටියට එකතු වෙලා මං හිතන්නේ සෑහෙන හොඳ උත්තරයක් හදා ගන්න පුළුවන් වෙයි. සමහර විට ඔයාලට පුළුවන් වෙයි ලෝකේ විනාශ කරන්න කොහොමද කියලා උනේ විදියක් හදන්න.
13: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
6: අනුග්‍රහය.
0: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස
6: සියත දිවයින පුරා.

0: අවස 4යි විනාඩි 2යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික්, ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: था टॉप स्टोरी।
1: ආයතන වලට බලශක්ති කලමනාකරුවෙක්. රාජ්‍ය ආයතන තුළ බලශක්තිය ඉතිරි කිරීම සඳහා සෑම ආයතනයකටම බලශක්ති කලමනාකරුවෙක් උපත් කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය පවසනවා. අර්බුදය තමත් අවසන් නොවුනද ජනතාවට පීඩාවක් නොවන ලෙස බලශක්ති වියදම රජය විසින් දරමින් සිටින බවයි ඇය පැවසුවේ. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය මේ බව පැවසුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද පැවති රාජ්‍ය සේවය ක්‍රමවත්ව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පත්කළ කමිටු 6 වන රැස්වීම අමතමින්. මේ අතර ලංකා විදුලි බල මණ්ඩලයේ ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගිය සේවකයන්ට රුපියල් බිලියන 8.5ක මුදලක් බන්දි වශයෙන් ප්‍රදානය කිරීම අද සිදු වුණා. එම අවස්ථාවට එක්වමින් බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පැවසුවේ ලංකා විදුලි බල මණ්ඩලයේ ඇතැම් සේවකීන් බන්දි ලෙස ඉල්ලා සිටි මුදල් වැඩි කිරීම සිදු කළ නොහැකි බවයි. එසේ බන්දි ලබා දීම සිදු කළහොත් විදුලි බිල යළි වැඩි කිරීමට සිදුවන බවයි බලශක්ති අමාත්‍යවරයා පැවසුවේ.
2: සියත දිවයින පුරා

හවස 4:08 මම හිතාගෙන හිටපු විදිහට අර සින්දුවයාගට මේ සින්දුව ලස්සට ප්ලේ කරන්න බැරි වුණා. පොඩ්ඩනිකන් අත පොඩක් එහෙට මෙහෙට වෙලා වැදුනා.

හොඳ කැකුල කියලා තියෙන්නේ නේ ඒ සිද්දුවේ. ඒක හැබැයි මේ සතිය මම ප්ලේ කළා ඊයේ හරි පෙරේද හරි. ඒ නිසා අපි කමන්න නෑනේ කලින් හරිද කෙනෙක් තුයේ සින්දුව. ඒකෙනුත් ඔයා සතුටක් ලැබුවා නේද? ඔව් මේ කියලා තියෙන්නේ මේ කියලා තියෙන්නේ. රණිදුගේ මොකක් හරි සින්දුවක් ප්ලේ වුණා නම් ඒ ඇති නේ. ආසම ආටිස්ට් රණිදුද? මාත් ආසයි ඇත්තටම රණිදුගේ සින්දුව වලට. මම මේ සින්දුවටත් ආසයි. මේ සින්දුව කියන එකනට එයා අපේ යාළුවෙක්. එනිසා යාට ආසයි කියන්න බයයි. ඔලුයි ඔලුගේ යාළුව ටිකයි ආදරෙන් එකතු කරගන්නවා. මට මෙසේජ් එකක් දාලා තියෙනවා. රෙඩ් ලේඩි ශෂි අපේ ෆොටෝ එකක් එවලා තියෙනවා. ඔබෝ එයා ඒකේ රතු රතු පාටයි.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: මේ රජය මේ වගකීමෙන් නිදහස් වෙන්නට දරන උත්සාහයට තරයේ විරුද්ධ.
2: එල්බෝඩ් කියලා කියපු කතාව අද ඔප්පු වෙලා තියෙනවා.
3: මේ දියසැලිය නටන එක එයාලගේ විනෝදාංශය බවට පත් වෙලා තියෙනවා.
2: අපි මේ ටික ඔක්කොම හදාගෙන යනවා මාත්තු. කොහොමටත් ඕගොල්ලන්ට මේක හොලවන්න හම්බෙන්නේ නැහැ.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
4: .gov.au සහ .com අතර වෙනසක් නොදැන තමයි ඔක පටන් අරන් තියෙන්නේ.
5: එතකොට අවශ්‍ය වෙනවා අතීතයේදී කරපු ගනුදෙනු.
6: තලලේ ගහන්න ඕන හැම එකකින් පතමදියට හොරු කියලා.
2: උඩු රවුල තිබ්බට වැඩක් නැහැ නම කියන්නේ කියලා. මොකටද කෑගන්නේ? හෙන්චයියන්ට පුළුවන් නම් එක එක දේවල් කරලා සභාවේ ගරුත්වය නැති කරන්න ඒක නෙදෙන්න බෑ.
7: sorry.com ඒ වටිනක් නැහැ.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
8: තායිලන්ත ගැන සංචාරක ගමනාන්තයක්.
9: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
10: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
11: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0711 492 492 0711 132 77.
12: ඔබේ lifestyle එකට ගැලපෙන smart drive එක Peradua Axia ලීටරයකට කිලෝමීටර 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට. දිවයින පුරා පිහිටි Unimo Enterprises ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
13: Aluminium aluminium මනේ
14: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
15: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් Alumix. Aluminium ඕන තරම්, Alumix නම් ඉස්තරම්.
16: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
17: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
18: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
19: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම.
20: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
21: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM අහන්න.
22: සියත පොකට් මනි අනුග්‍රහය.
23: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි, සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිනුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
24: 2012 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: ඇතුළු මිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
1: අතිවිශ්වසනීය ගමනකට Jetac Electric Scooter. කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය. කිලෝවොට් 3.1ක මෝටරය. ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම. David Pieris e-mobility වෙතින් වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න.
2: මේ පාර ක්‍රේසි වෙන්දේසින් Hot Wheels 13 Pro එකකුයි Skyke GT Smart Watch එකකුයි.
3: පුවා හෝල්ඩින්ග්ස් එකෙන් ලැබෙන මේ බන්ඩල් එක රුපියල් 61000 උනාට අඩුම ගානට දැන් ක්‍රේසි වෙන්දේසියෙන්.
2: Hot Wheels 13 Pro එකේ ලොකු ඩිස්ප්ලේ එකක් තියෙනවා. Milliampere 6580ක බැටරි කැපැසිටි එකක් තියෙනවා. Octa-core process එක හින්දා සුපිරියට වැඩ.
3: එතකොට Smart Watch එක stable Bluetooth phone call option එක තියෙනවා. Waterproof සෑහෙන වැඩ ගොඩක් පුළුවන්.
2: හිත හිතෙන්න එපා. දැන්ම ක්‍රේසි වෙන්දේසියට register වෙන්න. RG ඉස්තර KW කියලා type කරලා 3944ට SMS කරන්න.
4: Theater Crazy Vendesi of the House of Pahata.
5: Powered by Bid to Win.
6: Anuwatai Dashma Deken. Anuwatai Dashma Hataren.
7: Pang Newage.
8: Kamu Koke.
7: Go Break Newage.
8: Pati Mure.
9: Sun's Friday, Machang.
6: අදවිතරයි සිකුරාදා සියත දිවයින පුරා
10: මේ පැයේ හිත කැමතිම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
11: අම්රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
12: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
11: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා

විසිහතරයි විනාඩි 23 වෙලාව. ලස්සන සින්දුවක් දෙන්න හදන්නේ හනාගේ. රාබිටා ඉතාලි. එයා මගෙන් ප්‍රශ්නයක් අහලා තියෙනවා. මං කියවනේ රුමේනියාවේ අනු ආවා කියලා ඊ මාව බලන්න. වැකේෂන් ආපු ගමන් මාව බලන්න ආවා. ඊයේ එයාට ඇත්තටම මගෙන් උම්මා එකක් හම්බුණා කියලා මං කියවනේ. රාබිටා අහලා තියෙනවා එහෙම හම්බ වෙන්න ආවම හැමෝටම උම්මා හම්බ වෙනවද? ආස ඇති නේද? ගෑනු ළමයින්ට විතරයි එහෙම උම්මා දෙන්නේ. සජීවීව මූණට මූණ හම්බුනහම ගෑනු ළමයින්ට විතරයි. ඒ පාර ගෑනු ළමෙක් විදියට වෙස්සලාගෙන ඉද්දන්නේ. එහෙමනම් එන්න ලෑස්ති වෙන්න එපා. හරිද? මොකද වොයිස් එකෙන් අඳුරන්න පුළුවන්නේ කොල්ලෙක් කියලා. එහෙනම් දිගටම කතා නොකර තමයි එන්න වෙන්නේ. උම්මා එකක් ඉල්ල ගන්න කලින් චොක්ලට් පාර්සල් එකක් අරගෙන පොඩ්ඩක් අපිව බලලයන් නෙන්න. ෆස්ට් ස්ටෙප් එක විදිහට ඒක කරන්නකෝ. ඊට පස්සේ බැරිය නේද? ඊට පස්සේ බැරිය ඔය මොකක් හරි. නේ?

දිනෝජ් කර්ටන් සුල දමීත්. ඔයා මට චුටි කවයක් හැවලනේ. දැනුයි දැක්කේ. ඔයා කිව් අනේ දර. ඒ මං එවපු ෆොටෝ එක. බයික් එක ගාව ඉන්න ෆොටෝ එක. ෂොටක් හැවැදලා. ඒකට නම් කවියක් ලියන්නම ඕනේ. සුපිරිම කවියක් ලිවත හැකි. ලිවිය හැක කියල එව්වේ. වෙන්න බලන්න කොවලා තියෙන ඒ කවිය. පින්කර ඇතිද බයික් එකේ නුඹ ළඟ ඉන්න. ආස නැත්ත පොඩි රවුමක් පැද යන්න. නුඹ කවුරුද කොල්ල බලයි මග ඉන්න. වැඩක් දාලා තනි රෝදෙන් පැද එන්න. ආව්. රෝද දෙකෙන් යන්නේ තමාරුවෙන්. වැටෙන්නේ නැතුව තනි රෝදෙන් එන්නලු මෙයා. පිස්සු කොල්ලා. එච්චර බෑ. මට ඕන පුළුවන් තනි රෝදේ අතේ තියාගෙන ඇවිදගෙන යන්න. එහෙම එපාද? හිතපු කවිය නෙවෙයිලු හැබැයි එව්වේ. ඕ ඒ කියන්නේ හිතපු කවිය එවන්න පුළුවන් මට්ටමක නෑ නේද? මට හිතෙනවා ඒක ශෘංගාරාත්මක වැඩි ඇති කියලා. නේ? හා කවන්නේ කවන්නේ. මේක හොඳයි. මේක හැමෝටම ඇහෙන්න කියවන්න පුළුවන් එකක් නේ. අනුගේ බබාට කිස් එකක් දුන්නේ නැද්ද කියලා අහලා තියෙනවා. දුන්නා දුන්නා. ඊට පස්සේ අහන්නපා හස්බන්ඩ් දුන්නේ නැද්ද කියලා හොනේ. හස්බන්ඩ් දුන්නේ නැහැ.

නම්බර ඔබට මේ කියන්න. ආදරණීය ඔබට. ඔබේ හද ගැස්ම මොනවද කියන්නේ? හංගන් ඉන්න එපා. එක කියන්න. මිත්වා. යේ හුදසේ තෝ නා තෝ

මේ සිින්දුව පුරාවටම කියන්නේ එයාට කැමතිනං යාට ආදරයිනං එක කියන්න කියලා හිතේ හංගන් ඉන්නතු කියන්න කියලා හදවත විවෘත කරන්න කියලා ඇත්තටම හිතේ ආදරයක් තියෙනවනම් එක කියලා දාන්න ඒක හොඳයි.

විශ්ෂකක් කරමුද? අදර බලාපොරොත්තුව ණය වෙනුයි තමන් හොයන විදිහ ආදරයක් ඉක්මනටම ලැබෙන්න ඕනේ. ආදරණීය හදවත් වලට එකක් ලැබිලා නම් තියෙන්නේ ආය ලැබෙන්න ඕනේ නැහැ. හොඳේ මං වෙනුවෙනුත් ප්‍රාර්ථනාවක් කරන්න ඉතින්. සුදු කොච්චි හොයන විදිහ ආදරයක් ඉක්මනටම ලැබෙන්න කියලා. ඔ ඔ ඔ චුඩි බ්‍රේක් එකක් ගමු. හවස 4:00 වෙනාඩි 36.

0: ඕනර් සමග 5G රෙවලූෂන් එකට එකතුවන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඕනර් ශ්‍රී ලංකාවේ 5G නායකයා.
1: සින්දරෙල්ල වගේ මන්නම් ඉන්නේ මෝබේල් ගන්න කවුරුත් තැනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: මතකද AS 30 බලාගෙන

ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න. 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

0: ගැනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වාලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
1: තාත්තේ මෙන්න ඔය අය අය කියන සින්දුව වෛරල් වෙලා
2: දුවේක ෆේස්බුක් එකට දැම්මද?
1: ෆේස්බුක් විතරක් නෙවෙයි මං ඔය දෙන්නව සීත ටීවී වොයිස් ඔෆ් ෆැමිලි එකටත් රෙජිස්ටර් කරා.
3: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම චාන්ස් එක.
4: සීත වොයිස් ඔෆ් ෆැමිලි
3: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
5: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ Global Life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න 0111 732 1000. NIBM The City University, the place to be.
6: මේ කතාව පටන් ගන්නෙ රූකාන්තගේ
7: සුවඳ දෙන මල් වනේ.
6: රයිනි ඉතින් චුට්ටක් දඟයිනේ.
7: විසි කෙරුව සුත යලි අහුල දෙන
6: මේ. එතකොට වින්ඩි එයා තමයි මේ කතාවේ ප්‍රින්සස්.
7: මුම්බයි මාගේ මුළු ජීවිතේම හීන පෙම්පුරානේ.
6: සනුක තමයි කුමාරය. මේ කතාවේ එක තැනකදී අපිට අතුල අධිකාරිව මුණ
7: ගැහෙනවා.
6: ඉතින් කතාවේ ලස්සනම ටික අහගන්න මේ 23:07 සිනමන් ලේක් සයිඩ් ඉම්පීරියල් කෝට් එකට එන්න.
8: එක්ස්ට්‍රා ෂොට්ස් සජීවී ප්‍රසංගය. සරිත් සුරිත් විත් නිවුස් සංගීතයත් සමග
9: ප්‍රවේශ පත්‍ර ticketsministry.com වෙතින්. විමසීම් 0712 792 741 හෝ 0712 992 312.
8: මාත්‍යනුග්‍රහය සියත ටීවී සියත FM. ලංකාවේ හොඳම ටැබ් එක හොට් වේව් පැඩ් 13 Pro. අඟල් 10.1 තිරයයි, මිලියම්පි 6580ක ලොකු බැටරියයි, GB 256 ස්ටෝරේජ් එක නිසා සුපිරියටම වැඩ කරගන්න පුළුවන් ටැබ් එක තමයි හොට් වේව් පැඩ් 13 Pro. පෙන්, මවුස්, කීබෝඩ්, ලෙදර් කවර් නොමිලේ රුපියල් 55,999 වගකීමක් සහිතව මිලදී ගන්නා.

0: දෙනවා.
1: දෙනවා කියලා මෙහෙමත් දෙනවද? Hotwell Pad 13 Pro Tablet එකයි, Sky Kitchen Smart Watch එකයි අඩුම ගානට පිස්සුනේ.
2: මේ Hotwell Pad 13 Pro Tablet එකේ ලොකු display එකක් තියෙනවා. mAh 6580ක battery capacity එකකුත් තියෙනවා. Octa-core processor එකකින් ද superior වැඩ.
1: එතකොට smart watch එක stable bluetooth phone call option එක තියෙනවා. Waterproof. එකෙම කිනුකින් ගොඩක් වැඩ කිද.
2: ඌවා holdings within ලැබෙන රුපියල් 61000ක මේ bundle එක අඩුම ගානට ගන්න දැම්මල අසුතියක්.
1: KW හිස්තනක් අඩුම ලන්සෝ type කරලා 39.47ට SMS කරන්න.
3: Siyata Crazy Vendesi of the Havasa Pahata.
4: Powered by Bid to Win.
3: Anuwatai Dashama Deken, Anuwatai Dashama Hataren, Siyata.

ලස්සන අයනයානේ ඒමියසිකල්ට මං හරි ආසයි. මොකක්දෝ මන්ත අමූතු අමූතු ලස්සනක් තියනවා. අනුව දශකයේ ආපු සිින්දුවලින් නේ යන් කටපාඩම් වගේ සිින්දුවන්න. ඕකේ ඊළඟට මොකක්ද අපි අහන්නේ? ගොඩක් කට්ටිය එක එක සිින්දු මතක් කරලා තියෙනවා. අද අද අද ෆ්‍රයිඩේ කියලා ගොඩාක්ම මේ අබීට්ස් වලට මම ගියේ නැහැ. හේතුව මේ වරුසාවත් එක්ක නේද පොඩි තියෙනවා නිකන් නේද? එතන යා මූඩ් එකේ අහන්න පුළුවන්. එහෙම එහෙම සිින්දු ටිකක් එහෙම ටිකක් ඇහෙද්දීනේ පොඩ්ඩක් ඇඟට දැනෙන්නේ, හිතට දැනෙන්නේ. එනිසා මයිදි පොඩ්ඩක් ඒ ගැන හිතුවා. මොකක් හරිය මේ අවසාන විනාඩි 10 15 ඉල්ල ගන්න සින්දුවක් තියෙනවා නම් හිතේ තියන් ඉන්න එපා, ඒක මට කියන්න. හරිද? මට කියන්න හැම දෙයක්ම. මං ආසයි අහන් ඉන්න. හැබැයි හවස 5 වෙනකම් විතරයි. හරිද? ඊට පස්සේ අහන් ඉන්න වෙන්නේ නැහැ. ඊට පස්සේ එනවනේ අර ජෝඩුව. සැන්ඩි අද රවිෂ් කතනෝ. මොකද අද සියත ක්‍රේසි වෙන්දේසිය තියෙන දවස. තවිනාඩි 12ක් 13ක් වගේ තමයි තියෙන්නේ. අද මොනවාද හම්බ වෙන්නේ කියලා දන්නවනේ? මේ මන්ඩල් ඔෆර් එකක් තියෙන්නේ අද. ඉතින් ලන්සු තියාගෙන තියාගෙන යන්න ඕනේ. මේ දෙන දේවල් ඔක්කොම සියතහන ඔබටම තමයි. අනිතික මේ ෆොටෝ පැඩ් 13 ප්‍රෝ ටැබ්ලට් එකයි ඊට පස්සේ ස්කයික ජීටී ස්මාර්ට් වොච් එකයි තමයි අද හම්බ වෙන්නේ. අඩුම ලන්සුවෙන් අයිති කරගන්න පුළුවන් මේ දෙකම. මේ දෙකේම සම්පූර්ණ ගාන රුපියල් 61,000. හැබැයි පුවා හෝල්ඩිංස් ඉතින් ලැබෙන මේ රුපියල් 61,000 බන්ඩල් එක ඔබට එච්චර වේදන් කරන්නේ නැතුව සමහරවිට රුපියල් 10ට 15ට 50ට 60ට 71ට 83ට කැඩිච්ච ගන්නුත් කියනොත් නැත්නම් සමහර විට රවුම් ගණන් වලට තමයි දිනන chance එක තියෙන කියලා. නෑ එහෙම නැහැ. අවුගේ කාලෙම දිනපු කට්ටියගේ ලන්සු හරියට සසඳලා බැලුවොත් ගොඩක් කැඩිච්ච ගණන් වලට තමයි ගෙහෙල්ලා තින්නේ. එමයි කියලා රවුම් ගණන් නොතිය ඉන්නත් එපා. දැන් මේ වෙනකොට අඩුම සහ එකම ලන්සුව තියෙන්නේ 1:34. එනිසා හිතන්න 28 වෙන්න පුළුවන්, 15 වෙන්න පුළුවන්, 12 වෙන්න පුළුවන් කියක තැන් තැන් වලින් හිතන හිතන ගණන් වල ඔබ තියන්න බිට්ස් තියාගෙන තියාගෙන යන්න. ඔය අතරේ 1:30 අතර විතරක් නෙවෙයි වෙන වෙන ගණනුත් හිතලා තියන්න. මොකද ඔබ තියෙන ලන්සුව අඩුම සහ එකම ලන්සු වුණොත් අදවස් සහ යාමාර වෙනකොට ඔබට බලන් වැඩේ කොට ගන්න. ඉතින් ලන්සු තියෙන විදිය මතක් කරන්න normal message එකක් type කරන විදියට තමයි. ඔබ ලන්සු තියන්න ඕනේ KW හිස්තනක් ඔබට හිතන ගාන. දැම්ම 39:47 message එක send කළා. හරිද? ඊට පස්සේ ඔබ තියපු ලන්සු තව කවුරුහරි තියෙනවා නම් ගොඩක් අඩ message එකක් එනවා ඔබේ ලන්සු අවලංගුයි කියලා. එතකොට ආයෙ try කරන්න තියෙන්නේ. ඒ නැත්නම් මම නම් කියන්නේ ආයෙ try කරන්න. ඉතින් ලන්සු කීපයක් තියලා තියන්න තැන් තැන් වලින්. එක දිගටම 10 11 12 13 14 එහෙම එපා. එතකොට වැඩේ පොඩ අල වෙන්න පුළුවන්. එහෙම නැතුව තැන් තැන් වලින් ලන්සු තියන්න තියෙන්නේ. හරිනේ? තව හරියට විනාඩි 10කින් වගේ ක්‍රේසි වෙන්දේසිය පටන් ගන්නවා. දිගටම සිය තහගෙන ඉන්නයි තියෙන්නේ. ඕකේ. මෙන්න චරිත අජන්ත මෙසේජ් එකක් දාලා. ඔයා ඉල්ලලා තියෙනවා සින්දුවක්. ඒක මම ප්ලේ කළා අද නෙවෙයි, හැබැයි ඊයාරි පෙරේදා හරි. මට මතක නැහැ කවද්ද කියලා. අද ප්ලේ කරන්න බැරි වෙයි. ඒක මං හිතන උදේ වරුවේ ප්ලේ වුණා. ඒ වෙනකොට මං ඔයා වාදිරින් එකතු කරගන්නවා. හරිද? ඊළඟට DK දිනේෂ්. හලෝ. ඔයාවත් එකතු කරගන්නවා. ඊළඟට කවුද මේ? නතාෂා. සොල්ලංග. නතාෂාවත් එකතු කරගන්නවා. ඉන්දි. හයි සුදු නෝනා. ඔයා අයියා චූටි ෂේරා බබයි එයාගේ අයියයි ආදරෙන් එකතු කරගන්නවා. නෂෝන් නේද? මතක විදියට කිව්වා.

0: Rockwemo 7. හතර වටේම පත්තර තප්පරේට 7ට.
1: 7 පත්තරේ.
0: උදේ 7:50ට අනුග්‍රහය.
2: සීලිබිරන් නැදෙන ඉස්තරම් තැනක්. රන් බෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්.
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද? මොකද්ද මහත්තයා? ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
5: මොකක් හරි 3 wheel එකක් ගන්න ඕනි.
6: මොකක් හරි නෙවෙයි. 3 wheel එකක් නම් බජාජ්ම වෙන්න ඕනි. අලවියෙන් පසු සේවයත් සුපිරි. නඩත්තුවත් අඩුයි.
7: වැඩි දියුණු කළ brand new Bajaj ත්‍රිරෝද රථය. David Pierce Motor Company Private Limited within.
8: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරී ඉක්මන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන් මම තන්නා 011 544 5000.
9: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
10: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම්
11: ඔබේ ලයිෆ්ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක. පෙරඩුව ඇක්සියා ලීටරයකට කිලෝමීටර් 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට. දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
12: ගිය සිකුරාදා ක්‍රේසි වෙන්දේසියෙන් ස්වර්ණමහල් ජුවලස් වෙතින් ලැබුණ රුපියල් 1,50,000ක් වටින ලව්මම් පෙන්ඩන්ට් එක රුපියල් 65ක් වගේ අඩු ගානකට අයිති කරගත්තේ මහියංගනේ සුභාෂිනී කල්යාණී.
13: මම ඉතිරිවත් නැති විදිහට 100 පෙත්තෙන් වටිනා ගන් පෙන්ඩන් එකක් ලබා දෙනවා. ඉතින් මේක ජීවිතේ අමතක නොවන පෑග් ගන්. අම්මලාගේ ආදරේ කියලා මෙම කරන්න බෑ. මම කරන්නේ ගොවිතැන්. මගේ ඇත්තම ජීවිතේවත් මම හිතුවේ නෑ මට මෙහෙම දෙයක් ලැබෙයි කියලා. මම 100 පෙත්තෙන්කට ගොඩාක් ස්තුතියි. 100 පෙත්තෙන් අන්න හැමෝම අම්මාවරුන් වෙනුවෙන් මේ කරපු දෙයට 100 පෙත්තෙන්කට දීවින් ස්තුතියි.
12: අද සියත ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් ඔෆර් එකක්. හොට්වෙල් පැඩ් 13 ප්‍රෝ ටැබ්ලට් එකයි ස්කයිකි GT ස්මාර්ට් වොච් එකයි. මේ දෙකම අඩු ගානකට අයිති කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. RG හිස්තන KW කියලා ටයිප් කරලා 39.47ට SMS කරන්න.
14: සියත ක්‍රේසි වෙන්දේසි.
15: Powered by Bid to Win.
16: මේ පාර ගෙදර ගියාම කල්පනා කරන්න ඕනි මකලෝ.
17: ඒකත් තව සාමාන්‍ය කී කල්පනා වෙන්නේ වේරින්න. මේ පාර ගෙදර ගියාම ටිකක් කල්පනා කරන්න ඕනි කියලා නේද කියන්නේ?
16: නෑ ඔයා අහන්නේ මොකක් ගැනද සැන්නේ?
17: මොකක් ගැනද සැන්නේ?
16: ලෝක විනාශය වුණොත් මොකද්ද කරන්න කියලා පවුලයාත් එක්ක කතා කරගන්න ඕනි.
17: ඕගොල්ලෝ පවුලේ කට්ටියට එකතු වෙලා මං හිතන්නේ සෑහෙන හොඳ උත්තරයක් හදාගන්න පුළුවන් වෙයි. සමහර විට ඔයාලට පුළුවන් වෙයි ලෝකෙ විනාශ කරන්න කොහොමද කියලා උනේ විදියක් හදන්න.
18: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
0: අනුග්‍රහය.
8: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස
0: සියත දිවයින පුරා.

ලලිත්, ඔය මාත් එක්ක තරහ වෙන්න ඔන්න මෙන්න ඉන්නේ නේ. ආයෙත් මේ මොඩියා එන්නේ නෑ මණික කියලා තියෙනවා. ඔය බොරු. සඳටත් බලන්නකො හවස දෙක වෙද්දි මං හිතන්නේ මටත් කලින්. WhatsApp එකට මෙසේජ් එකක් දාලා තියන්නේ ඔයා. මං දන්නවනේ ලලිත් ඔයා ගැන. චොක්ලට්ස් ටිකකුත් එවන්න හොඳේ ලබන සතියේ.

0: ඇංක එකේ වැඩ කරන කට්ටියත් මාව අහගෙන ඉඳලා තියෙන්නේ. ආදරෙන් එකතු කරගන්නවා කොල්ලෝ කෙල්ලෝ සෙට් එකම. කිං නෝටි ඔයත් ඉඳලානේ දැනුයි දැක්කේ.
1: ගොම්ම

සඳහා හවස දෙකට එනකන් ඔබවත් රැක දෙන්න කියලා මං දෙයියන්ට කියන්න. කොහොමත් පරිස්සමින් ඉන්න ඕනේ. පරිස්සමනේ කෝකට හොඳයිනේ. එහෙනම් බයි. මං අගේ සුදු කොච්චියා. මම්මා. ගොඩක් ආදරේ.

0: හවස 5 විනාඩි 1යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: කතා ටොප් ස්ටෝරි
1: පළාත් පහකට අද රාත්‍රියේ තද වැසේ. ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිට ඇති අඩුපීඩන කලාපය තවදුරටත් පවතින බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවින වටා පවතින වැසි සහ සුළත් අතේ ඉදිරිදින කිහිපෙත් අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. අද රාත්‍රියේ බස්නාහිර, සබරගමු, මධ්‍යම, වයඹස, උතුරු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක වැසි ඇති විය හැකි. අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටද මිලිමීටර් 100ක වැසි ඇති විය හැකි බවයි කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බස්නාහිර, සබරගමු, මධ්‍යම, වයඹස, උතුරු පළාත්වල ඇතැම් ස්ථානවලට හෙට මිලිමීටර් 75ක වැසි ඇති විය හැකි. ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටද හෙට මිලිමීටර් 75ක වැසි අපේක්ෂා කරන බවයි කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. පසුගිය පැය 24 තුල වැඩිම වර්ෂාපතනය වාර්තා වී ඇත්තේ කුලියපිටිය ප්‍රදේශයෙන්. එබැගේ මිලිමීටර් 193. බස්නාහිර, සබරගමු සහ වයඹ පළාත්වල ප්‍රදේශ කිහිපයකින් මිලිමීටර් 100ක්ම වූ වැසි වාර්තා වුණා. දිවින වටාවන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවලත්, බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශවලත් තද සුළං ඇති විය හැකි. එම මුහුදු ප්‍රදේශ රළු විය හැකි බවයි කාර්යනි යුතු කාලගුණ විද්‍යාඥ බලිත් ප්‍රනාන්දු සඳහන් කළේ. සියත ප්‍රධානපත් රාත්‍රී 7ට බලාපොරොත්තු වන්න.
0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
2: පාන් නෑවාගේ කමුකොකේ ප්‍රේක් නෑවාගේ
3: පතිමුරේ සුන්ස් ෆ්‍රයිඩේ මචං
4: අද විතරයි සිකුරාදා
0: සියතා ඩිවයින්.

0: සන්ධ්‍යාවක් හවස පහේ විනාඩි 9යි.
1: සුභ සන්ධ්‍යාවක්.
0: සුභ සන්ධ්‍යාව. එච්චරද කියන්න තියෙන්නේ.
1: සුභ සන්ධ්‍යාවක් හවස පහේ විනාඩි 1යි.
0: ඒකම මම කියන්න ඕන නෑනේ. හවස පහේ විනාඩි 1යි නේ. විනාඩි 9යි දැන් 9යි. Right. Okay. Happy other. ගන්න එපා. දැන් අද දෙනවා ටැබ්ලට් එකකුයි ස්මාර්ට් වොච් එකකුයි. ඉතින් මං හිතන්නේ වෙන කොහෙවත් මේ වගේ
1: මතක් කරන්න ඕනේ. අපි තියෙන ෆීචර්ස් ටික මතක් කරමු. අපි දෙන දේවල් දෙකේ Hot Wave Pad 13 Pro ටැබ්ලට් එක මතක් කරොත් සෙන්ඩිය ලොකු ඩිස්ප්ලේ එකක් තියෙනවා. ඒ වගේම මිලියම්පියර් 6580 ක හොඳ බැටරි කැපැසිටි එකක් තියෙනවා මේ ටැබ් එකේ. ඒ වගේම ඔක්ටා කෝ ප්‍රොසෙස් එකක් තියෙන හින්දා ඉතින් ආයෙත් සුපිරියට බැටරි ටික කරගන්න පුළුවන්. දැන් ටැබ් එකක් කොම ගොඩ දෙනෙක් හිතන්නේ බැටරිය බහිනවා ඉක්මනට ස්ක්‍රීන් එක ලොකු හින්දා එක ප්‍රශ්න කියන්නේ. හැබැයි මේ Hot Wave Pad 13 Pro ටැබ්ලට් එක එහෙම කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හොඳ බැටරි කැපැසිටි එකක් එක්ක හොඳට බැටරි ටික් කරගෙන යන්න පුළුවන්. ඒ වගේම වොච් එක මතක් කරන්න ඕනේ. Skyke GT smart watch එකක් තමයි දෙන්න ලෑස්ති කරලා තියෙන්නේ. ඉතින් stable bluetooth phone call option එකත් එක්ක waterproof watch එකක් තමයි සෙන්ඩි මේ Skyke GT smart watch එක.
0: ඉතින් මෙච්චර වැඩ කිර තියෙන tablet එකකුයි smart watch එකකුයි අතේ තියෙන ගානකට ගන්න පුළුවන් නම් ඉතින් ඒ crazy වෙන්නේ සෙම් විතරයි. හිත හිතා ඉන්නපස් දැන් කාට හරි හිතෙනවා නම් මට මේ tablet එකයි smart watch එකයි අනිවාර්යෙන්ම මම ගන්නවා. ඒ දැඩි අදිෂ්ඨානය තියාගෙන මෙන්න මෙහෙම register වෙන්න crazy වෙන්නේ සෙට RG කියලා type කරන්න තනක් තියන KW කියලා ටයිප් කරන්න. MSG එක 3947 SMS කරන්න.
1: ඔන්න ඔය විදිහට තමයි යන්න තියෙන්නේ. රුපියල් 61000ක් වටින මේ බන්ඩල් ඔෆර් එක අපිට දෙන්න ලෑස්ති කරලා තියෙන පුව හෝල්ඩින්ග්ස් වලින්. ඉතින් ඔන්න ඔයාලට අද හවස 6:00 මාර වෙනකොට අඩුම ලංසුවෙන් අයිති කරගන්න පුළුවන්කම තියෙනවා මේ රුපියල් 61000ක් වටින පුව හෝල්ඩින්ග්ස් වලින් ලැබෙන මේ බන්ඩල් ඔෆර් එකනේ.
0: රයිට්. එහෙනම් අපි වැඩේ පටන් ගමු. මේ පටන් ගන්නේ ලංකාවේ ලක්ෂ ගණන් වල දේවල් අඩුම ලංසුවෙන් ඔයාගේ කරලා දෙන ලංකාවේ එකම රේඩියෝ ගේම් ෂෝ එක.
2: අවවාදයයි තදින්න බැවෙන සුළු මේකේ මේකට ක්‍රේසි කියන්නේ නිකන් නෙවෙයි.

0: Theater.
1: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
2: මොකද්ද මහත්තයා?
1: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදී කියන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
3: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O level, A level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 377. Global University Partners, Number 221, Dharmapala Mavata, Colombo 7.
4: Saheli, happily kiyannako oyalage cashback kathawa.
5: Shenali, Lee wage da Swiss Tech Aluminium. Architect wage ma fabricator highly recommend kara.
4: Lovely. ඊට පස්සේ සහිලි
5: ෆැබ්‍රිකේටර් කේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා. කෑෂ්බැක් එක වගේම අවුරුදු 30ක වොරන්ටියක් ලැබුණා. ලයිෆ් ටයිම් ආෆ්ටර් සේල් සර්විස් එකක් දෙනවනේ.
6: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76 787 77 WhatsApp කරන්න.
7: ඔබේ ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා ඇක්සියා. ලීටරයකට කිලෝමීටර් 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට. දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
8: ඌතා ජෙලි, හදට දැනෙන රසක මහිම.

0: ප්‍රියත දෙවයින පුරා මේ පැයි හිත කැමති ගීත ඔබ වෙත ගෙනෙන්නේ
1: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා

0: විනාඩි 26යි වෙලාව.
1: වෙලාව යනවා. හැබැයි ඉතින් චාන්ස් එක තාම තියෙනනේ. කොච්චර වෙලාවද?
0: චාන්ස් එක තව පැයක් වගේ තියෙනවා. පැයකටත් වඩා වැඩි විනාඩි ගාණක් තියෙනවා.
1: මතක් කරන්න ඕනේ මේ රෙජිස්ටර් වෙන විදිහට අගල මතක් කරමු අපි. දැන් අහගෙන ඉන්න කෙනෙක් නම් කොහොමද රෙජිස්ටර් වෙන්නේ කියලා කල්පනා කරනවා නම් RJ Histana KW කියලා ටයිප් කරලා 39.47ට එක මැසේජ් එකක් එවන්න. ඊට පස්සේ රෙජිස්ටර් වෙනවා ඔයාව. ඊට පස්සේ බිට් කරගෙන යන්න තියෙන KW Histana අඩුමලන්සුව ටයිප් කරලා 39.47ට බිට් කරගෙන යන්න තියෙන මතක් කරලා terms and conditions හරියට කියවන්න ඕන සෑන්ඩි.
0: ආ අපි චුට්ටක් අද දවසේ කියනවා මොනවද මේ terms and conditions කියලා. කියන්නේ ඉතින් මේ ගේම් එක සෙල්ලම් කරනකොට අනිත් හැමෝටම chance එකක් එන විදිහට, කියන්නේ හැමෝටම සම අවස්ථාවක් ලබා දෙන්න ඕන විදිහට තමයි අපි මේ ගේම් එක හදලා තියෙන්නේ. මේකේ terms and conditions හදලා තියෙන්නේ. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕන පුවා හෝල්ඩින්ස් කවදත් ක්‍රේසි වෙන්දේසිත් එක සෑහෙන කාලයක් ඉන්න ආයතනයක්. ඉතින් ඒගොල්ලෝ තමයි මේ පාරත් අපිට hot wave pad 13 pro tablet එකයි එතකොට ස්කයිකි GT ස්මාර්ට් වොච් එකයි අපිට දීලා තියෙන්නේ. ඉතින් මේකේ වටිනාකම රුපියල් 61,000යි. හැබැයි ඔයාට අඩු ගානකට ගන්න පුළුවන්. දැන් මේ වෙද්දි බිඩ් රේන්ජ් එක තියෙන්නේ 1.34
1: තමයි මේ වෙනකොට බිඩ් රේන්ජ් එක තියෙන්නේ. රුපියල් 61,000ක් වුණාට ඉතින් සෑහෙන අඩු ගානට යන්නේ නේ. අපිත් එක්ක ඉන්න අය දන්නවා කියලා හිතා ගන්න බෑ. يعني ලක්ෂ ගණන් වල දේවල් අඩු ගන්නට කිව්වම නේ
0: නේද නේද ඒකනේ. දැන් අනිත් එක තමයි අපි terms and conditions ගැන පොඩ්ඩක් මතක් කරමු. ලන්සු තියෙනකොට අපි නිතරම කියන දෙයක් තමයි range පිටින් ලන්සු තියන්න එපා. ඒ කියන්නේ එක ළඟ ඉලක්කම් ලන්සු තියාගෙන යන්න එපා. උදාහරණයක් විදිහට මම කියන්නම්. 1, 2, 3, 4, 5, 6, 7 එහෙම එක තැන එක ළඟ ලන්සු තියාගෙන යන්න එපා. එහෙම තිබ්බොත් අපිට හිතෙන්නේ මෙයා හොර කරනවා කියලා. අනිත් එක දැන් නිකන් හිතන්නකෝ 1, 10 අතර අංක දෙකක් විතරක් ලන්සු තියන්න. උදාහරණයක් විදිහට මම කියන්නම් 3, 7 ඔය වගේ ටිකක් ඈතින් අර හිතලා ගෙස් කර කර ලන්සු තියනවා වගේ එකක් පේන්න ඔයා ලන්සු තියන්න. එතකොට තමයි අපිට හිතෙන්නේ ආමයා හරියට ලන්සු තියනවා කියලා. එතකොට තමයි අනිත් අයටත් ඇත්තටම ඒ රේන්ජ් එක ඇතුළේ ලන්සු තියලා ජයග්‍රහණය ගන්න පුළුවන්කම තියෙන. ඉතින් ඔයත් ලන්සු තියන්න ඕනේ, තව අයත් ලන්සු තියන්න ඕනේ. ඒ හින්දා තමයි අපි ওই terms and conditions ওই විදිහට හදලා තියෙන්නේ. අනිත් එක තමයි දැන් ඔයා ওই ලන්සු තියන නම්බේක තියනවානේ. ඒ නම්බේක ඔයාගේ හැදුනුම් පතට register කරලා තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. නැත්තම් ඔයාට ටැග් එක දෙනකොට ගොඩාක් ප්‍රශ්න එනවා. අපිත් ප්‍රශ්න වල පැටලෙනවා. ඩික එන්න ලොකු යුද්ධයක්.
1: අන්න හරි. දැන් ඔය කොච්චර කිව්වත් සෙන්ඩ් ඉන්නවනේ රේන්ජ් පිටින් තියනයි හිතාගෙන ඉන්නවා. ඉතින් මං හිතන විදියට කියන්නේ මේ දිනන්න පුළුවන්. හරි ලේසියෙන් දිනන්න පුළුවන් කියලා නෑ. අපි අධීක්ෂණ මණ්ඩලය වල දිහා බලාගෙන ඉන්නේ. රේන්ජ් පිටින් තියලා තිබ්බොත් එහෙම ඔයා වින් කරාට සමහරට ජයග්‍රහණය වෙන්න පුළුවන්. හැබැයි දෙන්නේ නෑ. හම්බෙන්නේ නෑ gift එක. මතක් කරගන්න ආපහු register වෙන විදිය RG Histana KW කියලා type කරන්න 3947ට message එකක් කෙවලා terms and conditions කියවන්න send කියපු විදියට. හරියට ඊට පස්සේ bit කරන්න තියෙන්නේ KW Histanaක් අඩමුලන්සෝ type කරලා 3947ට ඇති වෙනකන් අද තියෙන bundle offer එකක් hot wave pad 13 pro tablet එකයි skyki GT smart watch එකයි.

0: රුපියල් දහසක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5, සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිණුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
1: 2019 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
2: දශකායක විශ්වාසයෙන් ඔබ රසවත් කළ මෝතා ඉන්ග්‍රීඩියන්ට්ස්, ජෙලටින්, කලරින් සහ ෆ්ලේවර්ස්. හදට දැනෙන රසකමයිම.
3: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්.
4: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
5: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
6: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
7: මේ කතාව පටන් ගන්නෙ රූකාන්තගේ.
8: සුවඳ දෙන මල් වනේ.
7: රයිනි ඉතින් චුට්ටක් දඟයිනේ. එතකොට වින්ඩි එයා තමයි මේ කතාවේ ප්‍රින්සස්. සනුක තමයි
9: කුමාරයා.
7: මේ කතාවේ එක තැනකදී අපිට අතුල අධිකාරිව මුණ ගැහෙනවා. ඉතින් කතාවේ ලස්සනම ටික අහගන්න මේ 23:07 සිනමන් ලේක් සයිඩ් ඉම්පීරියල් කෝට් එකට එන්න.
10: සජීවී ප්‍රසංගය, සරිත් සුරිත් විත් නිවුස් සංගීතයත් සමග.
11: ප්‍රවේශ පත්‍ර ticketsministry.com වෙතින් විමසීම් 0712-792-741 හෝ 0712-992-312.
12: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී සියත FM.
7: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
13: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB දනඩි තහනමේ නුතරයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි දහනේ විලදීගෙන ඔබත් කෝටිපතිය
14: වුවන්. ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට.
15: දැන් මම තන්න
14: 0112200.
16: මේ දෙකක් දාගෙන එන්නද?
17: ඇයි කන් දෙක පුරවලා කන්නද?
18: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
17: අල්ලේ වල්ලේ මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක පැය දෙකක් එක දිගට.
19: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
17: නෑනේ අරේ වා සින්දු සියත.
19: ගියත් සැපයි දවලේ.
17: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව.

0: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන්නේ නෝයි.
1: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
2: මම පුංචි බයිසිකල එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
1: සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
3: තාත්තේ මෙන්න ඔය අය අය කියන සින්දු වෛරල් වෙලා.
4: දුවේක Facebook එකට දැම්මද?
3: Facebook විතරක් නෙවෙයි, මම ඔය දෙන්නම සියත TV Voice of Family එකටත් register කරා.
5: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සියත TV තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
6: සියත Voice of Family.
5: register වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
6: 98.2 98.4 සියත

0: හයි විනාඩි 46යි වෙලාව.
1: බය කරනෝ නෑ එක පාටෝනි.
0: ඔව් ඉතින් මෙතන කියන්න බෑ.
1: අනේ ඉතින් කියන්න. හොටෙව් පැට් 13 Pro ටැබ්ලට් එකයි Skyke GT Smart Watch එකයි බන්ඩල් එකම තියෙන රුපියල් 61000ක් වටිනවා. සෙන්ඩි අපි මිඩ් රේන්ජ් එකක් මතක් කරලා තියෙන්නේ. තව සෑහෙන වෙලාවක් තියෙනවා. try කරන්න පුළුවන්. රුපියල් 61000ක් වුණාට සමහර විට 100 200 වෙන්න පුළුවන්. 50 60 හිතා ගන්න බැරි තරම් අඩු ගන්න තමයි වාට අද දවසේ මේක වින් කරන්න තියෙන්නේ.
0: right එහෙනම් ඉතින් ලොන්ස් තියන්න පුළුවන් තරම් මං හිතන්නේ මිඩ් රේන්ජ් එක වෙනස් වෙලා නැහැ තාමත්. කලින් කියපු බිඩ් රේන්ජ් එකම තමයි. මොකද්ද කලින් කියපු බිඩ් රේන්ජ්?
1: 134.
0: දැන් ක්‍රේසි වෙන්නේ සිට කවුරුහරි මේ වෙලාව රෙජිස්ටර් වෙන්න ඕන නම් මෙන්න මේ විදිහට රෙජිස්ටර් වෙන්න. RG කියලා ටයිප් කරන්න, හිස් තැනක් තියන්න KW කියලා ටයිප් කරන්න, මේ મેસેජ් එක 3947ට SMS කරන්න.
1: ඒ වගේම බිඩ් කරන්න තියෙන මෙන්න මෙහෙම KW හිස් තැනක් අඩුම ලන්සෝ ටයිප් කරලා 3947ට SMS කරගෙන යන්න.
0: හරි. ඔන්න ඔය ටැබ් එකටයි, එතකොට ස්මාර්ට් වොච් එකටයි ලන්සෝ තියෙන ගමන් මෙන්න මේ පණිවිඩය අහගන්න. හරිද? මාළබේ පුංචි කාර් නිවස. අපි ඔබට නිතරම කියනවා වාහනයක් යනවනම් යන්න තියෙන හොඳම තැන තමයි මාළබේ පුංචිකාර නිවස. එතන වාහන 400ක් විතර තියෙනවා. එතෙන්ට ගියාට පස්සේ ඔහම අඩිය තිබ්බ ගමන්ම හිතේ තියෙන වාහනේ හොයාගන්න පුළුවන්. ඒ තරම් වාහන ගොඩක් තියෙනවානේ. මාරම ලස්සන වාහන ගොඩක්. ඒ කියන්නේ අර හිතේ තියෙන වාහනේ ගන්න පුළුවන්. රයිට්. අනිත් එක තමයි දැන් රෙජිස්ටර් කරපු වාහනයක් හරි නොකරපු වාහනයක් හරි ගන්න යනකොට.
1: නේ ඔයා කැමති කොහොමද? සම් රෙජිස්ටර් කරපුවටද කැමති unregistered එකටද?
0: මම unregistered.
1: Okay. Brand new එකක් දුන්නා.
0: Brand new එකට තමයි කැමති.
1: කක්ුණත් කමක් නෑ. ඔන්න register හරි unregistered හරි වාට ගන්න පුළුවන්. වාගේ හිතේ තියෙන වාහනේ මාළවේ පුංචි කාර් නිවසට ගියොත් දැන් unregistered වාහනයක් ගන්නවා නම් බලනවනේ නේ. ගොඩක් කට්ටියගේ ආම එන්ජින් බලනවා, සීට් එක අද කරලා ඔබලා බලනවා, සීරින් වීල් එක කරකලා එක එක කරලා බලනවා, කරන්න පුළුවන් උපරිම දේවල් කරලා බලනවා. ඒ මොන දේ කරත් කිසිම දෙයක් ඔයාට, ඒ කියන්නේ එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. මාළවි පුංචි කාර් නිවසේ තියෙන අපි කියන්නේ චීස් කන්ඩිෂන් හොඳම තත්ත්වයේ තියෙන වාහන තමයි මාළවි පුංචි කාර් නිවසේ ඔයාට ගන්න ලෑස්ති කරලා තියෙන්නේ. ඔය කොච්චර කිව්වත් බලන්න ඕනේ නම් හොයිස්ට් එකට දාලා වාහනේ උඩට උස්සලා හැම දෙයක්ම බලන්න චාන්ස් එකක් දීලා තියෙන්නේ.
0: ඔව් ඒකලංගේ තියෙනවනේ ඔටෝඩ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකයක්. අනිත් එක තමයි ලීසින් පහසුකම් එතනම තියෙනවා. තක්සේරු සේවා එතනම තියෙනවා. ඒ කියන්නේ වාහනයක් ගන්න ගියාට පස්සේ ඔක්කොම දේවල් ටික එකම තැනකින් කරගන්න පුළුවන්.
1: හරි.
0: ඉතින් ආ ඇඩ්‍රස් එක මතක් කරන්න. පුංචි කාර් නිවස වාහන උද්‍යානයේ පුංචි කාර් හන්දිය පුංචි කාර් පාර මාළබේ. ලන්ස තියාගෙන යනව ඇති කියලා අපි හිතනවා. මේ ලන්ස තියන්න මට නම් ඉවසිල්ලක් නෑ දෙයනේ. මේ Hotwave Pad 13 Pro tablet එකයි Skyke GT
1: smart watch
0: එකයි. කවුද දිනන්නේ? කොයි පැදටද යන්නේ?
1: මට හිතෙනවා හිතාගන්න බෑ.
0: හෙට්ටි පොළටද?
1: හනුවරටද?
0: දෙකටම නෙමෙයි නේ.
1: දෙකටම නෙමෙයි.
0: අපි බලමු කොයි පැත්තටද යන්නේ කියලා.

0: හතර වටේම පත්තර තප්පරේට සියතට
1: සියත පත්තරේ
0: උදේ 7:50ට අනුග්‍රහය
2: සීනි විරන් නැදෙන ස්තරම් තැනක් රන් බෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද
5: මොකද්ද මහත්තයා
4: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
6: අම්රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
7: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
6: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා.
8: අපේ lifestyle එකට ගැලපෙන smart drive එක Perodua Axia. ලීටරයකට කිලෝමීටර් 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැකිය.
9: A-level සම්සන් ක්ලාසස් වික්ද NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධිය හිමි කර ගන්න. අදම අමතන්න 011732000 NIBM ද සිටි යුනිවර්සිටි ද ප්ලේස් ටු බී.
10: දැස් වැඩවලට හොඳම ආයෝජනය. බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද David Pilis e-mobility veti 011 4 700 550
11: දැන් වෝක්චුවලස් වෙති වැඩකුලියක් නැතුවම තෝරාගත් බැංගල් සහ චේන් සඳහා ඔබට තෝරාගන්න ලොකු කලෙක්ෂන් එකතුවක් තියෙනවා. ඉක්මන් කරන්න මේ මස 29 දක්වා පමණයි. විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 011 4 700 414 414 කොන්දේසි සහිතයි. වෝක්චුවලස් සමදා ඔබ සමගයි.
4: එක්සයිට් ගන්න ලක්කක චාර්ජ් කරගන්න. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
12: Aluminium මනේ.
13: දන්සලේ fried rice එකේයි හෝටලේ fried rice එකේයි quality වෙනස්නේ. Aluminium උත් ඒ වගේ තමයි.
14: Aluminium ඕන තරම්. Alumex නම් ඉස්තරම්.
15: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරීන් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීම දැන් මම තන්න 011 544 5000
16: පුංචි කාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචි කාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචි කාර නිවස
17: Come on, Ratta.
18: මොකද මේ කෑ ගහන්නේ?
17: මේ සෙනසුරාදා T20 චාට් ෂෝ එකට එන්න රැට්ටනේ. ඉතින් මං එයා ඉස්සරහා ඒක කියලා පෙන්වන්න මේ ප්‍රැක්ටිස් කරන්නේ.
18: එන්න පුතණන් එච්චර හොඳ නැහැ.
19: ආයුබෝවන් ඕං බේන් වැන්ද අපි බයිලා කියන්නයි ආවේ.
13: රැට්ටා සමගින් හෙට උදේ 10ට සියත 2020.
2: Come on, Ratta.
13: සියත දෙවයි.

0: හවස 6යි විනාඩි 2යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිකොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO Nangro හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: අවසහයයි විනාඩි 8යි වෙලාව මං හිතන්නේ ලන්ස් රේන්ජ් එක වෙනස් වෙලා තියෙනවා.
1: බිඩ් රේන්ජ් එක වෙනස් වෙලා තියෙන මේ වෙනකොට සෙන්ඩි රේන්ජ් එක තියෙනවා 30ත් 70ත් අතරේ. අය මතක් කරන්න 30යි 70යි අතරේ තමයි මේ වෙනකොට බිඩ් රේන්ජ් එක තියෙන්නේ. ට්‍රයි කරන්න තව වෙලාව තියෙනවා.

0: එකටයි. එතකොට ස්කයි කිචිඩ් ස්මාර්ට් වොච් එකටයි. ඉතින් අඩුම ලන්සු තියලා පුළුවන් තරම් මේක ඔබේ කරගන්න. මං හිතන්නේ ලන්සු රේන්ජ් එක සැරින් සැරේ වෙනස් වෙනවා.
1: දැන්
0: මේ වෙද්දි
1: බිඩ් රේන්ජ් එක තියෙන සැන්ඩි 30-70යි අතරේ. 30-70 අතර බිඩ් රේන්ජ් එක රැඳිලා තියෙන්නේ. රුපියල් 61,000ක් වටින මේ බන්ඩල් එක ඔන්න ට්‍රයි කරන්න. දැන් අපි රේන්ජ් එක දීලා තිනවා. රේන්ජ් එක තුර ට්‍රයි කරන්න පුළුවන්. බලමු හවස 6:00 මාර වෙනකොට අද දවසේ අඩුම ලන්සුවට මේක ගන්න කවුද, කොහෙටද යන්නේ කියලා බලා ගන්න පුළුවන්කම තියෙනවා. මතක් කරන්නම් රෙජිස්ටර් වෙන විදිහ. අරජිහිස්තන KW කියලා ටයිප් කරන්න. 39:47 එකම එක SMS එකක් එවලවට රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඊට පස්සේ KW හිස්තනක් අඩුම ලන්සුව ටයිප් කරලා 39:47 එක දිගට බිට් කරගෙන යන්න තියෙන. හැබැයි නීති රීති වලට අනුකූලව තමයි සෙන්ඩි බිට් කරන්න
0: ඕනේ. ඔව්, terms and conditions තියෙනවා. පුළුවන් නම් කියවන්න. ඉතින් අපි කලින් පැයේ මතක් කරා ඔබට මොනවද ඒ නීති රීති කියලා. Right, okay. එහෙනම් ඔත්තුවක් එනවද? මොනෑම් තේරෙනවා නිකන් ඔත්තුවක්. බලමු බලමු. ඔත්තුවක් එන්න නියමිතයිත් වගේ.

0: මම ශේනයා ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
1: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. ලෝකෙ යුනිවර්සිටි පාර්ට්නර්ස්. දුව තාපයි
2: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
3: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
4: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
5: හිතගත් අයගේ අතගිලි බැඳෙන මේ ස්වර්ණමය කාලේ ඔබට වෝග් ජුවලර්ස් සපකින් අනගිට ඉමනාවා රුපියල් ලක්ෂ 10 හා ලක්ෂ 15කට වඩා වැඩි කැරට් 18 දියමන්ති සහ වටිනා ගල් ඇල්ලූ ආභරණ සඳහා රුපියල් 40,000ක් සහ රුපියල් 70,000ක gift vouchers අපෙන් ඔබට ඔබට අපගේ කොල්ලුපිටිය ප්‍රධාන ශාඛාවෙන් වගේම දිවයිනපුර ඕනෑම වෝග් ජුවලර්ස් ශාඛාවකින් මේ 29 වෙනිදා දක්වා මේ අනගේ අවස්ථාව ඔබටත් විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 0112 414 414 වෝග් ජුවලර්ස් සමදා ඔබ සමගයි.
6: අවස 6යි විනාඩි 16යි වෙලාව කමර්ෂල් බ්‍රේක් එක මැද්දෙත් අපි මේ කතා කරන්නේ ලන්ස් රේන්ජ් එක වෙනස් වුණා.
7: බිප් රේන්ජ් එක වෙනස් වෙලා තියෙන පොඩ්ඩක් උඩට ඇවිල්ලා තියෙන්නේ. CI 140යි අතරේ තමයි මේ වෙනකොට බිප් රේන්ජ් එක ඇවිල්ලා තියෙන්නේ. CI 140යි අතරේ හරියටම තේනවා සෑන්ඩි තව විනාඩි 12ක් විතර. හරිද? CI 140යි තමයි බිප් රේන්ජ් එක තියෙන්නේ. ඉතින් රුපියල් 61,000ක් වටින මේ බන්ඩල් එක ගන්න පුළුවන් තව වෙලාව තියෙනවා.
6: තව වෙලාව තියෙනවා. ඉතින් ලන්ස් තියෙනවා නම් මෙන්න මේ විදිහට ලන්ස් තියන්නේ KW කියලා ටයිප් කරලා හිස්තනක් ලාදම ලන්ස ටයිප් කරලා 3947ට SMS කරන්න. අපි ආයෙ පාරක් යමු කමර්ෂල් බ්‍රේක් එකට. දැන් වෙලාව මතක් කරන්න හවස 6යි විනාඩි 17යි.
8: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහූ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
9: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.
10: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝ සහ වින්ඩෝ සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
11: ඔබ වෙත ගෙනෙන්නේ
12: අමෘතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
13: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
12: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අමෘතා.

0: උදේ 6යි ඕනේ හවස 6යි හවස 6යි විනාඩි 22යි වෙලාව ඩාන් වෙන අඩෝ වෙනයි
1: තමයි බිඩ් රේන්ජ් එක වෙනස්ලා තියෙන්නේ සැන්නේ 160යි 210යි අතර තමයි මේ වෙනකොට රේන්ජ් එක තියෙන්නේ 160යි 210යි අතරේ හරියටම තව වෙලාව තියෙනවා විනාඩි
0: 8ක් විතර තියෙනවා
1: 160යි 210යි තමයි දැන් බිඩ් රේන්ජ්
0: එක මම ඇත්තටම හිතන්නේ ඔත්තුවක් දෙයිදෝ කියන
1: සීනේ ඒක මම කල්පනා කරේ
0: බලාගෙන හිටියේ ඒකයි ඒකයි නිකන් අරක පාඩමඩ උදේ කියලා
1: කියන්නේ ෆ්‍රෙෂ් එක දෙනුනේ නේද
0: සමහර විට ඔත්තුවක් එන්න පුළුවන් ඒ නිසා සියතට කන තියාගෙන මෙන්න ලන්සු රේන්ජ් එක වෙනස් වෙනවා ඔත්තුවක් එනවා එන්න නියමිතයි අපි බලමු මොකද වෙන්නේ කියලා තවත් විනාඩි 8කටත් වඩා අඩු කාලයක් ඔබට තියෙනවා ලන්සු තියන්න පුළුවන් තරම් මේ විනාඩි ගන්න උපරිම ප්‍රයෝජන ගන්න
1: අනිවාර්යයෙන්

0: මං කිව්වේ ඔත්තුවක් ළඟ එනවා මේ හුලඟ වදිනවා කියලා.
1: ඔත්තුවක් දෙන්න හදන්නේ එකත් 50ත් අතරේ කවුරුත් නොතියපු ලංසු තියෙනවා try කරන්න පුළුවන්. අපව කියන්න ඔත්තුව තියෙන්නේ 1යි 50යි අතරේ කවුරුත් නොතියපු ලංසු තියෙනවා. තව බොහොම පොඩි වෙලාවක් තියෙනවා. ඔන්න try කරන්න අපි තවත් ඔත්තුවක් දෙන්නම් තව චුට්ටකින්නේ.

0: අවසහයයි විනාඩි 25යි වෙලාව. අපි කලින් වාට ඔත්තුවක් කිව්වා. ඒ ඔත්තුව බලන්න ඕනේ ඉතින් වැඩ කරයිද කියලා. අපි ආයෙ පාරක් කියන්නම් ඔත්තුව.
1: එකත් 50ත් අතර තමයි සෙන්ඩි ඔත්තුව තියෙන්නේ. කවුරුත් නොතියපු ලංසු තියෙනවා. ඔන්න try කරලා බලන්න පුළුවන් නේ.
0: කවුරුත් නොතියපු ලංසු කීපයක් තියෙනවා. එකක් නෙවෙයි කීපයක් තියෙනවා. ඉතින් පොඩ්ඩක් තැනින් තැන ලංසු තියාගෙන ගිහිල්ලා බලන්න. ඔයාට මේ chance එක හම්බුනොත් මං කියනවා මාරම lucky lucky lucky.
1: හරියටම හරි රුපියල් 61000ක් වටින මේ බන්ඩල් එක ගන්න පුළුවන් එකක් හරි ආවා. ඔන්න 10ත් 60ත් අතර ඔත්තුවක් දෙන්න. 10ත් 60ත් අතර කවුරුත් නොතියපු ලංසු තියෙනවා. ඔන්න දැන් පොඩ්ඩක් අපි ඔත්තුව වෙනස් කරලා තියෙන්නේ. 10යි 60යි අතරේ try කරලා බලන්න. කවුරුත් නොතියපු ලංසු තියෙනවා. සෙන්ඩි කිව්ව වගේ වාසනාව ඔන්න කාගෙද බලන්න පුළුවා.
0: වාසනාව ඉදින් ලැබෙන්නත් ඉතින් ලංසු තියන්න ඕනේ.
1: අන්න හරි.
0: 10ත් 50ත් අතර ලංසු තියලා බලන්න.
1: 10ත් 60ත් අතර.
0: ආ 10ත් 60ත් අතර. කවුරුත් තියපු නැති ලංසු තියන පුලන් තරම් ලංසු තියලා බලන්න.

0: තවත් අපේ ගානක් හිතරලා තියෙනවා. තවත් අපේ කිහිපය හිතරලා තියෙනවා. අපේ ලන්සු තියන මේ hot wave pad 13 pro tablet එකයි, sky kitchen smart watch එකයි අඩුම ලන්සුෙන් ඔයාට හිමි කරගන්න. ඔව් මං හිතන්නේ අපිට ලන්සු තියන්න දීලා තියෙන කාලය ඉවරයිද? ඉවරයිද? අවසන්.
1: අවසන්.
0: අවසන්යි.
2: ලන්සු තැබීමට ලබා දුන් කාලය අවසන්යි.
0: සෑහෙන ලන්සු දෙල තිබ්බා. ඒ නිසා ලুকু ගෙමක් තිබ්බා නේද? අපේ අධීක්ෂණ මණ්ඩලය බලනවා වැරදි ලන්සු තියෙනවද, නීති විරෝධී විදිහට ලන්සු තියෙනවද කියලා. බල්ලා බල්ලා බල්ලා තමයි ජයග්‍රාහකයා බල්ලලා බල්ලලා තමයි ජයග්‍රාහකයා තෝරගන්නේ. බල්ලා බලනක
1: හරියට රුපියල් 60,000 කට මේ බණ්ඩල් එක ඔන්න ලෑස්ති කරලා තියෙන්නේ දැන්.
0: ලෑස්ති කරලා තියෙන්නේ දැන්
1: ජයග්‍රාහකයා කවුද කියලා බලන්න පුළුවන්. දැන් ෆෝන් එක අතේ තියාගෙන ඉන්න බික්කරා නම් එහෙම ෆෝන් එක අතේ තියාගෙන ඉන්න ඕනේ. hot wave pad 13 pro tablet එකයි, sky ki gt smart watch එකයි තමයි ලෑස්ති කරලා තියෙන්නේ. අඩුම ගානට ඔයාගේ වෙනවා දැන්.
0: රයිට්, අපි ජයග්‍රාහකයාත් එක්ක කතා කරමු තව ටික වෙලාවකින්. ඊට කලින් අපි අද හෙඩ්ලයින් අහලා එනවා. දැන් වෙලාව මතක් කරන්න 6:30 වෙනාඩි 31.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු.
2: පළාත් පහකට අද රාත්‍රියේ තද වැසේ. අයහපත් කාලගුණෙන් දිස්ත්‍රික් අටකටත් බලපෑ. රුපියල් මිලියන 108ක කොකේන් අත්අඩංගුවට. බලශක්තියට කලබලාකරුවේ. ඩොලරය රුපියල් 331 වයි. ජපානයේ ප්‍රබල භූකම්පනය.
3: වැඩි විස්තර රාත්‍රී 7 සියත ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් බලාපොරොත්තු වන්න.
4: සියත දිවයින පුරා

0: හතලිහයි අපි ගාව නම් එක තියනවා.
1: ඊට කලින් මේ මතක් කරන්න
0: දැන්ම කතා කරන්න බෑනේ. තා පොඩි ලොක් ඉන්නේ ඉතින්
1: ඔන්නම නේද? ඔහොම ෆෝන් එක අතේ තියාගෙන තා පොඩ්ඩක් ලයින කල්පනා
0: කරලා
1: මමද දන්නේ කියලා පොඩ්ඩක් හිතාගෙන ඉන්නකෝ. අපිට දෙන පාණි ටිකක් මතක් කරන්න. අපි මේ කිව්වා සෙන්ඩි මාළඹේ පුංචි කාර් නිවස ගැන. වාහන 400කට වැඩිය තියෙනවා මාළඹේ පුංචි කාර් නිවසේ. ගියොත් එහෙම අර හිතේ තියෙන වාහනේ ගන්න පුළුවන්කම තියෙන ඔන්නාට මාළඹේ පුංචි කාර් නිවසට ගියොත්. ඒ කියන්නේ ඉතින් වාහන 400ක් කියන්නේ සමහරලාට හිතේ තියෙන ඇල්ටෝ එකක් වගේ ගන්න පුළුවන්. ඒ ගියාට පස්සේ නිකන් විසල් එකක් ගන්න මට්ටමට හිත වෙනස් වෙන්න ඉඩකඩ තියෙනවා. මොකද මාළඹේ පුංචි කාර් නිවස කියන්නේ වාහන තියෙන දිව්‍ය ලෝකයක්. හැම වාහනෙම එකකට එකක් කන්ඩිෂන් තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. රෙජිස්ටර් වුණත් රන්ජිස්ටර් වුණත් මේ ඕනම වාහනයක් හොඳම තත්ත්වෙන් වාඩ ගන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි සාමාන්‍ය වාහනයක් ගන්න යනකොට ගැරේජ් එක බාස් කෙනෙක් හරි කාව හරි ඇදගෙන යනවනේ. ඒ
0: කියන්නේ රෙජිස්ටර් කරපු වාහනයක් ගන්න යද්දි තැන් තැන් වලට යන්න වෙනවා
1: නේද? ඒක නේද ප්‍රශ්නනේ. එයාටත් ගියන්න ඕනේ කන්න බොන්න අරම. ඒම කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මාළඹේ පුංචි කාර් නිවසට ගියොත් එහෙම හොඳම තත්ත්වයේ වාහන කිසිම ප්‍රශ්නයක් නැති වාහන වාර ගන්න පුළුවන්කම තියෙනවා මාළඹේ පුංචි කාර් නිවසෙන්. ඔය කොච්චර කිව්වත් චෙක් කරන්න මොන්න ඔන්න හොයිස්ට් එකට දාලා මැෂින්ස් වල දාලා හැම විදිහටම ඔයාලට වාහනේ චෙක් කරලා පෙන්නනවා. ඉතින් එන්ජින් එකේ ප්‍රශ්න තියෙනවද? මේ හැමදේම ඔයාලට බලන්න පුළුවන්. අපි කිසිම ප්‍රශ්නයක් නැහැ. හිතුවක්කාරයිනේ මිනිස්සුනේ.
0: ආ මට ඕනේ බලන්න. ඔයා කොච්චර බැලුවත් මට මදි මටත් බලා ගන්න ඕනේ කියලා. ආ හොඳයි නේද කියලා බලලා එන්න පුළුවන්. රයිට් අපි ඇඩ්‍රස් එක කියන්නම්. පුංචි කාර් නිවස වාහන උද්‍යානයේ පුංචි කාර් හන්දේ පුංචි කාර් පාර මාළඹේ සින්දුවක් එහෙම අහලා. අපි එහෙනම් වැඩේ පටන් ගමු. අද ජයග්‍රාහකයා කවුද වෙයිද? කවුරු වෙයිද?
1: හෙට්ටි පොලටද?
0: නෑ නෑ එහෙ නෑ.
1: හරි.
0: අපි බලමු ෆෝන් එක ළඟ තියාගෙන ඉන්න. අපි ගන්න පළවෙනි කෝල් එක ආන්සර් කරන්න ඕනේ. නැත්තම් ඉතින් chance එක වෙන කෙනෙක්ට.

0: හවස 6යි විනාඩි 45යි වෙලාව. අපේ ජයග්‍රාහකයා හෝ ජයග්‍රාහිකාව කවුද කියලා නිවේදනය කරන්නයි හදන්නේ.
1: ඒ
0: අවස්ථාව මට ලබා දෙනවද?
1: ලබා දෙනවා. ප්‍රොෆෙෂනල් ඉදිරි කියන ලබා.
0: හරි මේ ඔයා මේ අපි දැන් අද දුන්න ටැබ්ලට් එකයි ස්මාර්ට් වොච් එක ගැනයි. කොහෙන්ද දුන්නේ? ඔච්චර වටිනවත් දෙයනේ. ගන්න ඕන නම් පුවා හෝල්ඩින්ස් එකේ තව ඔය වගේව ගොඩාක් තියෙනවා කියලා විස්තර කියන්න. මම දැන් කෝල් එකක් ගන්නවා.
1: හරි. ඔන්න අද දවසේ දැන් ජයග්‍රහකයට දෙන්න ලෑස්ති කරලා තියෙන්නේ අපි Hot Wave Pad 13 Pro ටැබ්ලට් එකයි Skyke GT Smart Watch එකයි. මේ දෙකම අපිට දුන්නේ පුවා හෝල්ඩින්ස් වෙතින් රුපියල් 60,000ක් වටිනා මේ බන්ඩල් එකකින්. පුවා හෝල්ඩින්ස් වෙතට ගියොත් එහෙම ඔයාට පුළුවන්කම තියෙනවා මේ ටැබ් එකයි Skyke GT Smart Watch එකයි සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඔයාට ගමිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ටැබ් එක ගැන මතක් කරොත් එහෙම හොඳ ඩිස්ප්ලේ එකක් එක්ක
0: දැන් මට කිව්වේ නෑ නෝ මට වයිෆ් කෙනෙක් ඉන්නවා කියලා. දැන් අවුරුදු දෙකක් තිස්සේ මොකද්ද හාමින් කරලා තියෙන්නේ මට? මට කරුණා කරලා කියන්න කවුද කවද බැන්නේ?
2: ඔය වෙන්දර ගොඩක් කරද?
0: ඔව්. හරි අපි ඉතින් බාධා කරන්නේ නෑ උගලන්ගේ ආදරයට. ඉතින් කොහොමද ජීවිතේ? හොඳින් ඉන්න අඳුරන්න බැයිදන්නේ කවුද කතා කරන්න කියලා මේ සුමිහිරි කටහඬ. අනේ ජයග්‍රහකයට මොකද වුනේ?
1: සුමිහිරි කටහඬ
0: බය වුණානේ. අපි මේ ආයි කෝල් එකක් ගමු. ඉතින් ආන්සර් කරපු නිසා මං හිතන්නේ මොනා හරි කනෙක්ෂන් එකේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හරි. එතකන් ඔයා මොනා හරි කියන්නේ ඉතින් මයික් එකට.
1: හරි මතක් කරමු. දැන් අපි මේ Hot Wave ටැබ්ලට් එක ගැන මතක් කරා. දැන් ටැබ් එක ගැන කතා කරනකොට සන්නේ හොඳ ඩිස්ප්ලේ එකක් තියෙනවා මම කියාගෙන ගියේ විස්තර ටික. හොඳ බැටරි කැපැසිටි එකකුත් තියෙනවා. මොකද මේ milliampere 6580ක හොඳම බැටරි කැපැසිටි එකත් එක්ක ඔක්ටා කෝ ප්‍රොසෙස් එකක් තියෙන හින්දා ස්පීඩ් එකේ වැඩි ටික කරගෙන යන්න පුළුවන් මේ ටැබ් එක පාවිච්චි කරොත් එහෙම.
0: හරි තරහ ගිහලා දැන් ෆෝන්
1: එකේ ඒකනේ.
0: වයිෆ් යහපැති කිව්වනේ. හලෝ. තරහ ගිහලා ෆෝන් එක තිබ්බේ.
1: වයිෆ් ඇදලා ගත්තොත් ෆෝන්
0: එක ගන්නේ. මේ අපි ක්‍රේසි වෙන්නේසින් උගුළු කලබල වෙන්න එපා. මං හිතුවේ වයිෆ් එහා පැත්තේ ඉන්නවා කියපු හින්දා නිකන් මේ
1: ඇත්තල අරගෙන ෆෝන් එක
0: කට් කළා කියලා. මේ ක්‍රේසි වෙන්නේසීට පිච්ස් තිබ්බ නේද?
2: ඔව් ගොඩක් තිබ්බා.
0: ගොඩක් තිබ්බා නේ. දැන් ඔයා දන්නවද ඔයා මේ දිනල තියෙන්නේ කියලා? හරි. ඔන්න වාගේ නම් මොකද්ද?
2: කසුරි.
0: කසුන් විතර තියෙන්නේ.
2: කසුන් රොඩ්රිගෝ.
0: ගෙවල් කොහෙද?
2: මම මහභාගෙන්.
0: හරි එහෙනම් කසුන් මහභාගෙන් ඔන්න 43 තමයි එයා තියපු බිට් එක. අඩුමාඩු ලන්සුගෙට ඔන්න අපේ බන්ඩල් එක අයිති කරගන්නවා අපෙන් සුබ පැතුම්.
2: Thank you.
0: කසුන්.
2: Yeah.
0: දැන් ටැබ්ලට් එකකුත් තියෙනවා වොච් එකකුත් තියෙනවා.
1: වයිෆ්ට මොකද්ද දෙන්නේ කසු? ඒ ප්‍රශ්නේ තමයි අහන්න ගියේ සෙන්ඩි.
2: ඇත්තටම වයිෆ් ටැබ්ලට් එකක් ඉල්ලීවිතියා එයාට වොච් එකකුත් දෙන්න උමනාවක් තිබ්බා. මම ඒක ඔළුවට කියපු ගමන් ටක් ගාලා බිට් කරන්න ගත්තා. ඉතින් හිත වගේ වයිෆ්ටත් මම වාහනේ එන ගමන් කිව්වා මෙහෙම මම බිට් කරා කියලා. හැබැයි හිතේ නැහැ මෙයාගේ දෙයක් ලැබෙයි කියලා. ඉතින් සතුටුයි ක්‍රේසි වෙන්දිසත් එක්ක එකතු වෙලා මෙයාගේ දෙයක් ලැබුණාට.
0: කොච්චර කලින් මම බිට් තියන්නේ?
2: මම ගොඩක් කලින බිට් තියෙනවා. මම ටිකක් පොඩි කාලයක් තිබ්බේ නේද මේ ආයි පටන් ගත්ත විතරයි මට ඒක chance එක හම්බුණා.
0: බලන්නක නේද වාසනාව දොර ඇරියා.
2: වාසනාවට තමයි ගත්ත කොම බිට් එක.
0: එයාගේ නම වාසනාවද?
1: අම්මේ.
0: ෂානේ මයින්. රයිට් දැන් අහගෙන ඉන්න ඇයි මොකද්ද කියන්න තින් දැන් ක්‍රේසි වෙන්නේසිට එක කාලයක් ඉන්නවා සහ ජයග්‍රහණය කළා.
2: ඔව් ඇත්තටම කියන්න තියෙන්නේ ක්‍රේසි වෙන්දේසියත් එක මම කාලයක් තිස්සේ බිට් කරා. ඉතින් හැමෝටම බිට් කරන්න. ඉතින් හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්. හැමෝටම ජයග්‍රහණයක් අරගෙන තමන්ට ඕන කරන දෙයක් ගන්න පිසිරෙන් දිසිය තමයි හොඳම තැන.
0: රයිට්, එහෙනම් අපි සුබ පතනවා අද ජයග්‍රහණය කරපු කසුන් රොද්‍රිගෝනේ.
1: ඔව් මහභාගී.
0: ඔව් රුපියල් 43ක් වගේ අඩු ගානකට තමයි මේ කසුන් රොද්‍රිගෝ මේ බන්ඩල් එක දැන්
1: රුපියල් 61000ක බන්ඩල් එක රුපියල් 43කට ගත්තනේ.
0: රුපියල් 43කට ලේසි පහසු වැඩක් නෙමෙයි. හොට්වේව් පැඩ් 13 ප්‍රෝ ටැබ්ලට් එකයි ස්කයි කිච්චිටි ස්මාර්ට් වොච් එකයි. දැන් ඊළඟට දෙන්නේ මොකක්ද කියලා තමයි ඕ කියන්න තියන්නේ.
1: කද්ද කියන්නේ?
0: බෑදම කියන්න.
1: ඇයි බැරි
0: කිය? ඒක සර්ප්‍රයිස්. ඒක සර්ප්‍රයිස් එකක් ඔන්න අපි ඔයගලන්ට සර්ප්‍රයිස් එකක් දීලා තියෙනවා. පුළුවන් නම් ගෙස් කරන්න. අපි ඊළඟට ක්‍රේසි වෙන්දේසියෙන් ලංසුතියන් ඔයගලන්ට දෙන්නේ මොන වගේ gift එකක්ද? ෆ්‍රිජ් එකක්ද? ඉඩමක්ද? ගෙයක්ද?
1: වෙන්න පුළුවන්.
0: වෙන්න පුළුවන් නේද? ඒවා කියන්න බෑ. ඒවා ඉතින් සර්ප්‍රයිස් නැත්නම් රත්තරන්ද? නැත්නම් පවුමක්ද? ඉතින් ඔය වගේ මොකක් හරි වෙන්න පුළුවන්. අපි පොඩි ඉඟි ටිකක් දෙන්නම්. සියත අහගෙන ඉන්න සියත අහගෙන හිටියොත් ඔයාට දැනගන්න පුළුවන් ඊළඟට ඔබට ලංසු තියන්න දෙන්නේ මොකක්ද කියන එක. කමක් නැහැ, කොහොම වුණත් දැන් ඔයාලට රෙජිස්ටර් වෙලා මේ සර්ප්‍රයිස් අයිටම් එකට ලංසු තියාගෙන යන්න පුළුවන්.
1: අපි මතක් කරමු රෙජිස්ටර් වෙන විදිය. RG histana KW කියලා ටයිප් කරන්න 39.47ට SMS කරලා ඔන්න රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඊට පස්සේ bits තියාගෙන යන්න තියෙන්නේ KW histana කඩුම ලංසෝ ටයිප් කරන්න 39.47ට SMS කරගෙන කරගෙන යන්න තියෙන්නේ. අපි මොකද්ද සර්ප්‍රයිස් gift එක කියලා මතක් කරමු හිමීට.
0: හිමීට මතක් කරමු. අද මතක් කරන්න. ඒක සර්ප්‍රයිස් එකක් නේ. අද රාත්‍රී 7 නම් ලංසු තියන්නත් පුළුවන් මේ සර්ප්‍රයිස් gift එකට. එහෙනම් අපි හදට සමු ගන්නවා. මහන්සිය නේ.
1: මහන්සිය.
0: තෑගි දීලා දීලා
1: මහන්සිය.
0: නෑ මට තෑගි දීලා මහන්සිය. දාක් දෙනවනේ ඉතින් මේ ටිකේම. මම හෙට එනවා උදේ 10ට අපේ chart show එකේ. රට එනවා. අහන්න උදේ 10 ඉඳන් 12 වෙනකන්. ඔයා
1: මම එනවා හෙට සියත සතියන්තයත් අරගෙන හවස 5ට. හැබැයි සඳුදා එනවා මම පොකට් මනිත් අරගෙන උදේ 5යි කාලට.
0: එනගින් එන්න මම සැන්ඩි.
1: මම රවිෂ්කා.

0: சேர்த்த
1: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
2: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තා.
3: ඔබේ ලයිෆ්ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුව ඇක්සියා. ලීටරයකට කිලෝමීටර් 27කට වැඩි තුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට. දිවයින පුරා පිහිටි යුනිමු එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැකි.
4: ඒලෙවල් අවසන් ක්ලාසෙස් වෙත NIBM ද සිටි යුනිවර්සිටි සමග ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Unshaking සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011-732-1000 NIBM, The City University, The Place to Be.
5: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
6: මිලියන 2000ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-1000 WhatsApp කරන්න.
7: මතකද ASTH

0: වඩා ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: තාත්තේ මෙන්න ඔයයි අයියයි කියන සින්දු වෛරල් වෙලා.
3: දුවේක Facebook එකට දැම්මද?
1: Facebook විතරක් නෙවෙයි, මං ඔය දෙන්නව සීත ටීවී වොයිස් ඔෆ් ෆැමිලි එකටත් රෙජිස්ටර් කරා.
4: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න. පවුලි දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම චාන්ස් එක.
5: සීත වොයිස් ඔෆ් ෆැමිලි.
4: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
5: සියත
6: දිවයින පුරා

0: දැබලා රාත්‍රී 7යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: පළාත් පහකට අද රාත්‍රියේ තද වැසි. අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික් අටකටත් බලපෑම්. රුපියල් මිලියන 108ක කොකේන් අත්අඩංගුවට. බලශක්තියට කලමනාකරුවෙක්. ඩොලරේ රුපියල් 330 ඉක්මවායි. ජපානයේට ප්‍රබල භූකම්පනයක්.
0: දේශීය සියත. Local news on සියත.
1: ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිට ඇති අඩුපීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවිනවට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි දින කිහිපෙත් අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. අද රාත්‍රියේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම වයඹ සහ උතුරු පළාත්වලට මිලිමීටර් 100ක වැසි ඇති විය හැකි. අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටද මිලිමීටර් 100ක වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම වයඹ සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවලට හෙට මිලිමීටර් 75ක වැසි ඇති විය හැකි. ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටද හෙට මිලිමීටර් 75ක වැසි අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. පසුගිය පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වාර්තා වී ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයෙන්. එවාගේ මිලිමීටර 193ක්. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ප්‍රදේශ කිහිපයකින් මිලිමීටර් 100ක්ම වූ තද වැසි වාර්තා වුණා. දිවින වටාවන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවලත්, බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශවලත් තද සුළං ඇති විය හැකි. එම මුහුදු ප්‍රදේශ රළු විය හැකි බවයි කාර්යයෙන් නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු සඳහන් කළේ.
2: ඉතින් මේ පද්ධතිය උතුරු දිශාවට තමයි ගමන් කරන්නේ. එසේ වෙතත් මේක වඩාත් සෙමින් ගමන් කරන ස්වභාවයක් තමයි තියෙන්නේ. මුහුදු ප්‍රදේශ තවදුරටත් දීවර සහ නාවක කටයුතු වලදී ප්‍රවේශමෙන් කටයුතු කරන්න අවශ්‍යයි. ඉතින් ඒ සම්බන්ධව දීවර සහ නාවක ප්‍රජාව අවධානය යොමු කරන්න අවශ්‍යයි. පවතින තත්ත්වයන් අනුව මේකේ කුඩා අඩු වැඩිවීම් සහිතව මෙම තත්ත්වයේ ඉදිරි දින කිහිපයේ තවදුරටත් ඉදිරියට ගමන් කරાવી කියන එක තමයි පුරෝකථනය වෙන්නේ. ඒ කියන්නේ ඉස්සරහ දවස් කිහිපයත් නිරිතදිග ප්‍රදේශවල වැසි සහිත ස්වභාවය තවදුරටත් බලාපොරොත්තු වෙන්න පුළුවන්.
1: ගංගා දෙකක ජල මට්ටම ඉහළ ගොස් ඇති බවයි බාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ. අත්තනගලුවේ ජල මට්ටම සුළුගංවතුර තත්යක් දක්වා ඉහළ ගොස් ඇත්තේ දුණමලේ ප්‍රදේශයෙන්. කළුගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඇත්තේ මගුර සහ මිල්ලකන්ද ප්‍රදේශවලින්. ප්‍රධාන ජලාශ 22ක බාන්දොරට විවෘත කර ඇති බවයි බාරිමාර්ග අධ්‍යක්ෂ එල්.එස්. සූර්යබණ්ඩාර සඳහන් කළේ.
3: බුලත් සිංහල, මදුරාවල සහ පාලින්ද නුවර කියන පදිසිරිකම් කොට්ටාසට ආසන්නයේ තියෙන පහත් බිම් බොහෝ දුරට බලපෑමට ලක් වෙන්න පුළුවන් ප්‍රදේශ වෙන්නේ. ඒ වගේම කළුගඟේ පහුගිය දින කීපෙමත් ලැබුණු වර්ෂාපතනයන් අනුව ජල මට්ටම් කිසියම් ඉහළ මට්ටමක තියෙන නිසා දෙපස පිහිටි ඇතැම් පහත් බිම් බොහෝ දුරට මේ වෙන විටත් ජලය ඇතුල් වීම සිදු වෙලා යට වෙලා තියෙනවා. ඒ වගේම අත්තනගලුව, අම්පහ, මිනුවන්ගොඩ, ජයල, කටාන, වත්තල වගේ පදිසිරිකම් කොට්ටාස ආසන්නයේ තියෙන පහත් බිම් බොහෝ දුරට ජලය ඇතුල් වීමේ අවදානම තියෙනවා. පිටවාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ විශේෂයෙන්ම පාලනය වන ප්‍රධාන වාරි ජලාශවල ජලාශ 73න් 22කට ආසන්න ප්‍රමාණයක් වාන් දමනවා. වයෝ වාන්දොරට විවෘත කරලා අපි අඩු කරමින් යනවා.
1: සමස්ත ජලාශවල ජල ධාරිතාව 78%ක් බවයි ජල කළමනාකරණ ලේකම් කාර්යාලය අධ්‍යක්ෂ නිලන්ත ධනපාල පැවසුවේ.
4: විදුලි බල මණ්ඩලයට සහ මහවැලි අධිකරණයට අයිති ජලාශවල විතරක් මේ වෙනකොට 80%ක විතර ජල ධාරිතාවක් පවතිනවා. දැන් මේ වෙනකොට වාන් දාන්නේ පොල්ගොල්ලෙන් තත්පරයට ගණාඩි 4400ක් විතර යනවා. ඊට අමතරව අණ්ඩලෙමින් තත්පරයට ගණාඩි 120ක් විතර වාන් දැමීමක් කරනවා. ඉහළ ජලාධර ප්‍රදේශවල ජලාශවල ඇත්තටම අඩු වතුර මට්ටමක් තමයි තියෙන්නේ. උදාහරණයක් ගත්තොත් එහෙම දැන් සමනලව ගත්තොත් 65% මේ වෙනකොට තියෙන්නේ. ඊගාවට කාසල් රිමාස ගත්තොත් 42%යි තියෙන්නේ. අපි ගත්තොත් කොත්මලේ ගත්තොත් 36%යි තියෙන්නේ. ඊළඟට වික්ටෝරියා ගත්තොත් 45%යි. රන්දනිගල ගත්තොත් 80%යි. ඒ වගේ අඩුම තත්ත්වයක් තමයි තියෙන්නේ ඉහළ ජලාධාරවල ලාසවල වතුර තත්.
1: පවතින අයහපත් කාලගුණ තත්ත්වය සහ ජල කැලීම හේතුවෙන් ආපතා මරණ දෙකක් වාර්තා වී තිබෙනවා. ආපතා කළමනාකරණ මධ්‍යස්ථානයේ සඳහන් කළේ ජල පහරට හසු වීමෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ පුත්කලෙකුද, අකුණුසැර වැදීමෙන් යාපනය දිස්ත්‍රික්කයේ පුත්කලෙකුද මිය ගොස් ඇති බවයි. පවුල් 1113කට අයත් පුද්ගලයන් 3475 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා. අර්ධහානි සිදුව ඇති නිවාස ගණන 88ක් බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි පැවසුවේ.
5: රත්නපුර දිස්ත්‍රික්කයේත් ගාල්ල මොනරාගල දිස්ත්‍රික්කයේ එකම මඩකලපුව කළුතර කොළඹ පුත්තලම යාපනී කියන දිස්ත්‍රික්කවල තමයි පීඩාවට පත් වූ ජනතාව වාර්තා වෙන්නේ. ආරක්ෂිත ස්ථාන දෙකක් පුරාවට පුද්ගලයන් 104 දෙනෙක් තාවකාලිකව රඳවා තිබෙනවා. කළුතර දිස්ත්‍රික්කයේ එක ආරක්ෂිත ස්ථානයක පුද්ගලයන් 29 දෙනෙක් පමණයි රැඳී සිටින්නේ. මේ අතරව පුත්තලම දිස්ත්‍රික්කයේ ආරක්ෂිත ස්ථාන එකක් පුරා පුද්ගලයන් 75 දෙනෙක් මේ විදිහට රැඳී සිටිනවා. යාපනී දිස්ත්‍රික්කයේ ඊයේ දිනේදී අකුණු අනතුරු හේතුවෙන් එක් පුද්ගල මරණයක් වාර්තා වෙනවා. ජලය යටවීම හේතුවෙන් අතුරු මාර්ග තමයි බොහෝ විට අපිට කොළඹ දිස්ත්‍රික්කයේත් සහ කළුතර දිස්ත්‍රික්කයේත් වාර්තා වෙලා පවතින්නේ. කළුතර දිස්ත්‍රික්කයේ මතුගම සාගලවත් යවට ප්‍රදේශයත් කොළඹ දිස්ත්‍රික්කයේ අතුරු මාර්ගත් මේ සම්බන්ධව අපිට වාර්තා කර
1: රත්නපුර ගල්ලෑල උඩකගම ප්‍රදේශයේ නායාමක් සක්‍රිය වී ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ වසන්ත සේනාධීර සඳහන් කළේ.
6: පසුගිය සුළු කුණාටුත් එක්ක බොහොමයක්ම ජනතාව දන්න තමන්ගේ වටපිටාව තත්ත්වය මේ වෙන විට ඒ වගේ මේ ප්‍රදේශවල සිටින ජනතාව දැනුවත් කරලා තියෙන්නේ ඇති වෙකි ආපදාවන් තත්ත්ව සම්බන්ධව නායම් කොයි ආකාරයෙන් සිදුවිය හැකිද ගල් පෙරලීම් වෙන ස්ථානයේ ගොල්ල දන්න ඒ නිසා ඒ සම්බන්ධව බෙහෙත් සැරකිලිමත් යුතුයි. අර නැවත නායම් ලක්ෂණ ඇති වීලා තියෙන ස්ථාන නැවත සක්‍රිය වීම තත්ත්වයක් ඇති වෙනවා. උදාහරණ ගතොත් මේ වන රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගල්ලෑල ග්‍රාම නිලධාරි වසමේ උඩකගම කියන ප්‍රදේශයේ
1: ජලකැලීම් හේතුවෙන් බලපෑමට ලක් වූ පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය දහවනය වේග සීමාවන්ට යටත්ව සිදුවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ මාර්ග හා කර්මාන්ත ප්‍රධාන ඉංජිනේරු ප්‍රියන්ත දීගලගේ සඳහන් කළේ.
7: පුත්තලම දුම්රිය මාර්ගයේ ඉල් අඩිය ස්ථානයේ අපි දුම්රිය මාර්ගයේ සම්පූර්ණයෙන්ම හැතම්ම කාලක විතර ප්‍රමාණයක් වැස්සට යට වුණා. ඒ වතුර ගලාය බැසීම හේතුවෙන් දුම්රිය මාර්ගයේ ස්ථාන කීපයක් හොදාගෙන ගියා. ඒ හොදන ගිය දුම්රිය මාර්ගයේ ඊයේ හවස් සරු වෙනකොට නිම කරලා තියෙනවා. මේ වෙනකොට දුම්රිය ධාවනයේ 8 කිලෝමීටර 25ක වේගයෙන් යන්න පුළුවන් වන පරිදි යථා තත්ත්වයට පත් කරලා දුම්රිය ධාවනයට යොදලා තියෙනවා. 8 කිලෝමීටර 25 වේග සීමාව ඉතිරි සද්දේක ඇතුළේ ඉවත් කරලා සාමාන්‍ය වේගයෙන් දුම්රිය ධාවනයට යොදා ගැනීමට කටයුතු කරනවා.
1: අමරිකානු ඩොලර් එක විකුණුම අනුපාතය රුපියල් 331.15ක් දක්වා ඉහළ කොස් තිබෙනවා. ඒ ගැනුම අනුපාතය රුපියල් 323.53ක්. ඔස්ට්‍රේලියා ඩොලර් එක විකුණුම අනුපාතය රුපියල් 240.52ක් ලෙස දැක්වුණා. ඒ ගැනුම අනුපාතය රුපියල් 230.49ක්. මෙම තත්ත්වය වර්ධනය ආර්ථිකයට සුබවාදී නොවන බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරළ සඳහන් කළේ.
8: ඉතින් මේ තත්ත්වය දිගින් දිගටම වර්ධනය වීම ලංකාවේ ආර්ථිකයේ සුබවාදී වෙන්නේ නැහැ කියන කාරණය තමයි අපි දකින්නේ. මේක යම් ආකාරයකට පාලනය කරන්නට පුළුවන් ක්‍රමවේද තියෙනවා. දැන් රටට ගලා එන ඩොලර් ප්‍රමාණය තාම බැංකු පද්ධතියට අවශෝෂණය කර ගැනීමේදී යම් යම් සීමා තියෙනවා. ඒක නිසා ඇත්තටම ගලා එන ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් තමයි බැංකු පද්ධතියට යන්නේ. දැන් මේ බැංකුවල පවත්නා විවිධ රෝදක වෙළඳපොලේ රටට එන ඩොලර් ප්‍රමාණය බැංකු පද්ධතියට ආකර්ෂණය කර ගැනීම දුර්වල මට්ටමක පැවතීම එක හේතුවක් විදිහට

0: මෙම සේවාව පුළුල් කිරීමත් සමග අන්තර්ජාලය ඔස්සේ සේවා සපයන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට තම ඉපීම් ඍජුවම මෙරට බැංකු ගිණුම් වෙත ලබා ගැනීමට හැකිවනු ඇත. බොරුතොරතුරු මත පදනම්ව රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම වහාම නතර කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව පැවසුවේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.
1: බහ දිස්ත්‍රික්කයේ 17908ක්, කළුතර දිස්ත්‍රික්කයේ 17520ක්, මේ එක පුද්ගලයෙකුට ප්‍රමාණවත්ලු දින 30ක් ජීවත් වෙන්න මෙන්න මේ මුදල. ඇත්ත කතා කරොත් මේ සම්පූර්ණයෙන්ම වැරදි දත්. දැන් මේ දත්ත කේන්ද්‍ර කරගෙන තමයි දරිද්‍රතා රේඛාව පවටි ලයින් එක මේ රජය තීඳු කරන්නේ.
0: මෙම වසර ඇතුළත පළාත් සභා මැතිවරණයේ නියත වශයෙන්ම පවත්වන බවයි අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන පැවසුවේ.
2: ආණ්ඩුවේ
0: ප්‍රකාශවලට තවදුරටත් රැවටෙනවාද නැද්ද යන තීරණය ජනතාව සතු බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පැවසුවේ.
3: මේ රටේ 64 ලක්ෂයක් ඉන්න ජනතාව මේ ආණ්ඩුවට රැවටිලා කතර ගහපු කට්ටිය. සාමාන්‍යයෙන් ලංකාවේ රැවටුණා කියන එක පිළිගන්න කැමති නැහැ. සාමාන්‍යයෙන් ඒක ලැජ්ජාවට කාරණයක් වෙන්න පුළුවන්. හැබැයි තවත් ලැජ්ජ වුණොත් මොකද වෙන්නේ? මේ රට නැත්තරම නැති වෙනවා. ඒ නිසා රැවටිච්ච අයට අපි ඉල්ලීමක් කරනවා. තවත් ඉවසනවද? දැන්වත් නැගිටිනවද කියන ඉල්ලීම අපි කරනවා.
0: සංක්‍රමණික වීසා මගින් සිදුකරන ක්‍රියාපිළිබඳව රජයේ අවධානය පුළුල් කළ යුතු බවයි සමගී ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් පැවසුවේ.
4: විශේෂයෙන්ම යුරෝපීය ජාතිකයන් ඒගොල්ලෝ එන බලාපොරොත්තුවක් වෙන්නේ නැහැ. මේ වංචනිකයන්, ගාවාරම්කාරයෝ මේක ඇතුලේ ඇවිල්ලා පිරීලා ඉන්නකොට එහෙම සංචාරකයෝ වෙන්නේ නැහැ. ඒගොල්ලෝ බය වෙනවා ආරක්ෂාව සම්බන්ධ. ඒකට අද අපිට පේනවා හැමදාම ප්‍රවෘත්ති පළ වෙනවා. දවසකට 20, 30, 40 කියලා අත්අඩංගුවට ගන්නවා මේ ජාවාරම් වල නියුතු වෙලා ඉන්න සංචාරක වීසා වලින් පැමිණිච්ච විදේශිකයන්. ඒකට එහෙම එන්න අවස්ථාව ලැබුණේ ආණ්ඩුවේ තිබෙන වීසා සම්බන්ධව තිබෙන ලිහිල් ප්‍රතිපත්තිය උඩ හින්දා.
0: මේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාර්යවසම්.
5: හොරකම් කරන ගමන් රට වෙනුවෙන් කිසිවක් නොකරන රටේ සංවර්ධනයට අවුරුද්දකුත් මාස 8ක කාලයක් තිස්සේ කිසිදු දායකත්වයක් නොදක්වපු මේ රටේ අලුතෙන් පාලමක් පාරක් බෝක්කුවක් හදපු නැති රටට අලුතෙන් ඩොලර් එකක් එන්න කිසිම ව්‍යාපෘතියක් ගොඩනගපු නැති මේ ආණ්ඩුව මේ රට විනාශ කරමින් ඉන්නවා. මේ ආණ්ඩුවට ජනතා විමුක්ති පෙරමුණට හැමදාම පුරුද්ද තිබුණේ හොරකම් කරලා බැංකු මංකොල්ල කාලා ගෙදරවල්වල තියෙච්ච බත් මුට්ටි හොරකම් කරලා දේශපාලනය කිරීමේ පළපුරුද්ද.
0: හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල පැවසුවේ ආණ්ඩුව අධිකරණීය ස්වාධීනත්වයට හානි කරමින් සිටින බවයි.
6: ඒ රටේ පළමු පුරවැසියත් ඊට උඩින් ඉන්න බිංදු පුරවැසියත් කියන දෙන්නම අධිකරණයට ප්‍රසිද්ධියේ අතපොනවා නම් මේ රටේ ජනතාව අසරණතාවයට පත්වන එක වළක්ව ගන්න බෑ. ඒ නිසා මේ ශ්‍රී ලංකාවේ නීතිය ආධිපත්‍යයේ බිඳ දැමීම පිළිබඳ ජාත්‍යන්තර සංවිධානවලටත් ප්‍රධාන සියලුම තානාපති කාර්යාලවලටත් මහජන හඬ විදියට අපි කරුණු දක්වන්න බලාපොරොත්තු වෙනවා. ජාත්‍යන්තර සංවිධානවලට ලිපි යැවීමෙන්ද ඒ වගේම තානාපතිතුමාලා හමු වෙලා කරුණු දැක්වීමෙන්ද ලංකාව මුණ දෙILLා තිබෙන අයානක තත්ත්වයේ ඉතිහාසයේ කිසිදාක නොවූ ආකාරයෙන් අධිකරණයේ නීති ආධිපත්‍යයට එල්ල වී තිබෙන තර්ජනය ගැන අපි කරුණු දක්වන්න බලාපොරොත්තු වෙනවා.
0: රාජ්‍ය ආයතන තුළ බලශක්තිය ඉතිරි කිරීම සඳහා සෑම ආයතනයකටම බලශක්ති කළමනාකරුවෙකු පත්කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. අර්බුදය තවමත් අවසන් නොවුනද ජනතාවට පීඩාවක් නොවන ලෙස බලශක්ති වියදම රජය විසින් දරමින් සිටින බවයි ඇය පැවසුවේ. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව පැවසුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද පැවති රාජ්‍ය සේවය ක්‍රමවත් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පත්කළ කමිටුවේ 6 වන රැස්වීම අමතමින්. ලංකා විදුලි බල මණ්ඩලයේ ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගිය සේවකයන්ට රුපියල් බිලියන 8.5ක මුදලක් බන්දි වශයෙන් ප්‍රදානය කිරීම අද සිදු වුණා. එම අවස්ථාවට එක්වමින් බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පැවසුවේ ලංකා විදුලි බල මණ්ඩලයේ ඇතැම් සේවකයන් බන්දි ලෙස ඉල්ලා සිටි මුදල් වැඩි කිරීම සිදු කළ නොහැකි බවයි. එසේ වන්දි ලබා දීම සිදු කළහොත් විදුලි බිල යලි වැඩි කිරීමට සිදුවන බවයි බලශක්ති අමාත්‍යවරයා පැවසුවේ.
7: ඒ වගේම අවසාන වශයෙන් දරපු තනතුර අනේ සියල්ල සලකා බලලා තමයි මේ වන්දි මුදල උපරිම ලක්ෂ 50කට අදාළව ලබා දෙන්න කටයුතු. මේක මේ සඳහා රුපියල් බිලියන 8.58ක් වැය. මුලින් කල්පනා කරේ මේ 50% රජය මහා භාණ්ඩාගාරයේ හැටියට දරනවා. අනිසියට 50 AA සමාගම් විසින් දරන්න ඕන. නමුත් අපි ඒ පිළිබඳ

0: ඒ ආයතන ප්‍රධානීන් සමග කරපු සාකච්ඡාවේදී අපිට දැනුණා සමාගම් දෙකක් හැරෙන්න ඒ 50% දරා ගැනීම සඳහා ඒ දින මූල්‍ය தත්ත්වය අනුව ඒ සමාගම් වලට මේ වෙනකොට තියෙන මූල්‍ය தත්ත්වය අනුව කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ
1: 2025 2026 වසර දක්වා ගල්ලංගුරු ගෙන්වීමේදී සිදු වංචා පිළිබඳව විශේෂ ජනාධිපති කොමිසමට අද පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක පැවසුවේ.
2: 2025-26 වර්ෂ සඳහා ගල්ලංගුරු ගෙනවීමේදී සිදු වූ විශාල වංචාවක් ආසන්න වශයෙන් කෝටි 10,000කට ආසන්න ප්‍රමාණයේ වංචාවක් පිළිබඳව අද දිනේ අපි විශේෂ ජනාධිපති කොමිසමට පැමිණිලි කරා.
1: රුපියල් මිලියන 108ක කොකේන් තොගයක් සමග ඉන්දියා ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කටුනායක ගුවන්තොටුපළේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ රේගු නිලධාරීන් විසින්. සැකකරු අවුරුදු 60ක ඉන්දියා ජාතිකයෙකු වන අතර ඔහු වෘත්තියෙන් භූවිද්‍යාඥයෙක් බව අනාවරණය වුණා. ඉන්දියා ජාතිකයා දිවයිනට පැමිණ ඇත්තේ උගන්ඩාවේ සිට කටාර් රාජ්‍යයේ දෝහා නගරය හරහායි. සැකකරුගේ ගමන්මළු රේගු නිලධාරීන් විසින් සිදු කළ පරීක්ෂාවේදී ඉතා සූක්ෂම ලෙස සංගවා තිබියදී සුවගත් කොකේන් ප්‍රමාණය කිලෝ 2 ග්‍රෑම් 150. අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය සහ සැකකරු වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත බහර දීමට නියමිතයි. සියත ක්‍රේසි වෙන්දේසි වැඩසටහනින් පිරිනමන හොට්වියු පෑඩ් 13 ප්‍රෝ ටැබ්ලට් උපකරණය සහ ස්කයිගේ ජීටී ස්මාර්ට් ඔරලෝසු දිනා ගැනීමට මහභාගයේ කසුන් රොද්‍රිගෝ සමත් වුණා. ඒ රුපියල් 43ක අවම ලන්සුවකටයි. ශ්‍රී ලංකේ රේඩියෝ ඉතිහාසයේ වෙනස් කළ අදාහගත නොහැකි ගේම් ෂෝ එක සියත ක්‍රේසි වෙන්දේසිය සෑම සිකුරාදා දිනකම සවස 5ට 98.2න් 98.4න් සියත FM හරහා ඔබට ශ්‍රවණය කළ හැකි. වැඩසටහනින් සතිපතා ලක්ෂ ගණනින් වටිනා භාණ්ඩ සියත ශ්‍රාවකයන්ට පිරිනමනු ලබනවා. අඩු මුදලකට ලැබෙන භාණ්ඩ දිනා ගැනීමට සිදු කළ යුත්තේ අදාළ භාණ්ඩයේ වෙනුවෙන් අඩුම සහ එකම ලන්සුව තැබීමයි. ඒ සඳහා කෙටි පණිවිඩයක් යොමු කර ලියාපදිංචි වීමට අවස්ථාව ලබා දී තිබෙනවා. ආර්.ජී. හිස්තනක් KW ලෙස ටයිප් කර 39.47ට කෙටි පණිවිඩයක් යොමු කර ලියාපදිංචි වී අනතුරු ලන්සු තැබිය හැකි. CTFM හා සී මැසෙන්ජර් සහයෝගයෙන් ශ්‍රී ලාංකික රේඩියෝ ශ්‍රාවකයන් වෙත මෙම නවමු අත්දැකීම පිරිනමනු ලබනවා. ඉරානය සමග පවතින යුදමය වාතාවරණය සම්බන්ධයෙන් තම ඉවසීම ඉක්මවා යමින් නැති බව අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. චීන ජනාධිපති ෂී ජින්පින් සමග පැවැත්වූ දෙදින නිල සංචාරය නිමා කරමින් බීජින් නුවරේ නික්ම යාමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. පවතින අර්බුදකාරී තත්ත්වය සමනය කර ගැනීම සඳහා ඉරානය වහම එකඟතාවයකට පැමිණිය යුතු බවයි අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ. දෙරටේ නායකයන් අතර පැවති සාකච්ඡාවලදී මැද පෙරදිග ආරක්ෂාව සහ බලශක්ති සැපයීමට එළවී ඇති බාධා පිළිබඳව දීර්ඝ වශයෙන් අවධානය යොමු වුණා. අමරිකානු ජනාධිපති පැවසුවේ හෝමු සමුද්‍ර සන්ධිය විවෘතව තැබීම සහ කලාපීය ස්ථාවරත්වය සම්බන්ධයෙන් චීනයේ සහයෝගය අපේක්ෂා කරන බවයි. අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවති ද්විපාක්ෂික හමුවේදී ප්‍රකාශ වූයේ ඉරානයට න්‍යෂ්ටිකව තබා ගැනීමට නොහැකි බවයි. ඒ පිළිබඳව චීන ජනාධිපති ෂී ජින්පින්ද එකඟ වී තිබෙනවා. අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ ඉරානය කඩිනමින් න්‍යෂ්ටික අවි අත්හැරීම පිළිබඳව ගිවිසුමට එළඹිය යුතු බවයි. ජපානයට රික්ටර් මාපක 6.3ක භූකම්පනයක් හටගෙන තිබෙනවා. ජපානයේ නිවේදනය කළේ මෙම කම්පනය ජපානයේ මියාගි ප්‍රාන්තයේ වෙර්ලටොබ්බෙන් කිලෝමීටර් 50ක් ගැඹුරින් වාර්තා වී ඇති බවයි. මේ වනතෙක් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවද විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළා.
3: ආර්ථික සියත. සියත බිස්නස් රිවියුස්.
1: සිලෝන් පීපල්ස් ක්‍රෙඩිට් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් සන්නාමගත පළමු ශාඛාව රත්නපුරේදී විවෘත කර තිබෙනවා. ඒම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රජිත උඩගෙදර සහ උපසභාපති ලලිත් විජේතිලක ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන්. ශාඛා විවෘත කර ඇත්තේ අංක 201 කෙලින් වීදිය රත්නපුර යන ලිපිනෙයි. ව්‍යාපාරික ණය, ශුද්‍ර ණය, රන් ණය සහ රතවාහන ණය සිලෝන් පීපල්ස් ක්‍රෙඩිට් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් වෙතින් ලබා ගැනීමට අවස්ථාව හිමිවනු ඇති. සමාගම දිවයින පුරා මෙහෙයුම් මධ්‍යස්ථානයේ නවයකින් සමන්විතයි. යලි සිරස්තල පළාත් පහකට අද රාත්‍රියේ තද වැසේ. අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික් කාටකටත් බලපෑ. රුපියල් මිලියන 108ක කොකේන් අත්අඩංගුවට. බලශක්තියට කලබනාකරුවෙක්. ඩොලරේ රුපියල් 330 ඉක්මවයි. ජපානයේට ප්‍රබල භූකම්පනයක්. සීත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනගේ. සීත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30ට. ඔබට සුබ රාත්‍රියක්.
3: ලොවපුරා සෙරිසරා සත්‍ය සීතටගත් සීත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: Talk of the town.
1: දරුවෝ වාගේම පපුවේ උන් අය ඉටි ගමන් නොකියාම යනවලු.
2: එහෙම කියන්නේ අභිෂේක. හැබැයි තනියම නෙමෙයි සුනීරත් එක්ක.
3: දරුවාගෙම කියන එක මීට අවුරුදු කීපයකට කලින් ලියපු මගේ වෙල්වට් ප්‍රේමය කියන පොතේ තියෙන නිසමස. මේක මගේ බදුල්ල අදී ලැබින් කාන්සෙප්ට් එක වෙනුවෙන් තමයි කරේ.
1: සින්දුවෙන් ලොකු කතාවක් නේද කියන්නේ.
3: ගොඩක් කට්ටිය තේරුම් ගත්තේ නැති උන්ති කෑල්ලක් තියෙනවා සින්දුවේ. ඔබේ ඇස් ඇති පිළිතුරක් මට හැමදාම හීනයක් වෙනකොට කියන කොටස. ඔබේ එක්කන් කුලී පපුවෙන් නිගිලෙන්න මට හිතෙනවා. එහෙම කියන්නේ බිරිඳ දරුවෝ නැති කාන්තාව. ඒක හින්දා තමයි මේ සුනීර මේ කතාවේ හැටියට වෙනත් කෙනෙක්ට හිත යන්නේ.
2: වැඩේටයි සුනීරව තෝරගත්තේ.
3: යුනිවර්සිටි කිව්ව ගමම මතක් වෙන චරිතය ලංකාවේ මට නම් සුනීර. මට හිතෙනවා එයාගේ කටහඬ, එයාගේ වයිබ් එක, යුනිවර්සිටි වයිබ් එක. එයාගේ වයස මෙහෙම දෙන්න පුළින් මම හිතනවා ඒකට තෝරා ගැනීම සාර්ථකයි කියලා.
1: මිනිස්සුන්ට මෙච්චර ළඟ වචන ලියන්න කොහෙන්ද ඉගෙන ගත්තේ?
3: මං හිතයි මගේ තාත්තා චුටි කාලේ නම් මට කියවන්න උරු කරා. පොත් 1000ක් කියවුවා කියලා කියන්නේ මිනිස්සු 1000ක ජීවිතය අත්දැකීම අපිට ලැබෙනවා කියන එක. එහෙම අත්දැකීම් ලැබුණාම ලියන්න ඉගෙන ගන්න ඕනේ නැහැ.

0: කොන්සර්ට් එකක ලිප්සින් කරනවා කියන්නේ මිනිස්සුන්ව රවට්ටන වැඩක්. එහෙම කියලා තිබ්බි ලෙජෙන්ඩරි සිංගර් ශ්‍රයා ഘോഷා.
1: රාශමානියක කරපු පොඩ්කාස්ට් එකකද තමයි ශ්‍රයා එහෙම කියලා තිබ්බේ.
0: ඒකෙන් පස්සේ ගොඩක් දෙනෙක් එකට එකඟ වෙලා තිබ්බා. ටික දෙනෙක් නම් කියලා තිබ්බේ බය ගානක් ඩාන්සින් පර්ෆෝමන්ස් එක සිංග කරන අයට බෑකප් ට්‍රැක් එකක් ඕනෙම කියලා.
1: හැබැයි ඉතින් ශ්‍රයා කියන්නේත් එහෙම ඩාන්සින් පර්ෆෝමන්ස් කරන ගමන් සිංග කරන කෙනෙක්.
0: එයා කියලා තිබ්බේ ඕනම අමාරු අවස්ථාවකට හැදගැහෙන්න සිංගර්ට පුළුවන් වෙන්න ඕනි කියලා.
2: Talk of the town.
3: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
4: මේ රජය මේ වගකීමෙන් නිදහස් වෙන්නට දරන උත්සාහයට තරයේ විරුද්ධ.
5: එල්බෝට් කියලා කියපු කතාව අද ඔප්පු වෙලා තියෙනවා.
6: මේ දියසැලියේ නටන එක එයාලගේ විනෝදාංශය බවට පත් වෙලා තියෙනවා.
5: අපි මේ ටික ඔක්කොම හදාගෙන යනවා මාත්තු. කොහොමටත් ඕගොල්ලන්ට මේක හොලවන්න හම්බෙන්නේ නැහැ.
3: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
7: .gov.au සහ .com අතර වෙනසක් නොදැන තමයි ඔක පටන් අරන් තියෙන්නේ.
8: එතකොට අවශ්‍ය වෙනවා අතීතයේදී කරපු ගනුදෙනු.
9: දලල ගහන්න ඕනේ හැම එකකින් පතමදියට කරු කියලා.
5: උඩු රවුල තිබ්බට බෙඩ නැහැ නම කියන්න ගියා. මොකටද ගේකවන්නේ? හෙන්චයියන්ට පුළුවන් නම් එක එක දේවල් කරලා සභාවේ ගරුත්වය නැති කරන්නේ ඒක නෙදෙන්න බෑ.
10: sorry.com ඒ වටිඩක් නැහැ.
3: සෑම දිනකම උදෑසන 6:30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
11: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
12: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
13: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
3: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132777.
14: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද?
15: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
14: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
16: ඔබත් A-level අවසන් ක්ලාසස් වෙත NIBM The City University සමකින් ඔබේ Global Life එක ගොඩනගා ගන්න. UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න 0111 732 1000. NIBM The City University, The Place to Be.
17: Finishing වහලක් ලෙස color upflow වැජබෙනා.
18: සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවේ. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් color up තමයි.
19: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
7: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
2: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් හම්බෙනවා.
3: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
5: දැන්ම දරුවගේ 9යි 10යි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
8: සියත පොකට් මනි අනුග්‍රහය.
9: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සඵල පොලිසියට 4.9%. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිනුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
1: 2012 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
6: කඩපත මට කියන්න, මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
12: සෙන්ඩි, ආස්ටෝවිල්, මාර්ෂි, විෂ්මි.
6: මට පාවයාව.
12: මං කියන්නගේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
6: අන්නා, කලින් කියන්නේ පැයි.
20: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක
21: සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි.
22: අහන්න හවස දෙකට සතිය දවස් වල
20: 98.2 98.4 සියත

0: මේ කතාව පටන් ගන්නේ රූකාන්තගේ
1: සුවඳ දෙන මල් වනේ.
0: රයිනි ඉතින් චුට්ටක් දඟයිනේ. එතකොට වින්ඩි එයා තමයි මේ කතාවේ ප්‍රින්සස්. සනුක තමයි කුමාරයා. මේ කතාව එක තැනකදී අපිට අතුල අධිකාරිව මුණ
1: ගැහෙනවා.
0: ඉතින් කතාවේ ලස්සනම ටික අහගන්න මේ 23 රෑ 7ට සිනමන් ලේක් සයිඩ් ඉම්පීරියල් කෝට් එකට එන්න.
2: එක්ස්ට්‍රා ෂොට්ස්, සජීවී ප්‍රසංගය, සරිත් සුරිත් විත් නිවුස් සංගීතයත් සමඟ.
3: ප්‍රවේශ පත්‍ර ticketsministry.com වෙතින් විමසීම් 0712-792-741 හෝ 0712-992-312.
2: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී සියත FM.
4: සීඩීවී රන් අය දෙන ඉස්තරම් තැනක්, රන් පොහොමට ගෙවනවා දැන් උපරිම මුදලක්.
5: හිනා වෙන්න මෙන්න වෙලාව.
6: මට වාසනාව තිබුණා ඔපෙරා හවුස් එකට එකපාරක් යන්න. ඒකේ এডুকেෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණා. මගේ මිත්‍රයෙකුට පිංසි දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවකෝ මචං, උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියනවාද මචං? මෙහෙකි. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඒ ඇස්තර නෙමේ ගෙවන්න වෙන ගාණ මතක්.
7: කඳුළු විලයි
8: ඔපෙරා හවුස් එකේ. ඔව්. මුලට බතන්න සුපිරි රේඩියෝ ඩබල අතේක. සියත FM breakfast drive.
9: අනුග්‍රහය.
10: පොළොවේ රන්ස්සනු නැවුම් බවින් පුරවාගෙන
11: අඩුම බිලට කොහොමද දෙන්නේ?
12: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසායි මේ අඩුම වී.
13: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
14: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
15: රුපියල් 35,000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින්. ඔනර් X5B Plus. සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවිනියෝජිතෙන් විතින් දැන් ලබා ගත හැකි.
16: සුබ දවසක්.
17: අලුත් වෙලා.
16: පහසු වෙලා.
17: තෑගි වැඩි වෙලා.
16: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
18: මේරිම සතුටයි කැන්ඩල්ස් ජීවිතේ.
19: කැන්ඩල්ස්. මේරිම සතුටයි ජීවිතේ.
20: Prime Kalora අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න. අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22. Prime Lands.
21: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
22: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
23: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
24: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්

0: වෝක් ජුවලර්ස් වෙබේ ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. වෝක් ජුවලර්ස් සෑමදා ඔබ සමගයි.
1: පෙරඩුව ඇක්සියා ලීටරයකට කිලෝමීටර 27කට වැඩි තුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමු එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
2: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප්ට් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියාමං අහන්නේ නෝයි.
3: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
4: මම පුංචි බයිසිකල එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
3: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
5: මේ දෙකක් දාගෙන එන්නද?
6: ඇයි කන් දෙක පුරවල කන්නද?
5: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
6: අල්ලි වල්ලි වේ වේ වේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක පැය දෙකක් එක දිගට.
5: නෑනේ අරේ වා
6: සින්දු සියත
5: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව
1: අනුග්‍රහ.

0: අත්තේ මෙන්න ඔය අයියායි කියන සින්දුව වෛරල් වෙලා.
1: දුවේක Facebook එකට දැම්මද?
0: Facebook විතරක් නෙවෙයි, මම ඔය දෙන්නව සීත TV Voice of Family එකටත් register කරා.
2: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත TV තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
3: සීත Voice of Family.
2: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න. සියත දෙවයින පුරා

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පන් නැවගේ කමුකොකේ
2: ඕ
1: ප්‍රේක් නැවගේ
2: පතිමුරේ
3: සුන්ස් ෆ්‍රයින මචං
1: අද විතරයි සිකුරාදා
0: සියතා දිවයින පුරා

0: සියතම
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
2: සියත
1: දිවයින පුරා

0: flashing my dimes, boy.
1: Rockwimo Theatre. හතර වටේම පත්තර තප්පරේට සියතට
2: සියත පත්තරේ
1: උදේ 7:50ට අනුග්‍රහය
3: සීලිවිරන් නැදෙන ඉස්තරම් තැනක් රන් බොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්
4: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
5: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද
6: මොකද්ද මහත්තයා
5: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද Excite Power Play. Excite battery ekvelidi gena warranty ek activate kara sama satyekama angal 55 LED TV ekak pina ganna. Excite ganna lakkika charge karaganna. Excite battery ekvelidi gena warranty ek activate kara sama satyekama angal 55 LED TV ekak pina ganna.
7: America Excite janapadaya Excite rajadhaniya Italy Australia Nova Zealand Singapore wage ratawal 17kata meyawana ape Alumex.
8: Aluminium ona taram. Alumex nam is taram.
9: මොකද මොකද මේ කෑ ගන්නේ
10: මේ සෙනසුරාද T20 චාර්ජ් ෂෝ එකට එන්න රැට්ටනේ ඉතින් මං එයා ඉස්සරහා ඒක කියලා පෙන්නන්න මේ ප්‍රැක්ටිස් කරන්නේ
9: එන්න පුතණන් එච්චර හොඳ නැහැ
11: ආයුබෝවන් ඕම් බේන් වැන්ද අපි බයිලා කියන්නයි ආවේ
12: රැට්ටා සමගින් හෙට උදේ 10ට ශ්‍රියත 2020
10: මේ පාර ගෙදර ගියාම කල්පනා කරන්න ඕනි මකලෝ.
9: ඒකත් තව සාමාන්‍ය කල්පනා වෙන්නේ වෙරින්න. මේ පාර ගෙදර ගියාම ටිකක් කල්පනා කරන්න ඕනි කියලා නේද කියන්නේ?
10: නෑ ඔයා අහන්නේ මොකක් ගැනද සැන්නේ?
9: මොකක් ගැනද සැන්නේ?
10: ලෝක විනාශය වුණොත් මොකද්ද කරන්න කියලා පවුලයාත් එක්ක කතා කරගන්න ඕනි.
9: ඕගොල්ලෝ පවුලේ කට්ටියට එකතු වෙලා මං හිතන්නේ සෑහෙන හොඳ උත්තරයක් හදාගන්න පුළුවන් වෙයි. සමහර විට ඔයාලට පුළුවන් වෙයි ලෝකෙ විනාශ කරන්න කොහොමද කියලා උනේ. විදියක් හදන්න.
13: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
1: අනුග්‍රහය
14: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස

0: දැන් වෙලාව රෑ 8යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍යයේ හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492.

0: 0914-151-151 වට්සප් කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
1: සියතා පොකට් මනි අනුග්‍රහය.
2: රුපියල් දහසක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සඵල පොලිසියට 4.9%. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිණුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
3: 2.42 දරන මුදල් ව්‍යාපාර පන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
4: 98.2 98.4 සියත

0: මේ කතාව පටන් ගන්නේ රුකාන්තගේ
1: සුවඳ දෙන මල් වනේ.
0: රයිනි ඉතින් චුට්ටක් දඟයිනේ. එතකොට වින්ඩි එයා තමයි මේ කතාවේ ප්‍රින්සස්. සනුක තමයි
2: කුමාරයා.
0: මේ කතාව එක තැනකදී අපිට අතුල අධිකාරිව මුණ ගැහෙනවා. ඉතින් කතාවේ ලස්සනම ටික අහගන්න මේ 23 රෑ 7ට සිනමන් ලේක් සයිඩ් ඉම්පීරියල් කෝට් එකට එන්න.
3: එක්ස්ට්‍රා ෂොට්ස්, සජීවී ප්‍රසංගය, සරිත් සුරිත් විත් නිවුස් සංගීතයත් සමඟ.
4: ප්‍රවේශ පත්‍ර ticketsministry.com වෙතින් විමසීම් 0712-792-741 හෝ 0712-992-312.
3: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී සියත FM.
5: ඔබත් ඒලෙවල් අවසන් කළ සිසුවෙක්ද? NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියාව විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Unshaking සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011-732-1000. NIBM ද සිටි යුනිවර්සිටි, The Place to Be.
6: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
7: සිකුරාද
6: සියත දිවයින පුරා

0: අටයි දශම දෙකෙන් අනු අටයි දශම හතරෙන්
1: පාන් නෑවාගේ කමුකොකේ
2: හෝ
1: ප්‍රේක් නෑවාගේ
2: පතිමුරේ
3: සුන්ස් ෆ්‍රයින මචං
1: අද විතරයි සිකුරාදා
0: සියතා දෙවයින පුරා

0: සියතට හතර වටේම පත්තර තප්පරේට සියතට
1: සියත පත්තරේ
0: උදේ 7:50ට අනුග්‍රහය
2: සීනි විරන් නැදෙන ස්තරම් තැනක් රන් පොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද
5: මොකද්ද මහත්තයා
4: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද
6: Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
7: Come on Ratta. Come on Ratta.
8: මොකද මොකද මේ කෑ ගන්නෙ?
7: මේ සෙනසුරාදා T20 charge show එකට එන්න රැට්ටනේ. ඉතින් මං එයා ඉස්සරහා ඒක කියලා පෙන්වන්න මේ ප්‍රැක්ටිස් කරන්නේ.
8: එන්න පුතා නම් එච්චර හොඳ නෑ.
9: ආයුබෝවන් නෝන් බේන් වැන්ද අපි බයිලා කියන්නයි ආවේ.
0: රැට්ටා සමගින් හෙට උදේ 10ට සියත 2020.
7: මේ පාර ගෙදර ගියාම කල්පනා කරන්න ඕනි මකලෝ.
8: ඒකත් තව සාමාන්‍ය ෆී කල්පනා වෙන්නේ වෙන්නේ. මේ පාර ගෙදර ගියාම ටිකක් කල්පනා කරන්න ඕනි කියලා නේද කියන්නේ?
7: නෑ ඔයා අහන්නේ මොකක් ගැනද සැන්නේ?
8: මොකක් ගැනද සැන්නේ?
7: ලෝක විනාශය වුණොත් මොකද්ද කරන්නේ කියලා පවුලයාත් එක්ක කතා කරගන්න ඕනි.
8: ඕගොල්ලෝ පවුලේ කට්ටියට එකතු වෙලා මං හිතන්නේ සෑහෙන හොඳ උත්තරයක් හදාගන්න පුළුවන් වෙයි. සමහර විට ඔයාලට පුළුවන් වෙයි ලෝකෙ විනාශ කරන්න කොහොමද කියලා උනත් විදියක් හදන්න.
0: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට අනුග්‍රහය
7: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
0: සියත දිවයින පුරා

0: දැන් වෙලාව 9:01.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3-5 අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Mangrove 4 HMO. Mangrove. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
1: හයි මම ශේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
2: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 7 7
3: කඩපත කඩපත මට කියන්න මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑන ළමයා කවුද?
4: සෙන්ඩි, ආස්ට්‍රෝවිල්, මාෂි, විෂ්මි.
3: මට පෝයාව
4: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
3: අන්නා කලින් කියන්නේ පැයි
5: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක
6: සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි.
3: අහන්න හවස දෙකට සතිය දවස් වල.
7: අමේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
8: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ.

දෙදෙනා සෙකුලා අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලා විමූල්‍ය සමාගම කේ බ්‍රාංකා රේටින් ඒජන්සි BBB- stable outlook සියත දෙවයින

0: හිනා වෙන්න මෙන්න වෙලාව.
1: මට වාසනාව තිබුණා ඔපෙරා හවුස් එකට එකපාරක් යන්න. ඒකේ এডুকেෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණා. මගේ මිත්‍රයෙකුට පිංසි දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවකෝ මචං, උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියෙනවද මචං? මෙහෙ කිව්. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඒ ඇස්තර නෙමේ ගෙවන්න වෙන ගාණ මතක්.
2: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වී.
3: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
4: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
5: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B+ සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
6: සුබ දවසක්.
7: අලුත් වෙලා,
6: පහසු වෙලා,
7: තෑගි වැඩි වෙලා,
8: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
9: අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Primelands
10: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
11: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
12: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
13: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලය.

0: මෝක් ජුවලස් වෙතින් ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. මෝක් ජුවලස් සැමදා ඔබ සමගයි.
1: පෙරදුව ඇක්සියා ලීටරයකට කිලෝමීටර 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
2: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිස්සට ඔළුව තියා මං අහන් ඉන්නවා.
3: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
4: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
3: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
0: තාත්තේ මෙන්න ඔය අය අය කියන සින්දු වෛරල් වෙලා.
5: දුවේක Facebook එකට දැම්මද?
0: Facebook විතරක් නෙවෙයි, මං ඔය දෙන්නව සියත TV Voice of Family එකටත් register කරා.
6: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සියත TV තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
7: සියත Voice of Family.
6: register වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
7: 98.2 98.4
8: පන්නේවාගේ කමුකකේ
9: ඕ ප්‍රේක්
8: නෑවාගේ
9: පතිමුරේ
10: ස්පයිඩර් මචං
8: අද විතරයි සිකුරාදා
7: සියත දෙවයින පුරා

0: දැන් වෙලාවර 9:49. රොක් වෙමෝ සියතට.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට.
2: සියත පත්තරේ.
1: උදේ 7:50ට. අනුග්‍රහය.
3: සීනි විරන් නැදෙන ඉස්තරම් තැනක්. රන් පොමට ගෙවනවා දැන් උපරිම මුදලක්.
4: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝ සහ වින්ඩෝ සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
5: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද? මොකද්ද මහත්තයා? ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදී කියන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
6: මොකද මොකද මේ කෑ ගහන්නේ?
7: මේ සෙනසුරාදා T20 චාර්ජ් ෂෝ එකට එන්න රැට්ටනේ. ඉතින් මං එයා ඉස්සරහ ඒක කියලා පෙන්නන්න මේ ප්‍රැක්ටිස් කරන්නේ.
6: එන්න පුතණන් එච්චර හොඳ නැහැ.
8: ආයුබෝවන් නෝන් බේන් වැන්ද අපි බයිලා කියන්නයි ආවේ.
9: රැට්ටන් සමගින් හෙට උදේ 10ට ශ්‍රියත 2020.
7: මේ පාර ගෙදර ගියාම කල්පනා කරන්න ඕනි මකලෝ.
6: ඒකත් තව සාමාන්‍ය කල්පනා වෙන්නේ වෙරින්න. මේ පාර ගෙදර ගියාම ටිකක් කල්පනා කරන්න ඕනි කියලා නේද කියන්නේ?
7: නෑ ඔයා අහන්නේ මොකක් ගැනද සැන්නේ?
6: මොකක් ගැනද සැන්නේ?
7: ලෝක විනාශය වුණොත් මොකද්ද කරන්නේ කියලා පවුලයාත් එක්ක කතා කරගන්න ඕනි.
6: ඕගොල්ලෝ පවුලේ කට්ටියට එකතු වෙලා මං හිතන්නේ සෑහෙන හොඳ උත්තරයක් හදා ගන්න පුළුවන් වෙයි. සමහර විට ඔයාලට පුළුවන් වෙයි ලෝකෙ විනාශ කරන්න කොහොමද කියලා උනත් විදියක් හදන්න.
10: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට.
1: අනුග්‍රහය.
11: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.

0: දැන් වෙලාව රාත්‍රී 10යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO. නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පන් නැවගේ කමුකොකේ
2: ඕ
1: ප්‍රේක් නැවගේ
2: පතිමුරේ සුන් ස්පයින මචං
1: අද විතරයි සිකුරාදා
0: සියතා දෙවයින පුරා

0: රාත්‍රී 10යි විනාඩි 48යි. රොක් වෙමු සියතට.
1: සියත දිවයින පුරා

0: දැන් වෙලාව රාත්‍රී 11යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: ராத்திரி 11 வினாடியா டைம்.
1: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
2: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
3: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0871132777.
1: කැඩපත මට කියන්න, මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑන ළමයා කවුද?
4: සෙන්ඩි, ආස්ට්‍රෝවිල්, මාර්ෂි, විෂ්මි. මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
1: අන්නා, කලින් කියන්නේ පැයි.
5: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක
6: සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි.
1: අහන්න, හවස දෙකට සතිය දවස් වල
5: 98.2 98.4 සියත.

0: ඔගේ අනේ කොහේ හෝ ප්‍රයිඩවන ලසන් සියතම
1: අනුවටයි දශම දෙකැන් අනුවටයි දශම හතරෙන්
2: සිකුරාද
1: සියත දෙවයිනපුරා

0: මේ දෙකක් දාගෙන එන්නද?
1: ඇයි කන් දෙක පුරවලා කන්නද?
0: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
1: අල්ලේ වල්ලේ මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
2: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
0: නෑනේ අරේ වා සින්දු
2: සියත.
3: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව.

0: අත්තේ මෙන්න ඔය අයියායි කියන සින්දුව වෛරල් වෙලා.
1: දුවේක Facebook එකට දැම්මද?
0: Facebook විතරක් නෙවෙයි, මම ඔය දෙන්නව සීත TV Voice of Family එකටත් register කරා.
2: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත TV තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
3: සීත Voice of Family.
2: register වෙන්න නම ගම විස්තර 0712800 800ට WhatsApp

0: සියතට හතර වටේම පත්තර තප්පරේට සියතට
1: සියත පත්තරේ
0: උදේ 7:50ට අනුග්‍රහය
2: සීලිවිරන් නැදෙන ස්තරම් තැනක් රන් බොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද මොකද්ද මහත්තයා ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
1: Come on Ratta. Come on Ratta.
5: මොකද මේ කෑ ගහන්නේ?
1: මේ සෙනසුරාද T20 charge show එකට එන්න රැට්ටනේ. ඉතින් මං එයා ඉස්සරහා ඒක කියලා පෙන්වන්න මේ ප්‍රැක්ටිස් කරන්නේ.
5: එන්න පුතණන් එච්චර හොඳ නැහැ.
6: ආයුබෝවන් නෝන් බේන් වැන්ද අපි බයිලා කියන්නයි ආවේ.
0: රැට්ටන් සමගින් හෙට උදේ 10ට සියත 2020.

0: බේබි කෑවද?
1: ඔව් කෑවා. ඒ බබා
0: මේ වට මහන්සිද?
1: නෑ මොකද?
0: එහෙනම් පොඩ්ඩක් ළඟට එන්නකෝ.
1: චි ලැජ්ජ නැද්ද? ඔක්කොම ලබලාගෙන ඉන්නවනේ.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: අද හමුවෙමුද අපි අද සැනසෙමුද අපි
2: We can see you there.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: අද හමුවෙමුද අපි අද සනසෙමුද අපි
2: We can see you there.

0: අටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: අද හමුවෙමුද අපි අද සැනසෙමුද අපි
2: We can see it now.

සියත දෙවයිනපුරා Let's go crazy.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: අද හමුවෙමුද අපි අද සැනසෙමුද අපි
2: We can see you there.

සදහම් සියත. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි

බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම

එදවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවනේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසි විටකත්

සදහම් සියත. බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනරකුලෙහි උපන්සේක. මෙසේ මොනරකුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසාගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින්

අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකලසේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. එහෙත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන් පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන් ඔබට ශාන්තියක්ම වේවා.

සුළු සැනක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත්වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

බුදුන් වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භුමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජයසිද්ධියම

ශ්‍රද්ධාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිධන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

ගැමුණු රජතුමාණන් විසින් රන්පතිකල හා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථාරත්නය යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

Sandram Theatre. සියලු අකුසල් වලින් දුරු වී නිතර කුසලෙහි යෙදීමත්, ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදිවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදිවි වන්දනාවට සැරසෙන්න.